සිතු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රීපාද පත්මේ දක්වා 32 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: සෙවන උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට
1: ප්‍රේමවන්ත දරුවෙනි මෙන අද සුභාරංචිය ඔබට රැගෙන එනවා තවත් චූටි සිතුවිල්ලක් අපි ඉංග්‍රීසියෙන් කියනවා සරෙන්ඩ අපි සිංහලයට ඒ වර නගනවා අවනත භාවය ඔබ අවනත වුණොතින් ඔබ ඔබව අප සමිධානන් වහන්සේට අවනත වෙන්න ඉඩහැරියුතින් අන්නේ එවිට පමණයි මගේ ආදරණීය දරුවෙනි සමිධානන් වහන්සේට ප්‍රේම කරන වහන්සේ තුල වැඩෙන උන්වහන්සේ තුල ජීවිතයේ ගෙවන ජීවිතයක් ඔබට හිමි වෙන්නේ දැන් ඔබ කෙසේද අවනත වෙන්නේ දැන් ශුද්ධ සුභාරංචියේ පුරාණ ගිවිසුමෙහි දිවසිවරයව හැඳින්වුවේ මහ පුදුම විදිහට. ඔහුට කිව්වා හෙබ්‍රෙව් භාෂාවෙන් අනාවීම් කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා අනාවීම් ඔෆ් යාවේ. දෙවි සම්විධානන් වහන්සේගේ දිලින්ද වූ ශ්‍රාවකයා. ඔහු සියල්ල අතහරිනවා. මොනවා අතහැරියත් වැඩක් නැහැ. පලක් නැහැ. ඒ නිනව්වක් නැහැ. ඔබ ඔබව අතහැරියේ නැත්නම්. සමිධානන් වහන්සේට අවනත වීමේ කීකුරු කමට ඔබ ඇතුළු වන්නේ නම් මගේ ආදරණීය දරුවෙනි ඔබට සිද්ධ වෙනවා අවනත වෙන්න අවනත වෙනවා කියන්නේ මටය මගේය මමය යන මමංකාරය බිඳුවටම නැත්තෙටම නැති වෙන තරමට ඔබ ත්‍යාජ කිරීමයි එනම් අඩියටම පොළොවටම පතුලටම ඔබට ඔබව නැති වෙන්න හිස්වීමයි මමත්වෙන් මිදීමයි ඒ භාග්‍ය අද දවසේදී ඔබට ලැබේවායයි මාත්මයන් වහන්සේට යාදිනි කරනවා ඔබට ජේසු පිහිටයි
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට
2: ගෞරවනීය සහෝදරවරුනි මා ආදරණීය දෙමව්පියනි මේ සුන්දර උදෑසන අපි අපගේ අසල්වැසියා ගැන පොඩ්ඩක් බලමු. අපගේ අසල්වැසියා ඒ මගේ සහෝදරෙක් වන්නට පුළුවන්. මගේ සහෝදරෙක් වන්නට පුළුවන්. මගේ නෑදෑයෙක් හිතමිතුරෙක් වන්නට පුළුවන්. ඒ වගේම මුස්ලිම් කෙනෙක් වන්නට පුළුවන්. බෞද්ධ, කතෝලික, හින්දු, මැලේ, බර්ග වැනි ඕනෑම ජාති කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් ඔහු මගේ අසල්වැසියා. ඔබගේ අසල්වැසියා සමග කොහොමද ඉන්න ඕනේ කියලා කියනකොට නබිතුමාණන් කිව්වා ඔබගේ අසල්වැසියා කුසගින්නේ ඉන්නා විට ඔබ බඩ පිරෙන්න අනුභව කරනවා නම් ඔබ මාගේ කෙනෙකු නොවන බව නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. එනිසා මේ මගේ අසල්වැටියා මගේ සතුට පිනවන කෙනෙක්. මගේ අසල්වැසියා මට ආරක්ෂකයෙක්. සෑම වෙලාවකම මා වෙනුවෙන් උදව් උපකාර කරන්නට සිටින්නේ මගේ අසල්වැසියා. එනිසා ඒ අසල්වැසියා සමග උදව් උපකාර කරගනිමින් හැම වෙලාවෙදීම මද සිනාහව පෑමින් එවැගේම ඔවුන්ගේ ආරක්ෂාව අපගේ ආරක්ෂාව යන මේ සියලු දේවල් වලට අපි කැපවිය යුතුයි. එනිසා ගෞරවනීය සහෝදරවරුනි අපි සෑම කෙනෙක්ම අපගේ අසල්වැසියා ඒ මගේ සහෝදරයෙක් කියන හැඟීමකින් ක්‍රියා කිරීමට වග බලා ගත යුතුයි. එහෙම කරනකොට අපිට පුළුවන් කමක් ලැබෙනවා අපගේ අසල්වැසියා ඒ අනිත් පුද්ගලයා අනිත් අයගේ අසල්වැසියා කියන හැඟීම එනකොට අපගේ සමාජයේ සෑම කෙනෙක්ම යහපත් වෙ ඉන්නට හැකියාව ලැබෙනවා ඒට දෙවියන් වාගේ ලබා දෙනු මැනව
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: රටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අදම ගන්න ෆෝන් එකයි
2: ඔයානේ අහගෙන ඉන්නේ නැත්ත

දිනේවා මව් බිම ශ්‍රී ලංකා. අපි දිනන්න ඕනනේ. අපි බැබලෙන්න ඕන නේද? අපි වැජපෙන්න ඕන. එහෙම නේද? ඉතින් අපි දිනමු. අපි බැබලෙමු. අපි වැජමෙමු. අපි ඉදිරියටම යමු. අපි අපේ රටට ලෝකෙට ලස්සන දෙයක් කරමු.

0: किरणाई किचिपिचियाई दांगले पुरुबुहुटी
1: ओया ने आगनी ने नेट्टर फेम काला बला पेंचा
2: नेट्टर फेम काला बला पेंचा उदय हाया विनाडी दाहत होनाई इतिंग इतिंग सेनसरादा इरिदा केला के अन्ने ටිකක් මොකද්ද මං හිතන්නේ වැඩිපුර ටිකක් නෙදාගෙන පරක්කු වෙලා නැගිටින දවස් දෙකක් නේද හා කමක් නැහැ අපි විවේකයේ ගන්න ඕන අපි කාර්යබහුලයි ගොඩක් වැඩ කරනවා අපේ දරුවෝ දෙමෝපිය අපි හැමෝම ඉතින් ඒ වුණාට කම්මැලි කමෙන් ඉන්න ඕන නැහැ අපි විවේක ගත්තට කමක් නැහැ කම්මැලි නැතුව හරිතේ හරි විදියට කරන්න ඕනේ ඉතින් හරි දේවල් ඉතින් මට කියන්න ඕන කම තියෙන්නේ දැන් 0711 95 95 95ට අපේ චූටි දුවල පුතාලට ලස්සන දේවල් ගොඩාක් කියවන්න පුළුවන් එක පැත්තකින් විෂන් කෑ පාටිසිටම් තරඟේ තියෙනවා අනිත් අතට පුළුවන් නම් කියන තරඟ වටේ කලබල පැංච වැඩසටහනින් තියෙනවා ඊළඟට Facebook එක පැත්තේ ගියොත් පුළුවන් නම් කියන තරඟ වටේ පෝස්ට් එක ඔයාට උදේ 6:00 වෙනකොට බලා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම කරන්නේ අපේ දරුවන්ට ලස්සන අත්දැකීම් දෙන්න, වටින සහතික පතක් දෙන්න, ඒ වගේම තෑගි ගොඩක් දෙන්න. ඒ විතරක් නෙමෙයි නිර්මාණ පිටුවක් තියනවා නේද? ඕගොල්ලෝ ලස්සනට ඇඳපු චිත්‍ර, කරපු නිර්මාණ, අපි හිතමුකෝ වීඩියෝස් විදිහට වෙන්න පුළුවන්. එක එක දේවල්, එක එක දේවල්. ඔය හැම දෙයක්ම ඉදිරිපත් කරන්න පුළුවන්. ඔගලන්ගේ WhatsApp අංකේ තමයි 0711 95 95 95 අපේ චන්ඩියන් ඩොක්කෝටම තමයි මේ අවස්ථාව තියෙන්නේ

ඔන්න මේ සින්දුවෙන් පස්සේ සුරේෂ් මාමා එනව කතාව කියන්න. දැන් මේ සාහිත්‍ය මාසේ පුතාල ලෑස්ති නේද පුත් ප්‍රදර්ශනයට එන්න. හැමෝම දන්නවනේ දැන් නේද ෆිමල් ෆෝ ස්ටුඩියෝ සජීවී මැදිරියට ඇවිල්ලා මේක සුවිශේෂීම අවස්ථාවක් කරගෙන අපේ දරුවන්ට තමන්ගේ දක්ෂතා හැකියා අපේ නේද ෆිමල් ෆෝ ස්ටුඩියෝ එකේද පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ BMICH එකට ආවනම් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී වෙන ඇල්ෆා ස්ටුඩියෝ එකේ ඉඳලා රටටම ඇහෙන්න කතා කරන්න පුළුවන්. නිවේදන හැකියාව තියෙනව නේද උගුල්ලන්ට? ඉස්කෝලේ නිවේදන කටයුතු කරනවා නේ? ජයග්‍රහණක් තියෙනව නේද එක එක නිවේදන තරඟවලට ගිහිල්ලා? ඉතින් ඔන්න රට වටේම ඉන්න ගමේ නගරේ ඉන්න හැම ඉස්කෝලේකම දරුවෙකුටම මේ අවස්ථාව අපි ලබා දෙන්න සූදානම්. හැබැයි ඉතින් තෝරනවා. ඒ නිසා තමයි මේ ඉක්මනටම එවන්න කියලා කියන්නේ. ඕගොල්ලන්ගේ දක්ෂතාවය 0711 95 95 95 අංකෙට ඔඩියෝ ක්ලිප් එකක් හරි වීඩියෝ ක්ලිප් එකක් හරි විදිහට එවලා තියන්න. ඒ අතරින් අපි තෝරනවා එෆ් ස්ටුඩියෝ සජීවී මැදිරියට ඇවිල්ලා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්න එන කට්ටියත් ඔයා දිහා බලාගෙන ඉන්නවා, ඔයත් එක්ක ෆොටෝස් ගන්නවා, ඔයා පාසල් නිල ඇඳුමෙන් රටටම ඇහෙන්න කතා කරනවා, ඔයාගේ දක්ෂතාවය කියනවා. ඉතින් ඒක කොච්චර ලොකු ආඩම්බරයක්ද නේද පුතේ? ඒ නිසා ඒ අවස්ථාව ඔයාගෙම කරගන්න අපි අම්මල තාත්තලට ඉස්කෝලවල ගුරුවරුන්ට ආරාධනා කරනවා මේ අවස්ථාව තමන්ගේ දරුවන්ට උදා කරලා දෙන්න. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇවිල්ල පොත් ගන්න ගමන් ඒ පොත් විඳින ගමන් අපේ නෙතෙෆෙ මැල්ෆ ස්ටුඩියෝ එකටත් ඇවිල්ලා ලස්සනම අත්දැකීමක් ලබා ගන්න.

0: වඩක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කන්නංගර මැතිතුමා.
1: අයිබෝවන්, කොහොමද? දැන් ඔන්න සැප්තෑම්බර් මාසෙත් ඉවර වීගෙන එනවා. හැබැයි සැප්තෑම්බර් මාසෙ ඉවර වෙන්න කලින් කරන්න ඕනි වැඩ ඉවර කරලා තියෙන්න ඕනි දැන්. ඔව්. 19 වෙනිදානේ. එතකොට ඊළඟ සතියන්තය වෙනකොට ඔයා සැප්තැම්බර් මාසෙ වැඩ ඔක්කොම ඉවර කරා කියලා කියන්නේ වාට ඔක්තෝබර් මාසෙට සතුටින් යන්න පුළුවන්. වැඩ ගොඩ ගහ ගන්න බෑ. එහෙම වුණොත් එහෙම අපේ ජයග්‍රහණ ටික ටික මොකද වෙන්නේ? පස්සට යනවා. එතකොට අපිට මේ වැඩ කරගන්න බැරි වෙනවා. අන්න අපිට ස්ට්‍රෙස් ඇදෙනවා, ආතතිය එනවා. ළමයින්ට එතකොට ඒක තමයි කේන්ති යනවා කියලා කියන්නේ. අපිට කේන්ති යන්න හේතු ගොඩක් තියෙනවානේ. හැබැයි ළමයෙකුට කේන්ති යන්න පුළුවන් හේතු මොනවාද? ළමයෙකුට කේන්ති යන්න තියෙන ප්‍රධානම හේතුව තමයි තමන්ගේ වැඩ කටයුතු ටික තමන්ට කරගන්න බැරි වුණාම. අන්න දෙමව්පියෝ දැනගන්න ඕනි වැඩක්. තමන්ගේ වැඩ කටයුතු තමන්ටම කරගන්න පුළුවන් ළමයින්ට කේන්ති යනවා ඉතාම අඩුයි. නිකන් නැති තරම්. තමන්ගේ වැඩ කාලවව හරි කරගන්න වෙනවා නම්, එක්ක කරන්න තියෙන වැඩ ගොඩ ගැහිලා නම්, එතකොට යාට සතුටක් විඳින්න වෙලාවක් නැත්තම්, සැනසීමේ ඉන්න වෙන වෙලාවක් නැත්තම්, මෙන්න මෙයාට කේන්ති යන්න පටන් ගන්න. ඒ නිසා එදා තියෙන වැඩ එදාම කරන්න ඕනේ කොහොම හරි මාන්සියලා. එතකොට ඊළඟ දවසට ගොඩ ගැහෙන්නේ නැහැ වැඩ කටයුතු. එදා දවසේ එතකොට සැනසීමෙන් සතුටින් තමන්ගේ තියෙන වැඩ කටයුතු ටික කරන්න පුළුවන්නේ. අන්න එහෙම කරපු වීරයෙක් තමයි අපේ කථානායකයා විදිහට ඉන්නේ ආදරණීය ආචාර්ය ක්‍රිස්ටෝප විලියම් විජේකෝන් කන්නංගර මැතිතුමා. දැන් තියෙන තමන්ගේ දක්ෂකම් උපරිමයෙන්ම පෙන්නලා දැන් වටිනාම තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලා හිතුවේ ඇත්තටම ඒ නිසා ගාල් රිච්මන් විද්‍යාලයට අන්න මෙතුමාව ගත්තා කියලා. නේ? නෑ, එහෙම නෙමෙයි මගේ රත්තරන් දුවේ පුතේ උනේ. කොහොමද උනේ? මෙයාලා බලන්න.
2: අම්මා, මගේ අම්මා.
3: කොහෙ හිටින්ද? මේ මං ආවා. හිටින්ද?
2: අම්මා, මේ අහන්න. සුභම සුභාරංචිය.
3: මගේ පුතන්ලියගෙන් අහන්නම සුභාරංචිය තමයි.
2: මේක ඊට එහා ගාලේ ලොකු ඉස්කෝලේ පියතුමා හැව්වේ ඒ ඉස්කෝලේට එන්න කැමතිද කියලා.
3: ඉතින් යන්න මයි අම්මා, ඉතින් යන්න. තාත්තා තියලින්ම සන්තෝෂ වෙයි. මගේ රත්තරන් රත්නත්‍රේ පිහිටයි.
2: මේ අහන්න අම්මා, එහෙම නිකන් යන්න බෑ. ඒකට විභාගයක් තියෙනවා කිව්වා. ඒක පාස් වෙන්නම ඕනේ.
1: අන්න දැක්ක නේද රත්තරන් දුවේ පුතේ? දැන් කාලේ වගේ එහෙම බෑ. නැති ඇමතිවරුන්ගේ පුතාලා නැත්තම් සල්ලි ගොඩක් තියෙනවා කොහාම ඒ ළමයි ලොකු ඉස්කෝලවලට දාගන්න ඉස්කෝලවල මොනා මොනාරි දේවල් මම දන්නේ. එහෙම කියනවනේ. හා, එහෙමනම් එහෙම නෙමෙයි ඒ කාලේ වුණේ. දක්ෂයෙක් නම් ඇත්තටම තමන්ගේ දක්ෂකම පෙන්නන්න ඕනේ. අති දක්ෂයෙක් නම් අති දක්ෂකම පෙන්නන්න ඕනේ. එතකොට පුළුවන් වෙනවා තමන්ගේ දක්ෂතාවය මත ඒ විශ්වාසය තමන් තුළම ඇති කරගෙන ලොකු ඉස්කෝලකට යන්න. එතකොට ළමයා කවදාකවත් මනසින් වැටෙන්නේ නැහැ. දැන් ගොඩක් ළමයින්ට ඇති වෙන ප්‍රශ්න ඕක තමයි. තමන් ඇත්තටම දක්ෂයෙක්ද කියලා දන්නේ නැතුව මොන විදිහකින් හරි ලොකු ඉස්කෝලෙකට ගිහුවාම ඒ ඉස්කෝලේ ඉන්න බැරි වෙනවා, අමාරු වෙනවා. ඒක හිස්සරදයක් බවට පත් වෙන්න ඉඩකඩ බොහෝමයි. හැබැයි තමන්ගේ තියෙන දක්ෂකම් පාවිච්චි කරොත් එහෙම ඒ ලොකු ඉස්කෝලෙකට ගියත් එයා ඉන්නේ දක්ෂයෝ එක්කනම් මේ අති දක්ෂයාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අන්න ඒක පුංචි කාලේ ඉඳලා අත්විඳපු කෙනෙක් තමයි අපේ කන්නංගර මැතිතුමා. ඔව්, ඒ නිසා මොකද කරේ? දැන් යාට තියෙනවා විභාගයක්. අම්මා කියනා වගේම ඔක මහකච්චක් නෙමෙයි කියලා කිව්වා. හැබැයි මොකද වෙන්නේ? ඒක කියන්න වෙන්නේ හෙට. ඔව්, අනිවාර්යෙන් කියනවා. මගේ රත්තරන් දුවල පුතාලා එන්න ඕනේ. එතකොට අපිට දැනගන්න පුළුවන් ඇත්තටම හෙට මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් සතුටින් ඉන්න ඕනේ. හැමෝටම ආදරෙයි. මං ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.
0: වටක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කන්නංගර මැතිතුමා.

கலைஞர் கலைபலி கலைபலி பெஞ்சா. උදැස්සන 6යි විනාඩි 31යි දැන් වෙලාව. උද්‍යෝගෙමත් වේවා, වාසනාවන්ත වේවා. අද දවසේ කරන හැම දෙයක්ම මේ සති අන්තයේ ඔයා කරන්න බලාපොරොත්තුෙන් ඉන්න හැම දෙයක්ම සාර්ථකම වේවා කියන තමයි කලබල පැංචා අපි ප්‍රාර්ථනා කරන්නේ.

මේ අහන්නකු. අපි සමහර වෙලාවට කියනවනේ දහයියෝ දැන් එපා වෙලා තියෙන්නේ යන්නේ. ඇති ඇති ඇති දැන්නම් හොඳටෝම ඇති. බෑ බෑ බෑ මේක නම් කරන්න බෑ. එහෙම කියලා කියනවනේ. හනේ හනේ කොච්චර නම් දවසකට එහෙම කියනවද කියන්නකෝ. නෑ බෑ හයියෝ ආපෝ එපා වෙලා. එහෙම තමයි ඉතින්. අපි වැඩ කරගෙන යනකොට අපිට එහෙම දේවල් කියවෙන්නත් පුළුවන්. එහෙම මම නෑ කියන්නේ. ඒ වුණාට අපි නිතරම අපේ මුවින් ඒ වගේ දේවල් පිට වෙනවා නම් ඒ වගේ වචනම නම් අපි කියන්න උත්සාහ කරන්නේ. චුට්ටක් ඒක කළමනාකරණය කරගන්න ඕන නේද? අපි අපේ පොඩ්ඩන්ටත් ඒ දේවල් බෝ කරන්න ඕනනේ. අපි කියන දේවල් නේ ගොල්ලහගෙන උදේ ඉඳලා වැඩිපුරම කන්දේගෙන ඉන්නේ වැඩිහිටියන්ගේ කතාවලට. ඒක හොඳට මතක තියාගන්න ඕන. ඉතින් ඒ නිසා තමයි ඉස්කෝලේ ගියාම ගුරුවරු දරුවෝ ඉස්සරහ හැමදේම කතා කරන්නේ නැත්තේ. අදහස් විවෘතව බෙදාගන්නව, දරුවන්ට අවවාද දෙනව, උපදෙස් දෙනව, මෙහෙම කරන්න ඕන, මෙන්න මෙහෙම තමයි හැසිරෙන්න ඕන කියලා කියනවා. හැබැයි හැමදේම දරුවෝ ඉස්සරහ පුදා හරින්නේ නැහැ. මොකද දරුවෝ කියලා කියන්නේ ඔවුන් හැමදේම අනුකරණය කරන්න උත්සාහ කරන කට්ටියක්. අපිටත් මතකයිනේ අපි ඒ කාලේ කොහොමද හැසිරුනේ, මොනවද කරේ, මොන වගේ වචනද පාවිච්චි කරේ. ආ එහෙනම් අම්මා එහෙම කිව්වේ, ආ එහෙනම් අර ටීචර් එහෙම කිව්වේ, එහෙම කියලා අපිත් කියලා තියෙනවානේ. ඒ නිසා පොඩ්ඩොත් එක්ක ඉනකොට වැඩිහිටියෝ විදිහට අපිත් අපි ගැන ගොඩාක් හිතන්න ඕන. ඒ නිසා මම මේ දේවල් අම්මා තාත්තා එක්ක බෙදා ගන්න ඕනේ කියලා හැමතිස්සෙම හිතන්නේ. ඉතින් නෑ බෑ නෙමෙයි. හා අපි මෙහෙම කරමු. පුළුවන්නේ මෙතන මෙහෙම අඩුපාඩුවක් තියෙනවා තමයි. හැබැයි බැරි වෙන එකක් නෑ. අපි බලමු, උත්සාහයක් කරමු. එහෙම කියලා ගොඩක් දේවල් කරගන්න පුළුවන් අපිට. හා බැරිද කියලා බලන්නකෝ.

නෙතෙෆම් ෆස්බුක් පිටුවට යන්න බලන්න. ගිහිල්ල බලන්නකෝ කලබල පැංචාව පෝස්ටික තියෙනවා. කලබල පැංච පුළුවන්න කියන්න තරඟ වටේ අදහන්න තුම්මං හන්දිය කෘතිය රචනා කරේ කවුද කියලා. එවන්න බලන්න උත්තරේ. අපි බලමුද දවසේ තෑග දිනා ගන්න පුළුවන්නම් කියන තරග වටේ ජයග්‍රහණය කරන ජයග්‍රාහකයා හරි ජයග්‍රාහිකාව හරි කවුද කියලා බලමුකෝ. ඉතින් 0711 95 95 95 වට්සැප් අංකෙත් තියෙනවා. මේකට තමයි මැසේජ් එකක් විදිහට ඕගොල්ලෝ පුළුවන් නම් කියන තරඟ වටේ උත්තරේ එවන්න ඕන. නැත්නම් Facebook එකේ post එකට comment එකක් හරි දාන ලේසි විදිහට වැඩේ කරන්නකෝ.

උදේ 6:45ට අපේ උදේ ප්‍රවෘත්ති අහනවා. දැන් වෙලාව මෙත් FM කලබල පැංච අහන වෙලාව උදේ 6:43යි. අහගෙන ඉන්න අහගෙන ඉන්න. තව ටිකක් රේඩියෝ එකේ සද්ද වැඩි කරගන්න. පරිසරය දිහා බලන්න. චුට්ටක් දැන් ඉතින් ජනේලයක් දෙකක් ඇරලා දොර ඇරලා නේද? චුට්ටක් මං හිතන්නේ එළිය බැලුවොත් හොඳයි කියලා හිතෙනවා. වැහිපොදේකුත් සමහර පැතිවලට යනවා කියලා ආරංචි. ඉතින් මේ හැම දෙයක්ම විඳින අතරේ අපි අපේ සෙනසුරාදාව හරිම ලස්සනට පටන් ගමු දෝනි.

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ನೆಟ್ ನ್ಯೂಸ್
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3672.

0: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 19 සෙනසුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. net news සජීව මෙතිරියේ සිට මම සමීර බණ්ඩාර වීරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල සත්ව හිංසනයට විරුද්ධ වූ ශ්‍රී ලාංකික තරුණයෙකුට සෞදි අරාබියේදී මරණ දඬුවම හිමිවෙයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය. ආසන පටි නොමැති වාහන අධිවේගී මාර්ගයට ඇතුළු කිරීම අද සිට තහනම්. තියාරු වූ දුම්රිය වර්ජනය අවසන්. 24 වනදා විරෝධයට සමගි ජනබලවේගෙන් සියලු පක්ෂවලට විවෘත ආරාධනාවක්. ට්‍රම්ප් මාධ්‍ය ආයතන තුනකට එරෙහි වෙයි.
1: net news the truth people trust.
0: සත්ව හිංසනයට එරෙහි වූ ශ්‍රී ලාංකික තරුණයෙකුට සෞදි අරාබිය මරණ දඬුවම නියම කර තිබෙනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් ඉන්නවා කියලා තමයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. අම්පාර කල්මුනේ ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරස අනෝජන් නැමැත්තාට සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇතැයි වාර්තා වෙනවා. ඔහු සිය Facebook ගිණුමේ තිබූ සටහනකින් නබිනායකතුමාට සහ ඉස්ලාම් දහමට අපහසු බවට නඩු විභාගයකින් තීරණය කිරීමෙන් අනතුරුවයි එම තීන්දුව ලබා දී ඇත්තේ. රුහුණු මහා කතරගම දේවාලයේ පාදයාත්‍රාවට එක්ව සිටි පිරිස් සමග සුනකයෙකු ගමන් කරන ආකාරයත් පසුව කිසියම් පුද්ගලයෙකු අදාළ සුනකයාට පහර දී හිරිහැර කරන ආකාරයත් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත උදාහැර තිබුණා. දැනට මරණ දඬුවම නියමී විසිටින සිවරස අනෝජන් නැමැති මෙම තරුණයා අදාළ පහර දීම සිදු කළ පුද්ගලයාව විවේචනයට ලක් කරමින් සිය Facebook ගිණුමට වීඩියෝවක් එක් කර තිබූ බවයි වාර්තා වන්නේ. අදාළ වීඩියෝව සම්බන්ධයෙන් සෞදි පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් වී තිබුණේ ඉන් අනතුරුවයි. ඔහු පළ කළ Facebook වීඩියෝ සම්බන්ධයෙන් සෞදි අරාබියේ අල් අල්හාසා අපරාධ අධිකරණය මගින් අනෝජන්ට එරෙහිව වසර 5ක සිරදඬුවමක්ද සෞදි රියල් මිලියන 3ක දඩයක්ද නියම කර තිබූ අතර එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයෙන් පසුව ඔහුට මරණ දඬුවම නියම කර තිබූ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අභියාචනා ක්‍රියාවලියේදී සිදු වූ අඩුපාඩු සහ විදේශ අමාත්‍යාංශයේ මැදිහත් වීම සම්බන්ධයෙන් ලබන සතියේදී පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමණිකම් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ලාංකීය තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි.
2: එම වීඩියෝ පදනම් කරගෙන සෞදි අරාබියේ රජය විසින් ඔහුට වසර 5ක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කරන්න ලැබුණා. ඒ අවස්ථාවේදී පවුලේ සමාජිකයන්ට අපි මැදිහත් වෙලා තමයි ඒ සිරදඬුවමෙන් ඒ වැටේ පිට යම් ආකාර දෙකකින් සම්පීර ගන්න පුළුවන් වුණේ. නමුත් සිරදඬුවම අවුරුදු 5කට වඩා අඩුවෙන් බේරා ගැනීම සඳහා එම පවුලේ සමාජිකයන් දරු අරුණ හේමචන්ද්‍ර විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමාව හමු වූ තුන අවස්ථාවේදී ඔහු මෙය අභියාචනා කරන්න අවස්ථාවක් තිබෙනවා. ඒ දවස් කිහිපයක් යම් දිනක් ප්‍රමාණයකට කරන්න අවශ්‍යයි. ඒ කරන්නේ නම් රුපියල් 118ක පමණ මුදලක් වියදමක් යන බව, එම මුදල විදේශ කාර්ය සමාජංශයෙන් දරන්න නැති බවත්, පවුලේ සමාජිකයන්ට පුළුවන් නම් ඔවුන් ඒට මැදිහත් වෙන බව ප්‍රකාශ කිරීමෙන් පසු ඒ පවුලේ සමාජිකයන් 119ක ආසන්න ප්‍රමාණයක් මුදල් ගෙවා එම මැදිහත් වීම පිළිබඳ ඉල්ලා සිටිනවා. ඉන් පසුව ඊයේ දවසේදී එම අභියාචනාවේදී තීන්දුව වශයෙන් ලැබිලා තියෙන්නේ මරණ දඬුවම කියන බව. එන තරුණයාගේ ඥාති සහෝදරයෙක් සෞදි අරාබියේ සිට අපිට සනාථ කර තිබෙනවා. ඉතාමත්ම මේ පිළිබඳව ආණ්ඩුව මැදිහත් වීම පිළිබඳවත් යම් ගැටලු අපිට තිබෙනවා. මොකද ඒ පවුලේ සමාජිකයන් පවසන විදිහට අගෝස්තු මාසයේදී මෙම අභියාචනාව කරපු දවසේම එම අභියාචනාව කරන නීතිඥ මහත්මයාගේ දුරකථන අංකය සහ නීතිඥ මහත්මයාගේ නම් සහ අභ්‍යාසනා පිළිබඳ විස්තර පවුලේ සමාජිකයන් ඉල්ලා තිබියදී විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඊයේ දවසේ නැතෙක් ඒ විස්තර කිසිවක් ඒ පවුලේ සමාජයෙන් ලබා දී නැත. ඉන් පසුව අභ්‍යාසනා සඳහා ඉදිරිපත් වෙච්ච නීතිඥ මහත්මයාත් මොවුන් සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සඳහන් කරපු නීතිඥ මහත්මයා නෙමෙයි කියන චෝදනාවත් එම පවුලේ සමාජිකයන් අපිට කියලා තියෙනවා. විශේෂයෙන්ම එම අභ්‍යාසනා සඳහා ඉදිරිපත් වෙච්ච නීතිඥ මහත්මයා තමන්ගේ කාර්යභාරයෙන් ක්‍රියාකාරයෙන් කරපු නැති බවත් මොවුන් චෝදනා කළා තියෙනවා. මේ කෙසේ වුණත් දැනට අපගේ බලාපොරොත්තු සහ අපගේ අවශ්‍යතාවය ආණ්ඩු පාර්ශ්වයට හෝ යම් පාර්ශ්වයට ඇහිදි කිරීම නොවේ. මෙම කරුණාව යම් හෝ ක්‍රමයකින් නිදහස් කර ගැනීම තමයි අපගේ බලාපොරොත්තු. ඒ නිසා අපි මේ පිළිබඳව ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු කරන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේකට සියලුම ආණ්ඩු පාර්ශ්වයේ කියන රාජතාන්ත්‍රික බලය සියල්ල භාවිත කරගෙන මේ කරුණ නිදහස් කරගන්න මැදිහත් වෙන්නේ. අපි ඊළඟේ කමස්කච්චි පක්ෂය සහ දෙමළ පක්ෂ එකමුතුව මෙම ගැටලුවට නිරාකරණය කරගන්න අපි උත්සාහ කරන බව කියන්නේ.
0: මේ අතර සෞදි අරාබියේදී අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසා නෝජන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ රොයදිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සහ කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් යුතුව අදාළ සිදුවීමේ ප්‍රගතිය නිරන්තරයෙන් නිරීක්ෂණයට ලක් කරන බවයි. රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග හරහා සෞදි බලධාරීන් සමග සක්‍රියව සම්බන්ධ වෙමින් සිවරසා නෝජන් මහතාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහ ඔහුට ලබා දිය හැකි සියලුම සහාය ලබා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩිදුරටත් නිවේදනය කරනවා. ආසන පටි නොමැති රථවාහන අධිවේගී මාර්ගවලට ඇතුළු කිරීමට අද සිට අවසර ලබා නොදෙන බව පොලිසිය පවසනවා. ඒ අනුව අද සිට ආසන පටි නොපැළඳ අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් සහ මගින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිසිය පැවසුවේ. ඒ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාද අදහස් පළ කළා.
3: අත්‍යවශ්‍ය නීති ප්‍රමාණයක් හඳුන්වා දීලා තිබෙනවා මාර්ග ආරක්ෂාවේ. හඳුන්වා දෙමිනුත් ඉන්නවා. එන් එකක් තමයි අධිවේගී මාර්ගවල සෑම කෙනාම සීට් බෙල්ට් පලනින්න ඕන කියන නීතිය. ඒ නීතිය දැන් අපි ගෙනල්ලා අවුරුද්දක් වෙනවා. අධිවේගී මාර්ගයේ ඉස්සරහා සීට් එක යන අයත් පස්සේ සීට් එක යන හැම කෙනාම සීට් බෙල්ට් දාන්න ඕන කියන නීතියට අවුරුද්දක් වෙනවා. ඒක අලුත් නීතියක් නෙමෙයි. ඒක අවුරුද්දක්. අද පටන් ගන්න එක තමා අධිවේගී මාර්ගවල යන වාහනවල සමහර වාහන තියෙනවා නිෂ්පාදකයා විසින් සීට් බෙල්ට් සවි කරලා එවපු නැති විශේෂයෙන් පරණ වාහන. ඒත් අපි කරපු දේ තමයි අපි නීති කියන ඒවා අපි දන්නවා ජනතාවට අදාළ දේවල්. අපිට උමනා තිබ්බ කියලා අපි නීති පටවන්නේ විශේෂයෙන්ම මේවා සාමාන්‍ය මේ දේවල් නිසා. අපි අවස්ථා හතරකදී ගැසට් දික් කර අපි අවස්ථා දුන්නා වාහනේ සීට් බෙල්ට් හයි කරලා නැතිව එන වාහනවල අයිතිකරුවන්ට සීල් බෙල්ට් හයි කරලා. ඉතින් එහෙම හයි කරගත්තාට පමණයි අධිවේගී මාර්ගවල නීත්‍යානුකූලව ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ.
0: ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම රථවාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ආසනවල ගමන් කරන සියලු මගීන්ද ආසන පටි පැළඳිය යුතු වනවා. පොලිසිය පැවසුවේ ආසන පටි නොපැළඳීම හේතුවෙන් රුවේ අනතුරු සහ අනතුරු වලින් සිදුවන අවදානම් ඉහළ යන බැවින් මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි. වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ දුම්රිය වර්ජනය අවසන් කර තිබෙනවා. 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වූ මෙම වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ 12ට අවසන් වුණා. දීර්ඝ කාලයක සිට දුම්රිය ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු පිළිබඳ බලධාරීන් ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව වර්ජනය නිරත වූ බවයි එම වෘත්තීය සමිති පැවසුවේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා.
4: ේන්තුවේ පරිපාලනය පිළිබඳ පවතින ගැටලු විසඳන්න කියන එක එක අපි මීට කලින් විටින් විට ලිඛිතව දැනුම් දීලා සාකච්ඡා මගින් දැනුම් දීලා විසඳන්න නැති නිසා තමයි අවසානයේ අපි සංකේත වැඩවර්ජනයකට ආවේ. නමුත් ඒ ප්‍රශ්න විසඳනවා වෙනුවට දෙපාර්තමේන්තු ප්‍රධානීන් තහා නියෝජ්‍ය අමාත්‍යවරයා මාත්‍යවරයා දුම්රිය කාලසටහන යථාවත් හරි සියලු දුම්රිය ධාවනය කරනවා කියමින් තමයි මේ පුරසාරම් දොඩන්නේ. සියල්ල හරි කියලා කියන ආණ්ඩුවේ වෘත්තීය සමිති නායකයා අතීතයේ අපිත් එක්ක වෘත්තීය සටන් වල හිටපු වෘත්තීය සමිති නායකයා අද ඔහුට යනේනමන් නැතුව ඔහු කියනවා ආවණේ හරි කාර්යාල දුම්රිය හරි යල්ල හරි කියනවා. දැන් මේ කියනවා නම් 12න් පස්සේ අපේ සංකේත වැඩවලදී ඉවරයි. අදින් පසුව මේ දුම්රිය කාලසටහන එහෙනම් යථාවත් කරලා පෙන්වන්න උතුරු මාර්ගයේ නියමිත දුම්රිය ටික ධාවණය කරලා පෙන්වන්න කාර්යාල දුම්රිය සියල්ල ධාවණය කරලා පෙන්වන්න.
0: කෙසේ වෙතත් වර්ජනය සම්පූර්ණයෙන්ම දේශපාලනික බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ. මේ ඉතිහාසයේ අසාර්ථකම දුම්රිය වර්ජනය බවද මෙහිදී ප්‍රකාශ කරනවා.
5: කවුද උට්ටිය සමිතිය අරගෙන කෝල් කරන්න කියලා? ස්ට්‍රයික් එක කෝල් කරන්න කවුද කියන එක ගත්තොත් එහෙම ඕගොල්ලෝ නම් වශයෙන් බලන්න මොන උට්ටිය සමිතියද කෝල් කරලා තියෙන ප්‍රධාන වශයෙන් කියලා. දුම්රිය ස්ථානාධිපතිතුමගේ සංගමයක් තියෙනවා කෝල් කරලා. ඒතර ඒගොල්ලෝ මීට කලින් සති දෙක තුනකට කලින් මොකද කරේ? පැහැදිලිවම 22කට විරුද්ධව එකතු කරා උට්ටිය සමිතිය එකතු වෙලා අස්සල්ලේකඩයක් 22කට විරුද්ධව අස්සම් කරපු වෘත්තීය සමිතිය. ඒතර ඒගොල්ලෝගේ හැම වෙලේම සටන් පාඩිය තියෙන්නේ 22කට විරුද්ධ. ඒතර මේ වෘත්තීය සමිතිය අරගෙන ගිහලා හේතු කරන්න ඒගොල්ලෝ 22කට විරුද්ධව ඒගොල්ලෝ හිතනවා ජනතාව පිළිගන්නේ කියලා ගොඩක් වෘත්තීයයන් මේ 22කට විරුද්ධයි කියන එක එළිය හංගවන. ඒ කියන්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් පැහැදිලිවම කරන වෘත්තීය අරගලයක්. ඊට පස්සෙත් බලන්න තවත් අනිත් වෘත්තීය සමිතියට නම් කිව්වොත් එහෙම ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමය. පොදුජන කියපු ගමන් දන්නවා මොකද වෘත්තීය සමිතිය කියලා. ඊළඟට දුම්රිය සමගි සේවක සංගමය. සමගි කියපු ගමන් දන්නවා කවුද වෘත්තීය සමිතිය කවුද කන්ට්‍රෝල් කරන්නේ මොකටද ස්ට්‍රයික් කරන්නේ කියලා. ඒතර පැහැදිලිවම මේක දේශපාලන අරමුණක් වෙනුවෙන් කරන වෘත්තීය අරගලයක්.
0: වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් දේශපාලනඥයන් විවිධ අදහස් පළ කරනවා. සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පැවසුවේ 24 වනදා ආණ්ඩුවට එරෙහි විරෝධතාව සඳහා සියලු දේශපාලන පක්ෂවලට විවෘත ආරාධනාවක් සිදු කරන බවයි.
6: දැන් සාමාන්‍යයෙන් පක්ෂ හැටියට බැලුවොත් වෙන කවුද ඉන්නේ? දැන් එක්සත් ජාතික පක්ෂ නම් එනවා කියලා කැමැත්ත පළ කරලා තියෙනවා. වෙන කවුද
7: ඉන්නේ? අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපේ සන්ධානී ඉන්න පක්ෂ ටිකක් අහුවෙනවා. ඉතින් අනිත් පක්ෂ මම හිතන්නේ කාණ්ඩායම් කීපයකට අපි ආරාධනය කරා. ඉතින් කැමැති අයට එන්න පුළුවන්.
6: දැන් ඊයේ මේ රනිල් මහත්තයයි සජිත් මහත්තයයි බොහොම ලස්සනට දෙක අල්ලගත්තේ නැති ටික ඉතරයි බොහොම ලස්සනට ගියානේ ඇතුළට. ඇතුළේ මොනවද උනේ?
7: ඉතින් ඇතුළේ අපි ජය ජයවර්ධන මැතිතුමාගේ ගුණානුස්මරණ පින්කම් උපන් දිනයේ සැමරීම.
0: මේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය.
8: මහජන ආරක්ෂාව කියලා කියන්නේ පොලිසියවත් එහෙම නැත්නම් රටේ අනිකුත් සක්‍රීය ආරක්ෂක අංශ මගින්වත් ක්‍රියාත්මක කළ යුතු එකක් නෙවෙයි. අපි විශ්වාස කරනවා රටක මහජන ආරක්ෂාව කියලා කියන්නේ එතනින් එහාට රාජ්‍ය නිලධාරීනෝ දේශපාලන නායකත්වය ඒ වගේම සමස්තයක් විදිහට රටේ සමස්ත ප්‍රජාවගේ සහභාගීත්වය සහිතව ගොඩනගා ගත යුතු දෙයක් තමයි මහජන ආරක්ෂාව කියලා කියන්නේ. රටේ භෞතික දේශ සීමාවෙන් එහාට කොහේ හිටියත් නීතියේ රැහෙන මගහරිමින් ඒ සියලුම අයට නීතිය ක්‍රියාත්මක කරන්නට නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඉතාම සීරුවෙන් කටයුතු කරනවා.
0: ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසුවේ නීතිය ක්‍රියාත්මක වීම එක් කණ්ඩායමක් ඉලක්ක කර පමණක් සිදුවන බවයි.
9: හොරු අල්ලනවායි කියන ව්‍යාජ ආඛ්‍යානයේ ඉදිරියට දාලා මහ බැංකු හොරකමට මහ බැංකුව ඇතුළටම ගිය මලික් සමරවික්‍රමලව තුරුල්ලේ තියාගෙන සනසන ගමන් කැසිනෝ ධම්මිකල තුරුල්ලේ තියාගෙන සනසන ගමන් හොරු අල්ලනෝ කියලා තෝරාගත්තු පිරිසක් දඩයම් කිරීම අරමුණු කොට ගත්තා වු මෙහෙම. ඒකේ තියෙන දේශපාලන ටාගට් එකක්. අනිත් අතට හොරු අල්ලනෝ කියන අය බුදුන් මේ බාන ගන්නගුරු හොරකම කොච්චර හොරකමක්ද? අද නැව් දෙකක තරම් ප්‍රමාණයක් බාන ගන්නගුරු හිඟයි ඇවිල්ලා නේ. එතකොට ගිනාම් ගන්නගුරු බානයි. අද නොරොච්චෝලේ වැඩ කරන්නේ බාගෙට ඩීසල් විදුලිය තමයි වැඩිපුර පාවිච්චි වෙන්නේ.
0: කෙසේ වෙතත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා පැවසුවේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් නැති බවයි.
10: දැන් මේ කට්ටිය උසාවි දානක පොඩි වැඩක්ද? අපි ඒ අයව උසාවි දානව කියන එක වැරදි. මොකද අපිට තියෙනවා ජනවරම. ඒ ජනවරම ඇතුලේ මේ රටේ ධනය විනාශ කරපු ඒ වගේම මේ රටේ ජනතාවට අවහිරමන ලෙස කටයුතු කරලා තියෙන නීතියට පිටින් වැඩ කටයුතු කරලා තියෙන අය සම්බන්ධව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවයි කියන එක ඒ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. අපිට කියන්න තියෙන්නේ අපි මීට කලින් මේ සම්බන්ධව රටට කිව්වා විශේෂයෙන්ම ඒ අයට ප්‍රකාශ කළා අපි නීති ක්‍රියාත්මක කරනකොට කේන්ද්‍රී ගන්න නම් එපයි කියලා. ඉතින් පොඩි කේන්ද්‍රියක් තමයි ඔය තියෙන්නේ. නමුත් ඒ කේන්ද්‍රිය අපිට අදාළ නැහැ.
0: 2026 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලද පැවැත්වෙනවා. 2025 වසරේ ප්‍රකාශිත නවකතා ඇතුළෙන් ප්‍රශස්තම නවකතාව සඳහා මෙහිදී ස්වර්ණ පුස්තක සම්මානයේ පිරිනැමීමට නියමිතයි. සම්මාන උළෙල පැවැත්වෙන්නේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. කොළඹ නගරාධිපති රාය කැලි බල්සර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සවස 6ට එය ආරම්භ වීමට නියමිතයි. ස්වර්ණ පුස්තක සම්මාන උල්ල මෙහෙවුම් ලබන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින්. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සමගාමීව මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබෙනවා. මෙවරත් ස්වර්ණ පුස්තක සම්මානයේ වෙනුවෙන් අවසන් වටය සඳහා නවකතා පහක් තෝරාගෙන ලැබ ඇත. අතර ඒවායින් එකක් 2025 වසරේ ප්‍රශස්තතම නවකතාව ලෙස අද සම්මාන ලැබනු ඇත. සියලු තෝරා ගැනීම සිදු කරන්නේ විද්වත් විනිශ්චය මණ්ඩලයක් විසින්. මේ අතර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා දක්වා පවත්වනවා. මෙවරත් නිල රේඩියෝ මාධ්‍ය සහකරුවන්නේ නෙත් FM රේඩියෝ වයි. CNN, MS Now සහ Politico යන ප්‍රධාන මාධ්‍ය ආයතන තුන සඳහා වන නියෝජිතයන්ට දවල මන්දිරයට ඇතුළු වීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමන්ගේ ට්‍රුත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අදාළ මාධ්‍ය ආයතන මගින් තම පරිපාලනය පිළිබඳ දිගින් දිගටම අසත්‍ය සහ ප්‍රබන්ධ වාර්තා කරන බවයි. කෙසේ වෙතත් එම චෝදනාවලට අදාළව කිසිදු නිශ්චිත උදාහරණයක් හෝ සාක්ෂ්‍යක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන හැ. පසුව මාධ්‍යමය අදහස් දක්වමින් මේ ඉතා සරල තහනමක් ලෙස ජනාධිපති ට්‍රම්ප් හැඳින්වුවද මෙම තහනම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර විස්තර හෙළි කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට. එතෙක් පැන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස්.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
11: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
12: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
13: FM 95 FM 94.8 FM Divine Pura.

0: kasvinenis.
1: Ai, buvan magi pensio. Subudasanak.
0: Subudasana.
1: Iting iting, den oya enakota vassada kohomada tatwaya?
0: Se api enakota vassenne.
1: Ah, vassenne. Mon enakota nan ute hondatama wahinawa kolambata. හැබැයි දැන් අපිට මෙහෙම වහින එක ලොකු ආශිර්වාදයක් නේද පැංචි? ගොඩාක් පැතිවලට මේ වෙනකොට වැහි බින්දුවක්වත් නැහැ. වැව් හිඳිලා ගිහිල්ලා, ගංගා හිඳිලා ගිහිල්ලා වතුර පොදක්වත් නැහැ. මම දන්න අම්මලා තාත්තලා ඉන්නවා අපිට ගොඩාක් මැසේජස් එවනවා ඒගොල්ලන්ගේ.

0: ඒකනේ අනේ. ඉතින් ඔයාගේ කටහඬින් කියනවද වහින්න ඉක්මනට වහින්න පැටියෝ කියලා කියන්න බලන්න.
1: වහින්න පැටිය වහින්න
0: වහින්න නේ දානේ. අපේ ගොඩක් ආච්චි අම්මලා සියලට වැස්ස නැතුව හරියම පාළුවෙන් ඉන්නේ, මොකද ඒගොල්ලන්ට වතුර නැති නිසා නේද පැංචි? හරි, දැන් උදේ 7:08 වෙලාව. ඔන්න සතියාන්තය. අද සෙනසුරාදා සැප්තැම්බර් 19 වෙනිදා. අපි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යනවා සැප්තැම්බර් 25 වෙනිදා. පැංචි එනවනේ? ඇල්ෆා ස්ටුඩියෝ තියෙනවනේ අපේ පැංචා පැංචි, එතකොට අපේ අනිත් පැංචි, ඊළඟට ඇල්ෆා ස්ටුඩියෝ එකට දක්ෂතා හැකියා ඉදිරිපත් කරන්න එන පැංචිගේ යාළු අක්කලා අයියලා ඔක්කොම එන්න ලෑස්ති වෙලා ඉන්නේ. අපිට වැඩ ගොඩක් තියෙනවා කියන්නේ නේද? හරි, දැන් පැංචි කියන්න බලන්න මොනවද මේ දවස්වල කරේ?
1: අය අපේ ඉස්කෝලේ මැටි හැදුවා අපි.
0: මැටි?
1: මම හැදුවා ගෙදර ගෙනල්ලා මගේ මං ඉස්කෝලේදී හැදුවා. හැබැයි ඒක අවුවේ තිබ්බ ගෙදර ගිහිල්ලා ඒක කැඩුනා අවුවේ තිබිලා. ඊට පස්සේ මා අයිය අම්මයි එකතු වෙලා මේ හැදුවා මේ පුදු පහනට ඕන කරන දේවා. මල් වට්ටියකුයි, ඊට පස්සේ පැන් තියෙනෙකුයි, කලයකුයි, ඊට පස්සේ අහඳුන් කූරු ගහනේ.
0: ආනේ ලස්සන ගොඩක්. කියන්නේ මල්
1: පහනකුත් හැදුවා.
0: පහනයි තමුණත් මොනදයි කියන්නේ? පහනයි
1: පහනයි අඳුන් කූරු ගහන එකයි, මල් වට්ටියයි කලෙයයි.
0: හරි ෂූක්.
1: පැන් තියෙන එකයි.
0: පැන් තියෙන එකයි. ඒව හැදුවාම මොකද හිතුනේ අපේ පැංචිට?
1: ටීචර් කිව්වා අපව මේ අම්මා ඒ ෆොටෝ එක එවන්න කියලා පාට කරන්න කියලා දියසා යංගලි.
0: ඒ කියන්නේ මට පේන විදිහට පැංචෝ එක එක හදන දේවල් වලට, මැටි වලින් කරන නිර්මාණ වලට, චිත්‍ර අඳින ඒවට දක්ෂයි වගේ. මට නිකන් මේ එහෙම් පේනවා එහෙම. මේ දත දැක්කහම මට හිතෙනවා එහෙම. දක්ෂයි නේද ඔයා ඒවට? දැන් එහෙනම් අපේ පැංචිට මට හිතෙනවා අඳින්න පුළුවන් කියලා සිද්ධාලේප කැකුළු චිත්‍ර තරඟයට ලස්සන චිත්‍රයක් අඳිමුද?
1: හා.
0: උදැසනක් කියන මාතෘකාව තියෙන්නේ. අයියෝ හරි ලේසි, ඔයාට අඳින්න පුළුවන්. මොනවද අඳින්නේ උදැසනක් කියනකොට? මොනවද අපිට අඳින්නේ?
1: වලාකුළුයි.
0: හා හා.
1: ඉරයි.
0: හා. වලාකුළු ඉරයි. තමුණද?
1: ගස්.
0: ගස්. ඕ ඇඳලා කුරුල්ලො එනවා ඇඳලා නේද? ලස්සන්ට උදෑසන ඔන්න පැංචිට අඳින්න පුළුවන්. මොකද පැංචි එක ශ්‍රේණිය, පෙරපාසල්, ඒ වගේම එක ශ්‍රේණිය ඉගෙන ගන්න පුංචි දරුවන්ට ඔන්න අවස්ථාව තියෙනවා මේ පාරත් වෙනද වගේම සිද්ධාලේප කැකුළු පුංචි සිත්තරු තරඟයට එකතු වෙන්න. සිද්ධාලේප නැන්දල මාමල බලාගෙන ඉන්න ඕගොල්ලන්ගේ ලස්සනම ලස්සන චිත්‍ර බලලා තෑගි ගොඩාක් දෙන්න. මතකයිනේ ඉතින් මෙන්න මේක තමයි ලිපිණය වෙන්නේ. හෙටිගොඩ ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම, තැපැල් පෙට්ටිය 78 ගල්කිස්ස. හෙටිගොඩ ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම, තැපැල් පෙට්ටිය 78 ගල්කිස්ස කියන ලිපිණයට තමයි එවන්න ඕන ඔක්තෝබර් 1 වෙනිදාට කලින්. දැන් අද සැප්තැම්බර් 19 වෙනි, තව දවස් තියෙනවා දුවල පුතාලට අඳින්න පුළුවන්. මේ පණිවිඩය අම්මල තාත්තලා ගුරුවරු අහගෙන ඉන්නවා කියලා මම දන්නවා, වැඩිහිටි ආච්චි අම්මල සියලු අහගෙන ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් ඔයාගේ පොඩ්ඩන්ට මේ පණිවිඩය කියලා ලස්සන චිත්‍රයක් අඳව ගන්න. සම්පූර්ණ නම උපන්දිනයේ සිරලිපිණයේ දුරකථන අංකය, WhatsApp දුරකථන අංකය, ලදරු පාසලේ හරි පාසලේ හරි නම ලිපිණයේ මේ හැමදේම නිවැරදිව සඳහන් කරන්න ඕන. දරුව තමයි චිත්‍රය ඇඳේ කියලා සහතික කරන්නත් ඕනේ. හරි නේනම් වැඩි සිද්ධාලේප කැකුළු පුංචි සිත්තරු තෝරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔයත් එහෙනම් කැකුළු පුංචි සිත්තරුවෙක් වෙන්න ඕන. හා, දැන් තව මොනවද විස්තර පැංචි?
1: මං ඒක ටීචර්ට ෆොටෝ එකක් යවන්නේ බුදුහාමුදුරුවන්ග කියලා.
0: ඒකේ ඔය මට තේරුන්නේ නැහැ, මොකද්ද?
1: ටීචර් කිව්වනේ ෆොටෝ එකක් යවන්න කියලා.
0: මොකද්ද?
1: අර ගෙදර මේ වේලලා පාට කරලා.
0: ආහහා.
1: මම අද ඒක පාට කරලා බුදුහාමුදුරුවන්ග කියලා ෆොටෝ එකක් යවන්න.
0: ෆොටෝ එකක් යවනවා නේද? හා. දැන් මට ආරංචි වුණා ඔයා කොහේ හරි මීගමුව පැත්තේ ගියා කියලා. මොනවද ඉතින් ඒ විස්තර? මොනවද ඔයා මීගමුව ගිහලා ඉගෙන ගත්තේ?
1: මාළු වලින් තමයි කරෝල හදන්න කියලා ඔයා දැන්.
0: මොකද්ද? මට තේරුන්නේ නැහැ.
1: මාළු වලින් කරෝල හදන්න කියලා ඔයා දන්නවද?
0: හානි.

0: ලුවලින්ද කරවල හදන්නේ?
1: මාළු වේලනවා, ඊට පස්සේ දෙපැත්ත දානවා වේලන්න, ඊට පස්සේ කරවල වෙනවා.
0: ඇත්තද? හෝ හෝ හෝ හෝ. එතකොට දැන් ඔයා ඔය ටික කරන ඔක්කොම දැක්කද?
1: ගෙනාවා මේ ගෙදරට. ඉස්සොයි, දැල්ලොයි, අර චූටි මාළුවොයි.
0: හරි හරි හරි හරි. එතකොට දැන් මේකමුයි ගිහිල්ලා මාළු වේලන විදිය දැක්කා.
1: තව කකුට්ටොත් ගත්තා.
0: කකුට්ටො?
1: කකුට්ටො මම පොඩි කාලේ ඉඳලා කණ්ඩාසයි.
0: උයලා. ඇත්තද? කිරි කිරි විදියට හදලානේ කිරි කක්කුට්ටු.
1: සූපන්න පුළුවන්.
0: හරි හරි. ඇත්තද? ගොඩක් දේවල් දැනගෙන තියෙනවා මේ ගමුවේ ගිහිල්ලානේ. ඔයා දන්නවද පැංචි දැන් කරවල වේලනවා දැක්ක නේද? අර කට්ට අවුවේ කරවල වේලනවානේ. එතකොට ටික ටික අර මේ මාළුවගේ පාට වෙනස් වෙලා නේද? ඇකිලිලා ඔක්කොම වෙනවා. කරවල වේලන්නට කියන නම දන්නවද? දීවර භාෂාවෙන් සිප්පමා.
1: සිප්පමා
0: කියලා කියන්නේ. ඔයා දන්නවද මාළු විකුණන තැන්ට මොකද්ද කියන්නේ කියලා?
1: නෑ.
0: ලෙල්ලම.
1: ලෙල්ලම ලෙල්ලම කියලා අපේ අම්මා කිව්වා.
0: කිව්වයි කනි කියන් ලෙල්ලම් යනවා කියලා යනවන් මේ ඔය ගොඩක් වෙලාවට. අපි ලෙල්ලම් ගිහින් එන්නම් කියලා කියනවා. මාළු විකුණන තැනට කියන්නේ ලෙල්ලම කියලා. සෙල්ලම ලෙල්ලම කරගන්න එපා කියලාත් කියනවනේ. දැන් හරිද? එහෙනම් විස්තර ටික හරිද? හරි.
1: ඇයි අපි තව බීච් ගියානේ මාළුත් අරගෙන?
0: මාළු අරගෙන බීච් ගියා?
1: ඕ මාළු අරගෙන වාහනේ දාලා අපි වැල්ල පගන ගියාචු.
0: හා හා හා හා. හරි හරි හරි. එහෙනම් ඉතින් ඔන්න පැංචි අත්දැකීම් අරගෙන තියෙන පෞගිය දවස්වල නේද? චිත්‍ර ඇඳලා මැටි දේවල් කරලා මැටි භාණ්ඩ නිර්මාණය කරලා
1: අපේ පුංචි මට ගෙනත් දුන්න ගෙදර නිකන් ඉන්න වෙලේට ලස්සන චිත්‍ර වගේක් පාට කරන්න.
0: ඒකනේ අපි නිකන්
1: ඔෆිස් එකේ.
0: නිකං ඉන්න හොඳ නෑනේ නේද? අපි නිකං ඉන්න වෙලාවට චිත්‍රයක් හරි අඳින්න ඕන නේද?
1: මම දවස දවස ගානේ චිත්‍ර පාට කරනවා.
0: හරිම ෂෝක්.
1: පාට පැන්සලකුත් ගෙන දුන්න පාට පෙට්ටියකුත්. පැන්සල්.
0: වෙරි ගුඩ්. හරිම ෂෝක්.
1: කටරේකුත් ගෙන දුන්න.
0: එහෙනම් අපි සින්දුවක් අහමුද? සින්දුවක් අහලා අද අපි දැන් මේ සාහිත්‍ය මාසයේ මේ දවස් කීපෙම සති අන්තයේ පුතාලට කියවන්න මූණ පුත්වල කුමාරතුංග මුනිදාසයන්ගේ, මාටින් වික්‍රමසිංහයන්ගේ, ටීබී ලංගරත්න සෝරියන්ගේ, මහගම සේකරයන්ගේ මේ එක එක පුත්වල එක පරිච්ඡේදයක් අපි ඕගොල්ලන්ට අහන්න දුන්නා. අදත් ඒ වගේ ලස්සනම ලස්සන පරිච්ඡේදයක් තියෙනවා. හරිම වටින හරිම ලස්සන පොතක. අහන්න ලෑස්ති වෙන්න මේ සින්දුවෙන් පස්සේ.

0: මොකද පැංචි කියන්න හැදුව?
1: මේ කසුරැන්දේ වගේ අද දිවනි
0: පොතක් ගැන කිව් එකද මම? ඔව්.
1: ඒක චූටිකස්සස් නේද කියන්?
0: අන්න හරි. අපි දැන් අහන්න යන්නේ ඔන්න පොතක චූටි කොටසක්. අහලා බලන්න මේ පොත ඔයාට කියවන්න ආසම ආස හිතේ.
2: මාටින් වික්‍රමසිංහයන්ගේ මඩුල් දුව කෘතියෙන්. පුරාණ පල්හොරුන් හඳුනන්නෙකු ලෙස මා කළ කතාව ඇසූ සිරිපාල කරබාගත් බැවින් මා යළිත් මෙසේ කීවෙමි.
3: ඔන්න ඉතින් අද ජින්නට තමයි ගෙවල් විඳින්න යන්න වෙන්නේ. කළු ලේන්සුවකින් අමුඩි ගහගෙන හොදද? අර ඉස්සර කාලේ ගෙවල් විඳින්න ගියේ හොරු ගේ ඇතුළට රිංගනකොට ඇඟ පුරාම තෙල් ගා ගන්නවා. මොකද දන්නවද එහෙම කරන්නේ? තෙල් ගාගත්තට පස්සේ බැරි වෙලාවත් ඒ මිනිස්සුන්ට අහුනොත් ආයෙත් ඩක් ගන්නකොට බේරිලා එන්න පහසු වෙනවා. අන්න ඒකයි ඇඟ පුරාම තෙල් ගාගන්නේ. හැබැයි ඉතින් ඔහොම කරන්න කළු රෙදි පටි වලින් ඇස් බැඳ ගන්න ඕනේ.
4: ඒම කොටද? එතකොට ඇස් පේන්නේ නැහැ නෝ.
3: හරි හරි. කළු රෙදි පටියේ ලොකු හිල් දෙකක් හදනවා. ඒ හිල් දෙකෙන් තමයි ඇස් වැහින්නේ නැතුව ඇස් පේන්නේ. හැබැයි ඉතින් බැරි වෙලාවත් ගේ බින්දිනව අහුනොත් එහෙම නායකයා අනිත් හොරු ටික බලා ගන්න ඕනේ. කවුරු හරි ඇවිල්ලා බැරි වෙලාවත් රණ්ඩුවට ආවොත් එහෙම කඩුවෙන් ගහලා උත් කපලා දානවා.
2: කියමින් මම මගේ ඉනෙන් කඩුවගෙන කෙඩාරම් ගසකට වැරෙන් පහරක් ගැසුවෙමි. එක පහරින් කඳින් වෙන්වුණු කෙඩාරම් ගසේ අතු සහිත ඉඟටිය බිම වැටින. අනෙක් ළමයි මගේ ශූරකම දැක පුදුම වූවක් ලෙස මා දිස බැලූහ. මා කිවූ තොරතුරු ඇසූ ජින්නාගේ කුහුල වැඩි විය. සතියකට පසු අපි දෙදෙනම ගොස් දූපතෙහි එක් පැත්තක් පරීක්ෂා කරමින් ඇවිද්දෙමු. අනෙක් පැත්තට යා යුත්තේ කැලයක් මැදිනි. කැලය මැදින් වැටුණු අඩිපාරක් නොවූයෙන් අපි ඒ පැත්තට යන්නට වෑයම් නොකළෙමු. අප පරීක්ෂා කළ පැත්තෙහි ගල් ගුහාවක්ද පොකුණක්ද විය. ගල් ගුහාව ගල්වඩුවන් විසින් ගල් ගෙයකට හරවන ලද්දක් බව ප්‍රකට කරන සලකුණු එහි හිඟ නොවිය. එහි ඇතුළු කාමරය තුන් දෙනෙකුට නිදාගත හැකි තරම් විශාල විය. ගල් තලාව මට්ටම් කරන ලද ගල් ඈලක් වැන්න.
3: මට හිතෙනවා අපි මේ දූපතට ඇවිත් හේන් ගොවිතැන් කරමු.
4: එතකොට අපට කෑම ලැබෙන්නේ කොහොමද?
3: කෑම උයන්න ඇලි වලන් ගේනවා. ඕන කරන බඩු ටිකත් අරගෙන බඩු ඉවර වුණාම ඔරුවෙන් ගිහිල්ලා ආපහු ගේන්න පුළුවන්නේ. ඔවා ඉතින් පොඩි දේවල්නේ.
4: මේ උදළු පොරව නැතුව මේ කැලේ කපා සුද්ධ කරන්න බෑ.
3: හරි හරි, අපි ඒවා ගමු. අපට ගෙයක් ඕනෙත් නෑනේ. මේ ගල් ගෙයි නවතින්න පුළුවන්නේ. පොකුණ සුද්ධ කරගත්තම අපට ලිංහාර ගන්න වෙන්නෙත් නෑ.
2: මාටින් වික්‍රමසිංහයන්ගේ මඩුල් දුව කෘතියෙන්.

0: කලබල පැංචහන් ඉන්න වෙලාව හුදේ 7:22. දැන් පැංචි, මාර්ටින් වික්‍රමසිංහන්ගේ ලස්සනම පොතක ලස්සනම කොටසක් අපි ඇහුවානේ. පැංචිට මොකද හිතුනේ? මොනවද පැංචිට මතක් වුනේ? තොප්පි වෙලෙන්දගේ කතාව. හා, මොකද තොප්පි වෙලෙන්දගේ කතාව?
1: තොප්පි වෙලෙන්දා යනකොට පාරේ තොප්පි විකුණකොට මේ ගහක් යට මහන්සි වෙලා නිදාගත්ත චූටා. ඊට පස්සේ උඩ හිටපු අඳුරු ටික පැනලා ඇවිල්ලා මේ ගත්ත මේ තොප්පි ටික තොප්පි වෙලෙන්දාගේ තොප්පි වෙලෙන්දා නිදියර හැරලා කෝ මගේ තොප්පි ටික කියනවා. ඊට පස්සේ කහ උඩ දිහා බලනකොට වඳුරෝ ටික අරගෙන, ඊට පස්සේ වඳුරෝ ඒ තොප්පි වලින්ම එයාට ගැහුවා.
0: වඳුරු ටික තොප්පි ටික අරගෙන දාගෙන.
1: ඊට පස්සේ ඒ වලින්ම ගැහුවා.
0: වෙලෙන්ද ගැහුවා වඳුරට, වඳුර ගැහුවා වෙලෙන්දට. ඊට පස්සේ තොප්පි ටික හම්බුණා නේද? ඒකනේ කවුද ඔය කතාව දැන් කියලා දුන්නේ?
1: මම පොතකින් බලාගෙන.
0: පොතකින් බලාගත්තේ වගේ පැංචි මොනවද තව කියවලා තියෙන කතන්දර පොත්? තව මොනවද ඒ වගේව කියවලා තියෙන? මොකක් හරි බනිස් මාමගේ කතාවක් ගැන එක දවසක් කිව්ව මතකයි? රන් සමනලය කියලා කිව්ව මතකයි?
1: නෑ.
0: එහෙනම්
1: ඒව දන්නේ.
0: හා, පොතේ උනාට ගෙදර තියෙනවනේ. ඒකනේ ආච්චිගේ ආච්චි අම්මට කියන්න කියලා දෙන්න කියලා. අම්මට කියන්න හාද? හා, අපි එහෙනම් නිර්මාණ බලමුද. පැංචි ලෑස්තද?
1: හා.
0: දුරකථන අංකය කියන්න පුළුවන්ද? ඔයා කියන්නේ වට්ස්ඇප් අංකෙද සෙල්ලම් ගෙදරට කතා කරන අංකෙද?
1: බින්දුවයි එකයි එකයි දෙකයි 55යි 33යි 63යි. යාළුව අපිට කෝල් කරන්න.
0: හා, ඒ නම්බේකට කතා කරන්න ඕන සෙල්ලම් ගෙදරට. මේ නම්බේකට ඕගොල්ලන්ගේ ලස්සන නිර්මාණ ඉදිරිපත් කරන්න. ඒ වගේම අපි කලබල පැංච පුළුවන් නම් කියන්න තරඟ වටේ අහන ප්‍රශ්නේ Facebook එකේ පෝස්ට් එකක් විදිහට දාලා තියෙන්නේ. තුම් මං හන්දිය කෘතිය රචනා කරේ කවුද කියලා තමයි අහලා තියෙන්නේ. මේ ප්‍රශ්නෙට උත්තරේ WhatsApp කරන්නත් පුළුවන් අපේ 0711 95 95 95 අංකයට, නැත්නම් Facebook පෝස්ට් එකට කමෙන්ට් එකක් විදිහට උත්තරේ එවන්නත් පුළුවන්.
2: පුංචි අපේ නිර්මාණ පිටුව.

0: හරි හරි, කෞද මේ චිත්‍රය එවල තියෙන්න්නෙම කියලා බලමු. මොකක්ද කියලා කියන්න බලන්න චිත්‍රය.
1: වහිනවා. එතකොට කුඩේ තියලගෙන එයා බෝට්ටු යවනවා.
0: කිරිපෝරුව විද්‍යාලය හැලියගොඩ එක ශ්‍රේණිය වැසි දිනයක මම කියන මාතෘකාවට දනිදු දීප්ත ආයුෂ්මන් තමයි එවල තියෙන්නේ. හරි ශෝක් නිර්මාණයක්. මේ බලන්න අන්න පැංචි. මොකක්ද? ධර්මපාල මහාවිද්‍යාලයේ බණ්ඩාර වෙල ඉනුරි උපුන්‍යායවල තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ලස්සන පින්තූරයක් ඇඳලා. ඊළඟට මේ මොකද්ද? එතන කවුද ඉන්න බල?
1: ඉන්නවා 1 2
0: 3 4 නේද?
1: 3 4
0: ඕ 4 දිනක් ඉන්නවා. ලස්සන චිත්‍රයක් වැවක් නැරඹීමට ගිය පිරිස. කෑගලු බාලිකා විද්‍යාලයේ සහන්සා සඳමිණී බණ්ඩාර 8 ශ්‍රේණිය තමයි ඉගෙන ගන්නෙ. තව තියෙනවා. ඔහොම ඉන්න. මෙන්න උපන්දිනයක් තියෙනවාද? රවිචාය අසස්මි නිම්සරා අවුරුදු 13යි. සුබ උපන්දිනයක් වේවා කියලා ඔන්න අපි කලබල පැංච වැඩසටහනින් රවිචාය අසස්මි චූටි දෝනිට ප්‍රාර්ථනා කරනවා. මේ බලන්න.
1: මාළු ටික.
0: මාළු? මොන පාට මාළුද?
1: කොල කොල.
0: 12 කනිෂ්ඨ විද්‍යාලයේ කිරිවත්තුඩු ඔන්නාර වර්ණේත 5 ශ්‍රේණිය. ලස්සන මාළු මෝස්තරයක්
1: කියලා දෙවලා තියෙනවා. ඕ. හැබැයි තද පාටයි චුට්ටලා පාට.
0: මේ බලන්න මේක හොඳට මොකද්ද කියලා.
1: ලූණු කොළවලි.
0: ලූණු පොතුවලි. හරි ලස්සනට හදලා නේද? ආ පැංචි, ලූණු පොතු වලින් සුරංගනාවියක් නිර්මාණය කරලා. හරිම නිර්මාණශීලී, හරිම ලස්සනයි. ජී.එල්. කවිෂා ඩිෂ්මි 9 ශ්‍රේණිය මැල්ලව ගෙදර තමයි ඉන්නේ. මොකද්ද මැනික ඉස්කෝලේ ඔයාගේ? ඉස්කෝලේ තෙවන්න බලන්න, හරිම ලස්සනයිනේ. මං හිතන්නේ මේ දෝනිට පැන්සලින් එහෙමත් ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. මේ දැක්කද පැංචි? හරි කවිෂක්ක ඇඳලෙවල තියෙනවා ලස්සනට. ඒ ළඟට මෙන්න.
1: කොළවලි.
0: ඔව්, කොළ වේලල නේද? පැංචිත් හදනවා නේද ඒ වගේවා? කසුන්ත දෙහි අත්ත කණ්ඩිය ප්‍රාථමික විද්‍යාලය 4 ශ්‍රේණිය කිතුල් කළ. මෙන්න තව චිත්‍රයක් බලන්න මොකක්ද කියලා. අර බණ්ඩක්කා වලින් නේද? දියසායන් එකතු කරගෙන කාවින්දයා පහන්දිද සිල්වා එක ශ්‍රේණිය විද්‍යා ප්‍රදීප විද්‍යාලය කිතුල්ගල. මේ බලන්න පැංචි,
1: අල්ලියෝ පෙරහැරක්.
0: ලස්සනයි නේද ඒක? හේවා හෙට මධ්‍ය විද්‍යාලය අපේ උරුමය කියන මාතෘකාවට ඇඳ ලෙවල තියෙනවා විනුචී විජේසේකර 8 ශ්‍රේණිය. අනගාරික ධර්මපාල ජාතික පාසලේ තමයි අර ලූණු පොත වලින් සුරංගනාවිය ඇඳලා යෝපෝ කවිෂා ඩිෂ්මි යාළුවගේ ස්කූලේ. පුතේ වාට ලොකු හැකියාවක් තියෙනවා. ඉදිරියටම යන්න ඕන මේ හැකියාවෙන්. අපිට පුළුවන් නම් කියන තරඟ වාටියේ ප්‍රශ්නෙට උත්තරෙත් එවලා තියෙනවා ගොඩක් අය. අපි අහලා තියෙන තුම්මං හන්දිය කෘතිය රචනා කළේ කවුද කියලා අපි බලමු. මෙන්න තියෙනවා මේ
1: ෆ්‍රයිට් එක.
0: ලස්සනට හදලා නේද? මහමෙවුනා බෞද්ධ විද්‍යාලයේ දෙල්ගොඩ 1B මිනුදි බිනුල් විදානගේ ප්ලේන් එකක් හදලා තියෙනවා. ඉවතලන දේවල් වලින් හදපු මගේ පුංචි ප්ලේන් එක. තව උපන්දිනයක් තියෙනව ඔන්න අපිට කේක් කන්න පුළුවන්. නුගේගොඩ ජෝසප් පිරිමි විද්‍යාලයේ 2 ශ්‍රේණිය ඉගෙන ගන්න අද 7 උපන්දිනය සමරනවා. උදුල සත්සද නේද? උතුල සත්සද චූටි පුතාට කලබල පැංච අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ අනාගතය සුබම වෙන්න කියලා. පවුල හැමෝම සුබ පැතුම් එකතු කරන ඕන චූටි පුතා උදුල සත්සද. මෙන්න ඔන්න බලන්න පැංචි, මොකද තියෙන්නේ දැක්කද? සිංහරාජ වනාන්තරය සනාලි නවෝද්‍ය ඇඳලෙවල තියෙන්නේ. කො කියන්න පැංචි, මොනාද ඒක තියෙන්නේ කියලා කියන්න බල.
1: සමනල්ලු දෙන්නෙක් ඉන්නවා, මාළුවෝ 3 දෙනයි. ඊට පස්සේ බල්ලිකත කොහෙදයි
0: මුවෙක්ද කොහෙද නේද මං හිතන්නේ
1: නෑ මේ ඉන්නේ මුවා
0: ඔව්
1: තුංගුරු පාටේ තියෙන්නේ මුවා
0: ආ සනාලි තමයි ඇඳලෙවල තියෙන්නේ සිංහරාජ වනාන්තරය නේද
1: අරයා සිංහයාද කොහෙද
0: අරයා සිංහයා වෙන්න ඇතිනේ හා එතකොට මේක කියන්නේ මොකද්ද මේ කියලා
1: පෙරහැරක් යනවා
0: පෙරහැරක් කරඬු වඩම්මවනවා ඇතා නේද මහනුවර යුගයේ චිත්‍රයක් කියලා තියෙනවා තමෂා දම්සරණී හොරුම්බව මහාවිද්‍යාලය 9 ශ්‍රේණිය තව චිත්‍ර මෙන්න මේ මොකද්ද කියන්න බලන්න මොනවද තියෙන්නේ කියලා
1: වී හොරකම් කරන්නේ
0: ඈ නෑ වී අරගෙන යන එකක් නේද තියෙන්නේ
1: වී එයා කඩලා පෙන්නලා අරන් යනවා
0: ආ හරි හරි හරි
1: කඩන්
0: මේ උඩ කවුද ඉන්නේ
1: උඩ ඉන්නේ අර ඇත්ත මිනිස්
0: මේ මෙතන මෙතන
1: වගේ
0: ගිරවෙක් නේද ඉන්නේ ගිරවෙක් ඉන්නවා ඉමන්තී නෙහන්සා මේගසූරිය 7 ශ්‍රේණියේ පිළියන්දල අංක 1 කනිෂ්ඨ විද්‍යාලය තමයි ඉගෙන ගන්නේ සනුජී සියන්ස්නා ඔන්න තව එවල තියෙනවා පුෂ්පදාන ප්‍රාථමික විද්‍යාලයේ ගලහ සෙල්ලම් කරන ළමයි එවල තියෙනවා හරිම ලස්සනයි ගොඩක් එවන්නේ අර ප්‍රශ්නට උත්තරය තමයි පැංචි මෙන්න පැංචි ආස චිත්‍රයක් තියෙනවා
1: සමනල්
0: මොකද කරන්න බල
1: සමනල් පැණි බොන
0: කොහොමද හදලා තියෙන්නේ ඒක
1: කොළවලින්
0: අලවල නේද මනුෂී නෙහන්සා හයි ශ්‍රේණිය ශාන්ති ජෝසප් බාලිකා විද්‍යාලය කෑගල්ල ඉතින් ලස්සන නිර්මාණ ඔන්න ගොඩක් තියෙනවා අපිට තුම්මං හන්දිය කෘතිය රචනා කළේ කවුද කියලා උත්තර ගොඩක් එවල තියෙනවා අපි බලමු අද කවුද පුළුවන් නම් කියන තරඟ වටේ ජයග්‍රහණය කරන්න කියලා ඔක්කොටම ලොකුම ලොකු අත්පොඩියක් දෙමු නේද පැංචි හරි එහෙනම් පැංචි දැන් පැංචිත් එක්ක සෙල්ලම් කරන වෙලාව ඇවිල්ලා තියෙන්නේ හරිද යාළුවන්ට කියන්න බලන්න කතා කරන්න කියලා
1: කතා කරන්න
0: මොන නම්බර් එකටද
1: 0112553633ට
0: අපෝ කියන්න හයියෙන් කියන්න තව
1: 0112553633ට
0: ඉක්මනට කතා කරන්න සෙල්ලම් කරන්න අපේ පැංචිත් එක්ක

0: ඉස්කෝල විෂය නිර්දේශයට විවිධ කතවරු ගැන ලේඛකයෝ ගැන ඉගෙන ගන්න තියෙනවා. සිංහල සාහිත්‍යයට ඉංග්‍රීසි සාහිත්‍යයට අපි ගොඩක් සාහිත්‍යමය දේවල් ඉගෙන ගන්නවා. ඉතිහාසය කියලා කියන්නේ සාහිත්‍යයක්. ඉතින් දැන් මේ දවස්වල අපි කලබල පැංච වැඩසටහනින් කුමාරතුංග මුනිදාසයන් මාටින් වික්‍රමසිංහයන්ගේ දැන් අද ඒ වගේ පොතක කොටසක් ඇහුවා. ඉතින් අපි දැන් ප්‍රශ්නෙත් අහලා තියෙන තුම්මං හන්දිය කෘතිය රචනා කළේ කවුද කියලා උත්තරේ හැමෝම දන්නවා. ඉතින් අපි ආයෙමේ දන්න දේවල් තමයි අපි හෝමාරු කරගන්නේ, මතක් කරගන්නේ. මොකද මේ දේවල් අමතක කරන්න හොඳ නැහැ, අමතක කරන්නත් බෑ. අපි මේ දේවල් ඉස්සරහට අරගෙන යන්න ඕන, මතක් කරගන්න ඕනේ. නැත්තම් වෙන්නේ අපිට සාහිත්‍ය කියන එකත් අමතක වෙලා ජීවිත සාහිත්‍යත් අමතක වෙන එක තමයි. ඒ නිසා තමයි කලබල පැංච වැඩසටහනින්, ඇල්ෆා ස්ටුඩියෝ වැඩසටහනින් මේ දේවල් අපේ දරුවන්ට මතක් කරන්නේ. මතන්න ඉස්කෝලවල ගුරුවරු අපේ දෙමාපිය උත්සාහ කරනවා. ගොඩක් කතන්දර පොත් ගෙනත් දෙනවා. දැන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පවා දරුවෝ එක්කගෙන පවුල් පිටින් එන්නේ දරුවන්ට පොත් අරන් දෙන්න. ලස්සන කෙටිකතා, නවකතා, විවිධ කතන්දර පොත්, ගොඩක් දේවල් එකතු කරගන්න පුළුවන්. ලස්සන අත්දැකීමක් තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. හැබැයි ඉතින් චුට්ටක් බලන්න, ගිය අවුරුද්දෙත් පොත් ප්‍රදර්ශනයට ඇවිල්ලා ගෙනිච්ච පොත් ටික තාමත් ඒ විදියමද? එක පිටුවක්වත් පෙරළුවේ නැද්ද? බැලුවේ නැද්ද? එහෙම කියලා ඔන්න මතක් කරලා බලන්න. පොත් ප්‍රදර්ශනයට එන එක හොඳයි. හැබැයි පුතේ, පොත් ප්‍රදර්ශනයට එනවා වගේම ඒ ගන්න පොත් අපි පරිහරණය කරන්න ඕනි, නිතර භාවිත කරන්න ඕන. නැත්තං ඉතින් අපරාධින බොරුවට අපි විලාසිතාවට පොත් ගත්ත කියලා තේරුමක් වෙන්නේ නැ නේද පැංචි? හා, ඉස්කෝලේ ටීචර්ස්ලා කියනවා නේද, මේ ඡේද කියවන්න, මෙන්න මේ පාඩම කියවන්න, මේ කවිය කියවන්න දෝනි කියලා කියනවා නේද? එහෙනම් ඒ දේවල් කරන්නත් ඕනේ. මට මතක් වුණා දැන් ඔය මහගම සේකරයන්ගේ තියෙනවා, මහවැලි නිල් වලා ගඟයි, කළු වලවේ කැළණි ගඟයි, ගමින් ගමට ගලා ගොසින් ගොඩයි මඩයි පොහොර කරයි. මේ කියන්නේ අපේ රට ගැන, අපේ පොළොවේ තියෙන ලස්සන ගැන, පොළොවේ තියෙන සරුසාර බව ගැන. කොච්චර සශ්‍රීක පොළොවද අපි, පොළොවකද අපි මේ ජීවත් වෙන්නේ කියලා තමයි මහගම සේකරයන් ඒ විදිහට සරු පොළොවක් අපට ඇතේ කියන කවිවලින් රචනා කරලා තියෙන්නේ. පලා පැහැය හැම කල්හිම රැඳී දිලෙන පොළොවේ, ඉවත දමන දඬුව උවද දලුලා යලි පැලවේ. ඔන්න හොඳට හිතට ගමු. පලා පැහැය හැම කල්හිම රැඳී දිලෙන පොළොවේ, ඉවත දමන දඬුව උවද දලුලා යලි පැලවේ. පැංචි, දැන් ඔගලංගෙ ගෙදර නිවිට වැලක් තියෙනවද? නෑ. ඉස්සල්ල තිබුණ නේද? මට මතකයි නිවිට වැලක් ආච්චි අම්මලා ගෙදර තිබුණා. ආච්චි අම්මමට ගෙනත් දෙලක් තියනව නෙවිති. දෙහි ගහක් තියනව නේද? තියනවනේ. මුකුණ වැන්න, ඕ වගේ දේවල්, ගොටුකොළ තියනව නේද? නැත්තේ නෑ. තියනවා පැංචි, දන්නැතුව ඇති.
1: කජු ගහක් තියනවා.
0: කජු ගහකුත් තියනවනේ. ඉතින් ඔන්න බලන්න.
1: අපි ලොකු තාත්තාව කපලා.
0: කරපිංචා.
1: පොඩි කාලේ.
0: කරපිංචා.
1: ඒවා අපේ උඩහගෙදර.
0: උඩහගෙදර රාම්පේ. මාචි ගෙදරකම ඕව තියෙනවා. ඉතින් බලන්න, ඒකනේ අපි හිතන්නකෝ මේ මොනාද නිවිති, නිවිති දණ්ඩක් විසිකරත් ටක් ගාලා හැදෙන පොළවක් අපිට තියෙනවා. එතකොට අපි කරපිංචා හදනකොට හොඳට සරුවට හැදෙනවා. එහා ගෙදර කරපිංචා ගහේ ගොඩාක් තියෙනකොට මෙහා ගෙදරට කරපිංචා ටිකක් දෙනවා නේද? දැන් ගමටම සමහර වෙලාවට ගෙවල් දෙකක විතරයි ලොකු කරපිංචා ගස් තියෙන්නේ. ඇයි ගමටම ඇති වෙන්න කරපිංචා හැදෙනවා. එච්චරට අපේ පොළව හරි සරුසාරයි. ඉතින් මේ සරුසාර පොළව අපි නැති කරගන්න ඕන නැහැ කියලා තමයි මේ කවිවලින් මහගම සේකරයන් කියන්නේ. එච්චර සුන්දර පොළවක් තියෙන, එච්චර සරුවට දේවල් හදන්න පුළුවන් රටක් තමයි මේ. එහෙම රටක තමයි අපි මේ ඉන්නේ. ඉතින් අපි දරුවන්ට ඒ වටිනාකම් දෙන්න ඕන නේද? ඒ නිසා තමයි මෙවැනි පොත් ගැන අපි නිතර කියන්නේ, මෙවැනි කවි ගැන අපි නිතර කියන්නේ. හොඳට හිතට ගන්න ඕනේ. හරි පැංචි, දැන් ඔන්න සෙල්ලම් කරන පොලිම දිහා නේද ඔය වටපිට බලාගෙන ඉන්නේ? එහෙනම් දැන් සෙල්ලම් කරන්න එමුද?
2: චූටි චූටි අලෝ ගොඩාක් ඇවිද සෙල්ලම් කරන්න. මේ අපේ සෙල්ලම් ගෙදර.
0: බි බිඳුවයි එකයිකයි දෙකයි පනස් පහයි තිස්තුනයි හැටතුනට මෙන්න දැන් කට්ටිය කතා කරනවා. පැංචිගේ යාළු ඔන්න කතා කරන්න පැංචි.
1: අයිබෝවන්
3: අයිබෝවන්
1: නම් මොකද්ද?
3: පහන්නාලිත.
1: කී වසරෙද?
3: එක වසරේ.
1: ඔයාගේ ඉස්කෝලේ?
3: දේවානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ උඩමාලි බොඩ.
1: මොකද්ද ඉදිරිපත් කරන්නේ? එහෙනම් ලස්සන්ට කියන්නකො බලන්න.
3: සඳ වතුරක්සේ මෙස්ස මිගුණේන ඉව මතුරක්සේ තුඩ තුඩ රඳනා සමිඳුනියම් බැවේවා පියුම් ගොමු අද්‍රිල් ජලයේ දාලහිරුසේ ලොවසනසවෙන
0: තුට තුට රඟනා. දෝනිට චුට්ටක් වචන චුට්ටක් චුට්ටක් මතක නෑ, කමක් නෑ. ඉතින් චූටියාලු එන්නේ නේද? අපි ලොකු උත්පුඩියක් දෙමු යා. මෙන්න අනිත් යාළුවෝ ඉන්නෝ පැංචි.
1: අයිබෝවන්
3: අයිබෝවන්
1: නම් මොකද්ද?
3: එයාර් සසින්දු රශ්මික අපරැක්ක.
1: කී වසරෙද?
3: එක වසරේ.
1: ඔයාගේ ඉස්කෝලේ?
3: කෑදෙයි මායායි පාදනක උදුහල.
1: මොකද්ද ඉදිරිපත් කරන්නේ?
3: සින්දුවා.
1: එහෙනම් ලස්සනට කියන්නකො බලන්න.
3: චුට්ටෙක් චුට්ටෙක් කික්කා බට්ටෙක් බට්ටෙක් පටික්කා චුටික්කයි බට්ටික්කයි දෙන්නම හරියාලුයි.
0: ස්තුතියි අපිත් යාළුයි. මෙන්න පැංචි අනිත් යාළුවෝ ඔයාගේ.
1: අයිබෝවන්
3: අයිබෝවන්
1: නම් මොකද්ද?
3: දැනිටු නිසර.
1: කී වසරෙද?
3: වසරි.
0: මොන්ඩිසෝරි මොන්ඩිසෝරියද? අමැනික මොන්ඩිසෝරියද? මොකද්ද මොන්ඩිසෝරියේ නම මැනික? කොහෙද ඉන්නේ වස්තු කැටේ? රුවන්වැල්ලේද? මෙන්න රුවන්වැල්ලේ යාළුවේ. ඔන්න පැංචි කියන්න කියලා කියන්නේ යාළුවට.
1: මොකද්ද ඉදිරිපත් කරන්නේ?
3: සින්දුවක්.
1: එහෙනම් ලස්සනට කියන්නකො බලන්න.
3: පින්ටි මමයි කේක්ලේ මාතයි මිටිටි මෙන්න මගේ අත් එන්න වගේ අත්
0: මෙන්න මගේ කට මෙන්න මගේ අත. ඊට පස්සේ අන්න හඬක් ඇසේ මට. හරිම ශෝක්නේ. මෙන්න අනිත් යාළුවා.
1: අයිබෝවන්
3: අයිබෝවන්
1: නම් මොකද්ද?
3: සවෙනිය හංස.
1: කී වසරේද?
3: තුන වසරේ.
1: ඔයාගේ ඉස්කෝලේ?
3: ඉස්සංක ප්‍රාථමික විද්‍යාලය.
1: මොකද්ද ඉදිරිපත් කරන්නේ?
3: කතාවක්.
1: එහෙනම් ලස්සන්ට කියන්නකො බලන්න.
3: ටික ටික වතුර අරගෙන පොල් කටුවට නාවපු අයුරු සිහි වෙනවා උකුල පිට. නොයෙකුත් තම් කටලු දැනුනත් අම්මේ ඔබට මුහුණෙන් පෙනෙයි අම්මාගේ දුක් මුසු මුහුණ. මා වෙනුවෙන් අම්මේ ඔබ නිතර කියලා නිමක් නැත මගේ අම්මේ ඔබේ ගුණය. යම් කිසි දිනක මා වෙන්නම් ලෝකයෙන් අරුවා. ඒ එළියෙන් ඔබේ ලෝකය එළිය කරන්නම්. දෙව් පිරිවලට මා ඔබ එහි රැක ගන්නම්. තජ්ඥක් ලෙස එහි හිඳුවා සරසන්නම්.
0: හරි මැනික, ලස්සනයි. හරිම ලස්සන කවිටිකක් නේද පැංචි? මේ පැංචි, අපිට තව බර්තේ කේක එකක් ලැබෙන්න යන්නේ. විශ්කරමුද? වේරකොට විජේබා ප්‍රාථමික විද්‍යාලය දෙක ශ්‍රේණී ඉගෙන ගන්න අද හත්වෙනි උපන්දිනය සමරන්නේ කවුද මේ දූ මැණික? යෙනුති මෙහන් සා දූ මැණිකට. කලබල පැංච, අපි හැමෝම, පවුල හැමෝම සුබ පැතුම් එකතු කරනවා. යෙනුති මෙහන් සා, අනාගතයම සුබ වේවා. හරි, අනිත් යාළුවා ඉන්නෝ පැංචිගේ.
1: අයිබෝවන්.
3: අයිබෝවන්
1: නම් මොකද්ද?
3: සයුනි.
1: කී වසරේද?
3: එක.
1: ඔයාගේ ස්කෝලේ?
3: විචලී ඉන්ටර්නැෂනල් ස්කූල් ගම්පහ.
1: මොකද්ද ඉදිරිපත් කරන්නේ?
3: සින්දුවක්.
1: එහෙනම් ලස්සන්ට කියන්නකෝ බලන්න.

algo en Sotile.

0: Thank you.
1: එයාලුවා හරිම ලස්සනට කිව්වා.
0: ඒක තමයි පදේ ලස්සනට අදිනව නේද? යමුන නැලවිල්ලේ නැලවිල්ලේ නැලවිල්ලේ කියලා අදිනවනේ. හරිම ලස්සනයි අනේ ධෝනි වාගේ නිර්ව ඉදිරිපත් කිරීම. මෙන්න තව බර්ත්ඩේ එකක්. අම්මෝ අද නම් කේක් ගොඩක් අන්න තියෙනවා අපිට. පහන්නේ සර 13 වෙනි උපන්දිනය සමරනවාද කොටපල ජාතික පාසලේ 8 ශ්‍රේණියේ ඉගෙන ගන්න කේ පහන්නේ සරගේ 13 වෙනි උපන්දිනයට නැත ෆිම් කලබල පෙන්චාපේ සුබ පැතුම් පුතේ. ඔයාගේ අනාගතයේම සුබම වෙන්න කියලා තමයි අපේ ප්‍රාර්ථනාව. හරි, තව යාළුවෙක් ඉන්නවා මෙන්න පෙන්චිගේ.
1: අයිබෝවන්.
2: අයිබෝවන්.
1: නම් මොකද්ද?
2: තිමුතිරේදු මාලිච්ච.
1: කී වසරේද?
2: 5 වසරේ.
1: ඔයාගේ ස්කෝලේ?
2: මම උපේකා.
1: මොකද්ද ඉදිරිපත් කරන්නේ?
2: තින්දුව.
1: එහෙනම් ලස්සනට කියන්නකෝ බලන්න.
2: අම්ම බලන්න ඉදිකඩ ළඟකු. ලෑන වගේ ඇවිත් පුංචියයි උඹ එනකම් පාර බලන්නේ. හිංසරේ ගිහින් උන්ට එකතු වෙන්නේ. එක පුටුවක වාඩි වෙලා එක පැන්සල දෙකට කඩා අකුරු කෙරුව කාලේ නෑ ආයෙත් එන්නේ. මං උඩටුව නවලෝකේ කීලු බලන් අදින වෙලා පුංචි දුවේනු ඒ ලොව ගොඩ නගපන්නේ.
0: හරිම ලස්සන සිංදුවක් නිදෝනි ගායනා කරේ. හරි, මෙන්න අනිත් යාළුවාද කලබල පැංච සෙල්ලම් ගෙදර.
1: අයිබෝවන්.
0: සුබ උදෑසනක්. නම මොකක්ද වස්තුව? තව ටිකක් හයියෙන් කතා කරන්න චූටි දෝනි. කො බලන්න කො නම ආපහු හයියෙන් කියමු. හස්සලි සෙනුල්ලයා.
1: ඉස්කෝලේ
2: තෙමිරි මතුගම.
1: කොහෙද ඉන්නේ?
2: තර්ගා නගරේ.
1: ඔහෙට වැස්සද?
0: හා, පුතා එනවද මේ පාර බුක් ෆෙයා? එන්න හිතාගෙන ඉන්න. එන්නවද? ඇල්ෆා ස්ටුඩියෝ එන්න එහෙනම්. හා, අද මොකක්ද ඉදිරිපත් කරන්නේ?
2: සින්දුව.
0: ලස්සනට කියන්න බලන්න ධෝනිගේ සින්දුව. කියන්න ධෝනි.
2: මගේ පොඩි තාල පිපි ගෑව හොඳ රතු පාට ඇඟ සුදු පාට අර අර තේන සීතල වතුරේ අටටු ගස ගස තීන තීන නෑව.
0: හා, හරිම ලස්සනයි පැංචි. එහෙනම් අද සෙල්ලම් ගෙදරට ආපු යාළු ඔක්කොටම අපි ලොකුම ලොකු අත්පුඩියක් දෙමුනේ. හරි, සෙල්ලම් ගෙදර දොර වහන්න වෙලාව ඇවිල්ලා. අපි කියන්න යන්නේ තව ටිකකින් මේ සින්දු ඇහුවට පස්සේ. තව චූටි වෙලාවයි තියෙන්නේ. ඉතින් ඔන්න තව විනාඩි දෙකකින් අපි කියනවාද කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. නෙත් FM කලබල පැංච නිර්මාණ පිටුවෙන් දවසේ තෑග දිනා ගන්නෙ කවුද? පුළුවන් නම් කියන තරග වටේන්, පුළුවන් නම් කියන තෑග දිනා ගන්නෙ කවුද? මේ ඔක්කොම කියන්නම්කෝ.

0: පැංචි පැංචි, ඔයාලා ඇස්සද තෑග දෙන්න ඔයාගේ යාළුවන්ට? මෙන්න ලොකු අත්පොඩියක් දීගෙනම තමයි අද කලබල පැංචා නිර්මාණ පිටුවේ තෑග දෙන්න යන්නේ. මාලිබොඩ ලිටල් කිඩ්ස් පෙර පාසල් ඉගෙන ගන්න නවිනී ශනායා කලබල පැංච නිර්මාණ පිටුවේ දවසේ තෑග දිනා ගන්න නවිනී ශනායා සුබ පැතුම් ඔයාට. දැන් අපි හරිම අමාරුවේ වැටුණා. අපේ මෙතුමන් හන්දිය කෘතිය රචනා කළේ කවුද කියලා අහපු ප්‍රශ්නෙට පුළුවන් නම් කියන්න තෑග දෙන්නේ කාටද කියලා. හැබැයි ගොඩක් අය හරි මුනන්දුවෙන් උත්තරේවල තියෙනවා. ඉතින් මට හරි සන්තෝසයි. අපි මේවා ආය ආය මතක් කරගමු නේද? මහගම සේකරයන් තුමන් හන්දිය රචනා කරා. ඒක ලස්සන චිත්‍රපටයකුත් තියෙනවා. මේක ලස්සන කතාවක්. ඉතින් අපි දරුවන්ට මේ දේවල් කියා දෙන්න ඕන. මහනුවර පොල්ගොල්ලෙන් නිපුණී පබසරා තමයි පුළුවන් නම් කියන තරග වටෙන් ජයග්‍රහණය කරන්නේ. ලස්සනට පොතේ ෆොටෝ එකකුත් එවලා, පොතේ පරිච්ඡේදයකුත් එවලා මහගම සේකරයන් කියලා හරි ලස්සනට එවලා තියෙනවා. ඉතින් නිපුණී සුබ පැතුම්. හරි, දැන් එහෙනම් පැංචි පැංචයි පැංචි ඇල්ෆා ස්ටුඩියෝ ලෙහන්සක්කයි ගෙහන්සක්කයි නේද පැංචි? ඔය ඔක්කෝම හම්බ වෙන්න පුළුවන් මේ පාර BMIC චාවනන්නේ. සැප්තැම්බර් 25 ඉඳලා ඔක්තෝබර් 2 වෙනකන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ පාරක් තියෙනවා. ඉතින් හරි ආඩම්බරෙන් අපි කියන්නේ 27 වරට තමයි සංවිධාන කරන්නේ. අවුරුදු 21ක් අපි එක දිකට අඛණ්ඩව කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක අත්තල් බැඳගෙන හිටියා, මාධ්‍ය අනුග්‍රහය, රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය විදිහට. ඉතින් මේ පාර තව අලුත් වෙලා තියෙනවා. ඇල්ෆා ස්ටුඩියෝ සජීවී මැදිරියට උගුලන්ට එන්න පුළුවන්. සජීවීව මේ අවස්ථාව උදාකර ගන්න පුළුවන්. දැන් ලොකු උනන්දුවක් තියෙන අපේ WhatsApp අංකයට එවලා තියෙනවා දරුවන්ගේ දක්ෂතා හැකියා. ඉතින් නිවේදන හැකියා තියෙන දරුවෝ ඉන්නවනේ. ඕගොල්ලන්ට පුළුවන් ගෙහන්සක්කත් එක්ක නිවේදකයා නිවේදිකාව වෙන්න, ගෙහන්සක්කත් එක්ක නිවේදකයා නිවේදිකාව වෙන්න, ඊළඟට ප්‍රවෘත්ති නිවේදනය කරන්න, අපේ ප්‍රවෘත්ති කණ්ඩායමත් එක්ක එකතු වෙන්න. මේ පාර උසස් පෙළ විභාගයට පෙනී හිටපු දරුවෙක් නම් ප්‍රවෘත්ති කණ්ඩායමත් එක්ක එකතු වෙන්න පුළුවන්. කොහොමද මාධ්‍යක අත්දැකීම කියලා ඕගොල්ලන්ට විස්තර දැනගන්න පුළුවන්. මේ හැම දෙයක්ම විඳ ගන්න අවස්ථාව ලැබෙන දෙයක් තමයි මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී net කුටියට ආවන අපේ ඇල්ෆා ස්ටුඩියෝ තියෙනවා සජීවී මැදිරිය විදිහට දරුවන්ට ඕන දෙයක් කරන්න අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව මග හැරව ගන්න එපා. ඉක්මන් කරලා 0711 95 95 95 අංකෙට WhatsApp කරන්න ඕගොල්ලන්ට තියෙන හැකියා දක්ෂතා මොනවද කියලා. ඇල්ෆා ස්ටුඩියෝ කියලා මෙවන්න නැත්නම් ඔක්කොම මැසේජස් තියෙනවනේ නේද? හොයාගන්න අමාරු වෙනවනේ. ඒ නිසා පුතාලා ඇල්ෆා ස්ටුඩියෝ කියලා සඳහන් කරලම පුතාලගේ හැකියාව එවන්න. අපි බලමු කවුද තේරෙන්නේ කියලා. තේරෙන ඔයාලට අනිවාර්යෙන්ම තෑගිත් එක්කම මේ විශේෂ අවස්ථාව ලැබෙනවා. හරි පැංචි, මොකද කියන්නේ? පැංචි එහෙනම් යාළුවන්ට සමුදෙමු අදට නේද? හා පැංචි, දැන් සිද්ධාලේප කැකුළුවෙකට චිත්‍රයක් අඳිනව නේද? ඇඳලා මේ මට පෙන්වන්න හොඳේ. උදෑසන ලස්සනට අඳින්න කුරුල්ලෝ හැම දෝල නේද? අහස ඇඳලා ලස්සනට වලාකුළුවෙක් අඳින්න. හරි, උදෑසනක් කියන මාතෘකාවට සිද්ධාලේප කැකුළු චිත්‍ර තරඟයට චිත්‍රය වන්නත් අමතක කරන්න එපා. පෙර පාසල් යන අපේ චූටි පොඩ්ඩු ටික, මැණික් කැට ටික, ඊළඟට අපේ එක ශ්‍රේණියේ චූටි වස්තු කැට ටික, මේ ඔක්කොම එවන්න. ඔගලන්ගේ ලස්සනම චිත්‍රය උදෑසනක් කියන මාතෘකාවට හෙට්ටිකුඩ ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම තැපැල් පෙට්ටිය 78 ගල්කිස්ස කියන ලිපිණයට. හරි, දැන් මේ පැංචි සමුදෙනකන් තමයි මම ඉන්නේ. සමුදෙන්න බෑ වගේනේ.
1: හිංගෙන්න.
0: හරි, අපි හමු වෙමු. හැමෝටම ප්‍රාර්ථනා කරනවා හැම දෙයක්ම සුබ වෙන්න කියලා. ඊළඟට ශාක්‍යවලෝකනේ අහන්න පුළුවන්. හෙලෝ හෙලෝ සතියන්තයත් එක්ක ඉන්න පුළුවන්. ජීවිතය ලස්සන කරගන්න පුළුවන්. මම කසිනි නැන්දා, වෙලාව උදේ 8:00.

0: Radyo. ඔබ වෙත ගෙනෙන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: බයෙන් බය අලුත් වන අලුත් පැය විමසුම ඇත්නියෝ.
3: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිවස් සමග මම සමීර. දෙවෙනි නිර්දිග ප්‍රදේශවල පවතින වැසිතත්වයේ වැඩිවීමක් අද සිට ඉදිරි දින කිහිපය අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයම්පලාත් වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් වලට විටින් විට වැසි ඇතිවිය හැකි. සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් ඇතම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව පළාතේත්, මුලතිව්, බඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වලත් පස්වරු දෙකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා. මීළඟනෙත් නිවුස් පෙරවරු නවයට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.

0: යමුනි සනරාමර බුදු ගුණ කඳ විමසිල්ලේ නැවති හැරි බලන්නට
1: ශාක්‍යව ලෝකනය
2: අන්සු උදෑසනක් ශනිදාවේ උදෑසන 8 වෙනකොට ඔබත් සූදානමින් සිටින්නේ ශාක්‍යව ලෝකනය අහන්න මමත් සූදානමින් සිටින්නේ ඔබ වෙනුවෙන් දහම ලං කරන්නට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පාමුලේ ඉඳලා අදත් අපි අබේගිරි පරිශ්‍රයේ තමයි මේ දවස්වල වැඩි වශයෙන් ශාක්‍යාවලෝකණේ ලං කරන පුණ්‍ය සිද්ධාස්ථානයේ බවට පත් වෙලා තිබෙන්නේ. ඇතැම් විට ඔබට වටින් පිටින් සද්දපත් දෙනවා ඇති කුරුළු කෙවිලියන්ගේ සද්ද, එපමණක් නොවේ සිහිල් සුළං දැලිවල එහමා යන සද්ද, මේ සියලු දේවල් එක්ක ඔබට නොදැනුණාට මට දැනෙන සිසිල වචනවලට විස්තර කරන්න බැරි තරම්. අපේ ඓතිහාසික උරුමයක් අභයගිරි පරිශ්‍රය කියන්නේ. ඉතින් අභයගිරි පරිශ්‍රයේ සිට මෙහෙම වැඩසටහනක් කරන්න ලැබීම මා පෞද්ගලික විශ්වාස කරනවා මගේ ජීවිතයේ ලද මහා භාග්යයක් කියලා. ඉතින් අදේ භාග්ය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුරේම ඔබට ලං කරන්නට ලැබීම තවත් භාග්යයක්. ඉතින් ඒ උතුම් අවස්ථාව තමයි ශාක්‍යාවලෝකනය ඔස්සේ අපි ඔබට net ජාතිය නාලිකාව ඔස්සේ ලං කරන්න මෙලෙස සූදානම් වෙන්නේ. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ ඔබට ශාක්‍යාවලෝකනය අහන්නට මා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අදත් අපි මේ දහම් කතනය සංකතනය ඔබට ලං කරන්නට සැරසෙන වෙලාවේ නමස්කාර පූර්වකව ගෞරවයෙන් යුක්තව ආරාධනා කළේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරයේ ගරු විහාරාධිපති අතිපූජනීය වන්දනීය මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේට උන්වහන්සේ වැඩමවා සිටින මොහොතේ ගෞරවපූර්වස්සරව අපේ ස්වාමීන් වහන්සේව පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස අපි මේ සංකතණය යහපත් අර්ථවත් දහම් පණිවිඩය ශාක්‍යාවලෝකණය අපි දම්සක් පැවතුම් සූත්‍රයේ ඇසුරේ තමයි ගොඩනගාගෙන ආවේ. මට මතකයි පසුගිය සතියේ වැඩසටහන නිමා වෙන විට ප්‍රඥාවන්තයෝ කවුරුන්දයි කියන කාරණේ ඔබ වහන්සේ විග්‍රහ කරන්නට යෙදුනා. හැබැයි තිබුණු කාලයත් එක්ක ටිකක් අඩුවෙන් තමයි කතා කරන්නට අනුශාසනාව අපිට ලබා ගන්නට අවකාශ ලැබුණේ. මට හිතෙනවාද එහෙම අඩුවක් පාඩුවක් නැතුව අඩුපාඩු නැතුව දහම් මාර්ගයේ යන්නේ පැ අපේ ස්වාමීන් වහන්සේ නිසා ඔබ වහන්සේගෙන් ඒ සම්බන්ධවම විමසා දැනගෙන තවදුරටත් ඉදිරියට යන්න. මම හිතන්නේ ඔබටත් අපේ ශ්‍රාවක ඔබටත් ඒ හොඳ අවස්ථාවක් බවට පත් වෙවි. මොකද අපි ධර්මයේ නියැලෙන්නට නම් අපි කවුද කියලා වටහා ගන්නට ඕන. අපතුල ප්‍රඥාව තියනවාද කියලා ඔබටත් සමහරලාට හිතෙනවා ඇති. මම ප්‍රඥාවන්තයෙක්ද නැද්ද? එහෙම හිතෙනවා නම් මේ අපේ ස්වාමීන් වහන්සේ පහදා දෙන විට තමන්ට එය ඇතුළත් කරගෙන නැත්නම් තමන් තුලින් එය දකින්නට බැලුව උත්සාහ කළාම ඔබට වැටහෙවි, හැඟේවි, දැනේවි මටත් ධර්මය අවබෝධ කරගන්නට ශක්තියක් තිබෙනවායි කියන කාරණේ මාත් ප්‍රඥාවන්තයේ බවට පත් වෙනවා, පත් වෙන්නේ යනවා. එහෙම නැතිනම් පත් වෙන්න මට හැකියාවක් තිබෙනවා. මම ප්‍රඥාවන්තයෙක් එහෙම කියලා හිතනවා ඇති. ඒ වගේම අර සුවිශේෂීම අවස්ථාවක් වුණේ මෙවැනි බුද්ධ භූමියක නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රජයන භූමියක ඉපදීම පාරමිතා ගුණයක ප්‍රතිඵලයක්ද? එහෙම නැත්නම් වාසනාවක්, භාග්‍යයක් කියලා අපි ස්වාමීන් වහන්සේ සිහිපත් කළා. අවසාන අස සාකච්ඡා ආරම්භම එතනින් අපි ලබා ගනිමු. භාග්‍යවන්ත, වාසනාවන්ත බෞද්ධ ශ්‍රාවකයෝ පෙළ ගැසී සිටිනවා ධර්මයට දෙසවන්්‍යමා ඇතුල් වෙන්නට. ඒ අතර ඔවුන්ගේ හිත උසස් කරගෙන ප්‍රඥාව කරා යන්නට මඟ කියා දෙන්න අපිට. ප්‍රඥාවන්ත වෙන්න අපිට බැරිද? ප්‍රඥාවන්තයෙක් නම් අප තුල තිබිය යුතු ලක්ෂණ මොනවද අපේ ස්වාමීන් වහන්සේ?
3: හොඳයි, හොඳ ප්‍රශ්නයක්. මේ උතුම් වූ ධර්ම අවබෝධය පිණිස, නිර්වාණ අවබෝධය පිණිස, නිවන් මඟ වැඩීම පිණිස ප්‍රධාන වශයෙන්ම මුල් වෙන්නේ ප්‍රඥා කියන ඉන්ද්‍රිය. අප තුල තියෙන ඉන්ද්‍රිය පහක්, ඒ කියන්නේ අපිව මෙහෙවන ප්‍රධාන බලවේග පහක් තියෙනවා. මේ පහට ධර්මයේ කියන්නේ පංචේන්ද්‍රිය.

0: ශික්ෂාව ගැන සීල සමාධි ප්‍රඥා. එතකොට දැන් ලෞකික කුසල මාර්ගයේ වැඩුවත් ලෝකෝත්තර කුසල මාර්ගයේ වැඩුවත් මේ අවස්ථා දෙකේදීම මේ කෙනෙක් තුළ සීලය සමාධිය ප්‍රඥාව කියන අංග තුනම වැඩෙන බව අපි දන්නවා. එතකොට අපි ලෝකෝත්තර ආර්ය මාර්ගයේ තුල පවතින විශේෂත්වය මොකක්ද කියලා පොඩ්ඩක් සාකච්ඡා කරලා බැලුවොත් අන්න පැහැදිලි කරුණක් පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඔන්න මේ මම මේ පෙන්වා දෙන දහම් කාරණාව අපේ පින්වතුන් හොඳින් තේරුම් ගන්න ඕන. එතකොට නොමග යන්නේ කවදාවත්. හොඳම දහම් කාරණාවක් මතුවෙලා ඉන්නේ තමයි අපි දන්නවා අපේ ලෞතර අමාමෑණි බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පෙර මහා බෝසතාණන් වහන්සේ වශයෙන් අබිනිෂ්ක්‍රමණය කරලා සත්‍ය සොයාගෙන ගියා. එහෙම ගිහිල්ලා උන්වහන්සේ ඉස්සෙල්ලම ගියේ බග්ගව කියන ගුරුතුමා ගාවට. ඒ බග්ගව කියන ගුරුතුමාගෙන් තාපසතුමාගෙන් චතුර්ථ ධානිය දක්වා ලෞකික රූපාවචර ධාන ලබන ආකාරය උන්වහන්සේ තේරුම් ගත්තා, අවබෝධ කරගත්තා. කියන්නේ සංසාරේ පෙර බොහෝ කාලයක් එහෙම ධාන සමාපatti වැඩුවත් මේ ජීවිතයේදී ඥානෙ නැවත අවදි කරගන්නේ යම්කිසි ගුරුවරයෙක්ගේ මගපෙන්වීමක් අවශ්‍ය වෙනවා. ඒ අනුව තමයි බග්ගව කියන තාපසතුමා ගාවට ගිහිලා ධාන වඩන හැටි ප්‍රගුණ කළේ. ඊට පස්සේ එතනින් ධාන වැඩුවා, චතුර්ථ ධානයනකම් වඩලා උන්වහන්සේ සොයපු විමුක්ති මාර්ගයේ මුණ ගැහුණි නැති නිසා උන්වහන්සේ බග්ගව ගුරුතුමා අතහැරලා ආලාර කාලාම කියන ගුරුතුමා ගාවට ගියා. එතුමා ගාවට ගිහිල්ලා ආකාසනංචායතනය, විඤ්ඤාණංචායතනය, ආකින්චඤ්ඤායතනය කියන ඒ අරූපාවචර සමාපatti තුන වඩන ආකාරය, කියන්නේ ආකින්චඤ්ඤායතනිය දක්වාම ඒ අරූපාවචර සමාපත්තිය වඩන හැටි අවබෝධ කරගත්තා, තේරුම් ගත්තා, ප්‍රගුණ කළා. ඒත් උන්වහන්සේ සොයපු ශනසීම විමුක්ති උදා වුණේ නැහැ. ඒ වෙනකොට දඹදිව ප්‍රසිද්ධම වෙලා හිටපු ඒ අවසන් ගුරුවරයා වුණ, එහෙම නැත්නම් ඊළඟ සමාපත්තිය තමයි නේව සංඥා නාසඤ්ඤායතනිය කියන අරූපාවචර සමාපත්තිය වල උප්පරිම සමාපත්තිය. ඒ සමාපත්තිය වඩලා ඒ සමාපත්තිය ප්‍රගුණ කරපු ගුරුවරයෙක් හැටියට තාපසයෙක් හැටියට ඒ කාලේ ප්‍රගුණව ප්‍රසිද්ධ වෙලා හිටියේ ඒ රජගහනුවර උද්දකාරාමපුත්ත කියන ගුරුතුමා. එයන් උන්වහන්සේ උද්දකාරාමපුත්ත ගුරුතුමා ගාවටත් ගියා. ගිහිල්ලා නේව සංඥා නාසඤ්ඤායතනිය ප්‍රගුණ කරන හැටි උන්වහන්සේ දැන කියා ගත්තා. දැන් ධර්මයේ සඳහන් කරනවා ඒ උද්දකාරාමපුත්ත ගුරුතුමාට අවුරුදු 70ක් ගත වෙලා තියෙනවා නේව සංඥා නාසඤ්ඤායතනේ ප්‍රගුණ කරන්න. අපේ මහබෝසතාණන් වහන්සේට ඒ සඳහා ගත වෙන්නේ දින 7යි. අන්තිමට උන්වහන්සේ දින 7ක් ඇතුළත ඒ සමාපත්තිය ප්‍රගුණ කළාම උද්දකාරාමපුත්ත ගුරුතුමා කියනවා, අදින්පසු මම ඔබේ ගුරුවරයා නෙවෙයි ඔබ මගේ ගුරුවරයා කියලා. ඒ තරමටම එතුමා විශ්මයටපත් වෙනවා, කොහොමද මෙච්චර සමාධි බලයක් මිනිස්සු තුළ පිහිටන්නේ කියලා.
1: කියන්නේ පෙර පාරමී ගුණයද?
0: පෙර බොහෝ කාලයක් උන්වහන්සේ ඒ සමාපත්තිය වඩලා තියෙනවා මහබෝසතාණන් වහන්සේ වශයෙන්. ඒ සාංශාරික ප්‍රාගුණ්‍ය තමයි මතුවෙලා ඉන්නේ.
1: එහෙමයි.
0: එතකොට මට පෙන්වා දෙන්න ඕන ඔබට ප්‍රධානම දහම් කාරණාවක් මොකද්ද? උන්වහන්සේ මහබෝසතාණන් වහන්සේ වශයෙන් පාරමිතා පුරමින් සත්‍ය ගවේෂණය කරමින් බුද්ධත්වයට පිණිස කටයුතු කරන කාලෙදිමයි උන්වහන්සේ සමාධි මාර්ගය ප්‍රගුණ කළේ. නේව සංඥා නාසඤ්ඤායතන සමාධිය දක්වා වඩලත් උන්වහන්සේ සොයපු සැනසීම විමුක්ති උදා වූ නැති තැනයි උන්වහන්සේ ඒ සමාධි මාර්ගය අත්හැරියේ. ඊට පස්සේ තමයි තවදුරටත් අත්තකිලමතාන යෝගී යෙදෙමින් අර දුර්ගේශ්වරී කන්දේ ගල් ගුහාවක් තුළ බොහෝ කාලයක් තවදුරටත් තාපසදම් පිරුවේ. එතනදී සීලයත් වැඩුවා, සමාධියත් වැඩුවා. නමුත් ඒ මාර්ග දෙකෙන් උන්වහන්සේට අවශ්‍ය සත්‍ය අවබෝධය ලැබුණේ නැහැ. අවසානයේ තමයි උන්වහන්සේ සියලු අන්ත අතහැරලා ස්වයංභූ ඥානෙන් ධර්මයේ තමන් වහන්සේගේම ප්‍රඥාවෙන් මහා බුද්ධියෙන් අවබෝධ කළේ. ඒ අනුවයි බුද්ධත්වයේ ලැබුවේ. ඔය ත්‍රිපිටකයේ තියෙනවා ද්වේදා විතක්ක කියලා සූත්‍රයක්. මෙන්න මේ සූත්‍රය අපේ පින්වතුන් කියවනවා නම් ඔබට අපගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයේ ලද ආකාරය පිළිබඳව ඒ උතුම් සූත්‍ර දේශනාවේ පැහැදිලිව දක්වනවා කොහොමද එතනදී සිත ප්‍රඥාවෙන් මෙල්ල කරේ කියලා. ඉතින් මට පෙන්වන්න ඕන අවසානයේදී මොකක්ද අවසානයේ උන්වහන්සේ බුද්ධත්වයේ පිණිස යොදාගත් ප්‍රධාන ඉන්ද්‍රිය වුණේ ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ කියන්නේ සමාධි ඉන්ද්‍රියෙන්වත්, සීල ඉන්ද්‍රියෙන්, සමාධි ඉන්ද්‍රියෙන්වත්, සීලයෙන්වත් හැකියාවක් ලැබුණේ නැහැ උන්වහන්සේට බුද්ධත්වයේ පිණිස කටයුතු කරන්න. උන්වහන්සේ අවසානයේ තමන් වහන්සේගේ ප්‍රඥාවයි අවදි කරගත්තේ. ප්‍රඥාවෙන් තමයි නිර්වාණ ධර්මය අවබෝධ කරන් උත්තරීතර බුද්ධත්වයට පත් වුණේ. එතකොට එහෙමනම් පැහැදිලි වරුණ මහතා එහෙනම් පැහැදිලිවම අපි තේරුම් ගන්න ඕන උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නෙත් ඒ උතුම් ධර්මයේ අනුගමනය කරන්නෙත් ප්‍රඥාව මුල් කරගෙන. ප්‍රඥා ඉන්ද්‍රිය තමයි නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වෙන්නේ. ඒ කියන්නේ බොහෝ දෙනෙක් වැරදියට තේරුම් අරන් ඉන්න එකක් තමයි මේ සීල සමාධි මාර්ගයක් කියලා නිර්වාණ මාර්ගය. සීල සමාධි මාර්ගයක් නෙවෙයි ප්‍රඥා මාර්ගය. ඒ කියන්නේ බුද්ධිමත් මිනිසෙට විතරයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කම
1: ලැබෙන්නේ. ඒ කියන්නේ සීලෙන් සමාධියෙන් වැඩක් නැද්ද ස්වාමීන් වහන්සේ?
0: සීලේ සමාධිය කියන්නේ ප්‍රඥාව මුල් කරගෙන වැඩෙන දෙකක්. දැන් ලෞකික මාර්ගයේදී තියෙන ප්‍රඥාව පැත්තකින් තියලා සීලයයි සමාධියයි විතරක් අනුගමනය කරන. සත්‍ය අවබෝධ කරගන්නේ එවතුමම කල්පනා කරන්නකෝ කෙනෙක්ට සත්

0: සත්‍යවබෝධය පිණිස හේතු වෙන්නේ සීලේද සමාධියද ප්‍රඥාවද? ප්‍රඥාව. නුවණින් දකින්න ඕන සත්‍ය එන යථාභූත ඥාන දර්ශනය කියන්නේ ප්‍රඥාව. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් අන්න බලන්න චතුරාර්ය සත්‍ය අවබෝධය කොහොමද අර්ථකථනය කරන්නේ? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති සම්මා දිට්ඨිය අයං උච්චති විජ්ජා. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ තුලින් වැඩෙන්න පටන් ගනි මොන ඉන්ද්‍රියද? ප්‍රඥා ඉන්ද්‍රිය. ඒකයි මම පසුගිය සති වැඩසටහනදි පෙන්වා දුන්නේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල්ම අංගය තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඊළඟට සම්මා සංකප්පය. එහෙනම් සම්මා දිට්ඨියයි සම්මා සංකප්පය කියන්නේ දෙකම ප්‍රඥාවටයි අයිති. ප්‍රඥා ස්කන්ධයටයි අයිති. එහෙනම් ප්‍රඥාව මුල් වෙලා ඇරඹෙන නිර්වාණ මාර්ගය තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒක අවබෝධ කරගන්න බැරි වුණාම තමයි කෙනෙක් චතුරාර්ය සත්‍ය අස අවබෝධ කරගන්න නැතුව ඔය භාවනා කරමින් සීලය රකිමින් නොයෙක් නොයෙක් ආකාර වැරදි ක්‍රම අනුගමනය කරන්නේ. ඔබතුමා දන්නවද දැන් සෝවාන් ඵලයට පත් වෙනකොට දුර වෙන ප්‍රධාන සංයෝජන තුනක් තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඒ සීලබ්බත පරාමාස කියන්නේ සිල් වෘත සිල් වත අනුගමනය කිරීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මොකක්ද අවශ්‍ය වෙන්නේ? ප්‍රඥාව. ඒ කියන්නේ සුද්ධ සිංහලෙන් කිව්වොත් වරුණ මහතා නුවණින් යුක්තව බණ අහනதோ ප්‍රඥාවන්තේ බණ ඇහුවාම ඔහු සෝවාන් ඵලයට පත් වෙනවා. එහෙනම් ඒ සෝවාන් ඵලයට පත් වෙනකොට ඔහුගේ සීලය හෝ සමාධිය කියන අංග එතරම් වැදගත් වෙන්නේ නැහැ මොහොතේදී. ප්‍රඥා ඉන්ද්‍රිය තමයි බලවත් වෙන්න ඕන. යමෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ ඒ යථාභූත ඥාන දර්ශනය තුළින් ඔහු තුල සීලය සමාධියත් වැඩෙනවා. ඒ ආර්ය සීලය සහ ඒ ආර්ය සමාධිය. ඒ ආර්ය සීලය සහ ආර්ය සමාධිය වැඩෙන්නේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල. ඒ නිසා ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතු ශ්‍රේෂ්ඨ ධර්මයයි බුදු පියාණන් වහන්සේ ලෝකයට දේශනා කළේ. අද වෙනකොට බුද්ධ ශාසනයේ නොයෙක් ඔය කැළඹීම් ගැටීම් වලටත් හේතුව ඔය කාරණාව තේරුම් නොගැනීම. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නැතුව කෙනෙක් වෙන මාර්ග අනුගමනය කරනවා, සමාධි සීල මාර්ග අනුගමනය කරනවා නිවන් දකින්න කියලා. ඒවෙන් වෙන්නේ තවදුරටත් සංසාරේ දිග්ගහන එක මිසක් අවදාවත් යථාභූත ඥාන දර්ශනය පහළ වීම නෙවෙයි.
1: චතුරාර්ය සත්‍ය සම්බන්ධව තවත් අපි කාරණා කතා බහ කරමු. ඊට මත්තෙන් දැන් අපි ප්‍රඥාව ගැන කතා කළ නිසා අපි ස්වාමීන් වහන්සේ ප්‍රඥාව අපතුල වඩවා ගන්නේ කොහොමද? අපි කරන්න ඕන මොකක්ද? ඒ සඳහා වැඩපිළිවෙලක් තිබෙනවාද? දැන් තැන් 10කට ගියොත් අපිට විවිධ දේවල් දැන් වහන්සේ කියනා වගේ ප්‍රඥාව වැඩින්න සිල් සමාදන් වෙන්න, ප්‍රඥාව වැඩින්න භාවනා කරන්න. ඔබ වහන්සේ කියනවා නෑ, මේ දෙකටම සීලයටයි සමාධියටයි හේතු වෙන්නේ ප්‍රඥාව. එතකොට අපි ප්‍රඥාව වඩවා ගන්න
0: හොඳම ප්‍රශ්නයක් ඔබතුමා අහන්නේ. හොඳම ප්‍රශ්නයක්. මොකද ඔතන තමයි ලංකාවේ බෞද්ධය තේරුම් ගන්න ඕන තැන. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සතර සෝතාපට්ටි අංග. සත්පුරුෂ සංසේවෝ, සද්ධම්ම ශ්‍රවණං, යෝනිසෝ මනසිකාරෝ, ධම්මානුධම්ම පටිපත්‍යා, ඉමේකෝ භික්කවේ ධම්මා භාවිතා බහුලීකතා, සෝතාපට්ටි ඵල සච්ච ක්‍රියාය සංවත්තාන්ති. දැන් අපේ ප්‍රධාන අරමුණ වෙන්න ඕන බෞද්ධයෙක් වශයෙන් සෝවාන් ඵලයට පත් වීමනේ. එහෙනම් අන්න භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා පැහැදිලිවම සෝවාන් ඵලයේ පිණිස බහුලව අනුගමනය කළ යුතු අංග හතර. සත්පුරුෂ සේවනිය. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් ඇසුරු කරන්න ඕන. සද්ධම්ම ශ්‍රවණං. ඔහුගෙන් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන් ශ්‍රවණය කරන්න ඕන. සද්ධර්මය අහන්න ඕන, බණ අහන්න ඕන. යෝනිසෝ මනසිකාරෝ. ඒ අහපු ධර්මයේ නුවණින් නිරන්තරයෙන් මෙනෙහි කරන්න ඕන. ධම්මානුධම්ම පටිපත්‍යා. ඒ අසා අවබෝධ කරගත ධර්මයට අනුව පිළිපදින්න හැසිරෙන්න ක්‍රියාත්මක වෙන්න ඕන. අන්න එතකොට ඒ පුද්ගලයා තුළ අන්න සතර සෝතාපට්ටි අංග හේතුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති වෙනවා. එහෙනම් වරුණ මහතායි ප්‍රශ්නෙට සරල කෙටියෙන් උත්තරයක් දුන්නොත් ඒ උත්තරේ තමයි ප්‍රඥාව වර්ධනය කරගන්න සත්පුරුෂයාගෙන් නිරන්තරයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ඒ කියන්නේ සුද්ධ සිංහලෙන් කිව්වොත් බණ අහන්න ඕන. හැබැයි බණ අහනවා කිව්වහමත් අර බණ කිව්වහමත් නොඑක් බණ තියෙනවා. අර අපේ නන්දාමාලනී මහත්මිය පසුගිය දිනක එතුමිය මිය පරලෝ ගියා. එතුමියගේ වටිනා ගීතයක් තියෙනවා වැදි බණ අතර මුනි බණ තෝරාසනු කියලා. ඒ කියන්නේ වැදි බණක් තියෙනවා, මුනි බණක් තියෙනවා. වැදි බණ කියන්නේ තමනුත් පිළිපදින්න නැතුව අනුන්ට බොරුවට ලාභ සත්කාර උදෙසා කියන බොරු බණ. මුනි බණ කියන්නේ තථාගත ලෝතුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකයට දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මය. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රවණේ කරන්න ඔබ දක්ෂ වෙන්න ඕන. ඒකටයි බණ අහනවා කියන්නේ.
1: ඒ ධර්මය අහන එක සත්පුරුෂය තෝරගන්න.
0: සත්පුරුෂය තෝරගන්නත් පුළුවන් ඉන්නේ එතනදිමයි. සත්පුරුෂයෙක් හැමතිස්සෙම හොඳ ප්‍රශ්නයක්. සත්පුරුෂයෙක් හැමතිස්සෙම වරුණ මහතා සසර දුකෙන් නිදහස් වෙන ආකාරයයි පෙන්වා දෙන්නේ. සසර දුකට පත් වෙන ආකාරය නෙවෙයි. දැන් උදාහරණයක් කිව්වොත් චීවරයක් ඇඳගෙන තට්ටේ බාලා ඊළඟට වටාපතක් අතේ තියන් හිටියාම පිටින් පේන්නේ භික්ෂුවක්නේ. එතකොට ඒ හිස මුඩු කරගෙන සිවුරක් ඇඳගෙන වටාපතක් අතේ තියාගෙන බණ කියන භික්ෂුවට මෙහෙම බණක් කියන්න පුළුවන්. පින්වතුනි පුළුවන් තරම් පින් කරගෙන දිව්‍ය ලෝකවලට යන්න. දිව්‍ය ලෝකවලට ගිහිල්ලා දෙව්සප විඳින්න කියලා. දැන් ওই විදිය බණත් ඔබට හෙන්න පුළුවන්. ඒ වගේම තව භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව කියන්න පුළුවන් පින්වතුනි හැකිතරම් කුසලයේ වඩන් රාගයේ දේසේ මොහේ දුරු කරගෙන ආශ්‍රව ශේ කරගෙන මේ සංසාර දුකෙන් අත මිදෙන්න කියලා. දැන් මේ දෙන්නගෙන් ඔබතුමාට කවුද සත්පුරුෂය වශයෙන් පේන්නේ?
1: දෙවෙනි කෙනා.
0: එහෙනම් අන්න එහෙමයි තෝරගන්න.
1: ඒක අපි තෝරාගත යුතුයි.
0: ඒක තමන් ප්‍රඥාවෙන් කළ යුත්තක්.
1: ඒකතර තමයි ප්‍රඥාව මුල් වෙන්නේ.
0: එතෙන්දිත් ප්‍රඥාවයි මුල් වෙන්නේ.
1: එහෙමයි
0: සර්. ඒ වගේම ප්‍රඥාව වගේම තව දෙයක් මුල් වෙනවා. ඒ තමයි සත්පුරුෂකම. ඒ කියන්නේ සත්පුරුෂකම කියන්නේ ශ්‍රද්ධාවන්ත බව.
1: ඔව්.
0: ඒ කියන්නේ ඇත්තටම ලෞතුරු බුදු පියාණන් වහන්සේට ගරු කරනවා නම් උන්වහන්සේගේ ධර්මයටත් ගරු කළ යුතුයි. උන්වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයටත් ගරු කළ යුතුයි. එහෙනම් අන්න අවංකවම ත්‍රිවිධ රත්නයට ගරු කරන පුද්ගලයෙක් වෙන්න ඕන. එහෙනම් වරුණ මහතා අවංකවම ත්‍රිවිධ රත්නයට ගරු කරන ප්‍රඥාවන්ත පුද්ගලයාට සත්පුරුෂය හඳුනා ගන්න පුළුවන්. ඒ අනුවට සද්ධර්මයත් හඳුනා ගන්න පුළුවන්.
1: ප්‍රඥාව ගැන කතා කළා, එකතැනකදී ශ්‍රද්ධාව ගැනත් කියවුණා. ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි අතර මොන වගේ සම්බන්ධතාවයක්ද තිබෙන්නේ?
0: ඒ තාම හොඳ ප්‍රශ්නයක්. ලොකු සම්බන්ධයක් තියෙනවා. ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි අතර මහ ගැඹුරු සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ නිර්වාණ මාර්ගයට පැමිණීමේදී ඔය ඉන්ද්‍රිය දෙක තමයි ප්‍රධාන වෙන්නේ. එකක් ශ්‍රද්ධාව, අනිත් එක ප්‍රඥාව. ඒ අනුව කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙනකොට මාර්ග දෙකක් තියෙනවා. එක මාර්ගයක් තමයි සද්ධානුසාරී මාර්ගය. අනිත් එක තමයි ධම්මානුසාරී මාර්ගය. එතකොට සද්ධානුසාරී කියලා කියන්නේ ලෞතුරු බුදු පියාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ සාරි මහා සංඝරත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව නැත්තම් ගෞරවණීය විශ්වාසය බලවත් කෙනා. එහෙනම් අන්න ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ගෞරවණීය විශ්වාසය බලවත් කෙනාට කියනවා සද්ධානුසාරී සෝවාන් මාර්ග අනුගාමිකයා කියලා. තව කෙනෙක් ඉන්නවා එයාට ත්‍රිවිධ රත්නයේ ගැන ලොකු බලවත් ගෞරවණීය විශ්වාසයක් නැහැ. හැබැයි එයාටත් තියෙනවා ධර්මයේ පිළිබඳ ඌමනාවක්. එයා හැමතිස්සෙම ධර්මයේ දකින්න හේතුඵල න්‍යායට අනුව. ඒ කියන්නේ එයා යමක් කිව්ව පමණින් පිළිගන්නේ නැහැ. විචාර බුද්ධියෙන් විමසා බලා ගවේෂණය කරන කෙනා. මේ කෙනා අන්න මුල් තැන දෙන්නේ ශ්‍රද්ධාවට නෙමෙයි ප්‍රඥාවට. ප්‍රඥාව කියන්නේ ප්‍රධාන වශයෙන් ගත්තාම ධර්මයේ දැකීමේ නුවණ. එතකොට එයා එහෙනම් අන්න බලන්නේ හේතුඵල වශයෙන් ඒ ධර්මයේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ අනුව ධර්මයේ ප්‍රඥාවෙන් අවබෝධ කරන කෙනෙක් ඉන්නවා. එයාට කියනවා ධම්මානුසාරී කියලා. එහෙනම් යම්කිසි කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙනකොට එක්කෝ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් වෙන්න ඕන, එක්කෝ ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් වෙන්න ඕන. මෙන්න මේ ඉන්ද්‍රිය දෙකෙන් තමයි කෙනෙක් නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ මෙහෙමයි. එකක් තේරුම් ගන්න ඕන. දැන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් වෙන්න ඕන කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රඥාව නැති පුද්ගලයෙක් වෙනවා කියන එක නෙවෙයි. ඔහුගේ වඩා බලවත් ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ප්‍රඥාවක් තියෙන්න ඕන. ඊළඟට අර ධම්මානුසාරී කෙනාගේ ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් වෙනවා කියලා කියන එකෙන් අදහස් කරන්නේ ශ්‍රද්ධාව නැහැ කියන එක නෙවෙයි. ඔහුගේ වඩා බලවත් ප්‍රඥා ඉන්ද්‍රිය. දෙවනුව තියෙන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ඒ නිසා ඒ දෙදෙනාටම ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් දෙකම අවශ්‍යයි නිර්වාණ අවබෝධයේ පිණිස. නමුත් එක්කෙනෙක්ගේ ශ්‍රද්ධාව බලවත් වෙනවා, අනෙක් කෙනාගේ ප්‍රඥාව බලවත් වෙනවා. ශ්‍රද්ධාව බලවත් වීමෙන් බණහල චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කෙනාට සද්ධානුසාරී මාර්ග අනුගාමිකයා සෝවාන් ඵලලාභියා කියනවා. ඊළඟට ප්‍රඥා මුල් කරගෙන බණ අහලා නිර්වාණ අවබෝධය ලබන සෝවාන් ඵලයට පත් වෙන කෙනාට අන ධම්මානුසාරී පුද්ගලයා කියලා කියනවා. ඒ නිසා ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා.
1: සවනහස දැන් ප්‍රඥාව අපි සාමාන්‍ය ජනව්‍යවහාරයේ සාමාන්‍ය සම්මතයේ එහෙම නැත්නම් අපි දකින සමාජයේ ටිකක් වැඩිපුර දැනුම අවබෝධය තියෙනවා වගේ අපිට පේනවා ප්‍රඥාවෙන් ඉහළයි කියනවා. දැන් ඒ වගේ දකින සමහර අය තුල ස්වාමීන් වහන්ස මාන්නයත් අපි දකිනවා.
0: ඔව් ශ්‍රද්ධාව අඩුයි.
1: මං අහන්න හදන්නේ වහන්සේගෙන් ඒ කාරණාව තමයි. එතකොට ඒ කියන්නේ මාන්නේ මතුවෙන්නේ ප්‍රඥාවන්තයන් කියලා අපි හඳුනා ගන්නා කොටාශය තුල ඇයි? අනිත් පැත්තේ ශ්‍රද්ධාවේ කැටගරි තියෙනව නේද පොඩ්ඩක්? එතකොට ශ්‍රද්ධාවේදී අධික ශ්‍රද්ධාවත් එක්ක සමහර අය බුදුහාමුදුරන්ගේ රූපේ දකිනකොට අඬන්න පටන් ගන්න. ඒතන ඉඳලම වෙනවා. එතකොට ඒක හානි කරද?
0: ඔව් මෙහෙමයි. දැන් සංසාරේ සැරිසරන්නේ අදී ඉඳලා නෙවෙයිනේ. අනමතග්ගයන් බෙක්වේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මුල් කෙලවරක් පේන්නේ නැති, අග කෙලවරක් පේන්නේ නැති සසරක තමයි මේ සත්‍යය එන්නේ.
1: එහෙමයි.
0: ඉතින් ඒ එනකොට තමයි ඔය ඉන්ද්‍රිය ධර්ම සමතුලනීය වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අදටත් ඔබතුමා කිව්වා වගේයි ඉන්නවා. ඒ කියන්නේ අමෝලික ශ්‍රද්ධාව බලවත් වෙච්ච අය ඉන්නවා. ශ්‍රද්ධාව විතරයි තියෙන්නේ, ප්‍රඥාව බොහොම දුර්වලයි. ඒ වගේ මට්ටමේ කෙනෙක්. අර ඒකයි මම කිව්වේ අර දෙක අතර සම්බන්ධයක් තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් කෙනෙක් ඉන්නවා ශ්‍රද්ධාව ඉහළයි වගේ පේනවා. ප්‍රඥාව ඇත්තෙම නැතික තරම්. එතකොට එයා ධර්මයේ කියන එක පිළිපදින්නෙම නැහැ. එයා මොකද්ද කරන්නේ? දාට වැඳ වැඳ ඉන්නවා. වැඳ වැඳ ඉන්නවා. හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේ දැක්කොත් එහෙම වඳිනවා නොයෙක් නොයෙක් පින්කම් කර කර ඉන්නවා ඒ ඇරෙන්න කවදාවත් බණපදයක් අහන්න කැමති නෑ. මෙන්න මෙහෙම කෙනාටත් ධර්මාවබෝධය ලැබෙන්නේ නෑ. ඒ කියන්නේ එයා ආමිෂයට විතරක් මුල් තැන දෙනවා. දැන් අපි මේ අනුරාධපුරේ ඉන්නේ නිසා මම මේ කියන්නේ අපේ මම මේ හැම කෙනෙක්ම සලකන්නේ මගේ සංසාර ඥාතියෙක් හැටියට.
1: එහෙමයි.
0: එහෙම සලකාගෙනයි බණ කියන්නේ. ඒ නිසා මම මේ කරුණාවෙන් කියන්නේ වැරද්ද හදාගන්න කියලා. ඒ කියන්නේ දැන් අපිට පේනවා මහසෑයේ ඇවිල්ලා පින්කම් කරන ආකාරය. ඒ කරන විදිහ දැක්කහම මට පේනවා අර ඔබතුමා කිව්ව ප්‍රශ්නේ තමයි ශ්‍රද්ධාව විතරයි තියෙන්නේ කඳුළු සලනවා. හැබැයි වනපදයකට කන් දෙන්න කැමති නෑ. ඒ කියන්නේ ඔවුන් කල්පනා කරන්න ඕන ලෞතර අමාමෑණී බුදු පියාණන් බුදු වෙලා ධර්මයේ දේශනා කළේ නැත්තම් අද අපිට බුද්ධ ශාසනයක් හරි ඉතුරු වෙලා තියෙද? ධර්මයේ දේශනා නොකළා නම්. එහෙනම් පැහැදිලිවම අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින්නේම ශ්‍රී සද්ධර්මය මත නේද? එහෙනම් ආමිෂ පින්කම් විතරක් කර කර ධර්මය අහන්නේ නැති කෙනා ගැන තමයි ඔබතුමාර කිව්වේ ශ්‍රද්ධාවෙන් කඳුළු හලන කෙනා. එහෙනම් එයාටත් ධර්මාබෝධය ලැබෙන්නේ නැහැ. ඊළඟ කෙනා අර කිව්වා ප්‍රඥාවෙන් ඉහළයි වගේ පේනවා නමුත් මානිය අධිකයි කියලා. ඒකටත් හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි වර්තමාන මේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක සකස් වෙලා තියෙන දේ. ඒ කියන්නේ වරුණ මහතා දැන් අපි ඉස්සරහට මේක අපි සාකච්ඡාව ගැඹුරට ගෙනියමු. ලෞතර බුදු පියාණන් වහන්සේ තමයි ලෝකේට විශ්වයට විද්‍යාව දේශනා කරන්නේ. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති විජ්ජා. විද්‍යාව කියන්නේ ශ්‍රී සද්ධර්මයට. මම මේ ප්‍රශ්න ඔබතුමාගෙන් අහන්න හැදුවී ඉතින් ඒකට උත්තරය දුන්නා මම. විශ්වයම දකින විද්‍යාව. විද්‍යාව කියන්නේ යමක් පවතින ආකාරය තේරුම් ගන්න අවශ්‍ය කරන ඥාන පද්ධතිය. එහෙනම් යතහ භූත ඥාන දර්ශනය කියන්නේ විශ්වයම දකින විද්‍යාව. එහෙනම් ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්මය විද්‍යාවයි. එතකොට අන්නේ විද්‍යාව ලෝකෙට දේශනා කරපු නිසා තමයි ලෝකේ විද්‍යාඥයා කියන මහා ගුණයේ උන්වහන්සේගේ නවාරහදි බුදු ගුණ අතර ඇතුළත් වෙන ලෝක විදූ කියලා. ඒ කියන්නේ ලෝකේ විද්‍යාඥයා. නමුත් මේ වෙනකොට මේ ලෝකේ අවිද්‍යාව බලවත් වෙලා අර බටහිර ඊටාම සුළු ඥානියක් තිබිච්ච මිනිස්සු විද්‍යාඥයෝ බවට පත් කරගෙන ඔවුන්ගේ බටහිර විද්‍යාව ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි විද්‍යාව දන්නවා කියලා තමයි අර ඔබතුමා කිව්ව මිනිසුන්ගේ අහංකාරකම මානිය වර්ධනය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව ඉගෙනගෙන විද්‍යාව දන්නවා කියලා හිතාගෙන ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්මය හෙලා දකින්න ඕන් පටන් අරන් තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් වරුණ මහතා මේ සාකච්ඡා මාලාව තුළින් ලෝකයටම විද්‍යාව කුමක්ද කියලා පෙන්වා දෙන්න මම කැමති විදිහකට ඒ සඳහා උත්තර දෙන්න සූදානම්.
1: බලන්නකො කොතරම් අපූර්ව දේවල් මතුවෙනවද කියලා. මමත් දන්නේ නැති දේවල් මට මෙතනදී ඉගෙන ගන්න ලැබෙන. ඒක මම හිතන්නේ ධර්මයේ නියැලෙන අපි කළ යුතු දෙයක්. නැත්නම් අපි හැමදාම හිතාගෙන ඉන්න වපසරිය තුල ස්වාමීන් වහන්සේ අපි ගමන් කරා. බුද්ධ දර්ශනය තියෙනවා. බුද්ධ දර්ශනය තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආගමක් ලෙස සමාජයේ බොහෝ දෙනා පිළිගන්නවා. ඒකට ආගමක් තමයි ඒ. ඉන් එහාට ගිය මහා විද්‍යාවක්. උන්වහන්සේ දැකපු විද්‍යාවයි අපි මේ අපේ ස්වාමීන් වහන්සේ ඇසුරේ මේ දැන කියා ගන්න. ඒ නිසා තමයි උන්වහන්සේට ලෝක විදුයයි අන්වර්ථයෙන් හඳුන්වන්නේ. හරිම අපූර්වී ස්වාමීන් වහන්සේ මේක තමයි ශාක්‍යාව ලෝකණයේදී ඔබට මෙතෙක් නොලැබුණු ලැබිය යුතු දේ. ඒ නිසා භාග්‍යවන්ත ඔබ ශාක්‍යාව ලෝකණේ අහගෙන ඉන්නකොට හිතට ලොකු සැනසීමක් දැනෙනවා ඇති. ඒ සැනසීම අඩුපාඩුවක් නැතුව තවත් තර කරගන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට මඟ විවර කර දෙන්නට හැම විටම කැපව කටයුතු කරනවා. ඒ නිසා උන්වහන්සේ බොහොම සතුටින් අපේ ස්වාමීන් වහන්සේ ශාක්‍යාව ලෝකණයට වැඩම කරන්න. ස්වාමීන් වහන්සේ අපි දැන් මේ කතා කරපු දුක්ඛ ඥානය, සමුදය, නිරෝධය මේ ආදී කොටගත් චතුරාර්ය සත්‍ය පිළිබඳව අපි නිබ්බඳවම කතා කරන හැම තිස්සෙම කියනවා. අපි ගාථාවක් විදිහට හැම තිස්සෙම සිහි කර කර වන්දනාත් කරන. ඇත්තටම මේ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රධානම කොටසක් නේ ස්වාමීනි.
0: ප්‍රධානම සූත්‍රය දේශනාව. ඒ කියන්නේ ප්‍රධාන හරය.
1: හරය. ඉතින් මේ හරය අපිට හරියට වැටහෙලා නැත්නම් ඇත්තටම අපි ධර්මයට ඈත් වෙන, ධර්මයෙන් ඈත් වෙනා වගේ
0: තත්ත්වයක්
1: තියෙනවා. එතකොට අපිට මේ තුල තියෙන විද්‍යාත්මක පසුබිම, ව්‍යුහාත්මක පසුබිම හදලා දෙන්නක අපි
0: ස්වාමීනි. දැන් මම ඔය චතුරාර්ය සත්‍ය පිළිබඳව එක ගාථාවක් ප්‍රකාශ කරන්නම්. ද්වේතානුපස්සනා සූත්‍රයේ තියෙන ධර්මයක් නැත්තම් ගාථා රත්නය. ඒ ගාථා රත්නය ඇතුරෙන් ඇසුරෙන් ඔබතුමාට ඔන්න චතුරාර්ය සත්‍ය පිළිබඳව යම්කිසි පැහැදිලි වැටහීමක් ඇති වෙයි. යම්පරේ සුඛතෝ ආහු තදරියාහු දුක්ඛතෝ, යම්පරේ දුක්ඛතෝ ආහු තදරියා සුඛතෝ විදු. ඔය ද්වේතානුපස්සනා සූත්‍රයේ ඇතුළත් ගාථා රත්නයක්. ඔය ගාථාවෙන් පෙන්වා දෙන්නේ චතුරාර්ය සත්‍ය ගැන තමයි. ඒ කියන්නේ මෙහෙමයි මෙතන කියන්නේ. යම්පරේ සුඛතෝ ආහු තදරියා අහු දුක්ඛතෝ. යම්පරේ සුඛතෝ ආහු තදරියා ආහු දුක්ඛතෝ. ඒ කියන්නේ පෘථග්ජනයා යමකට සැපයි කියයිද බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය උත්තමයෝ ඒ දෙයට තමයි දුක කියන්නේ. යම්පරේ දුක්ඛතෝ ආහු තදරියා සුඛතෝ විදු. පෘථග්ජනයා යමකට දුකයි කියයිද ආර්ය උත්තමයෝ බුදුපියාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය උත්තමයෝ ඒ දේට තමයි සැප කියන්නේ. ඒ දේ තමයි සැප වශයෙන් දකින්නේ. එහෙනම් වරුණ මහතා මෙතන තියෙන චින්තන පරස්පරයක්. ඒ කියන්නේ කෘතඥයා යමකට සැපයි කියනෝ ඒ දේටම ලෞතර බුදුපියාණන් වහන්සේ ඇතුළු ආර්ය උත්තමයෝ දුක කියනෝ. කෘතඥයා යමකට දුකයි කියනෝ ඒ දේටම ලෞතර බුදුපියාණන් වහන්සේ ඇතුළු ආර්ය උත්තමයෝ සැප කියනෝ. එහෙනම් මෙතන තියෙන චින්තන පරස්පරතාව.
1: එහෙමයි.
0: ඒ කියන්නේ ලෝකයා යමකට සැපයි කියයිද ඒ දේ තමයි ලෞතර බුදුපියාණන් වහන්සේ දුක වශයෙන් අර්ථකථනය කරන්නේ. එහෙනම් ලෝකයා කුමකටද සැප කියන්නේ? ලෝකයා සැප කියන්නේ කාමයෙන්. එහෙනම් ලෞතර බුදුපියාණන් වහන්සේ කුමකටද දුක කියන්නේ? අන්නේ ලෝකයා සැපයි කියන කාමයේ. දුක්ඛාන්ත වික්කවේ කාමාන මෙතන් අදි වචනම් මහණ ආර්ය විනය තුළ දුක යනුවෙන් අර්ථකථනය කරන්නේ කාමයේ. එහෙනම් ඇයි එහෙම කියන්නේ කියලා බලන්න ඕන. යමක් හේතු වෙනවා නම් දුක පිනිස ඒ හේතුව අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරන දුක වශයෙන් නුවණින් දකි ප්‍රඥාවෙන් දකි. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ගමු. බාලිසිකෝපම සූත්‍රය. ඒ අනුව ඔන්න උදාහරණයක් එනවා. ඒ තමයි දැන් මාළුවෙක් අල්ලන දීවරේ බිලි කටුවක් දානවා වතුරට. නිකම්ම බිලි කටුව දානවද?
1: නෑ. යමක් එක්ක.
0: යමක් ගහලා නේද? එතකොට යම යට තියෙන්නේ කුමක්ද? බිලි කටුව. එතකොට මාළුවට පේනවද බිලි කටුව දැන්? නෑ. මාළුවට පේන්නේ මොකද්ද?
1: ඇම.
0: ඒ අනුව මාළුව ඇම දැක්කාම හිතන්නේ සැපයි කියලාද දුකයි කියලාද?
1: සැපයක්.
0: සැපයක් කියලා. සැපයක් කියලා හිතාගෙන මාළුව ඇම ගිල්ලහම අහුවෙන්නේ කුමකටද? එහෙමනම් මාළුව හිතපු දේ හරිද? වැරදි. එහෙනම් යම්කිසි දවසක යමෙක් මේ මාළුව කෙරෙහි කරුණාවෙන් අපි මේ උදාහරණට අනුව හිතමු. කරුණාවෙන් පෙන්වා දෙනවා මිතුර නැත්තම් පින්වත ඔය බිලී කටුවක් ඔබට ඔය දාලා තියෙන්නේ ඕක වටේට දාලා තියෙන ඇම ඔබට සැප පිණිස නෙමෙයි දුක පිණිසයි පවතින්නේ කියලා. එයින් පසුව ඒ ඥාණිය ඇති වුණොත් එහෙම මේ මාළුවට ඊට පස්සේ ඒ ඇම ගහලා බිලී කටුව දැම්මහම මාළුවට දැන් ඇම පේන්නේ සැප වශයෙන්ද දුක වශයෙන්ද? අන්න එහෙනම් අන්නේ අනුසාරින් තේරුම් ගන්න ඕනේ. ඒක බුදු පියාණන් වහන්සේගේ උපමාවක්. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ කාමයේ කියන, ඒ කියන්නේ මේ ආශාවන් කියන ඇම යට තමයි හංගලා තියෙන්නේ මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දොමන සුපායසයිත දුක් ගොඩ නොහොත් සංසාර බිලී කටුව. එහෙමනම් යමෙක් අන්න අර කාමයේ සැපයි කියලා හිතනකම් අර මාළුව වගේ අර බිලී කටුවට හසු වෙනවා. එහෙමනම් ඒකෙන් ගැලවෙන්න නම් එක දෙයයි තියෙන්නේ. එහෙනම් මොකද්ද? අපි හිතන විදිහ අනික් පසට පරිවර්තනය වෙන්න ඕන. ඒ කියන්නේ මාළුවාට අර ව්‍යසනෙන් ගැලවෙන්න එක ක්‍රමයක් තියෙන්නේ තමයි ඇම සැප වශයෙන් නෙවෙයි ඇම දුක වශයෙන් නුවණින් දකින්න ඔහු සමත් වෙන්න ඕනේ. එහෙම දැක්ක දවසට ඒ මාළුවා ඒ බිලී කටුව කියන ව්‍යසනෙන් මරණයෙන් ගැලවෙනවා. ඒ වගේ ලෝක සත්‍යය තථාගත ලෝතුරු බුදුපියාණන් වහන්සේගේ ධර්මය අහලා අන්න අවබෝධ කරගන්නේ තමන්ට මෙච්චර කාලයක් සංසාර ගමනේ මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දොමන සුපායා සහිත දුක් ගොඩ පහළ වෙන්නට නැත්තම් මේ බිලී කටුවට ඇමිණෙන්නට හේතු වුණේ මෙන්න මේ කාමී ආශාදේ මේ ඇහැකනාසේ දිව ශරීරයේ මාංශ පිනවමින් ලබන සතුට තමයි අවසානයේ ඇමක් වෙලා තියෙන්නේ. එහෙනම් ඒ ඇම කණ්ඩ ගිහිල්ලා තමයි අවසානයේ මාර්යාගේ බිලී කටුවට හසු වුණේ. එහෙනම් අන්න බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනවා කෘතඥයා මේ ධර්මයේ නොදන්නා තාක්කල් ඔහු කල්පනා කරන්නේ කාමයේ සැපයි කියලා. එහෙනම් මේ ධර්මය අවබෝධ වුණාම චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාම අන්‍ය ආර්ය ශ්‍රාවකයාට පේන්න පටන් ගන්නවා ඒ කාමයේ දුක වශයෙන්. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය කිව්වේ කාමයේ හේතුවෙන් දුක හට ගන්නවා කියන සත්‍ය. එහෙනම් අන්න ආර්ය විනය තුල දුක කියලා කියන්නේ වරුණ මහතා ඵලයට නෙවෙයි හේතුවට. එහෙනම් අන්න යමක් හේතු වෙනවා නම් දුක පිණිස අන්නේ දුක උදාකරන හේතුව දුක වශයෙන් ආර්ය නුවණින් එහෙම නැත්නම් ප්‍රඥාවෙන් දැක්ක දවසට ඔහුට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඔහු දුක්ඛාරි සත්‍ය අවබෝධ කරගන්නවා. එහෙනම් දුක්ඛාරි සත්‍ය anu ලෞතර බුදු පියාණන් වහන්සේ දුක වශයෙන් පෙන්වා දෙන ප්‍රඥාවෙන් පෙන්වා දෙන අර්ථය. එහෙනම් ලෞතර බුදු පියාණන් වහන්සේ දුක වශයෙන් පෙන්වා දෙන්නේ මේ සකල ලෝක සත්‍යාම මේ භයංකාර ගොහර කටුක සංසාර දුකට හසු කරන කාමයේ නැමැති ඇම.
1: සනන්ස එතකොට දැන් ඔය සමහරුන්ගේ චෝදනාවක් විවේචනයක් තියෙනව නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුදුදහම දුක මත තමයි පදනම් වෙලා තිබෙන්නේ. එතකොට සියල්ල දුකක් කියලා ඒක අසුභවාදී ස්වරූපයකින් සමාජගත වෙනවා නේද? එතකොට දැන් ඔය වහන්සේ කියනකොට දුක දුක්ඛාරය සත්‍ය පිළිබඳව වහන්සේ පැහැදිලි කරනකොට අපිට හිතෙන්නේ නෑ මේක ඊට එහා ගිය වෙන කතාවක්. මොකද්ද ස්වාමීන් වහන්සේ අපි ජන සමාජයට සමාජගත විය යුතු?
0: ඉතාම හොඳයි. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ලෝකයේ ක්‍රියාත්මක වන ධර්මතාවක්ද එහෙම නැත්නම් උන්වහන්සේ විසින් මානසින් මවාගත්ත මනෝකල්පිතයද?
1: සත්‍ය ධර්මතාවය.
0: එහෙනම් උන්වහන්සේ පෙන්වා දෙන්නේ දැන් උදාහරණයක් ගමු. වරුණ මහතා යම්කිසි දවසක ඔබ මිය යනවද නැද්ද?
1: අනිවාර්යයෙන් මිය යනවා.
0: එහෙනම් ඔබ මිය යනවා කියලා කියන එක අශුභවාදී කතාවද නැත්නම් යථාර්ථවාදී කතාවද?
1: යථාර්ථවාදී.
0: එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ අශුභවාදීද යථාර්ථවාදීද?
1: යථාර්ථ.
0: ඒකනේ. ඉතින් යථාර්ථවාදීට තමයි මිනිස්සු අශුභවාදී කියන්නේ. ඇයි දන්නවද? ඒකට හේතුව තමයි කාමය නිසාම අන්ධ වෙච්ච ජනයාට අන්න ධර්මයේ පේන්නේ අශුභවාදී චින්තනයක් හැටියට. හැබැයි යම් දවසක ඔවුන් ඒ ධර්මය අවබෝධ කරගත්ත දවසට තමයි වරුණ මහතා සැපේ කියන එක තේරුම් ගන්න. ඒ නිසා යථා භූත ඥාන දර්ශනීය පහල කර දීමයි ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුලින් සිද්ධ වෙන්නේ. එහෙනම් බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දුක මත පදනම් වෙච්ච එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පරම සැප මත පදනම් වෙලා
1: තියෙන්නේ.
0: නිබ්බාණං පරමං සුඛං. එහෙනම් නිර්වාණ ශාන්තියයි පරම සුවය. එහෙනම් අන්නේ නිර්වාණ ශාන්තිය පිණිස දේශනා කරපු ධර්මයයි ලෞතර තථාගත ධර්මයේ කියන්නේ. එහෙනම් අර කතාව සම්පූර්ණයෙන් මායාව විසින් පවත්තන කතාවක් ඒ තමයි මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ දුක මත පදනම් වෙලා තියෙනවා කියන කතාව. ඒක සම්පූර්ණ මුලා සහගත මිත්‍යා දෘෂ්ටික අඥාන අඳබාල කතාවක්. ලෝතුරු බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ පදනම් වෙලා තියෙන විශ්වයේ පරම සැපය මත ඒ තමයි නිර්වාණ සම්පත්තිය, නිර්වාණ ශාන්තිය, නිබ්බාන ධාතුව. ඒ නිසා ඒ කතාව එසේ නිවැරදි විය යුතුයි.
1: නිවැරදි කරගත යුතු බොහෝ දේවල් තිබෙනවා ඔබට මට. ඒ නිවැරදි කරගත්තාට පසුව ලැබෙන සැනසීම පිළිබඳ යස්වැසිල්ල පිළිබඳව අපි වචනයෙන් විස්තර කරන්න යනවාට වඩා ක්‍රියාවෙන් එය අනුගමනය කොට ලබමු. ඒ ඵල විඳිමු. ඒ ආරාධනාව මම ඔබට කරන්නට කැමති අද ශාක්‍යාව ලෝකනයේදී අපි දම්සක් පැවතුම් සූත්‍රය අනුසාර කොටගෙන මේ විග්‍රහ කරන දහම් කාරණා සැබවින්ම ජීවිතයේ වෙනස් අතකට පෙරලනවා නොඅනුමානයි. ඒ නිසා අපි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු පටිසෝතගාමි මාර්ගයනේ ස්වාමීන් වහන්සේ.
0: පටිසෝතගාමි
1: මාර්ගයේ අපි මෙතේ කල් ගිය පැත්තට නෙමෙයි ආපස්සට සම්පූර්ණයෙන්ම හැරිලා එන්නට ඕන.
0: හරියටම හරි. මට පොඩි බාධා කිරීමක් එක්ක දහම් කාරණාවක් මතු කරන්න අවසරයි.
1: එහෙමයි.
0: ඒ තමයි ඔබතුමා හොඳ තැනකින් ඒ ප්‍රවේශයක් ගත්ත එතනදී පටිසෝතගාමි කියලා. දැන් මේක දැනගන්න බෑ පටිසෝතගාමි කියන එක මොකද්ද කියලා. දැන් ගඟක් අණුව පහළට යන්නේ අන්න ධර්මයේ දක්වන්නේ අනුසෝතගාමි කියලා. සෝතේ කියන්නේ සැඩපහර. සැඩපහර ගලන්නේ කොයි පැත්තටද? උඩටද පහළටද?
1: පහළට.
0: එහෙනම් සැඩපහර අනුවම ගමන් කිරීම අනුසෝතගාමි.
1: එහෙනම්
0: පටිසෝතගාමි කියන්නේ මොකද්ද? ඒ සැඩපහරට විරුද්ධ අතට උඩුගම් බලා යෑම. එහෙනම් පටිසෝතගාමි කියන්නේ උඩුගම් බලා යෑම. එහෙනම් එතෙන්දි පැහැදිලිව තේරුම් ගන්න ඕන මේ ලෝක සත්‍ය වරුණ මහතා කාමයේ කියන සැඩපහරට අහුවෙලා ගමන් කරනවා පහළට. ඒ තමයි අනුසෝතගාමි. ඒ පහලට ගමන් කිරීමෙන් අවසානි සංසාරයේ කියන සාගරයටයි ඇදවැටෙන්නේ කියලා දැක්කහම ඔහු අන්න වීරිය උපදවගෙන ඒ ගඟ පහලට ගමන් නොකර ගඟ ඉහළට ගමන් කරන්ඩ අන්න චින්තනය සකස් කර ගන්නවා. එහෙනම් එදාට ඔහු ගඟ ඉහළට ගමන් කරන, එහෙම නැත්නම් උඩුගම් බලා ගමන් කරන ප්‍රතිගාමී පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙනම් ආරි ශ්‍රාවකය කියන්නේ අන්නේ පටිසෝත ඥානී ඇති වෙච්ච කෙනා. එනම් පටිසෝතයි කිව්වේ ගංග ඉහළට ගමන් කරනවා. ඒ කියන්නේ ලෝකයාගේ චින්තනයේ ගලන දිශාවට නොවේ වරුණ මහතා. ලෝකයාගේ චින්තනයේ ගලන්නේ නැති දිශාවට. ඒ කියන්නේ ලෝක චින්තනයට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කිරීම තමයි පටිසෝත ඥාණයෙන් සිද්ධ වෙන්නේ.
1: එහෙමයි ස්වාමීන් වහන්සේ.
0: ඔබතුමා හොඳ කතාවක් කිව්වා ආපසු ගමන් කිරීම කියලා.
1: එහෙමයි.
0: ඇත්තටම කිව්වොත් ඒක තමයි වෙන්නේ. ඒ කියන්නේ ආපස්සට හැරෙන්න ඕන. දැන් අපි මේ ඉස්සරහටම යනවා.
1: ඔව්.
0: කෙලවරක් නැති ගමනකට යන්නේ. ඉතින් ඒ නිසා අනාගතයේදී ඒ පරම ශුන්්‍යතාව දක්වා ගමන් කරන ඒ නිර්වාණ මාර්ගය ගැන අපි ඉස්සරහට පැහැදිලි කරමු. එක්වරම බොහෝ ගැඹුරු දහම් කාරණා කිව්වහම තෝරා බේරා ගන්න නොහැකි නිසා මම ඔබතුමාට ඔය ආපසු ගමන ගැන විද්‍යාත්මකව ධර්මයට අනුව පැහැදිලිව පෙන්වා දෙනවා. අනන්තයේ සිට ශුන්්‍යත්වයේ නොහොත් බිඳුව දක්වා විශ්වයේ චලිතය නිරෝධ වන අවස්ථාව දක්වා ගමන් කිරීම තමයි නිර්වාණ මාර්ගයේ සිද්ධ වෙන්නේ කියලා.
1: එහෙමයි ස්වාමීන් වහන්සේ. දුක පිළිබඳව කළ විග්‍රහයේදී අපි කොහොමද ඒ දුක හඳුනාගන්නේ කියන කාරණේ විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ දුකට තණ්හාවද එතකොට ආදක වෙලා තියෙන්නේ?
0: හේතු වෙන්නේ තණ්හාව.
1: හේතුව. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ දුකට හේතු වෙලා තිබෙන තණ්හාව නිසා ඇතිවෙන මේ ප්‍රභේදත් එක්ක මිනිසා විවිධාකාර ව්‍යාකූලත්වයට පත් වෙනවනේ.
0: ඔව්.
1: ඒ ව්‍යාකූලත්වයේ පීඩණය මිනිසුන්ට එන ආකාරය තව ටිකක් අපිට විග්‍රහ කරලා දෙන්නකෝ. එතකොට අපි ඒක හඳුනා ගන්නට පහසුබම් බවට පත් කරගනීවි. එය අපේ ජීවිතේ දැන් හැමතිස්සෙම අපි කියන දේ තමයි දුකයි දුකයි දුකයි දුකයි කියලා කියනවා. හැබැයි දුක හරි හැටි හඳුනාගෙන දෝ මේ දුකයි කියලා කියන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපිට ඒක පැහැදිලි කරලා දෙන්න.
0: ඉතාම හොඳයි. දැන් දුක කියවුවාම ditta dhamma සහ සම්පරායක වශයෙන් ආකාර දෙකකට පෙන්වනවා. ඒ කියන්නේ මෙලව දුක සහ පරලෝ දුක. දැන් එතෙන්දී අපි ඉස්සෙල්ලම ඔබතුමා හොඳ තැනකින් ඇහුව ප්‍රශ්නේ ඒ තමයි තණ්හාව හේතුවෙන් කොහොමද දුක හටගන්නේ කියලා නේද?
1: එහෙමයි.
0: දැන් අපි ඉස්සෙල්ලම දැනගන්න ඉපැයි තණ්හාව කියන්නේ මොකද්ද කියලා. තණ්හාව කියන්නේ අන්නර ආශ්වාදයේ පිණිස ඇති කැමැත්ත. ඒ කියන්නේ දැන් අපි පටිච්ච සමුප්පාදය තුළ තණ්හාව පෙන්නුවොත් එතනදි පෙන්වන්න වෙන්නේ වේදනාපච්චය තණ්හා කියලා. වේදනා පච්චා තණ්හා වේදනා ප්‍රත්‍යෙන් තණ්හාම හට ගන්නවා. මොකද්ද වේදනාව? වේදනාව තමයි සෝමනස්ස සහගත සුඛ වේදනාව. ඒ කියන්නේ සතුට දනවන සැප වින්දනය.
1: එහෙමයි.
0: එහෙනම් සතුට දනවන සැප වින්දනයේ ඇති තැන තමයි තණ්හාව හටගන්නේ. යන් ලෝකේ පිය රූපං සාතු රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති. එත්ත නිවිසමාන නිවිසති. මේ ලෝකේ යම්කිසි ප්‍රියමధుර ස්වභාවයක් ඇද්ද එතන තමයි තණ්හාව හටගන්නේ. එහෙනම් තණ්හාව කියන්නේ වරුණ මහතා අපේ සිංහල භාෂාවෙන් කිව්වොත් ආලය. ආලය හටගන්නේ සෝමනස්ස සහගත සුඛ වේදනාව ඇති තැන. ඒ කියන්නේ සතුට දනවන සැප වින්දනයේ ඇති තැන. මෙන්න මේ සෝමනස්ස සහගත සුඛ වේදනාවට තමයි ධර්මීය තුල කියන්නේ ආස්වාදය කියලා. සෝමනස්ස සහගත සුඛ වේදනායන් අස්සාදු. පාලියෙන් අස්සාදී කියන්නේ අපි සිංහලෙන් ආස්වාදී කියන. එහෙනම් මෙන්න මේ ආස්වාදී කියන්නේ සතුට දනවන සැප වින්දනේ. මෙන්න මේ කෙරෙහි ඇති ආලය තමයි තණ්හාව කියන්නේ. පැහැදිලිනේ. එතකොට යම්කිසි මිනිස්සෙක් ඇහැකන නාසය දිව ශරීරයේ මනස පිනවීම තුලින් සතුට ලබන්න කැමති නම් ඔහුට තුන් ආකාරයකට දුක් විඳින්න සිද්ධ වෙනවා. තුන් ආකාරයකට. කොහොමද? එක තමයි මේ ඇහැකන නාසය දිව ශරීරයේ මනස තුලින් ආස්වාදි විඳිනවා නම් ඔහුට නිකම්ම ආස්වාදි ලැබෙන්නේ නැහැ. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස, මනසට අදහස්. නිකම්ම ඒවත් නෙවෙයි. ඇහැට ප්‍රිය රූප, කනට ප්‍රිය ශබ්ද, නාසයට ප්‍රිය ගන්ධ, දිවට ප්‍රිය රස, කයට ප්‍රිය ප්‍රහස, කයට ප්‍රිය පහස, මනසට ප්‍රිය අදහස් නේ. එහෙමනම් ඔන්න ඔය ටික ලං කරගන්න වරුණ මහතා දිවාරය නැතුව හෙසෙන්න මේ ජීවිතේ නොඑක ආකාරයෙන් නඩත්තු කරමින් අනන්ත සංසාරයක ඉඳලා මේ ජීවිතේ නඩත්තු කරන් එනවා. අර වැලි මාලිගාවක් වගේ ඉදි කරන අවසානයේ නැවත බිඳුවට බිඳ වැටිලා යනවා. මරණයෙන් කෙලවර වෙනවා. එතකන් දුක් විඳිනවා. මොකටද? ඇහැකරනාසේ දිව ශරීරේ මාස පිනවන්නේ. එතකොට අන්නේ පිනවීම උදෙසා එයා ජීවිතේ නඩත්තු කරන්න ඕන. ඊට පස්සේ ඒ ජීවිතය හා සම්බන්ධ අනිකුත් කාල අවකාශයන් නඩත්තු කරන්න ඕන, රැකී ආරක්ෂා කරන්න ඕන. තව නොඑක ආකාරයෙන් ඒ සඳහා වෙහෙසෙන්න ඕන. ජීවන සටනක් කරන්න ඕන. මෙන්න මේ ආශාදයේ පිනිස ඒ සිදු කරන ජීවන සටනට කියනවා සංඛාර දුක්ඛතා කියලා. සංඛාර දුක්ඛතා. ඒ කියන්නේ හැම මිනිස්සෙක්ම මේ ආශාදේ නිකන් ලබන්නේ නැහැ. ඒ සඳහා වෙහෙසෙන්න ඕන. නොඑක ආකාරයෙන් ඉගෙන ගන්න ඕන, ධන ධාන්‍ය උපයන්න ඕන, රැකී ආරක්ෂා කරන්න ඕන, යුතුකම් වාක්‍යෙන් ඉෂ්ට කරන්න ඕන. මේ වගේ විශාල සමාජ පද්ධතියක ක්‍රියාකාරිකයෙක් වෙන්න ඕන. එහෙනම් අන්නේ සඳහා ඒ වෙහෙසෙන වෙහෙසිල්ලට කියනවා ධර්මයේ තුල සංඛාර දුක්ඛතා කියලා. ඊට පස්සේ ආස්වාදේ තනියෙන් ලබන්න බෑ. දැන් ආස්වාදේ දැන් අර සංඛාර දුක්ඛතාටත් ඒක බලපානවා. ආස්වාදේ තනියෙන් ලබන්න බෑනි නේද? අර තියෙනවා ක්ලරන්ස් විජේවර්ධන මහත්මයාගේ සින්දුවක් ලෝකේ ලස්සන වන්නට
1: ලෝකේ
0: ජීවත් වන්නට ලස්සන ඕනෑවේ ලෝකේ ලස්සන වන්නට
1: දෙදෙනෙක්
0: ඕනෑවේ කියලා නේ. එතකොට අන්න එතනදී ඒ කියන්නේ ඒකමනේ. දැන් ඊට පස්සේ දැන් ඒ ආශාදී පිණිස එක්කෙනෙක් දෙන්නේ 3-4 දිනක් හරි කැමැති ප්‍රමාණයක් ලං කරගත්තා කියමුකෝ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඒ අයව නඩත්තු කරන්න ඒ ජීවිතේම සම්පූර්ණයෙන් නඩත්තු කරන්න එපා. එතකොට අන්න ඒ සඳහා වෙහෙසෙන වෙහෙසිල්ලට තමයි කියන්නේ සංඛාර දුක්ඛතා කියේ. එහෙනම් අඩු වැඩි වශයෙන් හැමෝම වෙහෙසෙන බව පේනවා නේද? ඒ සඳහා එහෙනම් අන්න සංඛාර දුක්ඛතාවෙන් පෙළෙනවා. ඒ කියන්නේ සකස් කිරීමේ දුක. ඒ කියන්නේ ජීවිතේ අපි ඔකට සිංහලේ අපිට කියන්න පුළුවන් ජීවන අරගලය, ජීවන සටන আদি නොඑක් නා. එහෙනම් ලොකු ජීවන සටනක් තියෙනවා. අත්භවෙන් අත්භවයට ওই ජීවන සටන කරලා තමයි අවසානයේ පරාජිතයක් වෙලා අර අසාර මරණයක් වැළඳගෙන යන්නේ යනකොට. එතකොට සංඛාර දුක්ඛතා. ඊළඟට දැන් මේ ආස්වාදයේ පිණිස ලං කරගත්තනි ජීවිත පණ ඇති වස්තු සහ පණ නැති වස්තු දෙකමනේ. පණ ඇති සත්ත්ව පුද්ගල ප්‍රපංච ලං කරගත්තා, පණ නැති අජීවී ද්‍රව්‍ය වස්තු ලං කරගත්තා. එතකොට ඔබතුමා දන්නව නේද පණ ඇති දේත් මැරෙනව, පණ නැති දේත් මැරෙනව. දැන් අපි ගත්තොත් එහෙම පණ ඇති මිනිහත් මරණයටපත් වෙනවා.
1: එහෙමයි.
0: පණ නැති අපි ගත්තොත් පුටුවක් මේසයක් ගමු, ඒකත් බිඳිලා කැඩිලා විනාශ වෙනවනේ.
1: එහෙමයි.
0: එතකොට ඒකේ මරණය ඒකයි. එතකොට එහෙනම් පණ ඇති දෙයටත් පණ නැති දෙයටත් පේනවා පැහැදිලිව මොකද? ජරාවක් සහ මරණයක්. ඒ කියන්නේ ජරාව කියන්නේ දිරල යනවා, මහලු භාවයටපත් වෙනවා. මරණය කියන්නේ එහි ආයුෂ අවසන් වෙනවා. එහෙනම් පණ ඇති දෙයටත් පණ නැති දෙයටත් දෙකටම අදාළ වෙනවා ජරාව මරණය නේද? එහෙනම් ජරාවෙන් මරණයෙන් යුක්ත ජීවිත තමයි ලං කරගෙන තියෙන්නේ. ජරාවෙන් මරණයෙන් යුක්ත පණ ඇති පණ නැති ලෝකයක් තමයි අපි ලං කරගන්නේ ආශාදයේ පිණිස. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒවට උරුම හේතුඵල ධර්මයන්ට අනුව ඒවා කැඩෙනවා, බිඳෙනවා, ලෙඩ වෙනවා, තව නොඑක් නොඑක් උපද්‍රවයන්ට ලක් වෙනවා. එතකොට හටගන්නවා අන්න තමන් අර ආදරය කරන ආසා කරන දේ කැඩෙනවා, බිඳෙනවා, ලෙඩ වෙනවා, තව නොඑක් නොඑක් විපත්වලට ලක් වෙනකොට අන්න හටගන්නවා. ඒකට කියනවා දුක්ඛ දුක්ඛතා කියලා. ඔන්න දෙවනි දුක. දැන් එක පැත්තකින් ජීවිතය නඩත්තු කිරීමේ දුක. අනිත් පැත්තෙන් ඒ නඩත්තු කරගෙන යනකොට හටගන්නා නොඑක් විපත් උපද්‍රව නිසා හටගන්න දුක්ඛ දුක්ඛතා කියන දුක. ඊට පස්සේ දැන් දුක් දෙකයි පැහැදිලිනේ. ඊට පස්සේ ඔය දෙකම පවත්තන් යනවා කොහොම හරි ජීවන ගැටේ ගහගෙන, ජීවන රෝල ගහගෙන, අර කියන්නේ මිනිස්සු ජීවන රෝලක් ගහගන්න කියලා. එහෙම කොහොම හරි කරගෙන යනවා. එක පැත්තකින් නඩත්තු කිරීමේ දුක, අනිත් පැත්තෙන් අර දුක්ඛ දුක්ඛතාය වළක්වන්නත් බෑනේ. කොච්චර ආදරය කරනවා කියලා කිව්වත් ලෙඩ වෙන දේ ලෙඩ වෙනවා. ඕනි. එතකොට උපද්‍රවයට ලක් වෙන දේ උපද්‍රවයට ලක් වෙනවා. කැඩෙන දේ කැඩෙනවා, බිඳෙන දේ බිඳෙනවා. ඉතින් මේ විදිහට දැන් අර තමන් ආදරේ ආසයි කියලා ලං කරගත්තට හරියන්නේ නැහැ. ඒවටත් ධර්මතාව පවතිනවා. ඒවට අනුව ඒවා පවතිනවා. යනෝ දුක්ඛ දුක්ඛතා හට ගන්නවා. දැන් දුක් දෙකයි නෙනේ. දැන් ඔහොම යනකොට දැන් මොකද වෙන්නේ? සබ්බේ හිමේ පිහි මනා පිහි නානා භව විනා භව අඤ්ඤතා භවෝති. මනාපයි ප්‍රියයි කියලා ජීවිතේට ලං කරගත්ත හැමදේම මොහොතින් මොහත මහලු වෙලා මරණය කරලා ළඟා වෙනවා. එතකොට අවසානි මරණයෙන් කෙලවර වෙනවා. එතකොට හට ගන්නවා විපරිණාම දුක්ඛතා. වෙන් වී යාමේ දුක. ඒ අනුව කෙනෙක් මේ ලෝකේ ආශ්වාදය ලබන්න ගියොත් ඔහු සංඛාර දුක්ඛතාවෙන් පෙළෙනවා. දුක්ඛ දුක්ඛතාවෙන් පෙළෙනවා. ඊළඟට විපරිණාම දුක්ඛතාවෙන් පෙළෙනවා. ඔය විදිහට ජීවිතේ මහා දුක්ඛස්කන්ධයක් නිර්මාණය වෙනවා. ත්‍රිවිධ දුක්ඛය කියලා ධර්මයේ තුල සඳහන් කරනවා. මට අර සිංහලේ කවියක් මතක් වෙනවා. කැලෙත් කිජිදාය, දුටුවොත් වනසාය, ලෙදෙත් පනිදාය, වැටුනොත් ඌකාය, අතකින් කරවැලකි, අතකින් දඬු බෑය, මරණ තුනක් ඇති මිනිසෙක් පැණිකෑය කියලා.
1: එහෙමයි.
0: ඒ කියන්නේ ඒකේ තියෙන්නේ කැලේ ඉන්නවා අලියෙක්. ඒක දැක්කොත් ඒක ගහලා මරනවා. ඊට පස්සේ අලිය එළවන් එනකොට පැන්න ලිඳකට, ලිඳට පතුලට වැටෙන්නේ නැතුව අත්ත කෙල්ලුණා. ලිඳ පතුලේ ඉන්නවා කිඹුලෙක්. ලිඳ ඇතුලට වැටුනොත් කිඹුලා කනවා. එල්ලිච්ච අත්තේ පැත්තක ඉන්නවා කරවලෙක්. ඌ දැක්කොත් ඌ දෂ්ට කරනවා. මේ තුනම අමතක කරපු මිනිහා අර දඬු පෑය කෑවා hina වෙලා. පැණි. ඒ නිසා මේ ලෝකේ ධර්මයේ නොදන්නා වූ ලෝක සත්‍යයා මේ අසාර ජරා මරණ සහිත දුක්ඛස්කන්ධයක් නඩත්තු කරමින් විඳින මේ මහා දුක්ඛස්කන්ධයට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මේ පංච උපාදානස්කන්ධයේ දුකයි කියන අර්ථයෙන්.
1: බලන්න කොතරම් මේ ධර්මයේ මිහිරියාවක් තිබෙනවාද කියලා ඔබට වැටහෙනවා. දැන් ක්‍රමක්‍රමයෙන් මටත් වැටහෙනවා. මං කියන්නේ මේ වෙනසට අපි යන්නට ඕන. නැත්තම් හැමදේම අපි ධර්මය කියන වචනේ අතර රැඳිලා ඉන්නව පමණයි එහාට.
0: වරුණ මහතා මම නැවතත් බාධා කරනවා. දැන් ඔබතුමාගේ වයස කීයද? දැන් ওই වයසේ රැඳෙන්න පුළුවන් හැමදේම?
1: බෑ.
0: දවසින් දවස අපි මහලු වෙනවා නේ.
1: එහෙමයි.
0: එහෙනම් දවසින් දවස මහලු වෙනවා. දවසින් දවස මරණය කරා ළඟා වෙනවා කියන එක ඇත්තද බොරුවද? එහෙනම් ඒක පෙන්වා දෙන එක අශුභවාදීද යථාර්ථවාදීද?
1: යථාර්ථවාදී. අනිතක ස්වාමීන් වහන්සේ දැන් වයස මතම මරණය සිදු වෙන්නෙත්
0: නෑ. නෑනේ. අකාලි මරෙන්නත් පුළුවන්.
1: අකාලි මරෙන්නත්
0: පුළුවන්. ඒ වගේම තමයි කර්මානුරූපව දැන් ඇතිවෙන ශක්තිය අපේ මනසේ ගොඩනැගෙන ශක්තියට තමයි කර්ම ශක්තිය කියන්නේ. ඒ කර්ම ශක්තිය නිසා වරුණ මහතා මේ කතාව මෙතනින් අතර වෙන්නේ නෑ නිවන් දැකේ නැත්තම්. එහෙනම් අපි කොච්චර දුර බලන්න ඕනද මේ සංසාරේ? ජීවිතේ හොන දක්වා තියෙන දුර විතරයිද අපි කල්පනා කරන්න ඕන? ඊට වඩා කොච්චර දුරක් දකින්න කෙනෙක්ද බෞද්ධයෙක් කියන්නේ? එහෙනම් අන්න දූරදර්ශී පුද්ගලයෙක් වෙන්න ඕන. ඒ දූරදර්ශී පුද්ගලයෙක් වෙච්ච දවසට වරුණ මහතා ඔබතුමා දැන් ඔය කියාගෙන ඉන්න කතාව සිද්ධ වෙනවා. ඒ කියන්නේ එදාට ඔහු ශක්තිමත් මිනිසෙක් වෙලා ප්‍රඥාවෙන් ධර්මය අවබෝධ කරගන්න. ඒ අනුව ඔහුගේ චින්තනය පරිසෝත වෙනවා.
1: එහෙමයි ස්වාමීන් වහන්ස. අදට සමුගන්න කාලේ උදා වෙලා තිබෙන්නේ. මට හිතෙනවා ඊළඟ සතියේ ශාක්‍යාවලෝකනයේදී බෞද්ධයෙක් කියන්නේ කවුද කියලා ඔබට හඳුන්වා දෙන්නටත් හොඳ අවස්ථාවක් බවට උදාපත් වේවි මේ සාකච්ඡාව. එපමණක් නොවේ නිවන පිළිබඳව අපට කතා කරන්නට බොහෝ දේවල් ඊළඟ සාකච්ඡාවේදී මතුවේවි. අදත් හරිම වැදගත් ගෞරවනීය ධම්මඟකට ඔබව ප්‍රවේශ කරන සාකච්ඡාවක නිමාව සටහන් කරන්නටයි අපිට සිදු වෙලා තිබෙන්නේ. මේ ධර්මයට අපි තව තව ලං වෙමු. එතකොට ධර්ම රසය ජීවිතේ පිරි ඉතිරි යන කලෙක අපේ තිබෙන්නා වූ මේ දුක්සෝ කම්කටොළු අපිට හඳුනා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒතුලින් නිදහස් වීමේ මාර්ගයට අප නිතින්ම ප්‍රවේශ වෙනවා. දුකක් තියෙන තැන අපි රැඳෙන්න කැමති නැහැනේ. ඒකෙ මිදෙන මාර්ගයනේ හොයන්නේ. එතකොට මේ මිදෙන මාර්ගයට අර පටිසෝතගාමී මාර්ගයේ ඇසුරේ නියැලෙන්නට අපිට මඟ පෙන්වීම ලැබෙනවා. ඒ සඳහා ශක්තිය ලැබෙනවා. ඉතින් අපි මේ ගමන යමු. ඒ සඳහා අද මේ ධම්මත්වල ඔබට සැබවින්ම ජීවිතයේ අවබෝධය කරා යන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අදත් බොහොම ගෞරවයෙන් මේ සඳහා මඟ පෙන්වීම අනුශාසකත්වයෙන් ලං කරපු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරයේ ගරු විහාරාධිපතින් වහන්සේ, අතිපෝජනීය වන්දනීය මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ, උන්වහන්සේ මේ ධම් හඬ අවදි කරන්නේ උන්වහන්සේ බොහෝ සමාජයට යන්නේ නැහැ. උන්වහන්සේ හුදෙකලාව වැඩවාසය කරමින් ධර්මයයි උන්වහන්සේ ප්‍රගුණ කරන්නේ. ඊට හේතුව මේ තිබෙන යථාර්ථයට වෙනස් වූ අර්ථකථනයක් සමාජගත වෙලා සමාජයේ ඒ දෙසට දුවද්දි උන්වහන්සේ සත්පුරුෂ සිතින් වෙනස් කළ හැකි මිනිසුන් වෙනස් කරන්නට නිබඳවම උත්සාහ කරනවා. ඒ නිසා ඔබත් එහි කොටස්කරුවෙකු බවට පත් වෙන්න, ඒ තුළ තමාගේ ජීවිතයේ සැබෑ වෙනස අත්විඳින්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ සැබෑ වෙනස අත්විඳින්නට යන ගමන තුළ උතුම් නිවන් මඟ සාක්ෂාත් කරන්නට අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේට මේ සෑම කුසලයක්ම හේතු වේවා කියලා බොහොම ගෞරව සිතින් ප්‍රාර්ථනා කරමින් අද ශාක්‍යාවලෝකනය නිමා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් ඔබට මේ වැඩසටහන බලන්න පුළුවන්. ඒ වගේම
2: අද ශාක්‍යාවලෝකනයේ පින්බර දායකත්වයේගෙන කටයුතු කරන පිරිසට පුණ්‍යානුමෝදනා කරන්නට අපි සූදානම් වෙන්නේ. අද දායකත්වයේ දරන්නේ එංගලන්තයේ පදිංචි වෛද්‍ය රංගා ඩිලානි මහත්මිය, වෛද්‍ය අජිත් හෙට්ටිගම මහතා සහ රිවණු හෙට්ටිගම පුතුණුවන් විසින්. ඔවුන්ගේ පින්බර බලාපොරොත්තුව තමයි එරංගා මහත්මියගේ දයාබර සොහොයුරිය වූ 2026 ජූලි 28 වෙනිදා පරලෝසෙබත් තුෂාරා ජීවනී මෙනවියට නුදුරු භවයකදීම ත්‍රිකෝටික ප්‍රතිසන්දිය සහිතව සුගතිමත් උපතක් ලැබ උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ගොහර කටුක සංසාර ගමන නිමා කිරීමට මේ මහා පුණ්‍ය කුසල ශක්තිය උපනිශ්‍රයක්ම වේවායි කියන පුණ්‍යානුමෝදනා ප්‍රාර්ථනාව තමයි ඔවුන්ගේ සිතේ තිබෙන්නේ. වගේම සුජීවත්ව වෙසෙන පෞලේ ඥාතිහිත මිත්‍රාදීන් සැමට සහ මේ අමාධර්මයේ ශ්‍රවණය කරන සැමට අප්‍රමාදව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මැනවින් අවබෝධ වීම පිණිසත් මිය පරලොව ගිය සංසාරගත ඥාතිහිත මිත්‍රාදීන් සෑම සියලු දිනාටමත් නුදුරු භවයකදී අමා මහ නිවනින් නිවි සැනසීම පිණිසත් මහත් ශ්‍රද්ධාවෙන් යුතුව සිදු කළ මේ උතුම් ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා මහෝපකාරී වේවායි කියන පුණ්‍යානුමෝදනා සිතුවිල්ල තමයි ඒ පින් බර දායකත්වයෙන් දරන හැම දිනාගේම සිත් තුළ තිබෙන තිනේ සියලු ප්‍රාර්ථනාවන් අපි එලෙසම ඉෂ්ට සිද්ධ වේවායි කියන ගෞරවනීය හැඟීම හැම දිනා තුළ ඇති කරගෙන ඔවුන්ගේ පරලොව ජීවිත සුවපත් වේවා සැපවත් වේවායි කියන උතුම් චේතනාවෙන් යුක්තව මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සුජීවත්ව වෙසෙන හැම දිනාටම මේ වැඩසටහන ශ්‍රවණය කරපු හැම දිනාටම අපි නැවත නැවත ආශිර්වාද කරනවා. අද දායකත්වය දැක් වූ ඒ එරංගා ඩිලානි වෛද්‍යතුමිය, ඒ වගේම අජිත් හෙට්ටිගම වෛද්‍යතුමන් සහ රිවිනු හෙට්ටිගම පුතුණුවන් ඇතුළු පින්බර පවුලේ සියලු දෙනාටම තමන්ගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමටත් ආරෝග්‍යාදී උතුම් සැපතත් විඳ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ සම්මා සම්බුද්ධ ශාසනයේම සාක්ෂාත් කිරීමට මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වැඩසටහන නිමා කරන වෙලාවේ ශ්‍රාවක ඔබට සිහිපත් කරන්නට ඕන ප්‍රධාන කාරණාවක් ඔබ මේ වෙලාවට දන්නවා. ඒ තමයි net radio ව මේ වස් කාලයේ සිදු කරන පිම්පිරෙන වැඩසටහන. ඒ ඓතිහාසික නැගෙනහිර ලංකාපටුන රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන තමයි අපි සිදු කරන්නේ. ලංකාපටුන විහාරස්ථානයේ අභිනව සම්බුද්ධ කුටිය, අභිනව සුගන්ධ කුටිය සහ සංඝාවාසයේ වහලය නිර්මාණය කරන්නට අපි මේ වන විට පිඹුරුපත් සකසලා ඒ වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා ගනිමින් සිටින වෙලාවක්. නෙස්රාවක ඔබට අපි බොහෝම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ උතුම් කටයුත්ත අපිත් එක්ක එකතු වෙන්න කියලා. විශේෂයෙන්ම අපේ සෑම සියලු කටයුත්තකටම නෙස්රාවක හරිම ශක්තිය. ඒ නිසා ඒ ශක්තිය ඔබ එක පැත්තකින් ඔබේ ජීවිතය කරගන්න මහ කුසලයක් බවට පරිවර්තනය වෙනවා. අපට තිබෙන විහාරස්ථාන අතර දළදා වහන්සේ, වාමශ්‍රී යටි දළදා වහන්සේ සිංකරේගල පුරවරේ වැඩහිඳින දළදා වහන්සේ පළමු අරට වඩමවාගෙන ලංකාවට අඩිය තියපු තැන තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය. අතිපූජනීය වන්දනීය හම්බෙගමුවේ අස්සජි ස්වාමීන් වහන්සේගේ විහාරාධිකාරීත්වයෙන් මේ වන විට ඒ විහාරස්ථානයේ සුගන්ධ කුටිය නිර්මාණය කරමින් පසු වෙනවා. ඒ වගේම සංඝාවාසය නිර්මාණය කරමින් පසු වෙනවා. තාම ඒ ස්වාමීන් වහන්සේලාට වැඩහිඳින හරි හැටි සංඝාවාසයක්වත් නැහැ. කොටි ත්‍රස්තවාදීන් අල්ලගෙන හිටපු මේ භූමිය දැන් ඒ කොටි ත්‍රස්තවාදීන් මිදිලා බෞද්ධ පුනරුදයත් එක්ක ගොඩනැංවිය යුතුම සිද්ධස්ථානය. නැගෙනහිර සිද්ධස්ථාන අපිට බොහෝ සෙයින් අහිමි වී යන යුගයක, උතුරේ සිද්ධස්ථාන අපිට අහිමි වී යන යුගයක බෞද්ධයෝ විදිහට එකට පෙළ ගැසී ඒවා සංවර්ධනය කරන්නට දායක වෙන්න ඕන යුගයක්. එනිසා මගේ දයාබර අම්මා තාත්තට අපේ ශ්‍රාවක පින්නතුන් හැම දිනාටම, ලොකු කුඩා සෑම දිනාටම මම බොහොම පිංසිතින් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ කටයුත්තට එකතු වෙන්න. එවෙනුවෙන් ඔබට පුළුවන් ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තිබෙන ගිණුමට මුදල් බැර කරලා දායක වෙන්න. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තිබෙන ගිණුමට මුදල් බැර කරන්න ගිණුම් අංකය 84 79 43 85 ඒ ගිණුම් අංකයට මුදල් බැර කරලා දායක වෙන්න. වර්ග අඩියකට රුපියල් 4000ක් වගේ මුදලක් යන්නේ. ඒ ගාණ දෙන්න බැයි නම් ඊට අඩුවෙන් හරි තමන්ට පුළුවන් ආකාරයෙන් මේ සඳහා දායක වෙන්න. පහුගිය සතිය අම්මගෙනේ කතා කළා මට. ඒ අම්ම සිහිපත් කළේ පුතේ මට ලැබෙන අස්වැසුම තමයි මම මේකට හද යොදාගන්නේ පුතේ. මොකද මට මගේ ඉන්න ජීවිතයට වඩා මේ සසරේ තියෙන දුක හඳුනාගෙන මිදෙන්නට කුසල් කරගන්න පින් කරගන්න තියෙන අවස්ථාවයි හොයන්නේ කියලා. එහිමගේ හරි දුප්පත් අම්මලා ඉන්නවා අදහස් අතින් හරිම පෝසත් අපිට කතා කරන. ඉතින් තමන්ට තිබෙන ඒ වගේම වැඩිහිටි නිවාසයක අම්ම කෙනෙක් කතා කළා. වැඩිහිටි නිවාසයේ ඉඳලා මම ඔබට සිහිපත් කරන්නටත් ඇති මං හිතන්නේ වැඩිහිටි නිවාසයේ ඉඳලා අම්ම කරන්නේ මේ පාපිසි මහණ එක. ඒ අම්මා අනේ පුතේ මම මේකට කොහොම හරි දායක වෙනවා කියලා එහෙම එකතු වුණා. ඒ වගේ අය ඉන්නවා. ඒ වගේම තව බොහෝ පින්වතුන් ඉන්නවා. බොහොම සතුටින් තමන්ට පුළුවන් ආකාරයෙන් මේට දායක වෙන. ඉතින් ඒ හැම දිනාටම මේ මහා පුණ්‍යස්කන්ධය ජීවිතේ සැනසීම පිණිසම වේවා. උතුම් චතුරාර්ය සත්‍ය වහවහා අවබෝධ කිරීමට මේ සියලු කුසල් හේතු වේවා. එතෙක් ජීවිතයේ ආරෝග්‍යමත්ව, නිරෝගීව, සුවසේ ගත කරන්නට මේ සියලු කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද වැඩසටහන නිමා කරන වෙලාවේ මේ දුරකථන අංකයට කතා කරලා ඔබට තව විස්තර දැනගන්නට පුළුවන් 0747980237 0747980237 එහෙම නැතිනම් 0744252014 නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් වැඩසටහන බලන්නත් පුළුවන් ලබන සතියේ ශාක්‍යාවලෝකණයෙන් හමුවෙමු හැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා
3: ශාක්‍ය මුනි සනරාමර බුදු ගුණ කඳ විමසිල්ලේ නැවති හැරි බලන්නට
4: ශාක්‍යාවලෝකණය

0: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය සදහම් සුරය
1: net fm ධර්ම දක්ෂිනා ධර්ම දක්ෂිනා
2: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්නවා ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව
3: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන
4: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා
5: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න
0: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව
1: net fm ධර්ම දක්ෂිනා ධර්ම දක්ෂිනා
0: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
6: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව net fm.
7: පොත් අපගේ net වගේ
8: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට සතර පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර මොහොතේ වතුර බොන්න පුළුවන්ද
9: බෑනේ
8: හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා
9: වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද
8: බෑනේ
9: ඒ උනාට ගිරිහිස ඉඳවර සොයමින් ලත වෙනවා
8: දැනෙනවද
9: සාහිත්‍යත් ජීවිතයක් ජීවිතයත් සාහිත්‍යයක්
8: ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ
10: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa
0: විතරාගේ මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසන හන පින්සාර ධර්ම සන්ධ්‍යාව
1: net fm බුදු ගුණ හැන්දෑව

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: වීකෙන්ඩ් එකට තමයි හස්බන්ඩ්ගේ කරදරේ වැඩිම.
3: කට්ටිය සෙට් වෙලා පොඩි ට්‍රිප් එකක් යන්නත් මරු දවස් දෙක.
4: එයාව බලන්න යන්නත් නියම දවස් දෙක.
2: එයා එනකම් බලාගෙන ඉන්න දවස් දෙක.
3: මූඩ්කටත් ගැලපෙන නියම සින්දු
2: සෙනසුරාදයි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකල් නෙතෙපෙත් හෙලෝ හෙලෝ සතියන්තෙන් අහන්න
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj 3 රෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
7: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
8: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
9: මෑන්හට්න් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
7: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
8: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
9: 69 දී හඳටත් යනවා.
8: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
7: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
3: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයිසක් වෙලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
10: Net FM Algo Town
11: brought to you by
12: Prime Residences within ඔබවිතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo අදම කතා කරන්න 0710 777 333
13: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි
14: Samsung ගන්න හොඳම තැනයි දම්රෝ
15: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න
16: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil තමයි
17: ඕ ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ
18: ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Galani Fire Shield Purple Fire Tank වෙළඳ පොලේ
19: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
2: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
10: Net FM Algo Town
15: අදම ගන්න ෆෝන් එකයි
10: FM Anupaha Anuhatarai Dashama Atta Net FM Divaina Pura
0: Velava Oba Veta Gena Enne
15: Adama Ganna Phone Nikai
6: සුබ දසනක් වෙලා උදසන 9:01 දැන්.

0: ලාභ්‍යය ඔබ වෙත ගෙනෙන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැය දිවස්ම Bad News.
3: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිවුස් සමග මම සමීර. අන්තර්ජාලය ඔස්සේ ටෙලිග්‍රෑම් සමූහයක් කරහා මුදල් වංචා කිරීමේ සිද්ධියකට අදාළව සැකකාරියක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයම් පළාත් ඒකකයට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදී. ඒ අනුව එම ජාවාරමට ආධාර අනුබල් ලබා දුන් එම කාන්තාව අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. ඇය බටුවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක් වන කාන්තාවක්. සැකකාරිය විසින් අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් ඉපයේ හැකි බවට පවසා බැරකරවා ගන්නා ලද රුපියල් 542,877ක මුදලින් රුපියල් 66,999ක මුදලක් වංචා කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මෙලඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people we trust.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: සත්‍ය අන්තය.
6: Hello, hello.
5: The Antea.

Good morning. Bilawal de Naveyai Vinadi Naveyai Api hello Satyantaya Patangan Hadanne Senasurada Davasa Udepandaram Harim Satuti Nekitala Udepandaram Veritika Patang Aragena Nidahase Nivadu Paduwe Gewana Satyantaya Weda Patang Aragena Inno Alata Gedarata Vela Inna Gaman Kammeli Kamak Nathuwa Paluwak Nathuwa Tani Kamak Nathuwa Davasa Gewanna Oata Senasurada Udey Indala Hello Satyantaya Hagena Inna Puluwan Tien Sawada No Supurudu Vidihatama Asaya Ekka Tamai Udepandaram Senasurada Weda Patang Ganna Tiyenne Kiyala Hariyatama Baluwoth Nan Itin Api Iye Raya Indalama Tamai Weda Patang Aragena Tiyenne Neida Tien Sa Atishaya Jayagrahi Manasikatwen Tamai Ada Man Udepandaram Weda Tika Patang Gatte Mokada Iye Raya Awilla Netha FM DJ Night Face to Face Attack Show Super 14 දෙවන වටේ පළවෙනි තරගේ වාසනාවන්ත ජයග්‍රහකෙක් බිහි කරන්න අපිට හැකියාව ලැබුණා කෑගල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික් අතර පැවති තරගයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තරඟ කරපු අපේ බුලට් එක අපේ DJ වික්‍රෝ ඊයේ දවසේදී මනාප 40399ක් ලබා ගනිමින් අති දැවැන්ත ජයක් වාර්තා කරන්න සමත් වුණා. තේන්සයි ජයග්‍රහණයත් එක්ක තමයි අද උදේ පාන්දරම කොල්ල නැගිටලා වැඩ ටික පටන් අරගෙන තියෙන්නේ. මං හිතන්නේ ඊයේ රෑ 12 වෙනකන් ඔයා මාත් එක්ක හිටියන ඉතින් එන්සයි සතුට වඩත් ඒ විදිහම තියෙනවා ඇති නේද? Right අන්නේ නිසාම තමයි අද සෙනසුරාදා දවස අතිශය වාසනාවන්ත විදිහට අපිට පටන් ගන්න හැකියාව ලැබිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දවස පටන් ගන්නකොටම පොඩි ජයග්‍රහී ෆීලින් එකක් තියෙනවා කියලා කියන්නේ දවසම මාර සුබයි නේද? එළියට බැස්සට පස්සේ මුලින්ම දැක්කේ කවුද? ඊට පස්සේ මොනවාද නම්ම නම් ඔය කිසි දෙයක් අදාළ නැහැ. ඔයා උදේ නැගිටිනකොටම ඔයාගේ හිතේ සතුට තියෙනවා නම් දවස කතා දෙකක් නෑ සුබයි. හරි. අනේ නිසාම තමයි මේ සතුට හිතේ තියාගෙන දවල් 12 වෙනකන් ඔයා වැඩිපුරම ආදරය කරන කට්ටියව එකතු කරගෙන ආසම සින්දු එකක් අහන්න තියෙන්නේ. 2:55:33 අපි දෙන්නට අද වැඩිපුර කතා කරන්න තියෙන දවස කාල එක ගන්න. Hello, sir. Good morning. අපි මේ වෙලාවව අහගෙන ඉන්නේ අපිට මෙන්න මේ සින්දුව දෙන්න මෙන්න මේ කට්ටියව එකතු කරගන්න කියලා. චුට්ටක් කතා කරන්න පුළුවන්. බින්දුවේ 711 95 95 95 නම්බර් එක තියෙනවා. සෙනසුරාදා දවසේ නම් ඉතින් WhatsApp එකේ නිවනක් නැහැ අපේ. හරිද? ආ මටත් අනිවාර්යෙන් 12 වෙනකන් ඇති තරම් මෙසේජ් කරන්න. මම ඔයාව මතක් කරන්න. ඊට පස්සේ තව පොඩි වෙලාවකින් වෝල් පෝස්ට් එකක් දානවා. ඒකටත් කමෙන්ට් එකක් තියන්න. හදිස්සියක්මත් නැහැ මුලින්ම ආමට WhatsApp එකේ මෙසේජ් එකක් දාලා තියන්න ඕනේ. හරි. රයිට් එනං අපි දෙන්නත් එක්ක උදේ පාන්දරම වැඩ පටන් ගන්න තියෙන 9යි විනාඩි 12යි හරියටම දවල් 12 වෙනකන් මං ඉන්නවා hello සතියන්තයෙන් දන්නවනේ මේක ඔයාගේ මගේ chill එකේ ඉන්න සතියන්තය මම DJ Azar

උදේ 9යි විනාඩි 20යි වෙලාව. හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්න සෙට් එකව මතක් කරන්න තමයි හදන්නේ. Hi Asa, good morning. අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා. හෙලෝ හෙලෝ සතියන්තේ අපිවත් එකතු කරගන්න. සින්දුව දෙන්න කියලා මට ඉංග්‍රීරියවත් පලිගම සංසලා ෆැෂන් එකේ සෙට් එක රංජිත්වයි නිසංසලාවයි රන්දිවයි උදේ පාන්දරම අපේ තවින්සවයි යසිස්මවයි ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. උදාර විදිහට මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ආව එකතු කරගන්නම්. ඒ වගේම Hi Asa, good morning. මම තංගල්ලේ නප්සරා. ඊයේ DJ එක නම් සුපර්බ්. අපි වික්ට්‍රෝට විශ් කරනවා කියලා තියෙනවා. මාවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න හොයතුළු නෙට් ටීම් එකේ ඔක්කොම ගොඩාක් ආදරෙන් මතක් කරනවා කියලා තියෙනවා. Thank you darling. මම හිතන්නේ අද උදේ ඉඳලම අපේ DJ වික්ට්‍රෝට විශ් කරලා සෑහෙන කට්ටිය මැසේජ් කරනවා. දැන් වික්ට්‍රෝ ගැන විතරක් නෙමෙයි ලබන සිකුරාදාව ගැන මතක් කරන්නත් ඕනේ. මොකද ලබන සිකුරාදාවෙත් ගාල්ල සහ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන තරඟකරුවන් දෙදෙනෙක් මම හිතන්නේ පළවෙනි තරඟ වටේ වාර්තා තියලා ජයග්‍රහණය කරපු තරඟකරුවන් දෙන්නේ තමයි සුපර් 14 තරඟාවලිය සඳහා එකතු වෙන්නේ. ඉතින් එතකොට මෙහෙමයි. දැන් කොළඹ දිස්ත්‍රික්කයේ අපේ DJ වික්සෝ ඒ වගේම තමයි ගාල්ලෙන් DJ මයික් ලබන සිකුරාදාවේ තරඟ කරනකොට අතිශය තරඟකාරී උණුසුම් තරඟ වටයක් වාට බලා ගන්න පුළුවන්. ලෑස්ති වෙලා ඉන්න. හරිද? ඊට පස්සේ අපිත් මේ වෙලාවේ ඔයාව වහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න. අපි මේ වෙලාවේ කුළුගම්මන ඉඳලා මේ වෙලාවේ කුමාරීට පස්සේ අනුෂා ඒ වගේම නවීන් මහීෂා ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. ඊළඟ සින්දුවට අනිවාර්යෙන් එකතු කරගන්නම්. 0711 95 95 95 දවල් 12 වෙනකන් ඔයාට ඇත්තතරම් මැසේජ් කරන්න පුළුවන්. අනිවාර්යෙන් අද මම ඔයාව වැඩිපුර මතක් කරනවා. මොකද අද නිදහසේ අපි දෙන්නම ඉන්න දවසනේ නේද? තේන්සා අනිවාර්යෙන් ඔයා මැසේජ් එකක් දාලා තියන්න. මම ඔයාව මතක් කරන්නම්. ලැස්ති කරගෙන තියෙනවා ලස්සන සින්දුවක් ඔයාට අහන්න දෙන්න. සින්දුවක් අහලා මේ පැත්තට එමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: උදේනවයයි විනාඩි 30යි දැන්.
3: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්නා. දැන් තියෙන පියාඹන්න.
4: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.

නවේ විනාඩි 34යි වෙලාව. හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්න ගමං. ඔව් මොකද කරන්නේ අද ගෙදරට වෙලා? ආම නිකන් කාමරය ඇතුළට වෙලා ඇඳට වෙලා කල්පනා කර කර ඉන්නවද අද දවස මොකද කරන්න කියලා? හරි ශෝකා, ඕමනම් ඉඳලා හරියන්නේ නැහැ. සෙනසුරාද දවස කියලා කියන්නේ මං කියන්නේ වාට සෑහෙන වැඩ ටිකක් කරගන්න පුළුවන් දවසක්. එනිසා ඉතින් විනාඩියක්වත් අපතේ යවන්න එපා. ගෙදර දොරේ වැඩ ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මිස් වෙච්ච මොන හරි වාගේ වැඩ ටිකක් තියෙනවනේ ඒ ටික පොඩ්ඩක් බලලා පිළිවෙලක් කරගන්න පුළුවන්. ක්‍රියාශීලී දරුවෝ වගේ උදේ පාන්දර ඉන්න ඕනනේ නේද? රයිට්. ඒ විතරක් නෙමෙයි, දැන් සමහර වෙලාවට සෙනසුරාද දවසේ සුපුරුදු විදිහට වා වැඩට ගිහිල්ලත් ඇති ඉතින් නේද? ආයි එක ගැන කනස්සල්ලට පත් වෙන්න එපා. වැඩ කරන ජනතාව විදිහට අපි සෙනසුරාදත් වැඩ. හරි, එච්චරයි. රයිට්, ඕකේ. වැඩ කරන ගමන් හිටියත් ඊට පස්සේ ගෙදර හිටියත් මේ වෙලාවේ කොහේ කොහොම හිටියත් වාහගිර නම් ඉන්නේ මේක වාට මැසේජ් කරන්න තියෙන ටයිම් එකට. මම වාට කිව්වනේ අද වැඩිපුරම මැසේජ් කරන කට්ටියට chance එක දෙනවා කියලා. සුබ දවසක් වේවා. සාපිත් මේ වෙලාවේ ඔයා වහගෙන වැඩ කරන ගමන් ඉන්නේ යටියන් තොට මේ වෙලාවේ සේපාලි හොටෙල් එකේ කට්ටිය කොහොම එකතු කරගන්න කියලා තිනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ හයි කොහොමද සායියේ, අපිත් මේ වෙලාවේ ආව තමයි එකතු කරගන්නේ. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. විමුක්ති, thank you විමුක්ති, ආවත් එකතු කරගන්නම්. ඊට පස්සේ හයි කොහොමද සා, මේ වෙලාවේ අපිත් සද්දෙටම ආවහගෙන ඉන්නවා කියලා දිනේෂා මැසේජ් එකක් දාලා තිනවා. thank you දිනේෂා, ආවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මේක එකතු කරගන්නම්. ඒ වගේම අසයි කොහොමද, අපිත් මේ වෙලාවේ හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්නවා, සින්දුවක් දෙනවද කියලා අහලා තිනවා. බෑ මං කියනවා දන්නේ බෑ කියලා. ආයෙත් අමුතුවෙන් ඉල්ලන්න දෙයක් නැහැ. මේ සින්දු ඔක්කොම ටික ඔයාට තමයි. හරිද අයිෂු, thank you. ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ වගේම සායි අපිවත් කියන්නකෝ සින්දුවකට ටග් ගාලා කියලා. මට සලොන් දිනේශ්‍රීගේ සෙට් එක මැසේජ් කරලා තියෙනවා. සඳීපනී වයි, නුවන්තිකා වයි, ශාම වයි, මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. 9:36 අපිට 12 වෙනකම්ම වෙලාව තියෙනවා. අද ලොකු ලොකු දේවල් මුකුත් නැහෙනි. ඔව් මතක් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා උදේ ඉඳලා ඕන තරම් මෙසේජ් දාන්න අනිවාර්යෙන් මම ඔයාව මතක් කරන්නම්.

0: ගිටාරයෙන් තත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: Hello, hello, Satyantaya.

නවය විනාඩි 47යි. අපි පළවෙනි පැය ඉවර කරලා ඊළඟ පැයට යන්න හදන්නේ. හැබැයි මතක් කරන්න සෑහෙන කට්ටියක් ඉන්නවා බලන්න දෙයනේ. ඊයේ තනියම දොදොල් කෑව නේද කියලා මැසේජ් එකක් දාලා තිනවා ලක්මාලි කඩවත ඉඳලා. ඔය හිටියනම් ඔයාටත් කෑල්ලක් දෙන්න තිබ්බා. අපි ලබන සතිය බෙදාගෙන කමු. හරිද? නැත FM DJ Night එක නම් මරුයේ. අපි වැඩේ බලාගෙන හිටියා. වික්ටෝට ජය වේවා කියලා මට සමීර මැසේජ් එකක් දාලා තිනවා. Thank you සමීර. මං කියන්නම් ඔයා wish කරා කියලා. ඊට පස්සේ ඉල්මි රනුල්ලා ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද, ගුඩ් මෝර්නින්. අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. විනීත තමයි මැසේජ් එක දාලා තින්නේ. තැන්ක් යූ විනීත. වික්ටෝරියා අපිත් විශ් කරනවා කියන්නලු. හා මං කියන්න. හරිද? ඊට පස්සේ අම්මෝ මේ තාම උදේ මැසේජ් කරනවා කට්ටිය. සුජානි මැසේජ් එකක් දාලා තිනවා අද දිනන්නේ වික්ටෝ කියලා. හරිද? ඊයේ ඉඳලම මැසේජ් කරලා. හරි, වික්ටෝ දිනලා ඉවරයි. දැන් ඔන්න ලබන සතියේ වික්සෝ එක්ක අපේ ඩීජේ මයික් එනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් වික්සෝ, ඒ වගේම තමයි ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩීජේ මයික් එනවා. සුපර් 14 තරගාවලියේ දෙවන තරඟය වෙනුවෙන් තරඟ කරන්න. ඉතින් ඒ නිසා අපි බලමු ලබන සතියේ කොහොම වෙයිද කියලා. හැබැයි ඉතින් මරු, ඔයා බලාගෙන ඉන්නේ ලබන සතියේ මොකද වෙන්නේ කියලා නේ. කනේ අපිට ඉතින් ලබන සතිය වෙනකම් ඉන්න වෙනව මොකද වෙන්නේ කියලා බලන්න. ඔනෙත් FM official Facebook page එක follow කරලා තියාගන්න. මොකද මේ සියල්ල පිළිබඳව අපි ඉස්සරහට වැඩිපුර ඔයාව අප්ඩේට් කරනවා. ඔනෙත් FM official Facebook page එකත් එක අනිවාර්යෙන් follow කරලා like එකක් දාලා එකතු වෙලා ඉන්න ඕනේ. හරිද? රයිට්. එහෙනම් ඉතින් ඒකනත් මතක් කරලා අපිට යන්න තියෙන්නේ නන් ස්ටොප් යාමන් ලෑස්ති කරගත්තු උදේ පාන්දර මහන්න දෙන්න. මේකත් අහලා අපි මේ පැත්තට එමු. උදේ 9:00 විනාඩි 50යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම ඇත්නියුස්.
3: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිවුස් සමග මම සමීර. අඟරුවතුට පෙතිගමුව කන්ද ප්‍රදේශයේ තියුණුවාදයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 37ක් වූ හල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි අඟරුවතුට පොලිසිය පැවසුවේ. අරෝලක් දුරද ගියා මෙන් මරණකරුගේ සහෝදරයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදු කර ඇති බව දැනට සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. එය අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු අතරංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. මිදිගම ගුරුබෙපිල ප්‍රදේශයේ මුහුදුවෙරළේ තිබී පිරිම් පුද්ගලයෙකුගේ මලසිරුරක් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 37 වූ උසාඩි 5ක් පමණ වන එම් පුද්ගලයාගේ පපුවේ දකුණු පසෙහි සත්සිඳු හා වම් පසෙහි නදුනි ලෙස පච්ච කොටා තිබූ බවයි පොලිසිය පැවසුවේ. එම් පුද්ගලයාගේ මృత ශරීරය මාතර රෝහලේ මృత ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවද මිදිගම පොලිසිය පැවසුවා. ඊළඟට නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: සත්‍ය අන්තය.
6: Hello, hello.
5: The Antenna.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: Good morning. වෙලාවුදේ 10යි විනාඩි 6යි. අපි හැලෝ හැලෝ සතියන්තේ අලුත් පැයක් පටන් අරගෙන තියෙන්නේ. සෙනසුරාදා දවසේ උදේ පාන්දරම අසපිටිය පොඩ්ඩක් වැඩ ටික පටන් අරගෙන නේද? ඉදර දොරවල් අස්වස් කරන්න අරගෙන කොහරි බෝඩ් වෙලා හැමනම් ඉන්නේ කාමරේ පොඩ්ඩක් අස්පස් කරලානේ. සෙනසුරාදා දවස චිල්ලකේ ඉන්න ඔයාට අවත් චිල්ලකේ ඉන්න පුළුවන් පැයක් තමයි පටන් අරගෙන තියෙන්නේ. හැලෝ හැලෝ සතියන්තේ. ඒ කාලේ මේ කාලේ හැම කාලෙම ඔය වැඩිපුර මාස සින්දු ටිකක් අහන්න තියෙන තම පැය මේක. හරි එනිසා ඉතින් ඔයා මේ පැත්තට එන්න 2:55:33 අපි චුට්ටක් කතා කරමු අදනේ. එනිසා කෝල් එකක් අරගන්න. ඒ වගේ තමයි 0711 95 95 95 තියෙනවා. මේ වෙද්දිත් සෑහෙන්න කට්ටියක් මැසේජ් කරලා තිනු. ඉතින් ඒ නිසා මැසේජස් ටිකක් මතක් කරන්නත් ඕන අලුත් පැය පටන් ගන්නකොටම. හෙලෝ ගුඩ් මෝර්නින්, අපිත් මේ වෙලාවේ ඔබ අහගෙන ඉන්නවා කියලා ඩයස් මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම ගුඩ් මෝර්නින් අසා බෝයි, අපිත් මේ වෙලාවේ ඔබ තමයි අහගෙන ඉන්නේ. ඊයේ ඩීජේ එකනම් සුපිරි කියලා මට අකුරැස්සෙන් යශෝ මැසේජ් එකක් දාලා තිනු. ආට සුපිරි නම් යශෝ ආයි ඉතින් උනා උනත් මට කමන්නේ. හරි ඊට පස්සේ ගුඩ් මෝර්නින් අසා අපිත් අහගෙන ඉන්නවා මේ වෙලාවේ ආව පුතා තමිරු, ඒ වගේම දුව ඊෂාදී, ඒ වගේම හස්බන්ඩ් ගාමිණී කරන අරම්මල දම්මිකා. මම ආවත් එකතු කරගෙන අලුත් පැය පටන් ගන්න හදන්නේ. 10:08 මැසේජ් එකක් දාලා තියෙනවා මම මතක් කරන්නම්.

0: ගිටාරයෙන් පත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: RedFM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

0: ඇඳුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන Bajaj Vigo Electric 3 රෝතරත්‍ය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. David Pierce e-mobility වෙතින්.
2: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්නා. දැන් තියන්නේ පියාඹන්න.
3: Red FM. Hello hello Satyantaya. Hello hello Satyantaya.

දහයේ විනාඩි 21යි වෙලාව. හලෝ හලෝ සතියන්තය අහගෙන ගමන් එක දිගට සින්දු ටිකක් අහලා මේ පැත්තට ආවේ ඕව මතක් කරන්න. මොකද හලෝ හලෝ සතියන්තය කියලා කියන්නේ වැඩිපුරම සින්දු අහන දවසක්. ඉතින් එතකොට ඔයාව මතක් කරන ගමන් වැඩිපුර සින්දු ටිකක් අහන්න දෙන්න තමයි සෙනසුරාදා දින දවස් දෙකම තියෙන්නේ. මොකද සමහර වෙලාවට ඔයාද පොඩ ට්‍රිප් එකක් එහෙම යනවා වෙන්න පුළුවන්, යාළු කට්ටියත් එක පොඩි මීටප් එකක් දාගෙන ඉන්නවා වෙන්න පුළුවන් නේද? එතකොට මං කියන්නේ 2016 ගෙදර කාමරේට ලා මාව අහගෙන හිටියත් පොඩ්ඩක් ඇඟට දැනෙන සින්දු ටිකක් එක්ක ඉන්නවනම් කම්මැලිකමක් පාළුවක් දැනෙන්නේ නැහැ නේද? ඒ නිසා වාගේ මූඩ් එකට සෙට් වෙන වයිබ් එකේ සින්දු ටිකක් දවල් 12 වෙනකම් මාත් එක්ක අහන්න chance එක තියෙනවා. හයි කොහොමද? අසා අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. ඊයේ දකුණට සුපිරි ජයක් ආව නේද කියලා තියෙනවා. ඔවුනේ මාතරින් බෝකුන්දර නිවන්තිරියේ දෙවිනියා ෆැෂන් එකේ සෙට් එක අනිවාර්යෙන් මතක් කරන්න කියලා තියෙනවා. ඕකේ අනිවාර්යෙන් එකතු කරගන්නම්. එකෙම්ම දකුණේ ගැම්ම තමයි කියලා තියෙනවා. ඕකේ thank you. මං හිතන්නේ අපේ වික්ටෝට සෑහෙන ප්‍රතිචාර ඊයේ රෑ ඉඳලම ලැබෙනවා කියලා තමයි අපිට ආරංචි ආවේ. කොච්චර සතුටින්ද ඉන්නේ කියනවා නම් කොල්ලා දින්න කිව්ව ගමන් ගමේ කට්ටිය රතිඤ්ඤක් දාලා තිනවා කියලා තමයි අපිට ආරංචි ආවේ. හරි, මේ සියල්ල පිළිබඳව දැනගන්න අපි තව පොඩි වෙලාවකින් DJ වික්ට්‍රෝව සම්බන්ධ කරගන්න ලෑස්ති වෙනවා සජීවීව. ඒ නිසා අපි බලමු කතා කරලා මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ කියලා. හරි, තව පොඩි වෙලාවක් දෙන්න. හයි කොහොමද සයි, ගුඩ් මෝර්නින්. අපි දැන් තමයි අපිට උදේ වුණේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා බොරැල්ලෙන් නවෝද් මැසේජ් එකක් දාලා දිනවා. බලන්න ඉතින් නේද, 10 විනාඩි 20ක් වෙලා තියදී තමයි එළමයට උදේ වෙලා තියෙන්නේ. චේතනීව ආවත් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඒ වගේම ප්‍රෝග්‍රෑම් එක නියමයි. මම මලිත් මේ වෙලාවේ හන්සිවයි මෙත්මවයි දියානවයි නේහාන්වයි එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ, මම අනිවාර්යෙන් එකතු කරගන්නම්. Thank you. Thank you.

0: In the air, inna, adre allaganna.
1: Net FM, hello, hello, satiantea.
2: උදේ 10යි විනාඩි 31යි වෙලාව. මේ දවස්වල ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම ලංකාව පුරාම ඔයාව හොයාගෙන වාගේ නගරවලට එනකොට මම මේ ලෑස්ති වෙන්නේ අපේ දර්ශන ඔන්න මේ වෙලාවේ ඉන්නවා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායමත් එක්ක. අද කොහෙටද ඇවිල්ලා ඉන්නේ, මොන වගේ වැඩසටහනක්ද අද දවසේදී ක්‍රියාත්මක වෙන්නේ කියලා මම දර්ශනව සම්බන්ධ කරගන්නවා, විස්තර දැනගන්න. අයිබෝන් දර්ශන,
3: වසර 25ක වගකීමකුත් ඔන්න අසංඛ අපි ලබා දෙන්න සූදානම්. මොකද මේ සියල්ලම ආදරණීය ඔබට ලබා දෙන්නේ ලංකාවට ටයිල් කලාව හා නඳුනු සම්මාන විදියට. ලංකා ටයිල් විසින් තමයි මේ දෙවැන්ත අනගිය අවස්ථාව අද දවසේදී ආදරණීය හැලිගොඩ පුරවෙසිට එකතු කරන්නේ. මේ අපි අසංඛ කිව්වාගේම අපි ආදරණීය හිතවතුන් එකතු කරලා අපට අපිට හමු වෙනවා මේ යන ගමනේදී. ඉතින් අපි අද දවසේදී ඔන්න හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්නකොට කට්ටියත් අපි මෙතන එකතු වෙනවා. ඉතින් අපි අසංකලා ගැන වැඩි විස්තරත් අහනවා. ඉතින් ඒකත් අපි හරි ආදරෙන් ආඩම්බරින් මතක් කරනවා. මොකද අපි යන ගමන FM 95.4 කවදත් අලුත් ආගමේ තමයි මේ දෙවන්ත වැඩගඩුතුන් සම්පූර්ණ මාධ්‍ය ශක්තිය ආවරණය කරමු. ඉතින් ඔබට හැකියාව තියෙනවා අද දවසේදී ඔන්න අපි ඉන්නවා ආදරණීය හෙලිගොඩ පුරවරේ කවුරුත් දන්න කියන කලසි සෙරමික් ආයතනට ගොඩ වෙන ඔයාට ඔන්න හැකියාව තියෙනවා ලංකා ටයිල් වසරමැද වාසිතේක 40ක ලොකුමලක වාසියක් වට්ටමක් ඉන් කරගන්නත් හැකියාව තියෙන අසංඛ. ඉතින් ඒ වගේම අපේ අසංඛ කලින් කිව්වා වගේම පුළුවන් දැන් අපි මොකද නාන කාමරට අල්ලන ටයිල් එක අපි සාරට අල්ලන්නේ ඉතින් අසංඛ. මොකද ටයිල්ට ආවෙනික විදිහට තමයි අපි ඒක හදාගෙන
2: තියෙන්නේ.
3: ඒක හරියටම දන්නේ සාක්ෂි නිකන්න ගවා ලංකා ටයිල් කියලා කියන්නේ. ඒ කට්ටිය තමයි මේ දෙවන්ත වගේ කීම අරගෙන නගරයක් නගරයක් පාසා මේ දෙවන්ත වැඩ කටයුතු එකතු කරන්නේ. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා දැන් විතර කෙනෙකුට හිතෙන්න පුළුවන් අසංඛ දැන් අපි ටයිල් අල්ලලා තියෙනවා. නමුත් ඒ ටයිල් එක දැන් අලුතෙන් ටයිල් අල්ලන්න ගියොත් එහෙම ලොකු වීදමක් යනවනේ. දැන් තියෙන ගලවලා අපි අල්ලන්න ගියොත් ලොකු වීදමක්. ඒකටත් ඔන්න මුලින්ම ලංකාවේ ප්‍රථම වතාවට හඳුනන ලොකු වැඩ කටයුත්තක් ලංකා ටයිල් විදිහින් තියෙන ටයිල් එකකුඩම නැවත ටයිල් අල්ලන්න අසංඛ. කියන්නේ තියෙන ටයිල් එක අයින් කරන්න නැතුව ඒ ටයිල් එකකුඩම ටයිල් අල්ලන්න හැකියාව තියෙනවා. එතකොට වැඩි වීමක් නැහැ. ඔන්න ඒ කලාවත් ලංකාවට ප්‍රථම වතාවට හඳුනා දෙන්නේ ලංකා ටයිල් සම්මානෙකින්. ඉතින් ඒ වගේම වසර 50කට පෙර ඓතිහාසික තියෙන ලංකා ටයිල් සම්මානෙ තමයි මේ විදිහට ලංකා ටයිල් වසර මැද වාසි අරගෙන නගරයක් නගරයක් පාසා අපි ආදරණීය හිතවතුන් අපි හොයාගෙන යන්නේ. ඉතින් අපි මේ පහන ආදරණීය ශ්‍රාවකයන් සසුත් අපිට මේ යනගමන හමු වෙනවා. මොකද ඒකත් කියනවා ඉන්නේ කෙලින්ම අපි මහා නෙත් ඇහගෙන ඉඳලා තමයි අද දවසේ මේ දැනට වැඩ කරුත්තක් කියනවා කියලා දැනගෙන ඉතිවිනේ කියලා අපිට බොහෝ විදිහට හමු වෙනවා කියන අසංක. වාසිය වට්ටම ඔබේ නිවසටත් එකතු කරගන්න බද හැමදාම හැමතැනම ලැබෙන වාසියක් වට්ටමත් වටිනාකමක් අරගෙන තමයි 95.4 කවදත් අලුත් කාගෙත් නෙත් අපි මේ විදිහට නගරයක් නගරයක් ආවරණය කරමින් මේ යන දෙවන සුන්දර චාරිකාවේ අද දවසේ සඳුරෝ නවතැන් පලක් බවට පත් කරගන්නේ සුන්දර ඇහෙලිගොඩ පුරවර තමයි ආවරණය කරන්නේ. ඉතින් අසංක අපි මතක් කරනවා අපේ ආදරණීය හිතවතුන්ටත් ඔබත් ඇහෙලිගොඩ අවට කෙනෙක් නම් ඉක්මනට මේ ඉන්නේ කලසි කරමික් ආයතනට අපි සුදුරම උන ලංකා ටයිල් වසර මැද වාසි 145 ආදරණීය හෙලිගොඩ පුරවරේ ආදරණීය ඔබට අද දවසේදී එකතු කරන ඉති අසංක බොහොම ස්තුතියි අවස්ථාව මේ පැත්තට ලබා දුන්නට.
2: බොහොම ස්තුතියි දර්ශන. අපි වැඩි විස්තර දැනගන්න ආයෙම වතාවක් ආව සම්බන්ධ කරගන්නම්. හරි, සින්දුව කහන සෙට් එකක් ඉන්නවා මේ වෙලාවේ. අපි මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා සහ ලස්සන සින්දුවක් දෙන්න කියලා මට කවිෂා මැසේජ් එකක් දාලා තිනු. ඒ වගේම තමයි මේ වෙලාවේ අපි තව තමයි අහන්නේ. අද දවසම ඉතින් net එක තමයි පොඩි වැස්සකුත් තියෙනවා සහ ඒ නිසා ඉතින් ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා තියෙනවා අනිවාර්යෙන්. හරිද සුසන්ත, ඒ වගේම සුපුනි පෞලි කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තිනු. චාම්බර් ස්ටෝස් එකේ සෙට් එකවත් මතක් කරන්නම්. ඒ වගේම සින්දු ටික නියමයි අපිත් මේ වෙලාව ආවහගෙන ඉන්නේ කියලා මට මැසේජ් එකක් දාලා තිනවා චමිල් නිල්මිනි. ඒ වගේම හිමායා අනුසර පෞලි කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. සෙට් එකම එකතු කරගෙන අපි සින්දුවක් අහලා මේ පැත්තට එමු. 10:36 12 වෙනකන් ඉන්නවනේ. ඔය මැසේජ් එකක් දාන්න.

හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නවා ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අනේ අපි ඉක්මනට මතක් කරන්නකෝ කියලා එල්පිටින් පොන්සරා මැසේජ් කරලා තියෙනවා ඕකේ ඩාලින් අද සින්දු ටික නම් උදාරයි කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා තරු ඔයාවත් එකතු කරගන්නම් ඒ වගේම ගුඩ් මෝර්නින් අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා ගාල්ලේ සංජීව අම්පාරේ දයාපුර චන්දිම ඊට පස්සේ ප්‍රියදර්ශනි ඔක්කොම කට්ටිය එකතු කරගන්න කියලා තියෙනවා සෙට් එකම එකතු කරගන්නම් thank you මැසේජ් කරාට ඔයා තාම මැසේජ් එකක් දැම්මේ නැත්තම් හෙලෝ හෙලෝ සතියන්තේ පැත්තර 0711 95 95 95ට ටග්ගල මැසේජ් එකක් දාන්න

0: ආසව සිද්ුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
1: net fm hello hello satyantaya
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්.
3: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
1: Net FM. Hello.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අතම ගන්න ෆෝන් එකයි.
2: ඇයි හෙටට දාන්නේ?
1: විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ.
2: ටිකට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
3: වේලාව 11:03 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයක් කල්ලිකුත්වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: බයෙන් බය අලුත්වන අලුත් පැයි විමසුම net news.
5: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම සමීර. සෞදි අරාබියේ රියාද් නගර සහ ප්‍රදේශ කිහිපයක පනවා තිබූ ගුවන් ප්‍රහාර පිළිබඳ හදිස්සි අනතුරු ඇඟවීම් නිවේදන මේ වන විට ඉවත් කර තිබෙනවා. රියාද් නගරයෙන් ප්‍රබල පිපිරුම් ශබ්ද කිහිපයක් ඇසීමත් සමග හදිස්සි අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. කෙසේ වෙතත් පැවති අනතුරුදායක තත්ත්වය පහව ගොස් ඇති හේයින් අදාළ අනතුරු ඇඟවීම ඉවත් කර ඇති බව එරට සිවිල් ආරක්ෂක බලධාරීන් දෙනුම් දී තිබෙනවා. ඉරාන සහය ලබන හූති කැරලිකරුවන් සහ සෞදි අරාබිය අතර පවතින බව සෞදි අරාබිය අතර ගැටුම් උග්‍ර වීමත් සමග සෞදි අරාබියට එරෙහිව සාගර සම්බාධක පනවන බව හෝති සංවිධානය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව රොයාද් නගරයට මෙලෙස හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කළ පළමු අවස්ථාව මේ වන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. වෙබ් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust.
3: ඔබ වෙත ගෙන ආවේ
4: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
6: FM 95 FM 94.8 net FM.
7: සත්‍ය අන්තය
8: Hello, hello.
7: Ante.

0: Love is in the air. Inna Adri Allagan.
1: Net FM. Hello, hello, Satyante.
2: Hi, hi, Bilabo. Ekola, hi. Angel Lambeka. Oh, yeah. Kamati Pratana Vakaran. Oh, hitanni mona devuna. I think Hebala Mihibaladi, Hariana Mamata, Manegiani, Harida. Right, okay, up it. Hello, hello, Satyante, Alut Pak Patanga again at the end name, Epa Patanga, Nokotama, Hotta Podak, Danina Sindurika Kahan, the Nona Kelamantira Nekara, the Enisamoda Radio Gesad, the Vadikarala, the Haganitia Padune, Podak Vahina Kalagune, Kimming, and Kilamata, message Kerup Kati, Kilthino, I think Ensa, Evil out Galapinium Sindurika Tama, with Ring Hadamangata, Hanna, the Inni, Ensa, the Mona, the Karan, get the Dinni, Mona, the Vinni Kila, Chutak, Mepatrabody update, then, Wagan Visterika Mandanagana Tariasa in Ned. සමහර වෙලාවට දැන් සෙනසුරාදා දවසේ කියලා කිව්වහම සමහර කට්ටිය හිතනවා අතිශය නිවාඩු පාඩුවේ ඉන්න තියෙන දවසක් කියලා. හරි. හැබැයි උනාට මං කියන්නේ ඔය සතිය දවස් පහක් වැඩ කරලා දවස් දෙකක්නේ ගෙදර ඉන්නේ නේ ගොඩක් වෙලාවට පොඩ්ඩක් පවුලේ අයත් එක්ක. ඊට පස්සේ අඳුරන යාළු හිත මිතුරන් එක්ක. එහෙම නැත්නම් තනියම හරි කමක් නැහැ පොඩ්ඩක් එළිය පහල ඇවිදලා බලන්න. හරිද ලස්සන දරක් පොඩ්ඩක් හොයාගෙන ගිහිල්ලා පොඩ්ඩක් එන්ජොයි කරලා ඉන්න නේ මේ දවස් දෙක නිකම්ම කාමරය ඇතුළට වෙලා ඉන්න එපා. ඒක සෑහෙන ජීවිතේ විඳින්න තියෙන දවස් දෙකක්. කොහෙගියත් කොතන හිටියත් මාව අහනවා කියන්නේ මම දන්නවා. හැබැයි මං කියන්නේ මේ අහන ගමන් ඔයා පොඩ්ඩක් ගෙදරටම වෙලා ඉන්න නැතුව චුට්ටක් එළියට බහලට යන්න. හරි. මේ වෙලාවේ අපි වහගෙන ඉන්න සෙට් එකක් ඉන්නවා. අපිත් මේ වෙලාවේ ෆුල් ආතල් එකේ සතියන්තේ ගෙවන ගමන් ඉන්නවා. අපි තමයි කැගල්ලි බුල්ගස්දෙනියේ නිරූඩේලස් එකේ සෙට් එක උදේශිකා නිරූපමාලා අනිවාර්යෙන් ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ ගුඩ් මෝර්නින් අසායියේ මටත් සින්දුවක් දෙන්න. මම ලව්වෙන් මොවින්දු පෞල කට්ටි එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අම්පාරේ ඩිලූෂා මේ වෙලාවේ පෞලි කට්ටි ඉන්නවා සෙනුජී වගේම සෙනු දීවත් එකතු කරගන්න කියලා තියෙනවා ඒ වගේම හයි කොහොමද සායියේ අපිත් මේ වෙලාවේ ආවහගෙන ඉන්නවා කියලා ගිනිගත් එන පැත්තෙන් මට මැසේජ් එකක් දාලා දිනවා සෙනු මම ආවත් එකතු කරගන්න මේ කට්ටිය ඔක්කොමත් එක්ක අපිට අලුත් පැය වැඩ පටන් ගන්න තියෙන්නේ ඒ වගේම ඊ රාත්‍රියේ net fm dj night face to face attack show දෙවන වටේ පළමු තරගයේ ජයග්‍රහකයා dj වික්ට්‍රෝව අපි සජීවීව සම්බන්ධ කරගන්නත් මේ පැයදී බලාපොරොත්තු වෙමින් ඉන්නවා පොඩ්ඩක් ඉන්නකෝ කොල්ලා තාම ගෙදර ගිය ගමන් මං හිතන්නේ නේ ගමේ කට්ටියගේ ප්‍රතිචාරත් සෑහෙන තියෙනවා කියලානේ ආරංචි වුණේ අපි ඉස්සර දැනගන්න කතා කරමු එතකන් සින්දුවක් අහලෙමු

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් net
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: අද කාලේ හොඳම ආයෝජනය Brand new Bajaj 3 රෝද රථය. මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
3: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ Kirk Upping.
4: Net FM. Hello, hello, Satyam there.

0: ಎನ್ನ ಆದ್ರೆ ಅಲ್ಲಗನ್ನ
1: ನೆಟ್ ಎಫ್ ಎಂ ಹೆಲೋ ಹೆಲೋ ಸತ್ಯಾಂತೆ
2: වෙලාවේ 11යි විනාඩි 36යි හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න ගමන් අපි ලස්සන සින්දු ටිකක් එක්ක යාළු කට්ටිය මතක් කරන්න හදන්නේ. හයි කොහොමද සා සින්දු ටික නම් නියමයි අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා අනුත්තරා මම ඔයාවත් එකතු කරගන්නම් අද සින්දු ටික සුපිරි අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්න කියලා නිෂා මැසේජ් එකක් දාලා තිනවා ඇල්ල බලකොටුව නිෂා ටේලර්ස් එකේ අපිවත් එකතු කරගන්න ප්‍රියන්ත බේක් හවුස් එකේ කට්ටියත් ඉන්නවා කියලා තිනවා අනිවාර්යෙන් එකතු කරගන්නම් ඒ වගේම හෙලෝ හෙලෝ සතියන්තේ නපිතවා වහගෙන ඉන්න බාමට ලස්සන සින්දුවක් දෙන්න කියලා නිමල් කා ඒ වගේම සුජීවනි කාංචනා නංගිවත් එකතු කරගන්න කියලා දිනවා. හා අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. ඊට පස්සේ හයි කොහොමද අපිවත් එකතු කරගන්න හෙලෝ හෙලෝ සතියන්තයට මේ වෙලාවේ ඇහැලියගොඩ රෝහලේ කාර්ය මණ්ඩලයේ OPD ඒ වගේම ETU එකේ සෙට් එකම එකතු කරගන්න දිලිනි මිස් ඒ වගේම සිත්මි මිස් වයි අංජාන මිස් වයි එකතු කරගන්න ලක්ෂ්මී නංගිවත් මතක් කරන්න කියලා ලාලනී මැසේජ් කරලා තිනවා. Thank you ලාලනී ඔබත් මේකටම එකතු කරගන්නම්.

0: Net FM. Hello, hello, Satyantia.
1: එකොළහයි විනාඩි පනහයි වෙලාව. හෙලෝ හෙලෝ සතියන්තය. මගේ වැඩ ටික අදට ඉවර කරලා යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න කලින් මතක් කරන්න ඕනේ අපේ මැසේජ් එකත් අනිවාර්යෙන් කියවන්න සහ කියලා මාලනී රත්නායක මැසේජ් එකක් දාලා තියෙනවා. ඕකේ, ඔයාව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඒ වගේම මේ වෙලාවේ හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න අපිවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා රංගේගම රංජීව මෝටර්ස් එකේ රංජීව, ඊට පස්සේ දමිත්, ඒ වගේම පෞලි කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ හායි කොහොමද සහ කියලා මට මැසේජ් එකක් දාලා තිනවා තීක්ෂණ. මම ඔයාවත් එකතු කරගන්න. ගුඩ් මෝර්නින්. අපිත් මේ වෙලාවේ ඔයාව වහගෙන ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා නිව් ලක්මිනි කරන හැලියගොඩ රොෂානි අයෝමි ලක්මිනි සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම පැලැන්ද ස්කෝලේ ගාව ලහිරු ගුණරත්න මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. තැන්ක් යූ, ජය වේවා. රයිට්, ඕකේ. මේ සෙට් එකම එකතු කරගෙන අදට මම යනවා හෙලෝ හෙලෝ සතියන්තයෙන්. අපි ආයෙත් හම්බ වෙන්නේ ලබන සඳුදා හවස 4ට. වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටින් ලබන සිකුරාදා වේ. මම ඔයාලට ආයෙත් මතක් කරන බා කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ වික්සෝ, ඒ වගේම තමයි ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ මයික්, නෙත FM DJ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ සුපර් 14 තරඟාවලියේ දෙවනි තරඟය වෙනුවෙන් එකතු වෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ ගැන විස්තර අපි ඉස්සරහට හිමීට කියන්නම්. එහෙනම් ඉතින් කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම thank you. අපි සඳුද හම්බ වෙමු. එතකම් පරිස්සමින් ඉන්න ගිහිල්ලෙන් නම් ජය වේවා. මම DJ Azar. Goodbye.

0: FM Anupaha. FM Anu Hataraita Samaata. Net FM. Divaina Pura. Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: අතම ගන්න ෆෝන් එකයි.
3: ඇයි හෙටට දාන්නේ?
2: විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ.
3: හෙටට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
1: වේලාව දවල් 12යි.

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ನೆಟ್ ನ್ಯೂಸ್
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම සිට දෙසැම්බර් ට්‍රවල්න තමතන්න 0112 863 363 0776 7162.

0: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 19 සෙනසුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරියේ සිට මම කසුනි නානයාකාර. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල. සෞදියේදී මරණ දඬුවම නියම වූ තරුණයා බේරා ගන්න ලක් රජයේ හදිසි රාජතාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කළ යුතු බව හිටපු විදේශ ඇමතිවරයෙක් කියයි. අද සිට වැස්සේ වෙනසක්. ගංගා කිහිපයක ජල මට්ටමත් ඉහළට. ත්‍රිකුණා මලය මත්පැන් හලකඩ කඩා වැදී අහසට වෙඩි තබා මුදල් කොල්ලකා පලා ගිය පොලිස් සැරෙන්වරයෙකු අත්අඩංගුවට. ආසියානු ක්‍රීඩා උළෙල නිල වශයෙන් අද ඇරඹේ. රටවල් 46ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000කට වැඩි පිරිසක් තරඟ බිමේ. රුසියාවට සම්බන්ධක පැනවීමේ පනතට ට්‍රම්ප් අත්සන් කරයි. රුසියාවෙන් තෙල් සහ ගෑස් මිලදී ගන්න රටවලට දැඩි බලපෑම්.
1: net news the truth people trust.
0: සෞදි අරාබියේ ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඬුවම නියවීමේ සිද්ධිය ගැනයි දැන් රටේම අවධානය. ඔහු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හදිසි රාජතාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කළ යුතු බව හිටපු විදේශ අමාත්‍යවරයෙකුද කියනවා. ඒ ඇතුළු දවස උණුසුම් කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වූ බව කියන ශ්‍රී ලාංකික තරුණයා නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ හදිසි රාජතාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කළ යුතු බව විදේශ කටයුතු හිටපු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. සිවරාජාන් ජෝන් නැමැති එම තරුණයාට මුලින් නියම වූ තිබූ පස් අවුරුදු සිර දඬුවම මරණ දඬුවම දක්වා හෙළයාම පිළිබඳ තමන් දැඩි කනගාටුව සහ කනස්සල්ලට පත්ව සිටින බවයි අලි සබ්‍රි මහතා පවසන්නේ. ඒ ඔහු සිය එක්ස් කිනුමේ සටහනක් තබමින්. රුහුණු මහා කතරගම දේවාලයේ පාදරයාත්‍රාවට එක්ව සිටි පිරිස සමග සුනකයෙකු ගමන් කරන ආකාරයත් පසුව කිසියම් පුද්ගලයෙකු අදාළ සුනකයාට පහර දී හිරිහැර කරන ආකාරයක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා. මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනුජන් නැමැති මෙම තරුණයා අදාළ පහරදීම සිදු කළ පුද්ගලයාව විවේචනයට ලක් කරමින් සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක්කර තිබූ බවයි වාර්තා වන්නේ. සෞදි පොලිසිය වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් වී ඇත්තේ ඉන් අනතුරුවයි. ඒ අනුව අම්පාර කල්මුනේ ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික තරුණයෙකු වන එම තරුණයා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකින් නබිනායකතුමා සහ ස්ලාම් දහමට අපහසු වූ බවට චෝදනා එල්ල වී තිබුණා. ඔහු පළ කළ ෆේස්බුක් වීඩියෝව සම්බන්ධයෙන් සෞදි අරාබියේ අල්හස්සා අපරාධ අධිකරණය මගින් අනෝචන් ටෙරෙහිව වසර 5ක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කර තිබූ අතර එම තීන්දුව ටෙරෙහිව ඉදිරිපත් කළ අභියාචනයෙන් පසුව ඔහුට මරණ දඬුවම නියම කෙරුණු බවයි වාර්තා වන්නේ. මේ අතර මෙම අභියාචනා ක්‍රියාවලියේදී සිදු වූ අඩුපාඩු සහ විදේශ අමාත්‍යාංශයේ මැදිහත්වීම සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී තමන් ප්‍රශ්න කරන බවයි net news වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකෙන් රාසමාණික මහතා පැවසුවේ.
2: සෞදි අරේබියෙන් තානාපති කාර්යාලය හා සම්බන්ධ වීමේ වැඩපිළිවෙලක් අපි කරගෙන යනවා. විපක්ෂයේ අපිට අඳු බලයක් හෝ රාජතාන්ත්‍රික බලයක් නැත. ඒක නිසා අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අපි පුළුවන් විදිහට අපි කරගෙන යනවා. විජාත්‍යන්තරී සහයත් පතන්න මේ පිළිබඳව අපි උත්සාහ කරනවා. මේ පිළිබඳව අනිවාර්යෙන් ප්‍රදේශීය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් නැගිටින ප්‍රාත විශේෂයෙන්ම මට ලොකු අකීමක් තියෙනවා. මේ පිළිබඳව අනිවාර්යෙන් ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා.
0: කෙසේ වෙතත් රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග හරහා සෞදි බලධාරීන් සමග සක්‍රියව සම්බන්ධ වෙමින් අනෝජන් සිවරාසා තරුණයාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහ ඔහුට ලබා දිය හැකි සියලුම සහාය ලබා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද සිට ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල මාතර මහනුවර සහ නූරේලිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාර්යයෙන් නියුතු කාලගුණ විද්‍යාඥ කවිඳු ලක්ෂාන් මහතා පැවසුවේ.
3: දින සිට ඉදිරි දින කීපයේ දිවයිනේ නිරුත්තික ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා.
4: අස්නාහිර සබරගමුව සහ වයඹ පළාත් වලත් කල්ල මාතර මහනුවර සහ නුවරලිය දිස්ත්‍රික්ක වලත් පිටිනුවිට වැසි අපේක්ෂා කරන අතර සබරගමුව පළාතේ මහනුවර සහ නුවරලිය දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ඌව පළාතේ සහ මුලතිව් මඩකලපුව සහ අම්බාර දිස්ත්‍රික්ක වල වසර දෙකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරණු ඉල්ලා සිටිනවා.
0: මේ අතර ඇදහැලෙන වැසි හමුවේ ඇතැම් ගංගාවල ජල මට්ටම් මේ වන විට ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම ගංගා ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි වාරිමාරාධ්‍යක්ෂ ජලවිද්‍යා හා අපදා කළමනාකරණ එල්.එස්. සූරිය බණ්ඩාර මහතා පැවසුවේ.
5: විශේෂයෙන්ම කළුගඟ, ගින්ගඟ සහ මේ වෙනුවට කැරළිගඟෙත් යම් ඉහළ මට්ටමක ජල මට්ටම් තියෙනවා. සහ නිල්වලාගඟ ජල මට්ටම් ඉහළ පරාසයක තියෙන්නේ. විශේෂයෙන්ම මාගුරු වැනි මිල්ලකන්ද ස්ථානවල අවදානම් මට්ටම දක්වාම ජල මට්ටම් පැමිණිලා තියෙන්නේ. ගංවතුර දක්වා වර්ධනය නොවුණත් දැනට හල වර්ෂාපතනය ලැබෙන ප්‍රදේශ හරිටත් තියෙන වගේම ගංගාවල ජල මට්ටම් යම් ඉහළගයක තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳ ජනතාව සැලකිලිමත්ව සිටීම ඉතාම වැදගත්. ඒ වගේම මේ ජල මට්ටම් ගංගා ආශ්‍රිතව වැඩි වෙනවා වගේම ප්‍රාදේශීය වශයෙන් ඇතැම් පහත් බිම්වලත් ක්ෂණිකව මේ වර්ෂාපතනය සමග යටවීමේ ප්‍රවණතාවයන් තියෙනවා. එම නිසා ප්‍රධාන වශයෙන්ම මාර්ග භාවිතා කරන අය සහ විවිධ කාර්යයන් සඳහා බාහිරට යන අය, ඒ වගේම පහත් බිම් ආසන්නයේ ඉන්න ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වෙන කෙටි කාලයක් ඇතුළත ලැබෙන වර්ෂාපතන නිසා වෙන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නගර ආශ්‍රිත ප්‍රදේශ ඇතැම් වෙලාවට ජලාපෝහණ පද්ධති වල දුර්වලතා තියෙනවා නම් ඒවත් සකස් කිරීම සහ සුදු කිරීම අතිශය වැදගත්. මේ වර්ෂාපතනයන් අනුව යටවීම වළක්වා ගැනීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වරින් වර නිවේදන නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. පවතින වර්ෂාපතන තත්ත්වයන් අනුව ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටි.
0: කෙසේ වෙතත් පවතින එල්නීනෝ තත්වය හමුවේ දිවේනේ දිස්ත්‍රික්ක 10කට අයත් පුද්ගලයන් 169,072 තවදුරටත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම පිරිසෙන් පුද්ගලයන් 142,219 පානීය ජල ගැටලුවට මුහුණ පා සිටිනවා. ඒ අනුව ඔවුන්ට පානීය ජලය බෙදා හැරීමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. නෙත්තිෆම් ඩීජේ නයිටි ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ තරඟය දැන් තවත් තීව්‍ර වී තිබෙනවා. ඒම තරඟයේ දෙවන වටේ ආරම්භ වීම හේතුවෙන් ඒ සඳහා තරඟ වදින්නේ නෙත්තිෆම් ඩීජේ නයිටි ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝහි පළමු වටේෙන් ජයග්‍රහණය හිමිකරගත් තරඟකරුවන් 14 දෙනෙක්. ඒ අනුව ඊ රාත්‍රී පැවති ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝහි දෙවන වටේ පළමු තරඟය සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඩීජේ ලකී ජේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඩීජේ වික්ට්‍රෝ තරඟ වැදුණා. පැවති කරට කර උණුසුම් තරඟේ අනතුරුව හම්බන්තොට නියෝජනය කරන ඩීජේ වික්ට්‍රෝ ඊයේ පැවති තරඟයේ ජය තමන් සතු කරගත්තා. ඒ මනාප 40,399 ලබා ගනිමින් නෙත්තිෆම් ඩීජේ නයිට් මේ වන විටත් රේඩියෝ මාධ්‍යයේ මෙන් සමාජ මාධ්‍යයේද බොහෝ දෙනාගේ අවධානය දිනාගත් සහ පෙරලිකාරී වැඩසටහනක් වී අවසන්. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා නෙත්තිෆම් ඩීජේ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක්

0: පැදයකින් පලාගේ බව කියන පොලිස් සැරයෙන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සමග කොල්ලයට සම්බන්ධ වූ බව කියන අනෙක් පුද්ගලයාද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. සැකකාර සැරයෙන්වරයා උපුවේලි පොලිසියට අනුයුක්තව කිනියා වෙඩි බෙහෙත් ගබඩාවේ රාජකාරියට යොදවා සිටි අයෙක්. කොල්ලේට ඔහු සමග පැමිණි අනෙක් පුද්ගලයා හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන තිබෙනවා. සැකකාර සැරෙන්වරයාට හුංගම ප්‍රදේශයේ ගෙවත් අක් ඇති අතර එය බලාගන්නා ලෙසයි මෙම දෙවන සැකකරු වැඩ කර ඇත්තේ. කොල්ලේ අවස්ථාවේ සැකකාර සැරෙන්වරයා අනෙක් සැකකරු සහ මත්පැන් හලේ මුදල් අය කැමි අතර පුර බැදීමක්ද සිදු ඇති බවයි පැවසෙන්නේ. එම අවස්ථාවේදී ගිනියාවියෙන් ඉහළට වෙඩි තබා වෙළඳසැලේ සිටි අය බිය කර ඇතැයිද සඳහන්. සිදුව සම්බන්ධයෙන් ත්‍රිකුණාමලයේ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. රුසියාවට සම්බන්ධක පැනවීමේ පනතට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට ලැබෙන මූල්‍ය අනුග්‍රහය අඩපණ කිරීමේ අරමුණින් එම පනතට ට්‍රම්ප් අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවලට 100%ක් දක්වා වූ තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයාට බලය හිමි වනවා. ජනාධිපති ට්‍රම්ප් මෙම අනුමැතිය ලබා දී ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයේ බහුතර බලය හිමි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඡන්ද 262කට 159ක් ලෙස මෙම පනත සම්මත වීමෙන් දින දෙකකට පසුව බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. යුක්‍රේනය වෙනුවෙන් පෙනී සිට මෑතකදී අභහප්‍රාප්ත වූ සෙනෙට් සභික ලින්ඩිස් ග්‍රෑම් සිහිපත් කර එම පනත ඔහුගේ නමින් නම් කර තිබීමද විශේෂත්වයක්. මෙම නව නීතිය රුසියානු රාජ නිලධාරීන් බැංකු බලශක්ති අංශ මෙන්ම රුසියානු හමුදා මෙහෙයුම්වලට සහාය දක්වන විදේශී ආයතනවලටද අදාළ වනවා. ඒ අනුව රුසියාවෙන් විශාල වශයෙන් ඉන්ධන සහ ගෑස් ආනයනය කරන ඉන්දියාව සහ චීනය වැනි රටවලට මින් දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 2026 ආසියානු ක්‍රීඩාවලල නිල වශයෙන් අද ආරම්භ වනවා. 11 වනදා සිට ඇතැම් තරඟ ආරම්භ වුවත් ක්‍රීඩාවලල නිල වශයෙන් ආරම්භ කෙරෙන සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ අදයි. ජපානයේ අයිචි නගරය මෙවර ආසියානු ක්‍රීඩාවලල සඳහා සත්කාරකත්වය ලබා දෙනවා. ශ්‍රී ලංකාවද ඇතුළත්ව රටවල් 46ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000කට වැඩි පිරිසක් ඒ සඳහා සහභාගී වීමට නියමිතයි. සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 2:30ට ආරම්භ වෙනවා. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ධජය රැගෙන යාමට නියමිතව සිටින්නේ ජිම්නාස්ටික් ක්‍රීඩිකා නොයාරා ප්‍රනාන්දු සහ පංච ප්‍රයම්ම ක්‍රීඩක ඉසිවරුණද සිල්වායි. ආසියානු ක්‍රීඩාවලල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ජපානයට ගොස් සිටින අතර එහිදී ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණා. ආසියානු ක්‍රීඩාවලල මෙවර පැවැත්වෙන්නේ 20 වන වරටයි. 1951 වසරේදී මෙම ක්‍රීඩාවලල පළමු වරට පැවැතුණු අතර ඒ අනුව එහි 75 වන සංවත්සරයේදී තිබෙනවා. ආසියානු ක්‍රීඩාවලලක් ජපානයේ පැවැත්වෙන 3 වන අවස්ථාවද මෙයයි. අද ආරම්භ වන ක්‍රීඩාවලල ලබන ඔක්තෝබර් 4 වනදා දක්වා පැවැත්වෙනවා. ටෙලිග්‍රෑම් සමූහයක් කරහා මුදල් වංචා කිරීමේ සිද්ධියකට අදාළව සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකයට ලද තොර පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදී. ඒ අනුව එම ජාවාරමට ආධාර අනුබල දුන් එම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. ඇය බටුවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක් වන කාන්තාවක්. සැකකාරිය විසින් අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් ඉපැයීම් හැකි බවට පවසා බැර කරවා ගන්නා ලද රුපියල් 542,877 මුදලින් රුපියල් 66,999 මුදලක් වංචා කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. සිදුව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. අඟුරුවාතොට පෙතිගමුව කන්ද ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. එලෙස ඝාතනයට ලක්වැත්තේ වයස අවුරුදු 37ක් වූ හල්තුට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි අඟුරුවාතොට පොලිසිය පැවසුවේ. ආරවුලක් දුරදිග යාමෙන් මරණකරුගේ සහෝදරයා විසින් තියුණු ආයුධයකින් පහර දී එම ඝාතනය සිදු කර ඇති බව දැනට සිදු කළ පොරිෂ් විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා. ඒ අනුව සිදුවියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
1: Net News. විශ්වාස කරන සත්‍ය.
0: net news නිමාව net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා

0: Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: Net News රාව ප්‍රතිරාව.
2: ජනතාව විශ්වාස කරන සත්‍ය Net News පිළිබඳව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතාද මෙලෙස අදහස් පළ කළා.
3: ඩේවිඩ් ඔගිල්වි එක්තරා අවස්ථාවකදී ප්‍රකාශ කොට තිබෙනවා රේඩියෝ ඉස් ද තියටර් ඔෆ් ද මයින්ඩ් යනුවෙන් රේඩියෝ එක තමයි වේදිකාව වන්නේ මනසේ කියා. ඉතින් හැකියාවක් ලැබෙනවා රේඩියෝවට මනස් රූප නිර්මාණය කරන්නට ප්‍රේක්ෂකයා තුළ අසන්නා තුළ. නෙතෙෆෙම් මේ පිළිබඳව යම් ශූරත්වයක් දක්වන බව තමයි අපට පෙනී ගියේට. හේතුව අපට මතකයි, අප මේ මැතිවරණ සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව යම් කතාබහක් නිර්මාණය කරන අතර වාරයේදී මුල් අවස්ථාවන් වලදී තමන්ගේ ප්‍රකෘති රූපාකාරයෙන් විශේෂයෙන්ම ඩිජිටල් වේදිකා උපයෝගී කරගනිමින් විකාශය කරන්නටත් නෙතෙෆෙම් ආරම්භයේදී උත්සාහ ගත්තා. එය ඉතාමත්ම පුරෝගාමී කාර්යයක් බවට පත් වුණා. දෙවෙනි කරුණ, ඔවුන් යම් වැඩසටහනක් නිර්මාණය කිරීමේදී විශේෂයෙන් ප්‍රවෘත්ති හෝ වේවා ඉතාමත්ම ඉක්මනින් එම පුවත පිළිබඳව දෙපැත්තේම අදහස් අසා ගැනීම සඳහා යම් බලවත් උනන්දුවක් දැක්වුවා. විශේෂයෙන්ම යම් තීරණාත්මක අවස්ථාවකදී ඊට අදාළ පාර්ශවය සහ ඉන් බලපෑමකට ලක්වන පාර්ශව පළමුව හඳුනාගෙන ඔවුන්ගේ අදහස් කරලියට ගෙන ඒමට Net FM ප්‍රවෘත්ති තුළදී සහ කළා. අපි ඒ පිළිබඳව සතුටු වෙනවා.
4: සත්‍යාසත්‍ය තෝරා බේරා ගැනීමේදී රේඩියෝවට කළ හැක්කේ සෑම පාර්ශවයකටම නිවැරදිව සවන් දෙමින් ඒවායේ අදහස් කරලියට ගෙන ඒම. Net FM මේ සමස්ත කාලය පුරාවටම මෙම උත්සාහය දරා තිබෙනවා.
3: ඔවුන් මෙතෙක් දරා ඇති ප්‍රයත්නය සාර්ථකයි සහ ඉදිරියේදී ඔවුන්ට තවත් මීටත් වඩා දෙගුණයක් යම් සුවිශේෂී කාර්යභාරයක් කළ හැකි බව.
1: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
5: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
6: Satti Antaya
7: Hello, hello
6: Satti Antaya

ගුඩ් මෝනිං කියලා කියවෙන්න ගියානේ. වෙලාව 12යි විනාඩි 22යි. සුබ දහවලක් වේවා. අපි පටන් ගන්න හදන්නේ net fm හෙලෝ හෙලෝ සතියන්තේ. ඔයා බලාගෙන හිටපු පැය තුනක් නෙවෙයි කියලා මම දන්නවා. මොකද මේ වෙලාව අපේ ජානු වෙනුවෙන් වෙන් වෙලා තියෙන වෙලාවනේ. මේගොල්ලෝ දැන් බලන්න ඇති කොමේ ජානු කියලා. ජානු ගිහිල්ලා කොල්ලෙක් බලන්න. ජානු අද නිවාඩු. ජානු නැති හන්ද මට කිව්වා ජනී ඇවිල්ලා පොඩ්ඩක් වැඩේ බලලා දෙන්න. කෙල්ල අනාගතේ වෙනුවෙන් කසාදයක් කරගෙන ෂේප් එකේ පොඩ්ඩක් අනාගතේ හදාගන්න හදන. ඉතින් එහෙම වෙලාවක අපි අනිවාර්යෙන් උදව් කරන්න ඕනේනේ. කවුද කියලා නම් අහන්න එපා කොල්ලා, මන් දන්නෙත් නැහැ. කොහොම හරි ඔන්න ජානු අද නැහැ. හැබැයි ජානු නැති අඩුව පුරවන්න ජනී ඇවිල්ලා තියෙනවා. මේ වෙලාව ඉඳන් ඔයාට පුළුවන් ඔයා කැමතිම සින්දු ටික එක දිගට අහගෙන අහගෙන අහගෙන අහගෙන යන්න. එහෙම සින්දු අහන්න මේ පැතර කෝල් එකක් දෙන්න 0112 55 33 63 තමයි අපිට කතා කරන නම්බර එක. දැන්ටත් කෝල් එනවා වගේ පේනවා. ඊට පස්සේ අපේ WhatsApp නම්බර එක තියෙනවා 0711 95 95 95 අපේ WhatsApp නම්බර එක. ඒ පැතරත් අනිවාර්යයෙන්ම මෙසේජ් එකක් දාන්න. ඊට පස්සේ යන්න අපේ Facebook fan page එකට. මම දාලා තියෙනවා අද සුපිරි ෆේස්බුක් පෝස්ට් එකක්. අද මැච් එකක් තියෙනවානේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර 20යි 20 තරගාවලිය. තරඟ තුනකින් සමන්විත 20යි 20 තරගාවලියේ පොඩ්ඩක් අර රෙදි ඇඳගෙන ඉන්න පුළුවන් වාතාවරණයක් ඇති කරන්න අවසාන තරගයේ හරි දිනයි කියලා බලාපොරොත්තුවෙන් ඔන්න අපි බලාගෙන ඉන්නවා. අදරෑ 4 තමයි මැච් එක පටන් ගන්නෙ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් කොහොමද වැඩේ වෙන්නේ කියලා අපි ඉස්සරහදී අනිවාර්යයෙන්ම කතා කරමු. ඒ ගැනත් කතා කරන ගමන් net fm හෙලෝ හෙලෝ සතියන්තේ අහන කට්ටියට පුංචි තෑග්ගක් දෙන්න කියලා අපි හැමෝම ආදරය කරන මේ අපේ යොහානි තෑග්ගක් දෙන්න කියලා අපිට සින්දුවක් කියුවා. ඕගොල්ලන්ට අහන්න දෙන්න කියලා යොහාන් ලස්සන සින්දුවක් කරලා දෙනවා අලුතෙන්. මේ සින්දුවට නම දාලා තියෙන්නේ පුංචි රුචිරානණී කියලා. දන්නේ නැති පුංචි රුචිරානණී කිව්වේ මටත් දන්නේ නැහැ නේද? කොහොම හරි සින්දුව යොහානිගේ. මේකට ලිරික්ස් කරලා තියෙන්නේ අපේ දිලංජන් සෙනවිරත්න තමයි ලිරික්ස් කරලා තියෙන්නේ. මියුසික් කරලා තියෙන්නේ අපි හැමෝම දන්න ෂෙනල් මද්දුමගේ. ඉතින් මේ විදිහට වැඩේ ලස්සනට කරලා තිනවා පුංචි රුචිරානණී. අද යොහානිත් එක කතා කරන්න බැලුවා. ඕගොල්ලන්ටත් එක්ක කතා කරලා මොකක් හරි අපි යොහානිගෙන් අහගන්න මොකද්ද මේ වැඩේ කියලා. වැඩේ තියෙන යොහානි අද අල්ලගන්න බෑ, මාර බිසි. මං ඉතින් කතා කරලා කිව්වා සඳරවත් අපි කතා කරමු කියලා. එතකොට අනිවාර්යෙන් අපි යොහානිත් එක්ක කතා කරලා සින්දුව ගැන අහමු. එහෙනම් දවල් 12 ඉඳන් හවස 3 වෙනකන් එක දිගට net fm හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න මම ඉන්න ඔයත් එක්ක. ඔයා කැමතිම සින්දුත් එක්ක මම ජනී.

වෙලාව 12:02 අපි නෙත FM හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න වෙලාවේ මේ වෙලාවේ සින්දු අහන්න එකතු වෙලා ඉන්න කට්ටිය එකතු කරගන්න තමයි හැදුවේ ටක් ගාලා මං යනවා ඉතින් මුලින්ම හැමදාම වගේ අපිට කතා කරන අපේ තෝණිගල ඉන්න ප්‍රසන්නයි ඔය හොයාගෙන ප්‍රසන්නයිගේ ත්‍රී වීල් පාක් එකේ කොල්ලෝ සෙට් එක මේ වෙලාවේ පොඩි මිෂන් එකක් පටන් ගන්න හදන්නේ ඒ තමයි ජානු කොහෙද ගියේ කියලා ජානුගේ හොරාල්ලන මිෂන් එක පටන් ගන්න තියෙන්නේ ඉතින් ඒකත් එක්ක මට හරි සන්තෝසයි කට්ටිය මට සපෝට් එක දෙන එකට වැඩේට අපි කොහොම හරි කෙල්ලගේ හොර අල්ලගමු කවුද කොල්ලා කියලා බලමු හම්බ වෙන්න කියන එක. ශාන්ත ඉන්නවා, පතිරණ ඉන්නවා, ජානකයියා ඉන්නවා. මේ ජානකයියා තමයි එතන ත්‍රී වීලර් පාක් එකේ ඉන්න කට්ටියගේ සභාපතිතුමා. ඉතින් කට්ටිය එකතු කරගන්නවා මේ සින්දුවට. ඊළඟට අපේ බදුරලිය අශෝක අක්කා කතා කරා. කාලෙකට පස්සේද මන්ද කතා කරේ. මම ඔයාවත් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඊළඟට ඔට්ටු නෑ. කවුද මේ මට බෝලේ කියලා තින්නේ? මම බෝලයක් වගේ නෙවෙයි. මම මේ අල්පෙනෙත්තක් වගේ කෙට්ටු ළමෙක්. අපිව සින්දුවකට එකතු කරගන්න ජනී කියලා මට මෙසේජ් එක දාලා තියෙන්නේ සුජානි චන්දිමා. මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ කවුද මේ මට බබෝ කියලා තියෙන්නේ? මේ ඇවිල්ලා අපේ අප්සරා. අප්සරා තංගල් ඉඳන් අපි වහගෙන ඉන්නේ. එයා ඉල්ලනවා සනුකගේ පෙරවදනක් සින්දුව දෙන්න පුළුවන්ද කියලා. වැඩේ තියෙන්නේ අපි අද වැඩේ පටන් ගත්තේම සනුකගේ සින්දුවක් එක්ක නේද? මට නිකන් මතක විදිහට. ඒකත් එක්ක ඒ සින්දුව දුන්නා නේද? ඉතින් ඒ සතුට තියාගන්නවා ගිහින් හිතේ. හරිද? ඊට පස්සේ සුබ දහවලක් වේවා ජනී. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉන්න EG අනුරයි අපිට මැසේජ් එකක් දාලා තිනවා. මම ප්‍රාර්ථනා කරනවා කවදා හරි දවසක මගේ වයසට යන්න කලින් හරි අඩුදරමේ මේ පුස්සෙල්ලාවේ BF ජනපදයේ කියන එකේ B අකුරේ F අකුරේ තේරුම මොකද්ද කියලා මට හොයාගන්න පුළුවන් වෙයි කියලා. කොහෙද ඉතින් අනුරයිගෙන් ඇහුවට කියන්නේ නැහනේ. මම එකතු කරගන්නම් ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට. ඊළඟට යනවා පොළොන්නරුවට ගිහිල්ලා ඉන්න. පොළොන්නරුවේ ඉඳන් රමණි අපිට මැසේජ් එකක් දාලා තිනවා. මේ අපේ පොළොන්නරුවේ රමණි දෙය කියන්නේ අපිට කෝල් කරන්නේ. එයාද මේ අපිට WhatsApp message එකක් දාලා තියන්නේ? අද මම ඔයාව එකතු කරගන්න කෑගලුපත් කඩේට යන්න හදන්නේ. කෑගලුපත් කඩේ කට්ටියත් මේ වෙලාවේ සද්දෙටම අපිව අහගෙන ඉන්නවා. චම්මි අක්කා තමයි message එක දාන්නේ. ශාන්ත අයියා ඉන්නවා, ඊට පස්සේ කාන්ති අක්කා ඉන්නවා, ටෝගා ඉන්නවා, සුදු ඉන්නවා, මහින්ද ඉන්නවා, අමල් ඉන්නවා, චානක ඉන්නවා, පොඩි විජේ ඉන්නවා. මේ හැතුළු හැමෝම මේ සින්දුවට මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. දැන් මේ කට්ටිය වගේ ඔයාටත් පුළුවන් මේ පැත්තෙන් සින්දුවකට එකතු වෙන්න. කරන්න තියෙන්නේ බොහොම පොංචි දෙයක්. ඉතින් ඔය ෆෝන් එක අතට අරගන්න, ඩයල් කරන්න 01125533 නැත්නම් WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට. අද මැච් එක මොකද වෙයිද කියලා, මොකක් වෙයිද කියලා Net FM Facebook fan page එකට ගිහිල්ලා මගේ post එකට comment එකක් දාලා කියන්න අමතක කරන්න එපා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව 12:42.
4: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා.
5: වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද?
4: බෑනේ.
5: ඒ වුණාට ගිරිහිස ඉඳුවර සොයමින් ලත වෙනවා.
4: දැනෙනවද?
5: සාහිත්‍යයත් ජීවිතයක්. ජීවිතයත් සාහිත්‍යයක්.
4: ඉතින් මේ හැම රහක්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ.
6: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා.
7: 1947 මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
8: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
9: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
7: 1958 ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
8: 60 ඉන්ටර්නෙට් හොයාගත්තා.
9: 69 හදටත් යනවා.
8: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
7: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
0: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයිසක් වෙලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
10: Net FM Algo Town.

0: ගෝපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
1: ඕනේ? Net FM. Hello hello Satyantaya.
2: වෙලාව දැන් 12:44. ඉතින් මේ බැතර කෝල් එනවා, WhatsApp messages එනවා. ඒ හැමදේම ගැන මතක් කරන්න ඕනේ. අතරේ අනිවාර්යෙන් ඔයාලට මතක් කරන්න තියෙන ස්පෙෂල්ම දේ තමයි මේ දවස්වල අපි හැබෝම කතා වෙන්නේ දැන් Net FM DJ night එක ගැනනේ. Net FM DJ night එකේ දැන් ඊයේ රෑ සුපිරි රෑක් අපිත් නිදි නෑ රෑ 12 වෙනකන් Net FM DJ night එක අහනවා. ඊට පස්සේ Facebook එකේ Net FM DJ night එක බලනවා. ඉතින් මේ හැමදේම බලන්න වගේම අර රේඩියෝ එකෙන් අහන දේවල් වලට වඩා දේවල් බලන්න අපේ Net FM Facebook fan page එක, TikTok account එක, YouTube එක, ඊට පස්සේ තවමනාල තියෙන Instagram එක, YouTube එක subscribe කරලා ඉතුරු හැම එකක්ම follow කරා නම් අපිව හැම වෙලේම බලාගෙන ඉන්න පුළුවන් අපි දිහා. ඒක හන්ද ඔයාලට මතක් කරනවා අපේ social media accounts එක follow කරලා තියාගන්න කියලා. මේ වෙලාවේ අපිව අහගෙන ඉන්න මිතුරු කැල කවුද කියලා තමයි අහන්න හදන්නේ, බලන්න හදන්නේ. මේ අපේ නිමේෂ් අපිට WhatsApp message එකක් දාලා තියෙනවා. එයාවත් සින්දුවකට එකතු කරගන්න කියලා. මේ BF ජනපදය ගැන මං ඇහුවානේ. මේ කොහෙද අපේ අනුරයිය WhatsApp message එවනවනේ BF ජනපදේ ඉඳන්. ඒ BF කියන එකට තේරුම බෝයිෆ්‍රෙන්ඩ් කියලා නැත්නම් බැලන්ස් ෆෝවර්ඩ් කියලා දාගන්න කියලා තමයි අපේ නිමේෂ් මල්ලි මට කියලා වෙලා තියෙන්නේ. මං ඔයා කියපු විදියට කරන්නම්. ඊට පස්සේ හයි ජනි, දවල් එකට කලින් මගේ නම මතක් කරන්න අනිවාර්යෙන්. එහෙම කියලා අපිට message එක දාලා තියෙන්නේ ගොඩක වෙලඳන් අපි වහගෙන ඉන්න ශෂිකා. අද වැඩේ තියෙන්නේ ස්පෙෂල් මදයක් තියෙනවා. අද ශෂිකාගේ හැපි දේක සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා ශෂික මං ඔයාට ප්‍රාර්ථනා කරනවා. දැන් ඉතින් කේක් කෑල්ලක් දෙන්න ඕනි, රසම රස අපිටත් කන්න මේ පැත්තෙන්. ඊට පස්සේ අපිවත් එකතු කරගන්න සින්දුවකට කියලා දෙයන්දර ඉඳන් දනා message එකක් දාලා කියනවා. දනා, මං ඔයාව එකතු කරගන්නම් දනා මේ සින්දුවට. ඊළඟට අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට කියන්නේ කවුද? මේ නුගේ ගොඩ ඉන්න ගංගා. ගංගා, මං ඔයාව එකතු කරගන්නම්. පුතා ඉන්නවා සෙනුල. ඊට පස්සේ නෙවාන් බබාවත් එකතු කරගන්න කියලා කියනවා. මං එකතු කරගන්නම්. ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් කොල්ලෝ, ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. ජානුගේ අයියාද ජනි කියන්න කියලා අහලා තියෙනවා. නෑ නෑ නෑ, ජානුට වඩා මං අවුරුදු 20ක් විතර බාලයි. සින්දුවට යන්න කලින් මං එකතු කරගන්න කට්ටිය අතරේ අවසාන වතාවට මං එකතු කරගන්න මේ සින්දුවට කලින් අපි වහගෙන ඉන්න අපේ චමින්ද ජයවර්ධන යටි අන්තරින් ඉඳන් අහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්.

වෙලාව 12යි විනාඩි 54යි. අපි ඇවිල්ලා තියෙන්නේ හෙලෝ හෙලෝ සතියන්තයේ. මමයි ඔයයි ගත කරන පළවෙනි පැයේ අවසාන විනාඩි කිහිපය ගත කරන්න. කොහොම හරි මේ වෙලාවේ ඔයාට ස්පෙෂලි මතක් කරන්න තියෙන ඉතින් මේ පැත්තට කෝල් කරපු කට්ටිය ඉන්නවා කියන දේ තමයි. කෝල් කරපු කට්ටිය ඉන්නවා, WhatsApp මැසේජ් එවපු කට්ටිය ඉන්නවා, Facebook ෆෑන් පේජ් එකේ පෝස්ට් එකට කමෙන්ට් දාපු කට්ටිය ඉන්නවා. ඒ හැමෝම එකතු කරගන්න ඕනි. හරි, සිංදුවට යන්න කලින් මම යනවා මේ ඇමරිකාවට නෙවෙයි ඉංගලන්ත පැත්තට ගිහිල්ල එන්න. මොකද මේ දවස්වල අපි හැමෝම ක්‍රිකට් ගැන කතා කරනවානේ. හොඳ දේවල් නම් නෙවෙයි ඉතින් කතා කරන්න තියෙන්නේ. හැමදාම පරදිනවා පරදිනවා ඉවරයක් නැහැ. අදවත් මැච් එකක් දිනයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මොකද අද කිසිම ප්‍රේක්ෂකයෙක් නැහැ. මොකද අපි මේ වෙනකොට තරගාවලිය 2.0ක් විදිහට පරාජයට පත් වෙලා තියෙන්නේ. අර පෙරදුනාට පස්සේ ඉතින් ආයේ පරදින්න දෙයක් නැහැ නේ කියලා අද අනිවාර්යෙන් මැච් එක ගහයි කොල්ලෝ ටික කියලා පොඩ්ඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. හරියටම කිව්වොත් එහෙම මේ ඉංගලන්තයේ ස්ට්‍රෙෆර්ඩ් වල ඕල්ඩ් ට්‍රෙෆර්ඩ් ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේ තමයි අද දවසේ මැච් එක තියෙන්නේ. හරියටම කියනවා නම් ශ්‍රී ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 7ට තරඟය ආරම්භ වෙන්න නියමිතයි. ඉතින් අද තරඟයේදී අපි හිතනවා පැතුම් ලකුණු 50ක් විතර ගහයි කියලා. ඊට පස්සේ කමිල් මිෂාර පහුගිය තරඟ කිහිපයේදීම අසාර්ථක වුණා. අද කොල්ල ලකුණු 30ක විතර පොඩි එකක් දාලා අපිට මැච් එක බලන්න පුළුවන් තැනකට අරන් දෙයි. දසුන් ශානක අපිට නිකන් හිතෙනවා හයි පාරවල් ටිකක් ගහලා මැච් එක ලකුණු 200කට වගේ අරගෙන යයි. ඊට පස්සේ අපේ බෝලිං සයිඩ් එක ගත්තට පස්සේ අපේ දුෂ්මන්ත චමීර හැට්‍රික් එකක් වගේ දායි. වනිදු හසරංග විකට් 4ක් විතර ගනි. ඒ වගේ බලාපොරොත්තු තියාගෙන තමයි අපි මේ විදිහට වැඩේ පටන් ගන්න හදන්නේ. රයිට් සින්දුවට යන්න කලින් අපි එකතු කරගන්නවා වල්පිට මුල්ලේ ඉඳන් අපිට කතා කරපු අපේ උපාලිව. ඒ වගේම තමයි මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනි අපේ ගලෙන් බින්දුවේ රත්නායකව. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. විශේෂයෙන්ම එයාගේ හොඳම යාළුවෙක් ඉන්නවා. එයාගේ නම මාලනී බණ්ඩාර. එයා ඊයේ උපන්දිනය සමරලා තිනවා. ඉතින් එයාට සුබ උපන්දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. වැදගත්ම දේ වෙන්නේ දැන් මේ මාලනී ඊට පස්සේ අපේ ගලින් බිඳුනේව රත්නායකයි දෙන්නම ඉගෙනගත්ත ස්කෝලේ නියෝජ්‍ය විදුහල්පතිනිය විදිහට තමයි දැන් අපේ මාලනී අක්කා වැඩ කරන්නේ. මාලනී අක්කාට සුබ පැතුම් එකතු කරනවා. සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා යන්න හදන්නේ ඊළඟ පැයට. ඊළඟ පැයේදීත් මේ විදිහටම ඔයා කැමති සින්දු එක දිගට හමු. දැන් කියන්නකෝ ඔයා කාටද ආදරේ කියලා සින්දු අහන ගමන්.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: බයෙන් බය අලුත් වන අලුත් පැහි විමසුම
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. මහියංගනය සොරපර වැවපාරේ නිවසක තිබී පිස්තෝල දෙකක්, පොලිස් නිලැඳුමට සමාන ඇඳුම් කටල කිහිපයක් සහ මද්‍රව්‍ය බවට සැකකරන පාර්සල කිහිපයක් විමර්ශනයකදී සොයාගෙන තිබෙනවා. මෙම නිවසේ නිවසියන් පවසන්නේ ඔවුන් නිවසේ නොසිටි අවස්ථාවක නිවසේ ජනේල පියනක් විවෘත කර කාමරයක් තුළට පාර්සල කිහිපයක් කිසිවෙකු විසින් දමා ගොස් ඇති බවයි. ඒ බව මහියංගනය පොලිසියට දැනුම් දී ඇති අතර ඒ අනුවයි විමර්ශන ආරම්භ කෙරුණේ. පොලිස් නිලධාරීන් සිදු කළ පරීක්ෂණයේදී සොයාගැනුණු පිස්තෝල දෙක විදේශ රටක නිෂ්පාදිත ඒවා බවටයි හඳුනාගෙන ඇත්තේ. විමර්ශනයේදී සොයාගැනුණු මද්‍රව්‍ය බවට සැකකරන පාර්සලවර බල ග්‍රෑම් 250ක්. එමෙන්ම නිවසේ තිබී සොයාගත් පොලිස් නිලැඳුමට සමාන ඇඳුම් කට්ටල අතර පොලිස් පිරිමි නිල ඇඳුම් තුනක්, හිස්වැසුම් සහ නිල ඇඳුම් සඳහා භාවිත කරන ඉනපටි තිබෙන බවයි පොලිසිය පැවසුවේ. නෙත් නිවුස් පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: FM 95, FM 94.8, Net FM.
4: Hello, hello.
5: Sati Antea.
4: Hello, hello.
5: Sati Antea.

වෙලාව එකයි විනාඩි හයයි නෙතෙෆෙම් හෙලෝ හෙලෝ සතියන්තයේ ඔයයි මමයි ගත කරන පැයතුනෙන් හරියටම දෙවැනි පැයට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. මේ පැයත් ඉතින් සුපුරුදු විදිහටම ඔයා කැමති සින්දු ටික අහන්න පුළුවන්. එක හන්ද මේ පැත්තට කෝල් කරනකොට WhatsApp මැසේජ් එකක් එවනකොට ඔයාගේ නමයි ගමයි එකතු කරගන්න ඕනි යාළුවන්ගේ නම් ගම් මේ විස්තර ටිකයි එවනවට අමතරව අනිවාර්යෙන් ඔයා අහන්න කැමති සින්දුවත් එවන්න. මොකද එතකොට මම ඔයා අහන්න කැමති සින්දුව අනිවාර්යෙන්ම දෙනවනේ. ඒක හන්ද තමයි මම ඒ ගැන වැඩිපුර මතක් කරන්නේ. මේ අතර අපි වහගෙන ඉන්න කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. කොහොමද ජනි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න? එහෙම කියලා මට මැසේජ් එකක් දාලා තිනේ රත්නපුරේ ගල්ලෑල්ල ඉඳන් අපි වහගෙන ඉන්න සශි. අද උපන්දිනයක් තියෙනවා. ඒගොල්ලන්ගේ ගෙදරට පහල ගෙදර නංගි. එයාගේ නම භාග්‍ය. භාග්‍ය නංගි උපන්දිනය තියෙනවා කියලා අපිට WhatsApp මැසේජ් එකක් දාලා තිනේ. එයාට සුබපතන් එකතු වෙනවා. ඉතින් පවුලේ සියලුම දෙනාව, ඒ වගේම තමයි අම්මා චිත්‍රලතා, තාත්තා බොතේජු, අයියා රොමේෂ්, හස්බන්ඩ් චමීර, චූටි පුතා ශාක්‍ය ඇතුළු කට්ටියයි Net FM ටීම් එකේ අපි හැමෝමත් එකතු වෙනවා. ගැට සුබ උපන්දිනයක් කියන්න සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ බලංගොඩට යන්න හදන්නේ. බලංගොඩ ඉඳන් මමත් හරි ආසාවෙන් අහගෙන ඉන්නවා කියලා මට WhatsApp message එකක් දාලා තියෙනවා මధుభాషిණී විජේරත්න. මම ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. ඊළඟට සුබ දහවලක් වේවා ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා හාලියල ගලවුඩ 12 කණුවේ උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ ඉන්න උපුල් අයියා මැසේජ් එකක් දාලා දෙනවා. දැන් ඉතින් උපුල් අයියල එහෙම කියන්නේ නිකන් පවුලේ අය වගේ නම් ගම් ටික මතකයි ඒ තරමට. හැමදාම අපි වහනාන්ද නිෂාන් සැලොන් එකේ සෙට් එක, GM ස්ටෝස් එකේ සෙට් එක, පුබුදු පෙරපාසලේ දේවදීබබා S2 වහගෙන නම් ටික කියන්න පුළුවන්. මම මේ try කරලා බැලුවේ ඒක. ඊට පස්සේ යන්න හදන්නේ කොහෙටද දන්නවද? කොහෙටද බලමු මේ කොහෙටද කියලා හොයනවා මම. ඉන්න චම්පික ලලිත් පෙරේර තමයි WhatsApp message එක දාලා තියෙන්නේ. සුපුරුදු විදිහට Net FM hello hello සතියන්තය අහගෙන ඉන්නවලු. ජානුට සුබපතමුලු යන වැඩේ හරියට කරගන්න හම්බ වෙන්න කියලා. අනේ මට hina මේ වැහෙනකොට කුවේටින wife ශ්‍රියානි, ඒ වගේම තමයි යාගේ පවුලේ සියලුම දෙනා, ඉන්ද්‍රානන්ද සර් ඇතුළු පවුලේ සියලුම දෙනා එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම අපි මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. අපි අහන්න යන්නේ සෙන්ටිග්‍රේඩ්ස් ලගේ සින්දුවක්. ඉතින් මේ සින්දුව අහනකොට පොඩ්ඩක් නිකන් ඒ කාලේ මතක් වෙනවා. ඒක හන්දා තව වැඩිපුර කට්ටියක් එකතු කරගන්න ඕනේ කියලා හිතුණා මට රග්ගාලා. මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා මීරිගම මදු. මදු මං ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. මං දැක්ක ඔයා Facebook fan page එකේ අපේ post එකකටත් comment එකක් දාලා තියෙනවා. ජනි අයියේ හදත් ඉන්නව නේද ඔයා? ජානුවක්වත් පන්නලා දවස් 7ම අපිත් එක්ක ඉන්නව නේද කියලා අහලා තියෙනවා. අනිවාර්යෙන් එහෙම තමයි. ඕගලන්ට තියෙන ආදරේ බලන්නකො. ජානු කෙල්ලට එන්න දෙන්නේ නැහැ මං ආයි. ගොඩක් ආදරෙන් ඕගොල්ලන්ගේ පවුල හැමෝමත් මේ සින්දුවට එකතු කරගන්නවා.

පොත්වලින් පිරුණු ලෝකයකට ගියාවගේ තමයි දැන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක එකතු වුණාට පස්සේ. ඉතින් කියවන පොත්පත් විතරක් නෙවෙයි, අර ලියන්න කියන්නේ ඉස්කෝලේ වැඩවලට පාවිච්චි කරන්න තියෙන පොත්පත් ටික, ඊට පස්සේ පෑන් පෙන්සල් ටික, මේ හැමදේමත් අඩු මිලට අරගන්නවාට හම්බ වෙන හොඳ අවස්ථාවක්. ඒක හන්ද තමයි මතක් කරන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙන්න කියලා. BMICH පරිශ්‍රයට එන්න නෙතෙෆෙම අවේ කණ්ඩායමත් දැන් ඉඳන්ම සූදානමින් ඉන්න ඔබ වෙනුවෙන් වැඩ කටයුතු අරගෙන එන්න. මේ පුංචි ළමයි වෙනුවෙන් එහෙම ලස්සන වැඩ ටිකක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඒ කටයුතු හැම දෙයක්ම ගැන ඉස්සරහදී අපි අනිවාර්යයෙන්ම මතක් කරන්නම්. ඒක හන්ද නෙතෙෆෙම අපේ කුටියට ඇවිල්ලා අපිත් එක්ක කතා බහ කරන්නත් අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා කියලා මම ඔයාට මතක් කරනවා. මේ වැඩ කටයුත්ත ගැන මේ තරම් මතක් කරන්නේ නෙතෙෆෙම් අපි මෙවරත් නිල රේඩියෝ විදිහට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙලා ඉන්න හන්දා. සින්දුවට යන්න කලින් ටක් ගාලා කටියක් එකතු කරගන්න ඕනි. මොකද බර ගාණක් මෙසේජස් තියෙනවා කියවලා නැති, දැන් මට බැන බැන ඇති, නම් කිව්වේ නැහැ තාම කියලා. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා චේතනී මෙසේජ් එකක් දාලා තියෙනවා. අනේ බලන්නකෝ අපේ මෙසේජ් කියලා තමයි අපිට දාලා තියෙන්නේ. චේතනී මං ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ යන්න හදන්නේ චාමර ස්ටෝස් එක කළුතර පනාපිටිය චාමර ස්ටෝස් එකේ ඉන්න චාමර සහ තනෝජා. මම ඔයාලවත් එකතු කරගන්නම් මේ සින්දුවට. ඊළඟට ගුඩ් ආෆ්ටර්නූන් ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා බරුදැල් පොළ SL ප්‍රනාන්දුයි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. හායි ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා රුසිරු නදීජා. මම ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. ඊළඟට හැමදාම වගේ අර උකුවට තේ හදන උකුවෙල මාෂි, මම ඔයාවත් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. තාමත් මේ බෙතර කෝල් එකක් ගත්තේ නැත්නම් ඉක්මන් කරන්න 0112 53 63 කතා කරන්න, නැත්නම් මං කැමති ඒවා WhatsApp message එකක් දානවා 0711 95 95 95.

0: FM anu hatırai da şumata ne FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 107ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LK A Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව එකයි විනාඩි 28යි.
4: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුනු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
5: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
6: ගින්දර හැන්දෑව විජානු.
7: ආරංගි කොහෙද අවසර යන්නේ මේ පද්ද පද්ද?
8: ඊයෝ කවුදනේ මේ කලුවට කලුවේ?
7: මං තමයි නංගි කලු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
8: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
7: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට net fm හතර වටේ ආනෝ.
8: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ. මෙහෙත් එහෙමයි.
9: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
10: net fm හතර වටේ හතර වටේ.
11: ඉතන අපි පාස් මතව කිතු ජාන මුෂ්කිල් හෝ ඔච්චරක් ලඟ වෙන්න එපා. I am the rose in the berry way. හිතක උපන් කාන්දම් හැංගීම වෙනුවෙන් සතියේ දින පහේම මන්දාරම් රැහතට net අහන්න අහන්න.
12: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJ ක අපෙන්
13: net fm. hello hello satyante
3: වෙලාව එකයි විනාඩි 30යි. මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ සින්දුවක් අහන්න යන්න හදන්නේ. දැන් මේ දවස්වල වැඩිපුරම කතා කරන සින්දුවක් බවට මේ සින්දුව පත් වෙලා තියෙනනේ. මොකද දැන් ඊයේ ඉඳන් මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ ජීවිත කතාව අලලා නිර්මාණය වුණු එදා රෑ චිත්‍රපටිය ලංකාව පුරාම අපිට බලන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් අපිත් ෆිල්ම් එක බැලුවා. ෆිල්ම් එක බලලා ඇවිල්ලා ඉතින් ඕගොල්ලොත් එක්ක ඒක ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඒකත් එක්ක තමයි මේ සින්දුව අපි ඕගොල්ලන්ට අහන්න chance එක දීලා තියෙන්නේ. ඉතින් ලස්සන ෆිල්ම් එකක් බලන්න. ලස්සන සින්දු ටිකක් තියෙනවා. සින්දු ගොඩක් තියෙනවා. ටිකක් නෙවෙයි සින්දු ගොඩක් ෆිල්ම් එකේ තියෙනවා. ඒක නම් මතක් කරන අතරේ අපිව මේ වෙලාවේ අහගෙන ඉන්න කට්ටිය කවුද කියලා බලන්න හදන්නේ. ජනී ගොඩ දවසකින් මැසේජ් එකක් දාන්න පුළුවන් උනේ මාවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ අර නම කියන්නේ නැති කෙනා. මම ඔයාව එකතු කරගන්න නම නැති මේ සින්දුවට. ඊළඟට ජනී හයි අයියේ මාවත් මතක් කරන්න. අද ඇත්තටම ගොඩක් ආදරෙන් ඔයාව අහගෙන ඉන්නේ. එහෙම කියලා අපිට කියන්නේ අපේ දියතලාව ඉඳන් අපි අහගෙන සයුරි මං ඔයාව එකතු කරගන්නම්. එයාගේ නැන්දවයි ඊට පස්සේ මල්ලිවයි මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. මං ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා දියතලාවේ සයුරිව. ඊට පස්සේ හයි හයි ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. කවුද මේ කවුද මැසේජ් එක දාලා තියෙන්නේ? වැඩේ තියෙන්නේ නම හොයාගන්න එකනේ. අම්පාරේ උහණ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සුජීවනි මං ඔයාව එකතු කරගන්නම් සින්දුවට එකතු කරගන්න කියලා තියෙනවා. නිමාලිකා ඊට පස්සේ පවුලේ සියලුම දෙනාව විශේෂයෙන්ම කාංචනා නංගිය ඇතුළු නැත්හන සියලු දෙනාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. ඊළඟට ජනි කොහොමද අපිවත් සින්දුවකට එකතු කරගන්න? එහෙම කියලා කියන්නේ අපේ දොදොල් බබාල ටික. ඔය ඇවිල්ලා අපේ හම්බන්තොට කළු දොදොල් කඩේ සෙට් එක නිලන්ත මහීමා සසීමා රන්දිමා සෙට් එකම එකතු කරගන්න කියලා ශානක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මං ඔයාවත් එකතු කරගන්න. ඔයාවත් හරියට අපේ නම කියන්න මල්ලි. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ පරුස්සැල්ලේ ඉඳන් අපිව අහගෙන ඉන්න අපේ සේපාලි හෝටලේ ඉන්න සේපාලිකා. සේපාලිකා මං ඔයාව එකතු කරගන්නම්. තරිඳු එළවලු කඩේ ඉන්න නංගි මල්ලිවත් එකතු කරගන්න කියලා දෙනවා. මං හිතන්නේ නංගිවයි මල්ලිවයි තමයි එකතු කරගන්න කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් කට්ටියම. තව නම් ගොඩාක් තියෙනවා. ඉස්සරහදී එමීට කියන්නම්කෝ. දැන් සින්දු අහන්න හරිද?

වෙලාව එකයි විනාඩි 40යි. මේ වෙලාවේ හන්නන සින්දුව මේ හැමදාම කට්ටිය අපෙන් ඉල්ලන සින්දුවක්. ඒ තමයි මේ කාංචනා අනුරාදි. ඊට පස්සේ අපේ සජිත අයියා, සජිත අනුත්තර මේ කට්ටියම එකතු වෙලා හැදුවනේ මේ මනමාල කතා කියලා සින්දුව. අර කළු කුමාරයාගේ සින්දුවනේ. අන්නේ සින්දුව තමයි අහන්න යන්න හදන්නේ. ඉතින් මේ සින්දුවට කට්ටිය එකතු කරගන්න ඕනේ. මොකද කට්ටිය කැමති සින්දුවක්. කිඹුලා පිටි ඉඳන් අපිව මේ වෙලාවේ අහගෙන ඉන්නවා කට්ටියක්. මේ කට්ටිය තමයි රකිත මල්ලි, සුද්ධ මල්ලි ඇතුළු සෙට් එක. අපිට මලින්ද තමයි මැසේජ් එක දාලා කියන්නේ මේ කට්ටිය අපිව අහගෙන ඉන්නවා කියලා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ යන්න හදන්නේ දැඩිගමුවට ගිහිල්ලා. දැඩිගමුව තියෙන්නේ කොහෙද කියලා මම දන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ මට කියලා දෙන්න දැඩිගමුව තියෙන්නේ කොහෙද කියලා. නිරෝෂ තමයි මැසේජ් කරේ. මම නිරෝෂ ඔයාව එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. සින්දුවට ත්‍රිකුණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩා අයියා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. දැන් මෙහිමයි අපේ ජානු කෙල්ලද ගියානේ කොල්ලෙක් බලන්න. අද ඒ ගියේ ත්‍රිකුණාමලයේ පැත්තට. ඔන්න ෂුවර් නෑ පුංචි බණ්ඩා අයියේ, ඔයාට පුළුවන් පොඩ්ඩක් බලන්න අපේ ජානු කෙල්ල කොහෙද ඇවිදින්න ගියේ කියලා. හරිද? ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මඩපාත ඉඳන් අපේ ලක්ෂ්මන්, තමරා, නිෂානි, චේතනා, පුංචි පුතා ඉන්නවා, තේජාවෝර්, ඒ තමයි භාග්‍ය අවිෂ්ක, සේරුවාවිලෙන කේඩීඒ සමරසිංහ ඇතුළු කට්ටිය. මං කට්ටියම එකතු කරගන්නම්. ජනී මල්ලි හදනම් ගින්දර වගේ සින්දු ටිකක් දාන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ බද්දේගම ඉඳිගස් කැටියේ ඉන්න රන්වන් බිම්මල්ලගේ රුවන් කුමාරයි. මං ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට. හැමෝම දැන් ජානුගේ කොල්ලා ජානුට කැමති වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා මේ වට්ස්ඇප් මැසේජ් වල දාලා තියෙනවා. හරිම සතුටුයි මට. ඉතින් කාට හරි ඒ විදිහේ මඩක් ගහනකොට. හරි, ඊළඟට යන්න හදන්නේ අපේ අලව මොවිඳු මල්ලිව එකතු කරගන්න. දැන් කරුවක්ක දැන් ටිකකට කලින් කෝල් එකකුත් ගත්තා. කරුවක්කව එකතු කරගන්න කියනවා අම්මා නිමාලි, තාත්තා රුක්මන්, ඒ වගේම තමයි අමපාණි. අමපාණිගේ නම ටයිප් කරලා තියෙන්නේ අඹපාණි කියලා. මං නම මතක තියාගෙන ඉන්න හන්ද හොඳයි. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා. දැන් කෝල් එකක් දෙන්න මේ පැත්තට. කෝල් එකක් දීලා කියන්න කැමති සින්දු මොනවාද. ඊට පස්සේ වට්ස්ඇප් මැසේජ් එකක් දාලා කියන්න කවුද එකතු කරගන්න ඕනේ කියලා.

0: ගෝපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
1: ඕනේ? NetFM. Hello hello Satyantaya.
2: වෙලාව 1:51. මේ වෙලාවේ අසන්නන්ගේ ඉල්ලීම් වලට කන් දෙන්න තමයි හදන්නේ. ඉතින් කට්ටිය සින්දු ඉල්ලනකොට අනිවාර්යයෙන්ම දෙන්න ඕනිනේ. ඒ සින්දු ඉල්ලපුවම අපිට කතා කරේ කවුද කියලාත් කියන්න ඕනේ. වර්කාපල ඉඳන් අපිට කතා කරා තේජාන් චූටි බබෙක්. ඉතින් එයාගේ ඉල්ලීම අහක දාන්න බෑනේ. මේ වෙලාවේ හගෙන ඉන්න ගමන් කුවානේ ජනී අයියේ අයියේ කියලා කිව්වා. හැබැයි හොඳයි අපිවත් සින්දුවකට එකතු කරගන්න. විශේෂයෙන්ම මේ සල්ලි සින්දුව දෙන්න කියලා තමයි කිව්වේ. ඉතින් මම එකතු කරගන්නවා එයාගේ අම්මවයි ආච්චිවයි මේ වෙලාවේ දෙන්නත් එක්ක හගෙන ඉන්නවා කියලා කිව්වේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ චන්ද්‍රිකා අම්මා අපිට කතා කරා හොරපේ ඉඳන් රාගම පැත්තේ ඉඳන්. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. දීනුක කතා කරේ අපිට ඉඹුලේ ගොඩ ඉඳන්. දැන් ඉතින් ඉඹුලේ ගොඩ තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න ඕනේ. කොහොම හරි මං ඒක හොයන් ඉඳන් ඊළඟ පැයේදී. දැන් හමු මේ සිද්දු. අපි ආයෙත් හම්බ වෙන්නේ ඊළඟ පැයේ.

0: വേലാവ് ഒപ്പ വെത്ത ഗന എന്നെ
1: സിംഗിൾ
2: വിളാവ് ഹൗസ് ദേ കായ്.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම Net News.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම ලක්ෂිකා. හැටන් නුවර එළිය ප්‍රධාන මාර්ගයේ නානුය දුම්රේ පාලම අසල සිදු වූ රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දියානු සංචාරකයන් පිරිසක් රැගෙන නුවරඑළිය දක්වා ධාවනය වූ වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් එම අනතුර සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ. එහිදී බරපතල තුවාල් ලැබූ යතුරුපැදිය ධාවනය කළ තරුණිය නුවරඑළිය දිස්ත්‍රික් මහරුහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය නානුවේ ප්‍රදේශයේ පදිංචිකාරිණියක්. ඉන්දියානු ජාතිකයන් රැගෙන ගිය වෑන් රථයේ රියදුරාගේ අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වන්නට ඇති බවටයි නානුවේ පොලිසිය පවසන්නේ. ඒ අනුව වෑන් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේළඟ Net News පස්වරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: FM 95, FM 94.8, Net FM.
4: සත්‍ය අන්තය.
5: Hello, hello.
4: අන්තය.

0: ගෝපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
1: ඕනේ? Net FM. Hello hello Satyantaya.
2: වෙලාව 2:07. මේ වෙලාව ඉතින් හෙලෝ හෙලෝ සතියන්තයේ ඔයයි මමයි ගත කරන පැය තුනේ අවසාන පැයේ වැඩ ටික තමයි පටන් ගන්න හදන්නේ. මම මේ නිකන් මෙතන වීදුරුවෙන් එළිය බැලුවට පස්සේ දැක්කේ පොඩි වැසි මන්දාරමක් වගේ එකක් ඇවිල්ලා තියෙනවා. වහින්න වගේ කොළඹට කිට්ටු වෙලා තියෙන්නේ. කොහොමද මේ දවස්වල පොඩ්ඩක් වැස්සත් එක්කනේ අපිට ගත කරන්න වෙලා තියෙන්නේ. ඒක හන්ද ඉතින් කොහොමත් වැස්සත් නැතත් ගෙදරින් එළියට බහිනකොට පොඩ්ඩක් කුඩියක් එහෙම අතේ තියාගෙන යනවනම් හොඳයි. මොකද ඉතින් සතියන්තය කියලා කියන්නේ අපි හැමෝම ටිකක් වැඩිපුර නිදහසේ ගත කරන කාලය. එතකොට වයිෆ්ලට නම් කඩේ යන්න සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට වයිෆ්ලට කඩේ යන්න සිද්ධ වුණාට කඩේ යවන්නේ ගෙදර ඉන්න හස්බන්ව කියලා මන් දන්නවා. ඊට පස්සේ බට්ටික ටිකක් වැඩිපුර උයනවා. ඊට පස්සේ ගෙදර හැමෝම කෑමට එකතු වෙනවා. එහෙම හරි සුන්දර දවස් ටිකක් තමයි සතියන්තය කියලා කියන්නේ. ඉතින් එහෙම සතිය ඔයා කැමතිම සින්දු ටික අහන්න තියෙනවා නම් ඔප්ෂන් එකක් ඒ ඉතින් one and only hello hello සතියන්තය විතරයි. දැන් මේ වෙලාවේ කට්ටිය අහගෙන ඉන්න අතරේ කට්ටියගේ නම් ටික කියන්න තමයි හදන්නේ. වරකා පොලේ ඉඳන් කතා කරානේ අපිට තේජාන්, මං එයාගේ නම කිව්වා කලින්. දැන් මේ කියන්න හදන්නේ අපිට මීටියාගොඩ ඉඳන් කතා කරපු සුමන නැන්ද ගැන. සුමන නැන්ද අපිට කතා කරා, මං එකතු කරගන්නම්. බෙන්තර සිට චන්ද්‍ර කතා කරා, එයාගේ පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා කිව්වා. මං ඕගොල්ලන්වත් එකතු කරගන්නම්. ඊට පස්සේ යන්න හදන්නේ WhatsApp එක පැත්තට ගිහිල්ලා එන්න. රයිට් මේ වෙලාවේ හයි හයි ජනී කොල්ලෝ, අද තාවදු අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ ගම්පහ DR ගාමන්ට් එකේ මගේ මිතුරු කැල, මිතුරු කැලකවල එතන ඉන්නේ මිතුරියෝ කැලක්. මම ওই කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. net me ahinsa, යා මැසේජ් එකක් දාලා කියලා තිනවා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. ඊට පස්සේ අන්නාදන්නේ හැලියගොඩ චමින්ද මෝටර්ස් එකට ගොඩ වෙලා එන්න. බොස් ඉන්නවා චමින්ද, සනත්, රසින්දු, අම්මා ඉන්නවා සෝමාවත, ඊට පස්සේ මලිත, මලිතගේ වයිෆ් ප්‍රසන්න, එයාගේ වයිෆ් ඉන්නවා. මලිතගේ වයිෆ්, නෑ මලිතගේ වයිෆ් ප්‍රසන්න නෙවෙයි, මං වැඩේ නෑවනේ. මලිත ඉන්නවා, මලිතගේ වයිෆ් ඉන්නවා. ඊට පස්සේ ප්‍රසන්න ඉන්නවා, එයාගේ වයිෆ් ඉන්නවා. දිලාන් ඉන්නවා, එයාගේ වයිෆ් ඉන්නවා. සුමිත් ඉන්නවා, ලාල් ඉන්නවා. ඊට පස්සේ බට්ටි ඉන්නවා, රවින්දු, අල්ලපු ගෙදර ප්‍රියංගික, සමන්, එයාලගේ බබාලා. මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. යනවා ඊළඟට ඉතාලියට ගිහිල්ලෙන්න. මෙන්න වහිනවා, කොළඹට වහිනවා. මේ බලලා මේ පැත්ත බලනකොට වහිනවා පේනවා. කොහොම හරි මේ වෙලාවේ බම්බල පිටියට වහිනවා. රයිට්, සින්දුවට යන්න කලින් අනුර ලක්ෂ්මන් අයියා අපි වහගෙන ඉන්නවා. අනුර ලක්ෂ්මන් අයියා අපි වහගෙන ඉන්නේ ඉතාලියේ මෙසීනාවල ඉඳන්. මං ගොඩක් ආදරෙන් ඕගොල්ලන්ව එකතු කරගන්නවා. ඊට පස්සේ දෙහිවර නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ ඉන්න චන්දන සහ චාන්දනි එකතු කරගන්න ඕනි. බුත්තල ඉඳන් අපි වහගෙන ඉන්නවා ශ්‍රියානි, දිලාන්, ඔවින්දු, ඉෂාංකා එතුළු සෙට් එක. ඊට පස්සේ ගිනලිත් ඉන්නවා. මං ඕගොල්ලන්වත් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඊළඟට සුබ දහවලක් ජනී මල්ලි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. අද බර්ත්ඩේ එකක් තියෙනවා. බර්ත්ඩේ එක තියෙන්නේ චතුරංග රාමචන්ද්‍ර අයියාගේ. චතුරංග රාමචන්ද්‍ර, ඔයාලට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ රශ්මික මෝටර්ස් එකේ යාළුවෝ කට්ටිය තමයි මෙසේජ් එක දාලා මට පණිවිඩය දුන්නේ. හැලියකොට බෙලිගස්සන්දි, මං ගොඩක් ආදරෙන් අපේ චතුරංගට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා කියනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ විදිහටම WhatsApp මෙසේජ් එකක් දාන්න 0711 95 95 95ට. ඊට පස්සේ Facebook ෆෑන් පේජ් එක පැත්තට එන්න. අපේ මම පෝස්ට් එකක් දාලා දිනවා, පෝස්ට් එකට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ කෝල් කරන්න කියලා කිව්වේ නෑ නේද? 0112 55 33 63ට දැන්ම කෝල් එකක් ගන්න.

වෙලාව 2:19 මේ වෙලාවේ මතක් කරන්න හදන්නේ පොත් වසන්තය පිළිබඳව. පොත් වසන්තය කිව ගමන් අපිට මතක් වෙන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයනේ. ඉතින් පොත්පත්වලට ආදරය කරන හැමෝටම හරිම ලස්සන කාලයක් තමයි මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන කාලය කියලා කියන්නේ. මෙවර 27 වතාවට තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. සැප්තැම්බර් මාසේ 25 කියන්නේ ලබන සතියේ වැඩේ පටන් ගන්නවා. ඔක්තෝබර් 4 වෙනකන් කොළඹ BMICH පරිශ්‍රයේදී තියෙනවා. ඉතින් දන්නවනේ, ඉතින් හැමදාම පුරුදු විදිහටම තමයි මේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ. උදේ 9 ඉඳන් රෑ 9 වෙනකන් පැවැත්වෙනවා. දැන් මේ ඇවිල්ලා තියෙන සාහිත්‍ය මාසය. ඒ කියන්නේ සැප්තැම්බර්නේ. ඔක්තෝබර් කියලා කියන්නේ කියවීමේ මාසය. එතකොට අපිට පුළුවන් සාහිත්‍ය මාසයේදී කියවීමේ මාසය වෙනුවෙන් පොතක් අරගන්න. මං කියන්නේ අඩුමතරම එක පොතක් හරි අරගෙන කියවන්න. අවුරුද්දට එක පොතක් කියෙව්වත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ පොතක් කියවන එකෙන් ඔයාගේ දැනුම වර්ධනය වෙනවා. ඊට පස්සේ ඔයාගේ ඔය සාහිත්‍ය පිළිබඳව තියෙන මේ හැකියාවන් ටික වැඩි දියුණු වෙනවා. ඒ වගේ දේවල් වෙනවා මිසක් ඔයාට වැරදි දෙයක් කවදාවත් වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මතක් කරන්නේ BMICH පරිශ්‍රයේදී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙන්න එන්න කියලා. අපි අපේ ආදරය කරන දේවල් හැම වෙලේම සමාන කරන්නේ ඇස්වලටනේ. පොතුත් අපි සමාන කරන්නේ ඇස්වලට. ඒ හින්දා තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පිළිබඳව මේ විදිහට ඔයාලට මතක් කරන net fm අපි නිල රේඩියෝව විදිහට මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙලා තියෙන්නේ. ඉතින් සුපුරුදු විදිහටම ඔයගොල්ලන්ට අපිව net fm කණ්ඩායම හම්බ වෙන්න පුළුවන්. මේ BMICH එකට ආවට පස්සේ මේ දවස් ටිකේදී අපේ කණ්ඩායම සූදානම් වෙලා ඉන්නවා. වැඩ කටයුතු ගොඩක් ඕගොල්ලෝ වෙනුවෙන් අරගෙන ඉන්නේ. ඉතින් ඒ ගැනත් මතක් කරනවා. සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය නිල රේඩියෝ විදිහට මෙවරත් එකතු වෙලා ඉන්නේ net fm අපි. රයිට්, හරි, කට්ටිය එකතු කරගමු. වෙලාව ගිහිල්ලා තින් දැන් 2:21 වෙලාව. කට්ටිය එකතු කරගන්න යනවා. WhatsApp එකේ ඉන්න කට්ටිය තමයි එකතු කරගන්න හදන්නේ. ජනී මල්ලී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න විනීත අක්කා ඇතුළු සෙට් එක අපිට මෙසේජ් එකක් දාලා කියනවා. ඊට පස්සේ යන්න හදන්නේ මොනරාගලට ගිහිල්ලා ඉන්න. මොනරාගල චාමර ෆැෂන් එකේ සෙට් එක අපි වහගෙන ඉන්නවා. සුරේෂ්, ඒ වගේම තමයි බොස් ඉන්නවා නලීන් චාමර, අජිත් අයියා, ජයසිරි අයියා, සුගත් අයියා මේ වෙලාවේ අහගෙන ඉන්න ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අන්න ජානුගේ බෝයිෆ්‍රෙන්ඩ් තරහ වෙලා ඔයා බොරු කතාවක් කිව්වා කියලා. බොරු කියන්නේ නැහැ මම හැම වෙලේම කියන්නේ සත්‍ය පමණයි. හෙලෝ ජනී, ගින්දර හැන්දෑවේ ජානු කොහෙද ගියේ කියලා තමයි අහලා තියෙන්නේ. ජානු ගිය තැන තමයි මම කිව්වේ. කලුතර ඉඳන් අපි වහගෙන ඉන්න කට්ටිය මැසේජ් එක දාලා තිනවා මේ මෙච්චර නමක් කියුවා කවුද කියලා. ආ චන්ද්‍රිකා, මං ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට, ගොඩක් ආදරෙයි. ඊට පස්සේ යන්න හදන්නේ ND Apparel එකට ගිහිල්ලා ඉන්න වාදුවේ. ND Apparel එකේ සෙට් එකක් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. ටිෂාන්ත අයියා තමයි පණිවිඩේ කිව්වේ. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝමත් මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. මේ සින්දුව අද ස්පෙෂල්. මොකද ඒකට හේතුව මේක ක්‍රිකට් වලට සම්බන්ධයි. මොකද මේ අද තියෙනවනේ මැච් එක අපේ ඉතින් මල් පෙරහැර. අදත් බලන්න පුළුවන් වෙයි.

0: FM Anupaha, FM Anuhatrai Tashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව 2:31.

0: And the Dunu Kala brand new Bajaj 3 Rodrate. The Vaina Purapi Hiti Ekdas Pansi Gatadikar. Alavi Seva Saha Amatar Kotas Jale Samagino Bavita. David Peary's Motor Company Private Limited within.
1: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක
2: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු
3: කවද අලුත් කාගෙත් නෙත්
1: ආසම සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
4: net fm hello hello satyante
5: මෙතනින් පස්සේ සින්දු තුනක් එක දිගට ඔයාලට අහන්න දෙනවා කිසිම බාධාවක් කරන්නේ නැතුව මොකද හරිම ලස්සන සින්දු තුනක් අර කාම් එකේ අහන්න පුළුවන් සින්දු තුනක් එක දිගට අහන්න තෝරගත්තා ඒක හන්ද සින්දුවට යන්න කලින් මේ ඔයාලට මතක් කරන තියෙන දේවල් ටික මතක් කරලා සින්දු ටික එක දිගට අහන්න දෙනවා කියලා තමයි මං හිතාගත්තේ රයිට් මුලින්ම මතක් කරන්න ඕනි දේ තමයි දැන් මං අර කිව්වා නේද ඕගොල්ලන්ට සර්ප්‍රයිසස් ගොඩාක් අපි ලෑස්ති කරලා තියෙනවා කියලා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් මොකද අර නිල රේඩියෝ විදිහට හැමදාම වගේ මේ වරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය එක්ක සම්බන්ධ වෙලා ඉන්න net fm radio වේ අපි ඉතින් net fm radio අපිට වගකීමක් තියෙනවා අනිවාර්යෙන් මේ වැඩ කටයුත්ත සම්බන්ධ වෙන්නේ ඔයාලා වෙනුවෙන් මොනවා හරි වැඩ කටයුතු ටිකක් සූදානම් කරන්න. ඉතින් ඒ විදිහට අපේ කණ්ඩායම සූදානම් කරලා තියෙනවා. දැන් අපේ පුංචි දුව දරුවන් ගොඩ දෙනෙක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙනවානේ. ඒ වගේම තමයි ඒගොල්ලෝ මේ දවස්වල ගොඩාක් ආසාවෙන් අහන, ඒ වගේම තමයි YouTube එකට ගියාට පස්සේ Facebook එකට ගියාට පස්සේ ගොඩාක් ආසාවෙන් හොය හොය බලන වැඩසටහනක් තමයි net fm අපේ alpha studio කියලා කියන්නේ කසුනීනේ කසුනී ඊට පස්සේ ලිහන්සා ගිහන්සා මේ කට්ටිය ගැන ගොඩාක් ආදරෙන්නේ අපේ පුංචි දුවල පුතාලා කතා කරන්නේ. ඉතින් හරි ආසාවෙන් ඉන්නවා ඒ වගේ තැනකට එන්න අපේ දුවල පුතාලා. ඒගොල්ලෝ හරි ආසයි රේඩියෝ එකෙන් කතා කරන්න තියෙනවා නම් ඊට පස්සේ අපේ කසුනීව ගිහන්සව ලිහන්සව හම්බ වෙලා කතා කරන්න තියෙනවා නම් ගොඩක් ආසාවෙන් ඉන්නේ. ඉතින් මේ අවස්ථාව net fm රේඩියෝවේ අපි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ඔබ වෙනුවෙන් ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා කියලා ඔන්න මන් තමයි මුලින්ම රටට ගියා. ඉතින් දැන් ඔයාලට අවස්ථාව තියෙනවා සැප්තැම්බර් මාසේ 25 වෙනිදා කියන්නේ මේ ලබන සතියේ ඉඳන් ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඇවිල්ලා ඔයාට අවශ්‍ය කරන පොත්පත් ටික මිලදී ගන්න අතරේ ඊට පස්සේ ලිපි ද්‍රව්‍ය ඒවා මේවා මිලදී ගන්න අතරේ net fm අපේ කණ්ඩායම හමු වෙන්න ඒ වගේම තමයි අපේ net fm ටීම් එකේ සමාජිකයෙක් වෙන්න කැමති නම් ඔයාට ලස්සන කටහඬක් තියෙනවා නම් ඔයා දක්ෂයි නම් වැඩ ටික කරන්න ඔන්න ඔයාට අපේ නිවේදන හැකියාවන් තියෙනවද කියලා බලන වොයිස් ටෙස්ට් කරන හඬ පරීක්ෂණය එක්ක සම්බන්ධ වෙන්නත් අවස්ථාව තියෙනවා. අපි ඇල්ෆා ස්ටුඩියෝ ටීම් එකත් එක්ක එකතු වෙන්න, ඒ වගේම තමයි අපේ net news ටීම් එකත් එක්ක එකතු වෙන්න ඔයාට අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ A level සිවර වෙලානේ තියෙන්නේ. A level සිවරුණාට පස්සේ ඔයා ඔයාගේ පාත් එක මොකක්ද කියලා හොයනවා නම්, මොන ක්ෂේත්‍රයෙන්ද ඉස්සරහට යන්න කියලා හොයනවා නම්, ඔන්න ඔයා වෙනුවෙනුත් අපි සූදානමින් ඉන්න අවස්ථාව ලබා දෙන්න. ඒක හන්ද ඔගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා අපේ net fm කණ්ඩායමත් එක්ක එකතු වෙන්න. අපේ විශේෂ හඬ පරීක්ෂණ මැදිරිය එදාට අපි සූදානම් කරලා තියෙනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන BMICH පරිශ්‍රයේ ඔබ වෙනුවෙන්. හරි, ඒක ගැන මතක් කරලා තමයි අපි සින්දුවට යන්න හදන්නේ. සින්දුවට යන්න කලින් ටක් ගාලා ඉතින් නම් ටිකක් කියමු නේද? කවුද අපි වහගෙන ඉන්නේ කියලා බලන්න එපා. මම යනවා ගාල්ලට ගිහිල්ලෙන්න. ගාල්ල සංජීව සද්දෙටම අපි වහගෙන ඉන්නවලු අම්පාරේ දයාපුර චන්දිමවත් එකතු කරගන්න කියලා කියනවා. චන්දිමා ආ චන්දිමා ප්‍රියදර්ශනීවත් එකතු කරගන්න කියලා කියනවා. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් මේ ගම් අම්පාරින්න කෙනෙක්ව එකතු කරගන්න කියලාත් කියනවා. ගාල්ල ඉඳන් සද්දෙටම අහගෙන ඉන්නවා කියලාත් කියනවා. ගාල්ල ඉඳන් අම්පාරට ඇහෙන්න සද්ද වැඩි කරලා තියෙන්නේ. මං ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ පූර්ණිමා සෙව්වන්දි සද ලංකාව ඉඳන් අපි වහගෙන ඉන්නවා සුපුරුදු විදිහටම. අපිවත් සින්දුවකට එකතු කරගන්නකෝ අයියේ. එහෙම කියලා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ ශානි. ශානි කොහේ ඉඳන්ද කියලා නම් කියලා නෑ ශානි. මං ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නම්. අපිටත් සුපිරි සින්දුවක් දෙන්න කියලා බටබල ඉඳන් අපි වහගෙන ඉන්න අපේ රත්නසිරි අංකල් අපිට මැසේජ් එකක් දාලා කියලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. හරිම ලස්සනට අහන්න පුළුවන් සින්දු තුනක් අහන්න යන්න හදන්නේ. කිසිම බාධාවක් කරන්නේ නැහැ. එක දිගට සින්දු ටික අහගෙන ඉන්න තමා තියෙන්නේ.

වෙලාව දෙකයි විනාඩි 47යි. NFM හෙලෝ හෙලෝ සතියන්තයේ ඔයයි මමයි ගත කරන පැය තුනේ අවසාන විනාඩි 14ට වගේ අපි ඇවිල්ලා ඉන්නේ. 14කුත් නෑ, දැන් විනාඩි 13ක් වගේ ඉතුරු වෙලා තියෙන්නේ අපිට. කොහොම හරි ඉතින් මේ අවසාන මිනිත්තු කිහිපේ හරි මේ පැත්තට කෝල් කරලා WhatsApp messages එවලා තියෙන හැමෝගෙම නම් කියලා ඉවර කරන එක තමයි මට තියෙන එකම බලාපොරොත්තුව. මුලින්ම ඉතින් අපේ කඩවත ලක්මාලිව එකතු කරගමු. හරිද? මං ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. අද මොකද Saturday ඇවිල්ලා කියලා අහලා තියෙනවා. කෝල්ස් 25ක් ගත්තලු, එකක්වත් ආන්සර් කරේ නැහැලු. එහෙම තමයි, කෝල්ස් ගොඩාක් එනවා. හරි අමාරුයි හැමෝගෙම කෝල්ස් ආන්සර් කරන්න. කොහොම හරි ඉතින් පුළුවන් හැමෝගෙම කෝල්ස් ආන්සර් කරනවා මම ඉතින්. ලක්මාලි මං ඔයාව එකතු කරගන්නම්. පවුලේ සියලුම දෙනාවයි, දුව තිනුලි, පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ මෙන්න නම දන්නේ නැති ගමක. නම දන්නේ නැති නෙවෙයි, ගමේ නම දන්නවා. යන්නේ කොහොමද කියලා දන්නේ නැති ගමක් තියෙනවා. ඒ තමයි මාතර ගොම්බද්දල ගම. මේ නමේ ගමේ නම අද තමයි පළවෙනි පාරට මම ඇහුවේ. ගෙදර කුරුඳු වැඩ කරන ගමන් අපේ ලතා අක්කගේ ගෙදර කට්ටිය මේ වෙලාවේ සද්දෙටම අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. මොරවක ඉන්න හාමිනේව, ඊට පස්සේ සුමුදු, සඳුනි, එයාගේ දුව පූජා, එයාට කියන්නේ දඟමල්ල කියලා, ලොකු අයියා, ලතා අක්කා, ලොකු බාස්, මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන අපේ සුනිල් අයියා. මම ගොඩක් ආදරෙන් කට්ටිය එකතු කරගන්නම්. අනේ ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. අපේ මැසේජ් ඔයා කියවන්නේ නෑනි, අපිට අඩු සැලකිලි. එහෙම කියලා අපිට කියන්නේ මාලිනී රත්නායක. මම කලින් කිව්වද වන්දවාගෙනම අහගෙන ඉඳලා නෑ. මං ගොඩක් ආදරෙන් මාලිනී ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. ඊළඟට මාත් ඉන්නවා අහගෙන. එහෙම කියලා අපිට දාලා තින්නේ මාපල්ගම් PLJ අයියා. ඊට පස්සේ සුබ දහවලක් වේවා ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියන්නේ ආමේ අපේ යාළුවෙක්. පිළියන්දල කහපොළ හේලිත ෆැෂන් එකේ අපේ චතුනාංගි. චතුනාංගිගේ කාන්තා බලයනී එකතු කරගන්න ඕනි. අදත් වැඩ කෙල්ලෝ සෙට් එක. සමන්ති, මානෙල් කුමාරී, අනුපමා, ප්‍රියදර්ශනී, රූපා, ජයශානි, අජාන්ති, නිශාන්ති, සුනේත්‍ර, දේවින්දි, මේ සෙට් එකම එකතු කරගන්නවා සින්දුවට. ඊට පස්සේ ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. හෙන්දි මහර ඉඳන් ජයනි. හෙන්දි මහර නම් තියෙන්නේ කඩවත පැත්තේ නේද? මම නිකන් ඒක දන්නවා ලාවට. මහත්තයා ඉන්දිකවයි, පුතා ආක්ෂණවයි, අලුත් බබාවයි එකතු කරගන්න කියලා කියනවා. බලන්න කොච්චර වාසනාවන්ත ෆැමිලි එකක්ද කියලා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් කට්ටියව. ජනි මල්ලි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. දැන් තමයිලු ගමනක් ගිහිල්ලා ආවේ. එහෙම කියලා මැසේජ් එක දාන්නේ අපේ කෑගල්ලේ කුමාරියක්ක, දුව සාවින්ද්‍යා, ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ප්‍රියංකර පෙරේර මහත්තයාගේ සින්දුවක් දෙනවා නම් හොඳයි කියලා කියලා තිනවා. බලන්නම් ඉතින් වෙලාවත් එක්ක දෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ කවුද බලේ මගේ ෆොටෝ එකකුත් එක්ක එවලා තියෙන්නේ. ආ, මේ අපේ කවුද දන්නවද හරියටම කියනවා නම් නම ගන්න බැරි වුණා. පොඩ්ඩක් ඉන්නකෝ. බෝකුන්දර නිවන්තිරියේ දේවින්‍ය ෆැෂන් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ දිනු දීප්ති අක්කා, ඉනෝෂ් සර් ඉන්නවා, අනුෂා, මානිල් අක්කා, ලලිත අක්කා, මන්දි නංගි, නදීෂ, මිස් ක්‍රිෂාන්ත අයියා, මයූරි, අපේ ජානුවත් එකතු කරගන්න කියලා කියලා දිනවා. ජානු මේ වෙනකොට කන්තලේ පැත්තේ ඉන්නවා කියලා තමයි මට නිකන් ස්ටේටස් එහෙම බැලුවම අඳුරගන්න පුළුවන් උනේ. ඔන්න ඒ පැත්තේ ඉන්නවා නම් හොර අල්ලගන්න පුළුවන් කවුරු හරි මට උදව් කරන්න. දැන් අපි යමු සින්දු අහන්න. තාම කෝල් කරේ නැත්නම් WhatsApp message එකක් දැම්මේ නැත්නම් ඉක්මන් කළා මේ පැත්තරෙන්න.

වන්දන්නවා දැන් ඕගොල්ලෝ මග බලාගෙන ඉන්නේ හරියටම මේ අපේ එනකන් කියලා ඉන්දු ඉන්දු ඇවිල්ලා ඉන්නේ මැදිරියට මෙතන ඉඳන් හෙලෝ හෙලෝ සතියන්තේ ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න. ඉතින් ඉන්දුට මැදිරිය බාර දීලා යන්න කියලා තමයි හදන්නේ. හැබැයි යන්න කලින් මේ ඉන්නවා සෙට් එකක් එකතු කරගන්න. සෑහෙන නම් ගොඩක් තියෙනවා කියන්නේ මේ කට්ටියම එකතු කරගෙන යන්න තමයි හදන්නේ. මේ වෙලාවේ අපිව සද්දෙටම අහගෙන ඉන්න කට්ටිය අතර ඉහළින්ම ඉන්න කෙනෙක් තමයි අපිව එකතු කරගන්න කියලා මෙසේජ් එක දාලා තියෙන අපේ නාරම්මල චූටි ඊෂදී. පන්ති ගිහිල්ලත් නැහැ ඊයේ, මේ ඊයේ නෙමෙයි අද, පන්ති ගිහිල්ලත් නැතුව අපිව අහගෙන ඉඳලා නම බාගෙට කිව්වා කියලා මාගෙත් එක තරහ වෙලා ඉන්නේ. චූටි ඊෂදී මං ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ කෑගල්ලේ රාම් එකතු කරගන්න ඕනි. ඊට පස්සේ අපි යන්නේ කොහෙටද දන්නවද? ජනි අපිටත් සින්දුවක් ඕනි කියලා මෙසේජ් එකක් දාලා තියෙන කෙනෙක්ව හොයාගෙන මේ මෙසේජ් එක දාලා තියෙන්නේ කවුද බොලේ? නෑනේ මෙසේජ් එක දාපු කෙනෙක්ගේ නමක්. කොහොමාරි කියනවා අම්මා චාන්දනී, තාත්තා රොෂාන්, සීයා වික්‍රම, පුංචි චන්ද්‍රිකා ඇතුළු පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා නම නැත්තෙක් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. වැඩේ තියෙන්නේ ඒකනේ. ඇහැලියගොඩ ලක්මණ ඉඳන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා අපේ චන්ද්‍රසිරි අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. මිනේරිය හමුදා කැම්ප් එකේ ඉන්න ලක්ෂාන්ව, දිනක්ෂි, බර්ටි, හුලංගමුයි අප්පච්චි, දමයන්ති අම්මා මේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ අයියා අපිටත් සින්දුවක් දෙන්න. හෝමාගම සිරිසේන බාසුන් නැහේ ගාව වැඩ කරන සෙට් එකම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. පල්ලේ වැද්දේ චානක ඇතුළු පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියනවා ශාන්ත බාසුන් නැහේ. ඊට පස්සේ සම්පත් අයියා මේ හැමෝම එකතු කරගන්න කියනවා ශාන්ත බාසුන් නැහේ මහව, සම්පත් බාසුන් නැහේ, සම්පත් අයියා බදුල්ලේ. බලන්න ඉතින් ලංකාවේ හතර වටේම සෙට් එකක් තමයි එක තැනක වැඩ කරන්නේ. පැලැන්දි ඉස්කෝලේ ගාව ඉන්න අපේ ලහිරු මල්ලි ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. අපිවත් සින්දු කඩ එකතු කරගන්න ජනි කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කඩු ගන්නා විදන් කුමාරි අක්කා සචි එක්ක තරිඳ පුතාවත් එකතු කරගන්න කියලා කියනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අවිස්සාවේල්ල ඉඳන් අපි වහගෙන ඉන්නවා සෙට් එකක්. මේ ශානි, ශානි අපිට ආයෙත් පාරක් මැසේජ් එකක් දාලා තිනවා. යා අපි වහගෙන ඉන්නේ අවිස්සාවේල්ල ඉඳන් කියලා. ශානි මං ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ සරච්චන්ද්‍ර ඩයස් අයියා ගලේ කඩේ රයිගම ඉඳන් අපි වහගෙන ඉන්නවා. අයිවන් අයියා අවිස්සාවේල්ල ඉඳන් අහගෙන ඉන්නවා. බොරැල්ලේ නවෝද් මල්ලිත් අපි වහගෙන ඉන්නවා. පිටියේ පුන්සරාණන්ගෙත් අපි වහගෙන ඉන්නවා. ඒ වගේම තමයි ජනි ගුඩ් ආෆ්ටර්නූන් අපිවත් එකතු කරගන්න කියලා අලව් ඉඳන් නිමාලියක් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඔන්න ඔය විදිහට කට්ටියම එකතු කරගන්න ගමන් ගෙදර ගිහිල්ලා ඉන්න තමයි හදන්නේ. මොකද මේ සතියම එක දිගට වැඩ කරනවා අපි. ඒක හන්දා මතක් කරනවා හෙටත් උදේ නෙවෙයි දවල් 12ට සුපුරුදු විදිහටම net fm hello hello සතියන්තයෙන් ඔයාව හම්බ වෙන්න එනවා කියලා. ඒක හන්දා දිගටම අහගෙන ඉන්න මෙතනින් පස්සේ අපේ ඉන්දුට මැදිරිය බාර කළා යන්න තමයි හදන්නේ. මේ වැතර කෝල් කරපු WhatsApp message එවපු හැමෝටම ස්තුතියි. ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න මම ජනි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: හලෝ හලෝ, වේලාව හවස 3යි දැන්.

0: ඔබවෙතග නෙන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නිය.
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. කොහොබල විජේබා මාවතේ පිහිටි නිවසක් වටලා ගිනි අවි තුනක් මද්‍රව්‍ය සහ ත්‍රිරුතරත්වයක් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී. එහිදී හෙරොයින් ග්‍රෑම් 78ක්, ෂොට්ගන් වර්ගයේ ගිනි අවි 3ක්, ඊට යොදාගන්නා උණ්ඩ 8ක් සහ මද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිත කළ ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. සැකකරුවන්ගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මොවුන් සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කළුපොවිල අවිෂ්ක නැමැත්තාගේ මෙරට මද්‍රව්‍ය ජාලය මෙහෙවන ප්‍රධානීන් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබෙනවා. ස්කොට්ලන්තයේ බටහිර ලෝතියන්හි ආමඩේල් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම ප්‍රදේශයේ නිවසකින් ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට යන විටත් වෙඩිවැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුද එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා. මේළඟ නෙත් නිවුස් පස්වරු 4ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු.
6: Net FM. Hello, hello, Satyantea.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
4: වේලාව හවස 3:22.

0: Net FM. Hello, hello, Satyantea.
1: වෙලාව හවස 3යි විනාඩි 23යි. හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නෝ මේ වෙනකොට ගොඩ දෙනෙක්. WhatsApp එක පැත්තට අපි ගිහිල්ලා බලමුද චුට්ටක්. හරි ඔන්න සින්දු ගොඩාක් අරගෙන ඉඳ ඇවිල්ලා ඉන්නවා. දකින්නත් සතුටුයි. රවි දූගම් පහෙන් මුලින්ම මැසේජ් එකක් එවලා තිනවා. සතුට පිරුණු සුන්දර සඳේවක් හින්දු අහගෙන ඉන්නේ ඔයාව. ලස්සන සින්දුවක් දෙන්න අපිටත් කියලා අපිට මේ මැසේජ් එක එවලා තියෙන්නේ නම් දමිත් අයියා. ඒ ගාවට බඩුදැල් පොලින් අපේ ෆෙනෑන්ඩෝ අයියා ඉන්නවා. අක්ක දෙන්නක සින්දුවක් කම්මැලිකම යන්න. මේ දින සින්දු සද්ද මදිද කියන්න බලන්න. හා පැල්ලබැද්දෙන් චානක හොමගම සිරිසේන බස් අයවත් එකතු කරගන්න කියලා කියනවා. ඒ ගාවට ශාන්ත අයවයි මහව සම්පත් අයවයි බණ්ඩාරවෙලින් අපි හැමෝමමයි එකතු කරගන්න කියලා කියනවා. ඔන්න එතකොට ඔගොල්ලෝ හැමෝම ඉන්නේ බණ්ඩාරවෙල නේද? හරි ඔන්න එහෙනම් හැමෝම ආදරෙන් එකතු කරගන්නවා. ඒ ගාවට ඉන්දු චූටි මැණික ඔයා වහන්න වෙන්නේ ඉතින් වීකෙන්ඩ් එකේ විතර මේ කටියෝ. ලස්සන හින්දි සින්දුවක් ඕනි මට බෝකුන්දර නිවන් තිරියෙන් දේවින්ද ෆැෂන් එකේ දීප්ති අක්කා. ඒ ගාවට ඉනෝෂ් සර් අනුෂා මානෙල් අක්කා ලලිතා අක්කා මන්දිනංගි එතකොට නදීෂා ක්‍රිෂාන්ත අයියා මයුරි අපේ සුද්ධි ඔයාවත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. හා ඉන්දු මගේ ජීෆ්ට ලස්සන සින්දු ටිකක් ඕන. මං ඉහළ කරන්න ගොඩ කවීෂ ආගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ නමත් දැම්මනම් තමයි වටින්නේ. එහෙම දාන්න පුළුවන් කොල්ලොත් ඉන්නවා බැරි කොල්ලොත් ඉන්නවා. හා පුළුවන් නම් ඔප්පු කරන්න වටින්නේ එක ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනා යාගේ හිත දිනා ගන්න නම කියන්න පුළුවන් කියලා. එහෙම කළ බලමු හාද. හරි එහෙනම් මේ සින්දු අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔයාටමයි. අහගෙන ඉන්න හවස 6 වෙනකන්.

0: FM 94.8 Net FM Divaina Pura
1: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන පියාඹන්න
2: Net FM Hello Hello Satyantaya

වෙලාව 3:33. අනේ ඉන්දු ඉතින් ඔයා වහගෙන ඉන්න හින්දා තමයිලු අපි මේ ඇඟට නොදැනි වැඩ කරන්නේ. කවුද මෙහෙම කියන්නේ? මහරගමින් චාන්දනි අක්ක තමයි කියන්නේ. ඇඳුම් ටික නවන ගමන් තමයි මේ වෙලාව ඉන්නවා කියලා කියන්නේ. ඉතින් ඇඟට දැනෙන්නේ නැතුව, කම්මැලිකමක් දැනෙන්නේ නැතුව ඉන්නේ ඔයා හින්දු. ඔයා හින්ද ඉන්දු කියලා තමයි කිව්වේ. ඉතින් චාන්දනි අක්ක ඇතුළු වුණ මහරගමේ ඉඳන් අපි වහගෙන ඉන්න හැමෝම අපි ආදරෙන් එකතු කරගන්න. විශේෂයෙන්ම චාන්දනි අක්කගේ මහත්තයා සමන්ව, එතකොට දුව අනුශ්‍රිකා, හසිත පුතා, එතකොට ජනීෂ කෝසල මෙන්න මේ කට්ටියව ආදරෙන් එකතු කරගන්නවා. මාගම කාන්ති අම්මත් අපිට කතා කරානේ. ඔන්න අද නිවාඩු පාඩුවේ අපි වහගෙන ඉන්නවා කිව්වා. ආදරේ ගොඩාක් කියලා කිව්වා. සමහර වෙලාවට කටහඬවල් අම්මා හඳුනගන්න බැරි තරමටම එක වගේ හැමෝම ආදරෙන් කතා කරන්නේ නෙත් FM අපි විතරයි කියලාත් කිව්වා. කොච්චර ආඩම්බරයදනේ කාන්ති අම්මව. එතකොට කාන්ති අම්මා හැමදාම ආදරෙන් මතක් කරන කට්ටිය ඉන්නවනේ. සංගීත අයියා, එතකොට යෙනුක, එතකොට ලියනාරච්චි අයියා, ෆැමිලි එකේ කට්ටියමයි ආදරෙන් එකතු කරගන්නවා. මේ මම නිකන් නිකමට වගේ අහන්න කට්ටියකින්, දැන් ඕගොල්ලන් ෂෙඩියුල් එකට දාගෙන තියෙනවද ඔය වැඩ කන්දරා වස්සේ 25 වෙනිදා? හරිද? සැප්තැම්බර් 25 කියලා කියන තව දවස් 6යි තියෙන්නේ. 25 වෙනිදාට බුක් ෆෙයර් එක පැත්තෙම යන්න අයිඩියා එකක් තියෙනවද? යනවනම් ඔන්න නෙත් FM එකේ ගොඩ දෙනෙක් වාට එදාට ලයිව් සජීවීව හම්බ වෙන්න පුළුවන්, මුණ ගැහෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, සතුට සමරන්න පුළුවන්. ඒ වගේම එකට කන්න බොන්න උනත් පුළුවන්. යන්නේ අපේ කට්ටිය මොනවද නොකරන්නේ ඔයා වෙනුවෙන්? 27 වෙනි සංවත්සරය සමරන්න මෙවරත් ඔන්න කොළඹ BMSH පරිශ්‍රයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනී පැවැත්වෙන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ මූලිකත්වයෙන්. ඉතින් උදේ 9 ඉඳන් රෑ 9 වෙනකන් ඔයා ආස ආස විදිහේ විවිධාකාරයේ පොත් ඔන්න ඩිස්කවුන්ට් එකම මිලදී ගන්න හැකියාවක් තියෙන්නේ. වෙන කොහෙන්වත් නෙවෙයි, මේ සුපිරි පොත් ප්‍රදර්ශනයම තමයි. හැමදාමත් වගේ ඔන්න මෙවරත් අපි නිල ගුවන් ඉදිරි විදිහට නැත FM අපි දායක වෙලා ඉන්නවා. ඒ වගේම අපේ පොඩි ලස්සන වැඩක් යනවා එතන. පොඩි ලස්සන වැඩක් කිව්වේ ඇත්තටම පොඩි පොඩි අයට තමයි මේ ලස්සන වැඩේ තියෙන්නේ හින්දා. හරිද? අපි හැමෝම ආදරය කරන නැත FM ඇල්ෆා ස්ටුඩියෝ කසුනිය නැන්දා. කසුනි නැන්දි, එතකොට ලෙහන් සදෝනි, ඔන්න එදාට අනිවාර්යෙන්ම ඇල්ෆා ස්ටුඩියෝ සජීවී ලයිව් මැදිරියක් BMSE චපේ නෙත් කුටිය ගාවට අරගෙන එන්නයි නියමිතව තියෙන්නේ. මේ අවස්ථාව පොඩිත්තන්ට හොඳ අවස්ථාවක්, විශේෂයෙන්ම නිවේදන දක්ෂතා තියෙන පුංචි පැංචොන්ට, ඒ වගේම පැංචියන්ට. ඉතින් ඔයාලට පුළුවන් ගිහිල්ලා අම්මලා තාත්තලා එක්ක ගිහිල්ලා පුළුවන් නම් ස්කූල් යුනිෆෝම් එකකින් යනවා නම් ගොඩක්ම හොඳයි. මොකද ඉස්කෝලේ නියෝජනය කරලා ඔයාට පුළුවන් නිවේදනයන් කරන්න, එතකොට නිවේදනය ප්‍රැක්ටිස් කරන්න, තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න. කසුනි නැන්ද ඉස්සරහ, ලෙහන්සා ඉස්සරහ, ඒ වගේම ගෙහන්සා ඉන්නවා. ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමේ යාළුව ටික හම්බ වෙලා ෆොටෝස් ගන්න, සෙල්ෆීස් ගන්න, කතා කරන්න, ආදරෙන් හග් එකක් දෙන්න නේද? මේ හැම දෙයකම චාන්ස් එකක් ඔයාට ඔන්න අරගෙන ඇවිල්ලා තියෙනවා සජීවීව. ඒ විතරක්ද කියලා අහලා ඉතින් පුංචි බබාලව හිස්සතින් යවන්නේ නැහැ. හරිද? අපේ නෙත් FM නැන්දලා මාමල ඔයාලට අත පිරෙන්න, හිත පිරෙන්න තෑගි භෝගෙමත් ලෑස්ති කරගෙන ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම BMSH පටන් ගත්ත දවසේ ඉඳන් ඉක්මන් කළා ඔයාගේ දුවවත් පුතාවත් ඒගොල්ලන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න, විශේෂයෙන් ප්‍රවෘත්ති නිවේදනයට, හඬ කැවීමට, එතකොට නිවේදනයන් ඉදිරිපත් කරන්න, විවිධ උත්සව ප්‍රසංග ඉදිරිපත් කිරීම කරන්න, මේ වගේ ප්‍රසෙන්ටිං වල විවිධ කෝණවල දක්ෂතා තියෙන දරුවන්ට මෙතනට යන්න පුළුවන්. අම්මා තාත්තා ඔයාගේ තමයි වගකීම. පුංචි පැංචන්ගේ දක්ෂතා අපේ කසුරි නැන්දටයි, ලිහන්ස දෝනිටයි, ගිහන්සයි මේගොල්ලන්ව එකතු වෙලා මෙයාලට ඉදිරිපත් කරන්න. ඉතින් විශේෂයෙන් මොන්න එලව ඉවර කළා ප්‍රතිඵල එනකන් බලාගෙන ඉන්න නාගිලා මල්ලිලාටත් මේක හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ දක්ෂතා ඉදිරිපත් කරලා කැමති නම් නැත් FM එක එකතු වෙන්න උනත් අවස්ථාවක් මෙතනින් පෑදෙන්න පුළුවන්. හරි, ඒක තමයි සුබ පණිවිඩය. සුබ පණිවිඩයක් කිව්වට පස්සේ ආයෙත් බලන්න ඕනේ මගේ දවස සුබ කරන කට්ටිය ඉන්නවද කියලා. WhatsApp එක පැත්තේ අනිවාර්යෙන් ඉන්න ඔය ඉන්නේ අනේ, වැල නොකෙඩී ඇවිල්ලා ඉන්නේ. අපි සින්දු වහන ගමම්ම චූටි චැට් එකක් දාගෙන ඉන්න මේ පැත්තට කතා කරන නම්බර්ස් එක මතක් කරමු. 0112553063 කතා කරන්න මෙහෙට ලයින් එකට. හරිද? හට් ලයින් එකට. ඒ වගේම WhatsApp එකට එනවා නම් 0711 95 95 95 තමයි. නැත් FM WhatsApp අංකය.
හරි වට්ස්ඇප් එකේ ඉන්න කිහිප දෙනෙකුත් අපි ඉක්මනට එකතු කරගමු. අනේ අපිට නම් හොඳටම වහිනවා නංගි ලස්සන සින්දුවක් ඉක්මනට අහමු. යටි අන්තට පරොස්සල්ල සේපාලි හොටෙල් එකේ සේපාලිකා කිව එකතු කරගන්නවා. හායි සින්දුවක් දෙන්න ඉක්මනට හොඳද? ඇහැලියගොඩ රෝහල් කාර්ය මණ්ඩලයේ ඔන්න OPD එකේ ETU එකේ තිලින සර්, ආරාධනා මැඩම්, සිතුම් මිස්, සිතුම්මි මිස්, වාහල මිසි වෙන්න ඕන, වාහල මිසි පුබුදු මාස්ටර් කට්ටියව එකතු කරගන්න කියලා කියනවා. OPD එකක් කියලා කියන්නේ සැහෙන බිසි තනක් නේද? ඔයාලා එහෙනම් ඔයාලගේ ස්ට්‍රෙස් එක නැති කරගන්න. අපිව දිගටම අහගෙන ඉන්න හවස 6 වෙනකන් හරි. හැබැයි වැඩ මිස් කරගන්නේ නැහැ. හරිද? ලෙඩ්ඩුන්ටත් හරිද? ඔයාලටත් චුට්ටක්වත් ලෙඩ රෝග ඇඟට දැනෙන්නේ නැති වෙන්න සින්දුවක් අහන්න පුරුදු කරන්න. ස්ට්‍රෙස් එක නැති කරලා පොඩ්ඩක් හිත සුවපත් වුනහම ලෙඩේ බේම සුවපත් වෙනවා කියලා මං අහලා තියෙනවා. එහෙනම් ලාලනි මේ සින්දුව ඔයාට දෙකටම මාව හගෙන ඉන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඉති මේ වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්.
1: ඔන්න දැන් වෙලාව හවස 3 විනාඩි 48යි.
2: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
3: Net FM. Hello, hello, Satyante.

0: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
1: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවක් සමාජිකයකි.
3: වේලාව 3:56යි.
0: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
4: Net FM. Hello, hello, Satyantea.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සමග
0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වෙන දිනයත් සඳහන් වෙති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
2: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ හෙටට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
0: පේන් පේ අලුත් වන අලුත් පේ
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. භගවන්තලාවේ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනීය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයේ නිවතට පැන අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා. ඒ නෝවුඩ් සෙන්ට් ජෝන් ඩිලරිවත්ත ප්‍රදේශයේදී. එහිදී තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු දික්කොය මූලික රෝහල වෙත ඇතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ. අධික වේගයෙන් ධාවනීය වූ ත්‍රිරෝද රථයේ වේගය රියදුරට පාලනය කරගත නොහැකිව එම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. උතුරු ගාසා තීරයේ ජබාලියා ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායෙල් ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව අදාළ ස්ථානයේ සෙවීම් සහ මුදා ගැනීමේ කටයුතු එරට සහන කණ්ඩායම් තවදුරටත් සිදු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා. මීළඟ නෙත් නිවුස් පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
4: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJක අපෙන්
5: Net FM Hello Hello Satyante

නෝකිය වන්න ගත්තාම උපාලි අයියායි මයි ෆෝන් එක තියන්නෙම නෑ තියන්න තියන්න කියලා කියන්න බැරි හින්ද අයියා මන් තියන්නම් බුදුසරණයි කියලා තියන්න වෙලා තියෙන්නේ. ගෙදර කෙනෙක් වගේ නම් එහෙම නැත්තම් මගේ මෝඩ මලයා වගේ කතා කරන තියන්න ෆෝන් එක කියලා කොහොම හරි තියවන්න පුළුවන්. වැඩි කියන්නේ වයසට ගරු කරලා එහෙම තියන්න කියන්න බැරි හින්ද අර ආදරෙන් ඉතින් කතා කරනවා කියලා හිතන්න එපා. අත්‍තර මාදරේට තමයි කතා කරන්නේ. උපාලි අයියා අපිට කතා කරනවා වල්විට මුල්ලේ ඉඳන්. හරිද? ඊයේ ඔන්න දැන් මේ දවස් ටිකේ පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා වල්පිට මුල්ලේ උපාලි අයියයි දිනුෂයි අතරේ. ප්‍රශ්නයක් කියන්නේ මෙහෙමයි, දිනුෂ කඩයක් කරන්නේ, දන්න කට්ටිය දන්නවා. හරිද? දිනුෂගේ කඩේට දැන් ගොඩ දවසකින් උපාලි අයියා ගිහිල්ලා නැහැ. උපාලි අයියා කියනවා එන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැලු. ඉතින් ගෙදර බඩු ටික ඔක්කොම තියනවා, අනිත් එක මේ දවස්වල වහිනවා. කොහොමද ආනෝ එහෙම ගෙදරින් එළියට එන්නේ? මේ පවුල් වල කට්ටිය ආරවුල් දාගන්න එපා. මම මේ දෙන්නව මේ ජොයින් කරලා කරන පොඩි ජෝක්ස් හොඳේ විහිළු. ඒ මගේ විහිළු. ඔයාලා වැඩි ගණන් ගන්න එපා. හරි, දිනුෂ එහෙම එකක් කිව්වා කියලා අපි දෙන්න කතා වෙලා තමයි මෙහෙම කිව්වේ. මේක ජොලියට කරන වැඩක්. හරි නේද? නැත්තම් දම්මි අක්ක තරහ වෙයි මාත් එක්ක. දම්මි අක්කව අවදරින් ඔන්න මතක් කරනවා උපාලියගේ වයිෆ්. එතකොට තුෂාන් මල්ලි ඉන්නවා, මිහිරංග මල්ලි ඉන්නවා. ඒ බබාලා දෙන්නව එකතු කරගන්න. බබාලා කිව්වට ඉතින් මේ ලොකු පුතාලා. ඒගාවට කිතුල් ගොඩින් අපිට ප්‍රේමසිරි අයියා කතා කරා. ඒගාවට අපිට මීටියාගුඩු සුමන නැන්ද කතා කරා. ලියනාරච්චි අයියා කතා කරා සූර්ය වැවින්. මොකද්ද කිව්වේ? හිමාලයට ගියා කිව්වා. මේ ළඟදී කියන්නේ දැන් ටිකට පැයකට විතර කලින් හිමාලයට ගිහලා කලුනික හොයාගෙන ආවා කිව්වේ. ඒ කලුනික සෙනසුරාදිරිද විතරයි කිව්වා අහන්න හම්බෙන්නේ. ඒ නිසා තමයි එහෙම කිව්වේ ලියනාරච්චි අයියා. අනේ ඉතින් එච්චර දුර්ලභයි කියලා ඔයාට විතරනේ අප්පා හිතෙන්නේ. මේ මුහුදේ මාළු කොච්චර ඉන්නවද? ඒක මාළු වෙට්ටාත් එහෙම ඉදලා නැහැනේ. හරිම කරදරයි. එහෙම ඉදරනම් කොච්චර හොඳයිද මං කියන්නේ. වටිනාකම වැඩිනේ. හරි. ඒගවට ඔන්න අපිට දිනෙත් දෙව්සර කතා කරා. දිනෙත් අවුරුදු 14යි. දිනෙත් කතා කරලා අපිට පෝස්ට් එක හැමත් කමෙන්ට් දාලා තිබ්බා. චුටි පැන්චා. දිනෙත්ගේ ගෙදර කට්ටියගේ නම් කියන්න කිව්වට ගෙදර කට්ටියගේ නම් කියන්න කොල්ලා චුට්ටක් ලැජ්ජයි. අදිපති කරා කමක් නැහැ. දිනෙත්ගේ අම්මවයි තාත්තවයි නංගිවයි මල්ලිවයි එකතු කරගෙන ගන්නවා. දිනෙත් වැඩිපුර මාසයි කිව්වේ ගණන් හදන්නවා. මං හැබැයි ඉතින් මැත්ස් වලට ආසයි කියන්නේ ගණන්කාරයෙක් වෙන්න ඇති. එක්ක නංගිට නැත්තම් මල්ලිට දෙන්නගෙන් අනිවාර්යෙන්. නංගිලාට නම් වැඩිපුර අයියලා ගණන් උස්සන්න යන්නේ නැහැනේ. නංගිලාට ආදරේනේ. මල්ලිට හොඳට ගණන් දෙනවා ඇති. ගණන් පාට් දාලා අහුවෙන්නකෝ. නංගිට මල්ලිට වෙනම සෙපරේට් දවස් දෙකක කෝල් කරලා පොඩක් අහන්න ඕනේ අයියගේ ගණන් ඉස්සෙල්ල කොහොමද කියලා. හරි, මෙන්න මේ කට්ටිය වොන්න මං ආදරෙන් එකතු කරගන්නවා. WhatsApp එකෙත් කට්ටියක් ඉන්නවා බලාගෙන. ඊ පැතරත් අපි ටග් ගාලා ගොඩ වෙමුද? යන් ගොඩ වෙන්න බෑ. මෙන්න මෙහෙම ක්ලික් කරලා යන්න තියෙන. අක්කේ මමත් නෙතෙෆේ මහගෙන ඉන්නේ. හෙලෝ සතියන්දේ. අනේ ලස්සන සින්දුවක් දෙන දැනුයි ඔෆිස් ගිහින් ආවේ මං මහන්සි. ලස්සන සින්දුවක් කරන ඔයාට ප්ලාස්ටික් කරගෙන ඉන්නේ කසුන්. ගාල්ලේ ඉඳන් තමයි කසුන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගුඩ් ඊව්නින් මාත් අහනවා සිරි කුමාරයි අවුරු බොක්කෙන් ඔන්න. බොක්කේ ෆිට් එකක් තමයි ඒ. හරි, ඊ ගාවට හෙලෝ පොඩ්ඩියේ. මාවත් ලොවෙත් නැති සින්දුවකට එකතු කර ගන්න ආශා දලුවත් ගණේ මුල්ලෙන් අපිට මැසේජ් එකක් දාලා තිනවා. ආශා අක්කව මට එදා බුක් ලෝන්ච් එකේදී හම්බුණා. අපි දෙන්න කතා කරා. හැබැයි මට දුවන්න හදිස්සියකනේ හිටියේ. මට පොඩි තව වැඩකට යන්න තිබ්බින්ද මං අනේ අක්කේ සමා වෙන්න කියලා ඉක්මනට හග් එකක් දීලා උම්මක් දීලා පැනගත්තා. ආශා අක්කවත් ඔන්න ආදරෙන් එකතු කර ගන්නවා ඒ ගාව සින්දුවට. මේ දවස්වල ඔයා දැක්කද ටීවී එකේ සෝෂල් මීඩියාවලයි රේඩියෝ වල හැමතැනම කියනවා මේ අලුතෙන් බලල් විශේෂයක් හම්බ වෙලා කියලා. ගෘහස්ථ බලලෙක් වගේ පේන කැලෑ බලලෙක් මේ අවුරුදු ගණනාවකට පස්සේ DNA පරීක්ෂා කරලා බලනකොට මෙහෙම අලුත් జాතියක් හොයාගෙන තියෙනවා කියලා මේ හැමතැනම දාලා තියෙනවා. බොලීවියාව කැලෙන් තමයි හම්බෙලා තියෙන්නේ මේ අමුතු බලලා. මෙයාගේ නම ඇවිල්ලා ලියෝ පාඩ ස්ටිල් කායෝ කියලා තමයි සඳහන් වෙන්නේ. අපේ ගෙදර එක්කිනාගේ නම නම් මම සිම්බා කියලා තමයි දාලා තියෙන්නේ. මේට ගොඩාක් සමානයි. ඉතින් අපේ අම්ම එහෙම දැක්කොත් අහනවා මේ සිල්පායෝ නේද මෙයාට නෙවෙයි ටිල් කායෝ ජාතිය බලලෙක් නේද ඔයා තාදරේට කුරතලේට ඔය ඇති කරන්නේ ඔය වල් බලලව ගිහින් කොහෙට හරි දාන්න කියලා. මං ආදරේට ඇති කරන මගේ සිම්බා.
අපේ වත්ත පහලත් මේ වගේ කට්ටිය ඉන්නවා හැබැයි. අනේ මන්ද මෙච්චර අවුරුදු 100,000 ගානකින් මෙයාව හොයාගෙන නැහැ කියන එක අපිට අරුම පුදුම දෙයක්. සමහර විට ලෝකයේ අවසාන පුදුමය වෙන්න පුළුවන්. අවසාන නෙමෙයි අලුත්ම පුදුමය වෙන්න පුළුවන්. 10 එක, 9 එක, 9ක් තියෙනවද? 10ක් තියෙනවද? කීයක් තියෙනවද අනේ දැන් පුදුම? මැසේජ් එකක් දාගෙන යන්නකෝ. 0711 95 95 95ට නැත්තම් කෝල් කරලා මගේ පුදුම හිතන කටහඬ ලයිව් අහන්න. හරිද? මේ අහන් ඉන්නවට වඩා ගොඩක් වෙනස්. 0112 55 33 63ට කෝල් එකක් ගන්න. වෙලාව හවස 4:12.

වෙලාව 4:20 මේ දවස්වල කට්ටිය දැන් වහින හින්දා නිතරම මේ වගේ සින්දුව ඇහෙනකොට මතක් වෙනවා පාරේ කොහේ හරි ඇවිදන් ඉන්නකොට කලාගෙන හැලුණු ධාරානිපාත වර්ෂාවකට නාපු හැටි නේද හරි ඉතින් ඔන්න මේ ජෝති මහත්මයාගේ සින්දුවකට එකතු කරගන්න කියලා කට්ටිය රික්වෙස්ට් වෙලා තිබ්බනේ හැමෝම ඔන්න මේ සින්දුවට එකතු කරගන්න විශේෂයෙන් අපේ පරණ සින්දුව අහන්න කැමති කට්ටිය ඉන්නවනේ ඔන්න අපිට වැලිමඩින් කතා කරා ප්‍රියාණි අක්කා ප්‍රියාණි අක්කා වාදරෙන් එකතු කරගන්න මහත්තයා සිරිසේන එතකොට පුතා කවිෂ් කවිෂ්ගේ යාළුව කට්ටියක් ඉන්නවලු මේ වෙලාව ගෙදර ඔන්න පරණ සින්දු තරුණ කොල්ල කෙල්ල වුණාම තහන්න ඕනේ හරිද අනු පබෝත් දක්ෂින මදුක මෙන්න මේ කට්ටියව ආදරෙන් එකතු කරගන්නවා එක්කෙනෙක් හරි නම් අඩු වුණා නම් ඔන්න සමා වෙන්න ඕනේ හවස 6 වෙනකන් අහන් ඉන්නයි තියෙන්නේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න 711 95 95 95

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: වේලාව හවස 4 විනාඩි 31.
3: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්නා. දැන් තියෙන්නේ පියාඹන්න.
4: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.

0: Antea. Să te Antea.
1: அடா லோன்லி சொல்லுங்க
2: වෙලාව නවස 4:35ක් වෙලා තියෙනකොට අපිට කතා කරන්නත් ගොඩාක් දේවල් ඉතින් සතියන්තේ තියෙනවා. සතියන්තේ තියෙන්නේම කයක් ගහගෙන ආස කෑමක් හදාගෙන වට මේසෙට එකතු වෙලා එහෙමත් නැත්නම් සාලේ පොටු ටික වටේට තියාගෙන කයක් ගහන්න තමයි. නැති යාළුකම් ඇති වෙනවා. පරණ යාළුකම් අලුත් වෙන මේ ලස්සන සතියන්තේ තවත් ලස්සන කරන්න තමයි අන්තිම පැය දෙකත් මා වහගෙන ඉන්න කියලා මං ආතරෙන් ඔයාලකින් ඉල්ලන්නේ. අපිට මැසේජ් එවලා තිනව ගොඩාක් කටිය WhatsApp එකට. මම ලයිව් එකක් එන්න ඕනද එපාද කියලා ඔයාලම මැසේජ් එකක් දාන්න හොඳද? ඔයාලා එපා කිව්වොත් ඉතින් මං එපා කියන දේ කරන්න ඇනේ අනේ. හිතනොත් එන්නම් ලයිව් එකක්. ඕනද කියලා ඔයාම කියන්න. ඔන්න අපිට WhatsApp එකෙන් මගේ නම කියන්න එපා කියලා කෙනෙක් WhatsApp මැසේජ් එකක් දාලා තිනව. හැබැයි ඉතින් මම නම කියනවා. මොකද දන්නවද? ලස්සන ගෑන් ළමයි දෙන්නෙක් වෙන එකතු කරගෙන තියෙන්නේ. ඇයි මං නම නොකිය ඉන්නේ? නේද මතීෂ? මතීෂා ජීවිතේට ඉන්දු ගේස්. හෙලෝ හෙලෝ සති අන්තයට නම් මැසේජ් කරන එකක් නෑ වගේ. මාව කෙලින්ම කතම් වෙලා ගියාද දන්නේ? ආදරණීය අංජලිවයි ඉෂ්ණිවයි දෙන්නව ආදරෙන් එකතු කරගන්න කියලා. නම කිව්වට තරහ වෙන්න එපානේ ඉතින්. අනේලු කමන්නේ ලස්සන නමක් නේ තියෙන්නේ නේද මතීෂ? ගාල්ලේ සංජීව සද්දෙටම නෙත්තහන ගමන් ඉන්නේ අම්පාර දයාපුර චන්දිම ප්‍රියදර්ශනී සොන් එකට එකතු කරගෙන අපි ඉස්සරහට යන ගෙනගත් හේනෙන් ලීනානන්ද ඉන්නවා ලීලානන්ද අයියා ගෙදුව රිතීෂා කාවින්ද්‍යා එතකොට දුවලා දෙන්නනේ රිතීෂායි කාවින්ද්‍යායි බිරිඳ අනුෂා එකතු කරගන්නවා ආදරේ ඉගාවට ලලිත් ප්‍රියංකර අයියා ඉන්නවා මේ පැත්තෙන් ඉගාවට හුස්සල්ලාව බීඑෆ් ජනපදයෙන් අපිට අනුරායියා ඉන්නවා ඉගාවට ඔන්න අකුරැස්සෙන් යශෝත් මැසේජ් එකක් දාලා ඇඟ හිරිවැටල යන සින්දුවක් දෙන්නකො සුන්දරියෝ කියලා තමයි දාලා තියෙන්නේ සල්ලුංග සල්ලුංග මං ඔයාගේ ඉල්ලන දෙයක් දෙනවා කියන්නකො ඔන්න ඇඟ හිරිවැටල යන ජාතිකක් තමයි මේ ගෙනල්ලා දීලා තියෙන්නේ මේක ඉතින් ඒ දවස්වල ප්ලේ වෙනකොටම ඇඟ හිරිවැටලා ගියා තාමත් ඒ අමුතු ඉෆෙක්ට් එක තාම තියෙනවා නේ යශෝ ඔයාගේ කටහඬ නම් ෂෝයි මට ඕනේ කල්යාණි සින්දුව නනානන කල්යාණි හරි හරි මම දෙන්න try එකක් දෙන්නම් හරි හරි අපිට මේ message එක දාලා තියෙන්නේ හනේ business account එකක් නෙමේක දැන් මොකද කරන්නේ ලස්සන්ට crochet ගොතන එකෙක් දාලා තියෙනේලා අර චූටි බබාලා ගෑඳුම් බොනික් කොහෙම ගොතන්නේ ඒ උනාට තින් නම ගමක් දාලානේ චූටි බබීකුත් වඩා වඩාගෙන ඉන්න ඔයාගේ මැසේජ් එක තමයි ඔන්න මම කිව්වේ හරිද සංජීව අයියාගේ අමුවෙන් දෙන්න යන සින්දුවට මාව එකතු කරගන්න ගාල්ලින් කසන්නවත් ওই විදිහට එකතු කරගෙන අපි සින්දුවට යනවා මෙහෙම හවස 6 වෙනකන් ඉන්නවා

birthday to you. Jaya satuta nirogi bava rajayana venjapena thawat avuruddakata digayu diga siri. Harine lasada dunane de wishaka. Ehema thamai indu kellagada. Indu babu apita lasana sinduwa koni atiyantata nithu garajakin horandale atiyata yatiyantata lakshan rukshan jampati selvam kumara malli katti ekathu karaganna kiyala thiyenawa. Ane menna apita message ekak dala thiyenne kawuda me? Me message ekak ævilla thiyenne. කාගෙන්ද කියලා නෑනේ අනේ. හා සාවින්ද්‍යා. සාවින්ද්‍යාගේ නම හොයාගන්න හරි අමාරු. එයා හැම මැසේජ් එකකම නම සඳහන් කරන්නේ. හිතනොත් විතරක් නම දානවා නැත්නම් නම දාන්නෙම නෑ. හරිම හිතුවක්කාර කෙල්ලෙක් අප්පා. හරි ලස්සන සින්දුවක් අහන්න අපි ලෑස්ති වෙන්නේ. ඊට කලින් පොඩි පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ඔන්න මේ සතියන්තයේ ඉඳන් ලබන සතියන්තය වෙනකොට වාට සැප්තැම්බර් 25 වෙනකොට වාට අවස්ථාව හම්බ වෙනවා ලංකාවේ තියෙන දවැන්තම පොත් ප්‍රදර්ශනයට සහභාගී වෙන්න. නිකන් සහභාගී වෙන්න නෙමෙයි එතනට ගිහලා ඩිස්කවුන්ට් පිට වාට පොත් මිල දී ගන්න පුළුවන්. ඉතින් ලබන 26 වෙනිදා කියන්නේ අද වගේම සෙනසුරාදා දවසක්. සිකුරාදා කියන්නේ 25 සිකුරාදා දවසේ ඉඳන් වාට ඔක්තෝබර් 4 වෙනකම්ම BMICH පොත් ප්‍රදර්ශනයේ විවෘතය ඔයා වෙනුවෙන් 27 වෙනි සංවත්සරයේ සමරන්නේ මෙවරත් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ ආදරෙන් අපි තත්ත්වල් බැඳගෙන ඉන්නවා නිලගුවන් විදුලියේ විදිහට. ඉතින් උදේ 9 ඉඳන් රාත්‍රී 9 වෙනකම් ඔයාට පොත් ගන්න, සිත් සුවපත් කරගන්න, පුංචි දරුවෝ එක්ක පවුලයාත් එක්ක සතුට වෙන විනෝද වෙන්න වගේම නැති ෆිල්ම් ඇල්ෆා ස්ටුඩියෝ ලයිව් ස්ටුඩියෝ එකට ආවොත් ඔන්න ලයිව් ස්ටේෂන් එකට ආවොත් පුංචි පෙන්ෂන්ගේ හපංකම් බලන්නත් පුළුවන්. ඔයාටත් පොඩිත් එක්ක ඉන්න ඕන නිවේදනයට, ඒ වගේම කතිකත්වයට, එහෙම නැත්නම් හඬ කවන්න ආස, ඒ වගේම දක්ෂ, ඔයාගේ දක්ෂ පොඩ පොඩිවත් එක්කගෙනම අනිවාර්යෙන් BMICH පරිශ්‍රයේ. මම දන්නේ ඒ කොටසද B කොටසද මේ පාඩ තියෙන කියලා. හරියට මං අහලා කියනකො තව කිට්ටු කිට්ටු වෙනකොට පොත් ප්‍රදර්ශනයේට හාඳ. ඉතින් නැති ෆිම් නෙත් කුටි ගාම තමයි අනිවාර්යෙන් මල්ෆ ස්ටුඩියෝ එකක් තියෙනවා ඇත්තේ. එහෙම වෙනසක් වෙනවා නම් මං ඔයාට දැනුම් දීමක් වෙන්න පොඩි තවත් එක්කරගෙන එනම් BMSH එකට මේ දවස් ටිකේ එම එන්න. ඔයාට සතියක් තියෙනවා විනෝද වෙන්න. ඒ වගේම අපි කසුනි නන්දා ලෙහන්ස බබා දිහන්ස බබා එක අනිත් හැමෝමත් ඔන්න හම්බ වෙන මීට් වෙන්න වන්ට චාන්ස් එකක් තියෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම නෙත් වගේ පරිස්සම් කරන, නෙත් තරමට මාදරය කරන පොත් ගන්න BMICH එකට එන්න. වෙලාව හවස 4:51.

0: Anupaha FM Anu Hatarai Dashma Ata Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්.
3: වේලාව හවස 4:55.
4: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
5: Net FM. Hello, hello, Satyante.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ?
3: විශ්වාසේ වගකීම එක සිංගල් සිම්පල් පේ.
2: ටිකට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
4: හලෝ හලෝ වේලාව හවස 5.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ
3: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වෙන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම net news
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා කෑගල්ල ඇල්බර්ට් සෙනවිරත්න මාවත ප්‍රදේශයේ හෝටලයක් තුල සිදු කළ වෙඩිතැබීමකින් පොත්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා පොලිසිය පැවසුවේ එම හෝටලයේ පැවති උපන්දින සාදයක් අතරතුරු එම වෙඩිතැබීම සිදු වෙ ඇති බවයි අදාළ උපන්දින සාදයට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සහ හෝටලයේ සේවකයන් අතර බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව එම වෙඩිතැබීම සිදු කර තිබෙනවා. හෝටල් සේවකයෙකු විසින් එම වෙඩිතැබීම සිදු කර ඇත්තේ වායු රයිෆල් වර්ගයේ අවියකින් බවද පොලිසිය පැවසුවා. එහිදී තුවාල ලබා ඇත්තේ පොළොන්නරුව සහ මහ අඹ ගස්වැව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. අදාළ වෙඩිතැබීම සිදු කළ හෝටල් සේවකයා අත්අඩංගුවටගත් බවයි කෑගල්ල පොලිසිය පැවසුවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ ඌව සහ උතුරු පළාත්වලත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එමෙන්ම ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරතදිග ප්‍රදේශවල පවතින වැසිතත්වයේ වැඩිවීමක්ද අපේක්ෂා කළ හැකි බවද කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust. ඔබ වෙත ගෙන ආවේ
3: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
4: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJක අපෙන්
5: Net FM Hello Hello Satyante

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නුව සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: වේලාව හවස 5යි විනාඩි 9යි.
3: Hello, hello. Sati Antea. Hello, hello. Sati Antea.

සති අන්තේ පළවෙනි දවසේ හවස තුනේ ඉඳන් හය වෙනකල් ලින්දුත් එක ගෙවෙන පැය තුනේ අවසාන පැයේ මුල් භාගෙට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. චුට්ටක් ඉතින් වෙලාව දිහා බැලුවා දන්නේ නැද්ද? සමහර වෙලාවට වෙලාව යනවා මට තේරෙන්නේ නැහැ. ඔයාට වගේම තමයි. මාත් ඉන්නේ ඔයත් එක්ක කතා බහ කර කර ලස්සන සින්දු ඔයාට තෝර තෝරනේ. ඔයත් මෙහෙර කතා කර කර සින්දු ඉල්ලනවා. අගියතරතුරු අපි චැට් එකක් දාගෙන විස්තර කතා කරනවා. එතකොට ඉතින් වෙලාව යනවා දැනෙන්නේ නැහැ තමයි. ඔන්න මන් දැන් යනවා WhatsApp එක පැත්තට. මට ඇවිල්ලා තියෙනවා ආදරණීය මැසේජ් ගොඩාරියක්. මම පුළුවන් තරමක් ඉතින් මේ පැය ඇතුළෙත් ඔයාට කියවන්න try එකක් දෙන්නම් මේ මැසේජ් වලින්. මොකද නැත්තම් ඔයාගේ නම කියවුනේ නැහැ කියලා ඔයාට දුක හිතෙනවානේ. ඉතින් සතියන්ත කියන්නේ දුකින් ඉන්න ඕන දවසක් නෙමෙයිනේ. ඔෆිෂියලියෙන් සතරින් ඉන්න දවසක් හින්දා ඔන්න මන් try එකක් දෙනවා ඔක්කොම කියවන්න. හරිද? ආදරණීය ඉන්දු සුබ සන්ධ්‍යාවක් වේවා. ඇත්තටම ඔයා එනකන් බලන් හිටියා. සුපුරුදු විදියටම අදත් හෙලෝ හෙලෝ සතියන්ත හනගම වෙහෙස කර සතියන්තකදී ඇයියනේ වෙහෙස කර මං ඉද්දි අද දවසේ බොහොම කාර්යබහුලව හිටියා වුණත් දැන් නම් මේ වෙනකොට රිලැක්ස් වෙලා ඔයා වහගෙන ඉඳලා කොහොමදත් මන් දන්නවා මගේ තනියට ඔයා ඉන්නවා කියලා. සුපුරුදු පරිදි බිරිඳ කුවේට් ඉඳලා එකතු කරගන්න ඔයා වහගෙන ඉන්නේ යත් මේ වෙලාවේ මගේ පවුලේ සහෝදරියෝ හැමෝමයි ඉන්ද්‍රානන්ද සර් ඇතුළු පවුලේ හැමෝමයි ගීතයකට එකතු කරගන්න කියලා චම්පිකාය තමයි අපිට මැසේජ් එකක් එවලා තියෙන්නේ. ආශ්චර්යයක් එක්ක ඉන්දු ආශ්චර්ය කියලා ඔන්න ෆුල් නේම් එකක් කියලානේ නැජා විබෑවට. ඉන්දු නංගියෝ අද සුභගමනක් ගියාන එක්කෙනෙක්. මටත් ආරංචි ජානුවක් සුභගමනක් ගියා කියලා. ඔයාටත් දැන් ඒ වගේ ගමනක් ගියා නම් නරකද කියලා අහනවා. සනන්දන්ද සිරි මහත්මයාගේ සින්දුවක් ඉල්ලන්නේ. මම සනන්දන්ද සිරි මහත්මයාගේ සින්දුවක් ඔන්න කලින්ම දීලා ඉවර කරා. දැන් මොකද කරන්නේ රුවන් අයියේ? රන්වන් බිම්මල් ආයතනය ඉදිකස් කැටිය බද්දේගම. රන්වන් බිම්මල් ආයතනයෙන් මටත් මේ බිම්මලක් වගේ අහිංසක ඉන්න මට සුභගමන් යන්න කියලා ඔය කියන්නේ පිරිමිලමේ කෝවගන්න කියලානේ මනමාලි. කමන්නේ ඒව කලට වෙලාවට සිද්ධ වෙයි කියලා හිතා ගන්නකෝ. හාඳුරුවන් අයියෝ ඔයා කලබල වෙන්න එපා. අනේ මං කැමති නෑ ඒ වගේ ගමන් යන්න. මොකද සමහරු මේ මම කියවනවට වැඩිය කැමති නෑ නේ. ඒ නිසා මට ඔය සෙට් වෙන්නේ නෑ අප්පා. හෙලෝ හෙලෝ සතියන්තයට සුබ වෙන්න ඕනේ. ඇහැලියගොඩ ලක්ෂ්මන් චන්ද්‍රසිරි අයියා, ඒ වගේම ලක්සිරි රංජීවේක විජේබාහු විජේබාපුර සමාවෙන්න විජේබාපුර හුලංගමුවේ දමයන්ති ලක්ෂාණි දිනක්ෂි කට්ටිය එකතු කරගන්න කියලා දාලා තියෙනවා. ඒගවට අපිට ගාල්ලෙන් කතා කරා සීතක්කා. හස්බන්ඩ් ජයා අයියව එකතු කරගන්න ඕනේ ආදරේ. කාන්තියක්කත් කතා කරා ඔන්න යාවත් එකතු කරගන්න. රිකෙල් එකස් කඩින් ඔන්න අරුණත් කතා කරා ගෙදර හැමෝම එකතු කරගන්න කියලා ඒගව සින්දුවට. මේ අලුත්ම සින්දුවක් හින්දා තාම ඇවිල්ලා වැඩි දවසකුත් නැති හින්දා අපේ රාවි ජේගේ එවගේම අලුත් ෆීචරිං ආටිස්ට් කෙනෙක් ඉන්නවා නිපුණි ශාරද. ඇගේ කටහඬ ගැන කියලා වැඩක් නැහැ. මේ සින්දුව අහලම බලලවා තීරණය කරන්න. හරිම ලස්සන වොයිස් එකක් තියෙන්නේ. රවිජයට හම්බුනා කියලා කියන්නේ තින් මණිකක් වගේ පරිස්සම් කරයි. ඊගාවට අපිට මේ වගේ ක්‍රියේෂන්ස් ගොඩාක් අහන්න පුළුවන්. අලුත් සින්දුවක් ඉඳ තමා මේ කට්ටියම් පොදි ගහගෙන මේ සින්දුවට එකතු කරගන්නේ. මොකද හැමෝම ආසන්නේ අලුත් සින්දුවක් දෙනකොට තමාගේ නම කියවෙනවට. ඔන්න ඇල්පිටියෙන් අපි පුන්සරණන්ගේවත් එකතු කරගෙන අම්මයි තාත්තවයි අත්තම්මවයිත් එකතු කරගෙන ආදරෙන් ඊගාව සින්දුවට යනවා. වෙලාව හවස 5:13. අපි අහන්න ලෑස්ති වෙන්නේ රවිජයගේ බෝවිටියා මල්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: Hi hello වේලාව හවස 5 විනාඩි 22යි.
4: ආසම සින්දුවක් කියන්නේ ඉතින් Gamma Tawai
5: Net FM Hello Hello Satyantea

පහයි විසි දෙකයි කියල කලින්ම වෙලාව කිව්වට කතා කරන්න හිතුන ඉතින්. ඔන්න අපිත් එක්ක මේ වෙලාවේ ගොඩ දෙනෙක් වත්සප් එකට මැසේජ් වෙලා තියෙනවා, කතා කරලා තියෙනවා, මංගව ලිස්ට් එකක් තියෙනවා කෝල් කරපු අයගේ නම්. මේ හැමෝම හැම සින්දුවකටම එකතු කරගන්න පුළුවන් නම් මං එහෙම කරනවා. ඉතින් එහෙම කරන්න අමාරු හින්දා කොහොම හරි එක සින්දුවකට හරි ඔයාවයි ෆැමිලි එකේ අයවයි එකතු කරගන්න තමයි මගේ උත්සාහය. මාව මේ වෙලාවේ මං ආදරය කරන මගේ විශ්වවිද්‍යාලයේ යෙහෙළියක් ආදරණීය බෙස්ටියෙක් ඔන්න අහගෙන ඉන්නවා මේ වෙලාවේ. ලස්සන වොයිස් එක හිමිකාරියක් තමයි එයත්. අනේ ඔයාගේ වොයිස් එක මිනිස්සුම සූපත් කරනවා කියලා මට වට්සප් එකට මැසේජ් එකක් එවලා තිනවා බස් එකේ යන ගමන් කියවිල් අහගෙන යන්න කියලා. ඔන්න බස් එකේ අපේ ටිකට් එක අරගෙන ඉක්මනට බස් එකේ නම්බර් එක මට එව්වොත් මට කියන්න පුළුවන් මොන බස් එක ගැනද මේ කියන්නේ කියලා අනිත් අයට තැහෙන්නම. හැබැයි ඉතින් දැන් මේ වෙනකොටත් දන්නව ඔයා ගැන තමයි කියන්නේ කියලා. බස් එකේ ඉන්න කට්ටිය ඔයාව දන්නේ නැති වුණාට මන් දන්නවනේ ඔයාව. ලස්සන සුදු ගෑන් ළමෙක් ඇති අනිවාර්යයෙන්ම බලන්න චුට්ටක් කට්ටිය වටපිට. ඔන්න මම නරක වැඩක් කරන්නේ අනේ හරිද? සමහර විට ෂෝල් එකක් උරහිසේ දාගෙන ඇති ලස්සනට. චූටි සුරංගනාවි ලුක් එකකුත් තියෙනවා. පෙනුම හරියටම සුරංගනාවියක් වගේ තමයි ඉතින්. නේද ෆ්ලෝරන්ස්? ඔන්න ෆ්ලෝරන්ස් ඉන්නවලු බස් එකේ යන ගමන් මාව අහගෙන. Thank you so much ඉතින්. බස් එකේ නම් එකත් මට එවන්න කොහොමද? හරි. ඊගවට අපි යනවා WhatsApp එක පැත්තට. ලස්සනට වැඩේ කරනවා ඉන්දු ඔයා මොරොන්තුඩුවෙන් රොෂාන් අහගෙන ඉන්නවා මාව. ශාමා සෙනුක ඍෂිකා එක්ක ලක්ෂ්මණ්වත් එකතු කරගන්න ආදරෙන් කියලා දාලා තිනවා. ඒ වගේම පුංචි පුතා තේජාවෝර එක්ක භාග්‍ය අවිෂ්ක සේරුවාවිල කේඩියේ සමරසිංහ හැබෝමත් එකතු කරගන්න කියලා තමයි ඉල්ලීම. මේ රික්වෙස්ට් එකේ වැලිමඩින් කාංචනා තමයි එවන්නේ. සිහින දෙවුදුවේ සින්දුව දෙන්න පුළන්ද කියලා අහනවා. ඔන්න ඉතින් මම ඉතින් අනිවාර්යෙන් උත්සාහ කරන්නම් දෙන්න. හරිද? ඔයාලා ගෙලීම් මම හකදාන්නේ නෑනේ. අකි සින්දුවක් දෙන්න බණ්ඩාර වෙලින්දන් අපිත් අහගෙන ඉන්නවා. සම්පත් අයියාගෙන් බේරෙන්න බෑ සින්දුවක් ඉල්ලන්න කියලා ඔන්න මම මැසේජ් එකක් දැම්මා. සම්පත් මගේ කොල්ලා. මම පල්ලෙවැද්දේ චානක හොමගම වැඩ කරන ගමන් ඉන්නේ. ශාන්ත අයියත් මේ වෙලාවේ එයත් අහගෙන ඉන්න කියලා කියන්න කිව්වා. හරි, හොමගම හැමෝමත් ඔන්න ආදරෙන් එකතු කරගන්නවා. Hi Indu, welcome to Hello Hello Satyantheo. Ivan api wahagena innō avissā vellē indan. Akē magē tātta næti velā labana māsēṭa næ labana māsē 18 veni daṭa magē tātta næti velā avuruddak wenawa. Tātta wenwen lassana sinduwak denna kiyala illimak tiyenne. Api ē sinduwa denakoṭa message ek kiyawanna itin hadanakoṭa bæne oya kiyawanna kiyala wada dila thiyenone 75ක් විතර මට. ඒකේ සින්දුව දෙද්දිම කියන්නම්. හරිද? හරි. ඔන්න එහෙනම් මම මැසේජස් ඔක්කොම කියවන්නත් නෑ. තව තියෙනවා. අපි ඊගාව සින්දුවකෙදි මේ මැසේජ් ටිකත් කියවලා ඉවර කරමු. දැනට මේ ඇති. වෙලාව 5:25. දිගටම ඉඳවා ගැනීම.

ඔන්න හැමෝම ආස කරන සින්දුවක් අරගෙන ආවේ ගාවට කාටවත් චෝදනා කරන්න බැහැ. හරි, වෙලාව හවස 5යි විනාඩි 32යි. වෙලාවත් කියන්න එපයි නේද? අපිට කතා කරා ඔන්න බේළුවල ඉඳන් ඉන්දිකා දිල්රක්ෂි කුමාරි. මට ආදරේට කුමාරි අක්කා කියලා කතා කරන්න පුළුවන් නේ ඔයාට? මහත්ය බුද්ධික, එතකොට ලොකු දුව හිමායා, පොඩි දුව රුවින්දි, මෙන්න මේ කට්ටියව එකතු කරගන්න කිව්වා. එතකොට කුමාරි අක්කාගේ තාත්තා, අම්මා, අයියා, අයියාගේ වයිෆ්, මල්ලි මල්ලිගේ වයිෆ්, එතකොට මහත්යාගේත් පවුලේ හැමෝම ආදරෙන් එකතු කරගන්න කිව්වා ඊගාව සින්දුවට. ඒ ගාවට අපේ සුපිරි වීරයෝ තුන්දෙනත් කතා කරා ඔන්න. බොහෝම දුර බැහැර ඉඳන්, දුර බැහැර කියන්නේ ඉතින් දකුණේ කොල්ල තුන්දෙනෙක් එක හරිය වලස් මුල්ල සිනමායක ඉස්සරහා ත්‍රිවිල් පාකිකේ අපේ සුපිරි වීඩියෝ තුන්දෙනා කියලා මං කියන්නේ රජතුන් කට්ටුව කියලා. හරිද? අපේ වීරය අයියායි, එතකොට අපේ ධර්මය අයියායි, අනේ දෙයනේ අපේ මම ඊළඟ නම හරියට ලියාගෙන නෑ නේද? බණ්ඩාර අයියා වෙන්න ඕන. වැරදුනොත් එහෙම ගුටියක් දෙන්න ඉන්දුට. හරිද? සුපිරි වීරයෝ තුන්දෙනාව කොහොමරි ආදරෙන් එකතු කරගන්න. ඔතන තුන්දෙනායි ඉන්නේ. ඉතින් මං එක නමක් වැරදියට කිව්වා නම්, ඉතින් වැරදියට කියපු නම කාගේද කියලා මාට්ටු වෙනවා අතට. බනින්න හැබ නෑ. ඊගාවට මට ශෂිකා ඔන්න නැන්ද කතා කරනවා රාගම ඉඳලා. රාගම ප්‍රදේශවාසීන්ව තවෝ මොන්න ආදරෙන් එකතු කරගන්න. නෙත් FM අහගෙන ඉන්න හැමෝම ශෂිකා නැන්දවයි, එතකොට ලක්ෂිතා අයියාගේ නැන්ද කියලා කිව්වා. දැන්නේ මතක් වුණේ. මේ ඇවිල්ලා අපේ නෙත් FM එකේ ඉන්නවා හොඳ හැන්ඩි කොල්ලෙක් ලක්ෂිත කියලා. ලක්ෂිත අයියාගේ නැන්ද තමයි මේ අපිට කතා කරලා තියෙන්නේ. ඒක දන්නේ පස්සේනේ සින්දුවක් කියලා. ඊගාවසේ ඒ සින්දුවත් මම ලෑස්ති කරගෙන ඉන්නේ. ඊගාවට කිරිඳ වෙලෙන් අසේල කතා කරා. සේලවයි අම්මවයි දෙන්නවම එකතු කරගන්නවා. මට මිස් වුණ මැසේජස් තියෙනවද? නෑ නෑ නෑ, හැම මැසේජ් එකක්ම දැන් කියවලා තියෙන්නේ. හරිනේ? ඔනේ නම් මම යනවා වට්ස්ඇප් එක පැත්තට. මැසේජ් කිව්වේ මේ කෝල් කරලා කියපු මැසේජස් පණිවිඩ, කෝලිං පණිවිඩ. හරි, දැන් තමයි යන්නේ වට්ස්ඇප් එක පැත්තට. හෙලෝ හෙලෝ, සතියන්තය අන්තිම පැයට අපි එකතු කරගන්න යන්න කලින් ඇහැලිකුඩු චමින්ද මෝටර්ස් එකේ බොස් චමින්ද, සනත්, රසින්දු, අම්ම සෝමවති, එතකොට මලිත්, ප්‍රසන්න, දිලාන්, සුමිත්, ලාල් අයියා, අල්ලපු ගෙදර ප්‍රියංගිකා, අනේ දෙයනේ අල්ලපු ගෙදර කට්ටියවත් ආදරෙන් එකතු කරගන්නලු. ඒ ගෙදර කට්ටියයි මේ ගෙදර කට්ටියයි හැමෝම එකතු කරගන්නවා. හරිද? ප්‍රියංගිකා සමන් යාලගේ දරු වර්ක්ෂොප් එකට බයික් හදාගන්න අප අනිත් අයත් කස්ටමර්ස් ලවත් එකතු කරගන්න කියලා කියනවා. හයි හයි, කොහොමද? චාමර ස්ටෝස් එකින් කලුතර පනා පිටේ චාමර සච් තනුජක් අපි වහගෙන ඉන්නවා. ඉන්දමණික මාත් ඉන්නව හොදේ, මත් එක උඩ රුක්මණි අක්කා. යන්න කලින් මැසේජ් එක ඉක්මනට කියවත් ගොඩක් ආදරේ. ඔන්න කියවා. හා, දරුවන් හැදුවා මේ වෙලාවේ ළඟකවත් නැහැ. ආවත් ගෙදර යාලගේ ලෝකවල යාලා. අපේ තනිකම වේදනාව දන්නේ අපි. හිතින් දුක් විඳින ගමන් තාත්තයි මායි කල් ගෙවන හැම වෙලාවකම ඔයාලගේ ටීම් එකට තමයි මම කතා කරන්න හිත හදාගන්නවා. කමක් නෑ අම්ම, අපි ඔයාට ඉන්නවනේ නේද? ඒ නිසා කතා කරන්න. අපිත් ඉතින් ඔයාගේ දුවගේ පුතාගේ වයස කට්ටිය තමයි. අපි චැට් එකක් දාගෙන ඉමු hina වෙලා. දුකින් ඉන්න එපා. හරිද? ආදරේ. හයි ඉන්දු අක්කි, මිස්ටර් මුණසිංහ සලෝන් එකේ ඇහැලිය ගොඩ අයරුපොල පුබුදු නිම්සරා සෙවමිනි ධනංජනා අහගෙන ඉන්න කට්ටියම ඔන සලෝන් ගර්ල්ස් ලා ටික ආදරෙන් එකතු කරගන්නවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න. පංචාලි, මිනුල් බබා, ඇහැලියගොඩ ලාලනියක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න හැමෝම ආදරෙන් එකතු කරගෙන මේ සින්දුවට යන්න ලෑස්ති වෙන්නේ. වෙලාව හවස 5යි විනාඩි 36යි. මට මහන්සි. එහෙනම් මේ පැත්තට කෝල්ස් ගන්න නැතුව චුට්ටක් වට්ස්ඇප් මැසේජ් විතරක් දාමුද? කෝල්ස් එනවා එක දිගට. 0711 95 95 95 තව පැය භාගයයි ඉක්මන් කරන්නේ.

ඒ සඳුරුගේ තාත්තා වෙනුවෙන් සින්දුවක් කියලලා තිබුණ හින්දා මේ සින්දුව මම ලෑස්ති කරගෙන ආවේ සඳුරුගේ තාත්තට ඔන්න අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරලා. ඒ වගේම අවුරුද්දේ දානේ වැඩ කටයුතු හරිම ලස්සනට සුන්දර විදිහට කෙරීගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරලා ඔන්න සඳුරු මේ සින්දුව ඔයාට.

වෙලාව 5:52. අද ඔන්න මට විනාඩි 3ක් විතර කලින් යන්න වෙලා තියෙනවා. හේතු ඉතින් අහන්න එපා. නිවුස් එක කියන්න මං ආපහු 6:00 වෙද්දී නැත් උනනේ. හරිද? ඉතින් ඒසා ඔන්න මං යන්න කලින් සිින්දුවේ ඉන්ට්‍ර එක චුට්ටක් ඇහනකොට මාව අතීතයට අරගෙන යනවා. ලස්සන කවියක්. ඒ කවියමං මෙන්න මෙහෙමම කියවන්නකෝ. මතක ගොම්මන අතර ඉඳ හිට පුරුදු ඔබෙරුව මැවෙනවා. තවම නොපිරුණු පුංචි හිඩැසක මතක තාමත් තියෙනවා. පවන ඇවිදින් නුඹ තුටින් බව හොරෙන් සවනට කියනවා. එකම අහසක් යට දිතාමත් හිතක් නුඹ ගැන හිතනවා. පැල්මඩුලෙන් කවීන් තමයි ඒ මැසේජ් එක එවලා තියෙන්නේ. ඒ මැසේජ් එකට ඒ සුන්දර නිසඳසට කවියට මේ කතන්දරේ හමාරි අධූරි කහානි මේක තමයි අපේ කතන්දරේ. මේ සින්දුව සැහෙන ගැලපෙනවා. ඒකයි මම ඒක ඒ විදිහට කිව්වේ. ඉතින් ගන්න සමහරුන්ට තමන්ගේ ප්‍රේමය හමු වෙන තැනක් තමයි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් කියලා කියන්නේ. අර කේනානි තෝඩු දෙන්නේ උරුමකාරයෝලු, මල් දෙන්නේ ආත්ම සහකාරයෝලු, පොත් අරන් දෙන්නේ කවුද? ඒ කවුද පොත් අරන් දෙන්නේ කියලා ඔයාම ගිහිල්ලා හොයාගන්න පුළුවන් සැප්තැම්බර් 25 ඉඳන් ඔක්තෝබර් 4 දක්වා BMSH පරිශ්‍රයට ගියොත් උදේ 9 ඉඳන් රෑ 9 වෙනකන් ඔයාට පුළුවන් 27 සංවත්සරය යටතේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය මෙවරත් සංවිධානය කරන ලංකාවේ තියෙන දහන්තම පොත් ප්‍රදර්ශනය BMSH පොත් ප්‍රදර්ශනයට යන්න නිල ගුවන් විදුලි විදියට ඔන්න මෙවරත් අපි ඉන්නවා NetFM ඉන්නවා ඔයාලත් එක්ක අත්දැල් බැඳගෙන. ඒ විතරක් නෙවෙයි විශේෂ දෙයක් තියෙනවා. තරුණ හිත් ගැන වගේම පුංචි හිත් ගැනත් කියන්න එපැයි. පොත් කියලා කියන්නේ පුංචි හිත්වලට පිහාට අරන් දෙන එක තැනක්, එක දෙයක්, එක මාධ්‍යයක්. ඉතින් ඔයාගේ පුංචි පොඩිත්තටත් පොඩිත්තියටත් පුළුවන් නම් නිවේදනය කරන්න එහෙම හැකියාවක් තියෙනවා නම්, කතිකත්වයට හැකියාවක් තියෙනවා නම් අපි ඇල්ෆා ස්ටුඩියෝ ලයිව් මැදිරියට එදාට BMSH එකේදී බුක් ෆෙයර් එකේදී පැංචව පැංචිව එක්කගෙන එන්න කියන ඔන්න පණිවිඩයත් ඔයාට දෙනවා. හරි, එහෙනම් අදට මං ගිහින් එන්නම්. අවසානෙට කෙනෙක්ව එකතු කරගෙන මං ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය සෙහන්සව. මම මගේ නම කියන්නේ නැහැ, සෙහන්සව විතරක් එකතු කරගන්න කියලා වගේ බොයෆ්‍රෙන්ඩ් තමයි ඔයාට මැසේජ් එක කියවලා තියෙන්නේ. ඔය දෙන්නගේ කතන්දරේ මේ කතන්දරයට වඩා ගොඩාක් ලස්සන වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මට යන්න වෙලාව හරි. මං ගිහින් එන්නම්. මේ සතියන්තේ පරිස්සමින් සතුටින් ඉන්න. හෙට හවස 3 දී ආයෙත් අපි හම්බෙමු. මම ඉන්දෝ.

0: FM Anupaha 94.8 Net FM Divainapura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ
2: විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ
1: ටිකට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
3: සුබ සන්ධ්‍යාවක් වේලාව අවසහයයි

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුණ සුවඳ රැඳුණු නෙට් FM බුදුකුණ හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පීදස්සී හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවිය.

නාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව බුදු

0: FM Anu Paha. FM Anu Hataraita Sumata. Net FM. Divaina Pura. Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව සවස 6:30.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News. ඔබ වෙත ගෙන එන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත් වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙ තමතන්න 0112 863 363 0766 716 3672.

0: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 19 සෙනසුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අක එකේ ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට මම ඉන්දු ආශ්‍රයාගමගේ ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. සිරස්තල සෞදියේදී මරණ දඩුවම නියම වූ තරුණයා බේරාගන්න එරට රජයේ සමග සාකච්ඡා. මා ඔයේ දියනෑමට ගිය 3 දෙනෙකු දියට බිලිවේ. තවත් අයෙක් අතුරුදන්. අද රාත්‍රියේදීත් දිස්ත්‍රික් කිහිපයකට මිලිමීටර 100 ඉක්මපු තද වැසි. කෑගල්ලේ උපන්දින සාදයකදී පුද්ගලයින් 2 දෙනෙකුට වෙඩි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට. දෙහිවල STF මෙහෙයුමක්. කළුබෝවිල අවිෂ්කගේ ගෝලීන් 2 දෙනෙකු ගිනිඅවි සහ මත්ද්‍රව්‍ය සමග කොටුවේ. දකුණු කොරියානු ජාතිකගේ වෙනුවට උතුරු කොරියානු ජාතිකගේ වාදනය වීමෙන් ආසියානු ක්‍රීඩා උළෙලේ නොසන්සුන්තාවක්. දෙවුලපිටිය බඩල්ගම පෙරගස්මංකඩ ප්‍රදේශයේදී මා ඔයේ දියනෑමට ගොස් අතුරුදන් වූ සිවුතෙනගෙන් 3 දෙනෙකුගේ මල සිරුරු සොයාගෙන තිබෙනවා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිටා. සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අතරංගුවට පත්ව මරණ දඬුවම නියම වූ බව කියන ශ්‍රී ලාංකික තරුණයා නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ එරට රජයේ සමග මේ වන විටත් සාකච්ඡා කරමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා තානාපති කාර්යාලය තුළ විශේෂ නිලධාරියෙක්ද පත්කර ඇති බවයි.
1: මේ තොරතුර විදේශ අමාත්‍යංශයට දැනුම් දුන්නට පස්සේ දැන් පසුගිය කාලය පුරාම සති ගණනාවක් ඇතට විදේශ අමාත්‍යංශයේ විදේශ අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් සෞදි අරාබි රජයත් එක්ක සාකච්ඡා වටගණනාවක් සිදු කළා. ඒ වගේම ඔහුට නීති විසය ලබා දීම සඳහා තානාපති කාර්යාලය මැදිහත් වුණා. අපේ විශේෂ නිලධාරියෙක් මේ වෙනුවෙන් යොදවලා තිබුණා. නමුත් අපිට මේ ගැන කටයුතු කරන්න වෙන්නේ ඒ රටේ පවතින නීතියත් එක්ක. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඔහුට සමාවක් ලබා ගැනීමට, දඬුවම පුළුවන් තරම් අඩු කර ගැනීමට. ඒක තමයි රජයේ අපේක්ෂාව. රාජතාන්ත්‍රික මට්ටමින් කරන්න පුළුවන් හැමදේම මේ මොහොතේදී විදේශ අමාත්‍යවරයාගේ මෙහෙයවීම විදේශ අමාත්‍යංශය කරමින් ඉන්නවා.
0: මේ අතර සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වූ බව කියන ශ්‍රී ලාංකික තරුණයා නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හදිසි රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක් සිදු කළ යුතු බව විදේශ කටයුතු හිටපු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. සිවරාජා අනෝචන් නැමැති එම තරුණයාට මුලින් නියම වී තිබූ 5 අවුරුදු සිර දඬුවම මරණ දඬුවම දක්වා ඉහළ යාම පිළිබඳව තමන් දැඩි කනගාටුවට සහ කනස්සල්ලට පත්ව සිටින බවයි අලි සබ්‍රි මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ. රුහුණුමා කතරගම දේවාලයේ පාදයාත්‍රාවට එක්ව සිටි පිරිස සමග සුනකයෙකු ගමන් කරන ආකාරයත්, පසුව කිසියම් පුද්ගලයෙකු විසින් අදාළ සුනකයාට පහර දී හිරිහැර කරන ආකාරයත් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා. මරණ දඬුවම නියම වී සිටින සිවරාජා අනෝචන් නැමැති මෙම තරුණයා අදාළ පහර දීම සිදු කළ පුද්ගලයාව විවේචනයට ලක් කරමින් සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක්කර තිබූ බවයි වාර්තා වන්නේ. සෞදි පොලිසිය වෙත එම ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් වී ඇත්තේ ඉන් අනතුරුවයි. ඒ අනුව අම්පාර කල්මුනි ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික තරුණයෙකු වන එම තරුණයා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකින් නබි නායකතුමාට සහ ඉස්ලාම් දහමට අපහාස වූ බවට චෝදනා එල්ල වී තිබුණා. ඔහු පළ කළ ෆේස්බුක් වීඩියෝව සම්බන්ධයෙන් සෞදි අරාබියේ අල් අහ්සා අපරාධ අධිකරණය මගින් අනෝචන්ට එරෙහිව වසර 5ක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක්ද නියම කර තිබූ අතර එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයන් පසුව ඔහුට මරණ දඬුවම නියම කෙරෙනු බවයි වාර්තා වන්නේ. දිවුලපිටිය බඩල්ගම පෙරගස්මංකඩ ප්‍රදේශයේදී මා ඔයේ දියනෑමට ගොස් අතුරුතන් වූ සිවුතෙනගෙන් 3 දෙනෙකුගේ මල සිරුරු සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අද පස්වරු 2ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි. තරුණියන් 10 දෙනෙකු සහ තරුණයෙකු මා ඔයේ දියනෑමට ගොස් ඇති අතර ඉන් 10 දෙනෙකු අනාරක්ෂිත ස්ථානයක දියනාමින් සිට ඇති බව වාර්තා වනවා. එහිදී ඉන් එක් තරුණිය එක් තරුණියක් දියේ ගිලි ඇති අතර ඇය බේරා ගැනීමට උත්සාහ කිරීමේදී සිසු තිදෙනාද දියේ ගිලි අතුරුදන් වූ බව පොලිසිය සඳහන් කළා. අතුරුදන් වූ තරුණයන් තිදෙනා සහ තරුණිය සොයා ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව මෙහෙයුම් ආරම්භ කළේ ඉන් අනතුරුයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අවුරුදු 20-25 අතර වයසේ පසුවන බදුල්ල සහ හපුතලේ ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බවද වාර්තා වෙනවා. ඔවුන් බඩල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිට ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. බස්නාහිර සහ සබරකමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ ඌව සහ උතුරු පළාත්වලත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද රාත්‍රී කාලයේ තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එමෙන්ම ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරතදිග ප්‍රදේශවල පවතින වැසි තත්වයේද වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවද කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. ලබන සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදද දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා මහතා පැවසුවේ 22 සංශෝධනය තුළින් සිදුවන්නේ රාජ්‍ය බලය අත්පත් කර ගැනීමක් බවයි.
2: මේ රටේ අධිකරණයට අයුතු ලෙස ඇඟිලි ගසන්නට විධායකය කරන ඉතාම ලැජ්ජා සහගත උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි 22 සංශෝධනය. ඔවුන්ගේම වචනයෙන් කියනවනම් රාජ්‍ය බලය කරගන්න. ආණ්ඩු බලය ලැබිලා තියෙනවා, විධායක ජනාධිපතිකම ලැබිලා තියෙනවා. ඒක මදි. අපිට අධිකරණය අල්ල ගන්න ඕනේ. අපිට රජ්‍ය සේවකයෝ අල්ල ගන්න ඕනේ. අපිට රාජ්‍ය ආයතන අල්ල ගන්න ඕනේ. එතකොට තමයි වැඩේ කරන්නේ කියන පටු වැරදි ආකල්පේ මත පදනම් වෙලා තමයි මේ 22 සංශෝධන ඉදිරිපත් වෙලා
0: තියෙන්නේ. ජිනීවාහිදී 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් සිදුවන අගතිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ බවයි බහුජන බලයේ සභාපති මිලින්ද රාජපක්ෂ මහතා පැවසුවේ.
3: අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කිරීම සඳහා ජනතා විරෝධී ව්‍යවස්ථා සංශෝධනයන් ගේන්න මේ ආණ්ඩුව කටයුතු කරන එක ගැන කතා කරා. නැත්නම් මේ රටේ බන්ධනාගාරවල ලෝකයන් කිසිම තැනක නැති විදියට මේ රටේ බන්ධනාගාරවල මේ රටේ මිනිස්සුන්ට සිද්ධ කරන අතවර බලපෑම්, අයිතිවාසිකම් කඩකිරීම්, ඝාතන පිළිබඳව නැවත මතක් කරන්නට සිද්ධ වුණා. ඒ වගේම මේ රටේ සමාජ ජනමාධ්‍යවේදීන්ට සිද්ධ කරන අතවර කිරීම, ඔවුන්ට සිදු කරන බලපෑම්, භාෂණයේ නිදහසට අද තිබෙන බලපෑම ගැන කතා කරන්න සිද්ධ වුණා. ඒ වගේම දේශපාලන ක්‍රියාකාරී මේ රට තුල තිබෙන රජයේ තිබෙන අයිතිවාසිකම් කඩකිරීම පිළිබඳ මේ තියෙන බලපෑම උදාහරණයක් විදිහට නාමල් රාජපක්ෂ රජතුමා ඇතුළු දේශපාලකයන් රැසක් මුහුණ දෙමින් තිබෙන දේශපාලන අතවර එක පැත්තකින්, අනිත් පැත්තෙන් සුරේෂ් සැලේ මහතා වැනි හමුදා නායකයන් ඔවුන්ට සිද්ධ වෙන අතවර මෙන්න මේ පිළිබඳවත් මංගිතනේ අපිට කතා කරන්න අවස්ථාවක් විදිහට ඒක ලැබුණා.
0: මේ ඒ සම්බන්ධව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා.
4: ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික ජනබල වේගය මහජන සම්බන්ධතා රැලි ජන හමු තියෙන එක නතර වෙන්නේ නැහැ. මේ චෝදනාව එන්නේ විපක්ෂයෙන්. විපක්ෂයෙන් මේ චෝදනාව ගේන්නේ ජනාධිපතිතුමා ජනතාව මුණගැහෙන්න යන එක විපක්ෂයට ප්‍රබල විවේචනයක්. අද විපක්ෂයට ජනතාව නැහැ. විපක්ෂයට ගමක ශ්‍රමදානයක් නෙවෙයි. ගෙදරකට 4-5 දෙනෙක් එකතු වෙලා තේ ටිකක් බොන්නවත් මිනිහෙක් නැති තැනක තියෙයි. එනිසා ජනාධිපතිතුමා ජනතාව මුණගැහෙන්න යෑම අද විපක්ෂයට ප්‍රශ්නයක්. ඒ නිසා අපට ඒක ගැටලුවක් නෑ.
0: 22 සංශෝධනය ගෙනීමේ ප්‍රධාන අරමුණ අධිකරණ කටයුතු කඩිනම් කිරීම බවයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසුවේ.
5: අධිකරණ කටයුතු ඉක්මන් කිරීම අවශ්‍ය වෙලා තියෙනවා. නීති කටයුතු ඉක්මන් කිරීමේ අර්ථයෙන් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉක්මනින් සම්මත කරගන්න. දැන් ඒක පාර්ලිමේන්තුවට ගෙනීමට නියමිතයි 24 සහ 25. ඉතින් ඒකට විරුද්ධව එක එක පාර්ශ්වයන් අදහස් දක්වමින් ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක් විරුද්ධ වෙන්න පුළුවන්. ඕනෑම විරෝධතාවයක් ප්‍රජාතන්ත්‍රවාදී ඇතුළේ අපි බාර ගන්නවා. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් ඔයගලන්ට පේනවා ගමේ මිනිස්සුන්ට 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිදු ගැටලුවක් නැති බව. ඇයි? ඒගොල්ලන්ට තේරලා තියෙනවා මේ මහජන මුදල් අමුඅමුවේ ගසාගෙන, මහජන මුදල් අමුඅමුවේ ගසා කාපු රාජ්‍ය සේවයේ වෙන්න පුළුවන්, දේශපාලන අධිකාරිය වෙන්න පුළුවන්, ඒ අයට නීති කඩිනම් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. අධිකරණ කටයුතු කඩිනම් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. අන්නේ වෙනුවෙන් ගේන සංශෝධනයක් බව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් තේරිලා අවසානයි ගමේ මිනිස්සු. නමුත් පටු පෞද්ගලික දේශපාලන අභිලාෂ මුදින් පමුණුවාගත්තු කල්ලි කණ්ඩායම කීපයක් එළිය ගෑගා. කිසිපස්සයක් නැහැ. කවුරු කෑ ගැහුවා? අපි ජනතාවගේ මැන්ඩේට් එකට අනුව, ජනතාවගේ වරමට අනුව, ජනතාවගේ අභිලාෂයට අනුව අපි කටයුතු කරන.
0: දෙදහස් විසිහය ආසියානු ක්‍රීඩා උළෙල නිලවශයෙන් අද ශ්‍රී ලංකාව වේලාවෙන් දහවල් 2:30ට ආරම්භ වුණා. ඉකුත් දස් දහවනදා සිට ඇතැම් තරග ආරම්භ වුවත් ක්‍රීඩා උළෙල නිලවශයෙන් ආරම්භ කෙරෙන සමාරම්භක උත්සවය පැවැත්වුණේ අදයි. ජපානයේ අයිචිනාගෝයා නගරය මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්වය ලබා දෙනවා. ශ්‍රී ලංකාවද ඇතුළත්ව රටවල් 46ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000කට වැඩි පිරිසක් ඒ සඳහා සහභාගී වීමට නියමිතයි. මේ අතර දකුණු කොරියානු ජාතික ගීය වෙනුවට උතුරු කොරියානු ජාතික ගීය වාදනය වීමෙන් ආසියානු ක්‍රීඩා උළෙලේදී නොසන්සුන්තාවයක්ද ඇති වුණා. ජාතික ගීය පටලැවී මෙම වරද සිදු වූයේ හොකී තරඟ අතරතුරේදී. 2026 ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේදී පැවැත්වෙනවා. එහි නිල සමාරම්භක උත්සවය අද පැවැත්වුවේ උවද තරග පැවැත්වෙන්නේ ඉකුත් දසවනදා සිටයි. මෙහිදී පිරිමි හොකී තරගාවලිය යටතේ දකුණු කොරියාව සහ බංගලාදේශය අතර තරගයක් පැවැත්වුණා. තරග ආරම්භ කිරීමට පෙරදී තරග වදින කණ්ඩායම් දෙකේ ජාතික ගීය වාදනය කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක්. එහෙත් දකුණු කොරියානු ජාතික ගීය වෙනුවට උතුරු කොරියානු ජාතික ගීය වාදනය වූයේ මෙම අවස්ථාවේදී. සංවිධායකයින්ගේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම වරද සිදුව ඇති බවයි ප්‍රකාශයට පත් කෙරුණේ. පළමුව උතුරු කොරියානු ජාතික ගීයද අනතුරුව බංගලාදේශ ජාතික ගීයද වාදනය කර ඇති අතර පසුව නැවතත් නිවැරදි කිරීමක් ලෙස දකුණු කොරියාවේ නිවැරදි ජාතික ගීය වාදනය කර තිබෙනවා. මෙහිදී දකුණු කොරියානු ක්‍රීඩකින් දැඩි පුදුමයට මෙන්ම නොසන්සුන්තාවයට පත්වූ අතර සිදු වූ තාක්ෂණික දෝෂය පිළිබඳව නිවේදකයා වහාම ප්‍රේක්ෂකයින්ගෙන් සහ කණ්ඩායම් වලින්ද සමාව අයද සිටියා. කෙසේ වෙතත් සිදුවීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින් දකුණු කොරියානු හොකී කණ්ඩායමේ නියෝජිතයෙකු සඳහන් කළේ මෙය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි බරපතල ආකාරයේ අතපසුවීමක් බවයි. ජාතික ගීය සූදානම් කර නොතිබීම නිසා නොව එය වාදනය කිරීමට භාරව සිටි නිලධාරියාගේ පැහැරහැරීමක් මත මෙය සිදු වූ බවයි සංවිධායකයින් පවසන්නේ. එහෙත් ආසියානු ක්‍රීඩා උළෙල වැනි ජාත්‍යන්තර තරගාවලියකදී මෙවැනි අත්වැරදීම් කිසිසේත්ම සිදු නොවිය යුතු බව දකුණු කොරියානු හොකී කණ්ඩායම නියෝජිතයා කියා සිටියා. 1950-53 කොරියානු යුද්ධයෙන් පසුව දෙරට අතල නිලසාම ගිවිසුමකට එළඹ නොමැති බවත් තාක්ෂණික වශයෙන් දකුණු කොරියාව සහ උතුරු කොරියාව තවමත් පසුවන්නේ යුදයමයක තත්ත්වයක් බවයි ඔවුන් පවසා සිටියේ. ඒ හේතුවෙන් දකුණු කොරියාව තුළ උතුරු කොරියාවේ ජාතික ගීය හෝ රාජ්‍ය සංකේතයන් භාවිත කිරීම තහනම් කර තිබෙනවා. දකුණු කොරියානු ජාතික ගීය වෙනුවට උතුරු කොරියානු ජාතික ගීය වාදනය කිරීමෙන් ආසියානු ක්‍රීඩා උළෙලේදී මෙම වරද සිදුවන්නේ එසේද තිබියදී වීම තත්වය තවත් බරපතල කරන්නක්. කෙසේ වෙතත් මෙම මානසික බලපෑම හමුවේ වුවද තරගයේ විශිෂ්ට ක්‍රීඩා විලාශයක් නිරූපණය කිරීමට දකුණු කොරියානු කණ්ඩායම අද සමත් වුණා. ඔවුන් බංගලාදේශ කණ්ඩායම ගෝල 5.0 ලෙස පරාජයට පත් කරමින් තරගයේ ජයග්‍රහණයට හිමි කරගත්තා. කොහුවල විජයපා මාවතේ පිහිටි නිවසක් වටලා ගිනි අවි 3ක් මත්ද්‍රව්‍ය සහ ත්‍රිරෝද රථයක් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී එහිදී හෙරොයින් ග්‍රෑම් 78ක් ෂොට්ගන් වර්ගයේ ගිනි අවි 3ක් ඊට යොදා ගන්නා උණ්ඩ 8ක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිත කළ ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. සැකකරුවන්ගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කළුපොවිල අවිෂ්ක නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙවන ප්‍රධානීන් බවයි. අත්අඩංගුවටගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබෙනවා. කෑගල්ල ඇල්බර්ට් සෙනවිරත්න මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ එම හෝටලයේ පැවති උපන්දින සාදයක් අතරතුරදී එම වෙඩිතැබීම සිදුව ඇති බවයි. අදාළ උපන්දින සාදයට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සහ හෝටලයේ සේවකයන් අතර බහින් පස්වීමක් තුරතක යාමෙන් අනතුරුව මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා. හෝටල් සේවකයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ වායු රයිෆල් වර්ගයේ අවියකින් බවද පොලිසිය සඳහන් කළා. එහිදී තුවාල ලබා ඇත්තේ පොළොන්නරුව සහ මහාබගස් වැව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. අදාළ වෙඩිතැබීම සිදු කළ හෝටල් සේවකයා අත්අඩංගුවට ගත් බවයි කෑගල්ල පොලිසිය සඳහන් කළේ. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: නෙත් නිවුස් රාව ප්‍රතිරාව. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් පිළිබඳව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතාද මෙලෙස අදහස් පළ කළා.
7: ඩේවිඩ් ඔගිල්වි එක්තරා අවස්ථාවකදී ප්‍රකාශ කොට තිබෙනවා රේඩියෝ ඉස් ද තියටර් ඔෆ් ද මයින්ඩ් යනුවෙන් රේඩියෝ එක තමයි වේදිකාව වන්නේ මනසේ කියා. ඉතින් හැකියාවක් ලැබෙනවා රේඩියෝවට මනස් රූප නිර්මාණය කරන්නට ප්‍රේක්ෂකයා තුළ අසන්නා තුළ. නෙත් FM මේ පිළිබඳව යම් ශූරත්වයක් දක්වන බව තමයි අපට පෙනී ගියේ. ඒට හේතුව අපේ මතකය අප මේ මැතිවරණ සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව යම් කතාබහක් නිර්මාණය කරන අතර වාරයේදී මුල් අවස්ථාවන් වලදී තමන්ගේ ප්‍රකෘති රූපාකාරයෙන් විශේෂයෙන්ම ඩිජිටල් වේදිකා උපයෝගී කරගනිමින් විකාශය කරන්නට නෙත් FM ආරම්භයේදී උත්සාහ ගත්තා. එය ඉතාමත්ම පුරෝගාමී කාර්යයක් බවට පත් වුණා. දෙවෙනි කරුණ, ඔවුන් යම් වැඩසටහනක් නිර්මාණය කිරීමේදී විශේෂයෙන් ප්‍රවෘත්ති හෝ වේවා ඉතාමත්ම ඉක්මනින් එම පුවත පිළිබඳව දෙපැත්තේම අදහස් අසා ගැනීම සඳහා යම් බලවත් උනන්දුවක් දැක්වුවා. විශේෂයෙන්ම යම් තීරණාත්මක අවස්ථාවකදී ඊට අදාළ පාර්ශවය සහ ඉන් බලපෑමකට ලක්වන පාර්ශව පළමුව හඳුනාගෙන ඔවුන්ගේ අදහස් කරලියට ගෙන ඒමට නෙත් FM ප්‍රවෘත්ති තුළදී සහ කළා. අපි ඒ පිළිබඳව සතුටු වෙනවා.
8: සත්‍යාසත්‍ය තෝරා බේරාදීමේදී රේඩියෝවට කළ හැක්කේ සෑම පාර්ශවයකටම නිවැරදිව සවන් දෙමින් ඒවායේ අදහස් කරලියට ගෙන ඒම. නෙත් FM මේ සමස්ත කාලය පුරාවටම මෙම උත්සාහය දරා තිබෙනවා. ඔවුන් මෙතෙක් දරා ඇති ප්‍රයත්නය සාර්ථකයි සහ ඉදිරියේදී ඔවුන්ට තවත් මීටත් වඩා දෙගුණයක් යම් සුවිශේෂී කාර්යභාරයක් කළ හැකි බව.
6: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
9: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
6: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
10: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Adama Ganna Phone Ekai
2: Ai Hetata Danne
1: Vishwasay Wanga Kima Ekka Singa Simpa Pay Ikata Loda Tika Tika Gewanna Adama Oyage Smartphone Ekak Araganna
3: Velava Ratri 7 Vinadi Ekai Net Asapur. Net Asapur.
4: අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපි සෙනසුරාදා සිත්නෙත් අසපුව වැඩසටහනයි අරඹන්නට සූදානම් වෙන්නේ. අදත් අපි ඔබට ඉතා වැදගත් වූ දේශනාවක් සෙනසුරාදා සිත්නෙත් අසපුවෙන් ලං කරන්නටයි සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් සුපුරුදු ලෙස අදත් අපි ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කරන්නට යෙදුනේ ගලගෙදර සමනගිර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ අතිපූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව ශ්‍රද්ධාවෙන් ගෞරව නමස්කාරයෙන් යුක්තව පිළිගෙන සෙනසුරාදා සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීමට උන්වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදුහු සාධු සාධු
5: සමන්තා චක්කවාලේසු

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිටින තසපුවට බොහොම ගෞරවයෙන් සුපුරුදු දායකත්වයක් දරනවා දෙනියාය ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ කළමනාකර අධ්‍යක්ෂකතුමා පෙපින්වත් චමින්ද ජයවර්ධන මැතිතුමා සහ ඒ බිරිඳ දියණිය ඇතුළු පවුලේ පින්නතුන් විසින්. ඒ ඇත්තු හැම දෙනාගෙම සියලුම සත්තරමුණු සඵල වෙන්න කියලා අපි මෙත් සිතින් සෙත් පතමින් ආශිර්වාද කරනවා. අද දවසේ සිත්නේ තසපුවට සවන් දෙන පින් ඇති ඔබට හරිම වටින සූත්‍රයක් කියලා දෙන්න කියලා හිතුවා. මේ සූත්‍රයේ නම පොඩ්ඩක් දිගයි, අවිජ්ජාදී පච්චය දේශනා සූත්‍රය. මේක අවිජ්ජා පච්චය සූත්‍රය කියලත් කියනවා. එතකොට මේකෙදී අපේ අවිජ්ජාවාදී හේතු ගැන දේශනා කරපු සූත්‍රයක්, අවිද්‍යාව ගැන කතා කරනකොට ඔබ දන්නවා මේ පටිච්ච සමුප්පාදයේ ගැන කතා කරන දේශනාවක්. සැවැත්නුවර ජේතවනාරාමේදී තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ. පටිච්ච සමුප්පාදය කියන්නේ හේතු සහ ඵල ගැන භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරලා ලෝක සත්‍යයට දේශනා කරපු උතුම් හේතුඵල දහම. අපි මේ හේතුඵල දහම කියලා කතා කරනවා දුක කියන මේ දෙව්මිනිස් සියලු ලෝක සත්‍යයට විසඳ ගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. දුක, මේ දුකට හේතු එක එක්කෙනා විවිධ විදිහට දකින්නේ. මේ දුක කවුරු හින්දාද, මේ දුක කාගේද, මේ වගේ දහසක් ප්‍රශ්න. මම දුක් විඳින්නේ කවුරු හින්දාද, ඕක තමයි සාමාන්‍ය පෘථජ්ජන ලෝක සත්‍යයේ ප්‍රශ්නේ. ඒතර මේ දුකට හේතුව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව අවබෝධ කරලා දේශනා කරපු සුන්දර දහමක් තමයි මේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. ඉතාම ගම්භීර අර්ථ සහිත දේශනාවක් පටිච්ච සමුප්පාදය කියන්නේ. අපේ මේ දේශනාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා භික්ෂුවක් අහපු ප්‍රශ්න ටික, ඒ ප්‍රශ්නවල යම් නිවැරදි කිරීමක් කරමින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවට අපූර්වට ඒ භික්ෂුවගේ සැක දුරු කරමින් කියා දුන්න සුන්දර කාරණා ඇතුළත් සූත්‍රයක් තමයි අවිජ්ජාදී පච්චය දේශනා සූත්‍රය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඥානං ආදී වශයෙන් මේ පටිසමුපාදයේ දුක දක්වාම, ඒ කියන්නේ ඒව මේ තස කියවලස දුක්ඛක්ඛන්දස සමුදය හෝති කියන දුක දක්වා මේ ටික දේශනා කරාට පස්සේ ඒක අහගෙන ඉන්න එක්තරා භික්ෂුවා, ඒවං වුත්තේ අඤ්‍යතරෝ භික්ඛු, එක්තරා භික්ෂුවා භගවන්තං ඒතදෝච, බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? කතමන්නුකෝ භන්තේ ජරා මරණං, කස්සච පණං ජරා මරණන්ති. ස්වාමීනි, මේ ජරා මරණ කියන්නේ මොනවද, මේ ජරා මරණ කාගේද? එතකොට බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ තමයි නෝ කල්ලෝ පඤ්ඤෝති භගවා අවෝච. නෝ කල්ලෝ පඤ්ඤෝ, මේක නුසුදුසු, කියන්නේ අදාළ නැති ප්‍රශ්නයක්, නුසුදුසු ප්‍රශ්නයක්. ඇයි මේ භික්ෂුව අහන්නේ මොකද්ද, මේ ජරා මරණ කාගේද කියලා අහනවා. කියන්නේ දුක කාගේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතෙන්දී කියන තව කෙනෙක් මෙහෙම අහන්න පුළුවන් භික්ෂුව, ජරා මරණ කියන්නේ කතමන් ජරා මරණ, මොනවද මේ ජරා මරණ? කස්සච පණිදං ජරා මරණන්ති, මේ ජරා මරණ කාගේද? හරිද? එතකොට ඔන්න ජරා මරණ කාගේද කියලා තව කෙනෙක් අහනවා. ඊළඟට අහනවා තව කෙනෙක්, කොහොමද ජරා මරණ කියන්නේ යම්කිසි එක දෙයක්? එතකොට ඒ ජරා මරණ වෙන කෙනෙක්ටයිති. හරිද? මේක වෙන කෙනෙකුට අයිති දෙයක්, ඒ කියන්නේ අසවලාට අයිති දෙයක් මේ ජරා මරණ කියන්නේ කියලා. එහෙම විවිධ ඔස්සේ කොහොම ඇහුවත් ඔක එකයි. ඔය විදිහට මේක කාගේද, මේක කාට අයිති එකක්ද, මේක මේ වෙන කෙනෙකුට අයිති එකක්, ඕ වගේ ජරා මරණ සම්බන්ධව. ඒ ඉතින් එහෙමනේ, දැන් සමහරලාට මේක දෙවියන්ගේ කැමැත්ත ඈ, ඒක එතකොට ඒක අපිට අයිති කරන එක දෙවියන්ට අයිති, දෙවියන් විසින් තමයි ඒක තීරණය කරන්නේ.
මේක කාගේද, මේක තමාගේ, තමා විසින් කරගත් එකක්, එක්කෝ අනුන් විසින් කරපු එකක්. ඔන්න ඔයගේ මතවලනේ ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ භික්ෂුවට කියනවා, තන් ජීවන් තන් ශරීරන්ති වා බික්ඛු දිට්ඨියා සති බ්‍රහ්මචර්ය වාසෝ න හෝති. එයමයි ජීවය, එයමයි ශරීරය කියන මේ තන් ජීවන් තන් ශරීරන්, මේ දෘෂ්ටිය තිබ්බොත් යම් කිසි කෙනෙකුට මේක ජීවයක් මේක ශරීරයක් කියලා මේ විදිහේ දෘෂ්ටියක් තිබ්බොත් එයාට නිවන් මාගේ ප්‍රතිඵල ලබන්න බෑ. ඒ වගේම මේ ජීවය වෙන එක, ශරීරය වෙන එක කියලා දෘෂ්ටිය තිබ්බොත් එතනත් නිවන් මාගේ ප්‍රතිඵල ලබන්න බෑ කියනවා. ඒ කියන්නේ බ්‍රහ්මචර්ය වාසෝ න හෝති. බ්‍රහ්මචර්ය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. නිසා මේ නිවන් මාග වඩලා සම්මාදිට්ඨිය ඇති කරගන්න බෑ මේ වගේ දෘෂ්ටිත් එක්ක. බුදුරජාණන් වහන්සේ වදාලා ජරා මරණ සම්බන්ධයෙන් අවබෝධයෙන් දකින්න ඕනේ කොහොමද? ඒතේතේ බික්ඛු උබෝවන්තේ අනුපගම මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති ජාතිපච්චා ජරා මරණන්ති. ඉපදීම හේතු කොටගෙන ජරා මරණ ඇති වෙනවා කියලා දකින්න කියනවා. ජරා මරණ සම්බන්ධයෙන් ජරා මරණ කාගේද, ජරා මරණ කාගේ හරි එක ඕව නෙමේ. ජරා මරණ ඉපදීම නිසා ජාතිපච්චය, අන්න එහෙමයි මේ ජරා මරණාදී මේ සියලු දුක්ඛස්කන්ධ ගැන හිතන්න ඕන. ඒක මේ කාගේවත් හෝ තමාගේ හෝ කියලා දකින්න එක නෙමෙයි විය යුත්තේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක ඉපදීම නිසා ජාතිපච්චය කියලා දකින්න කියනවා. එතකොට ඕ වගේම තමයි දැන් අර භික්ෂුව අහනවා, කතමානුකෝ බන්තේ ජාති. ස්වාමීනි මේ ජාතිය කියන්නේ, ඉපදීම කියන්නේ මොකද්ද? කස්සච පනායන් ජාතිති. ස්වාමීනි ඒ ඉපදීම කාගේකද්ද? කවුරු කරන එකද්ද මේක? කාගේද මේක? ඊට පස්සේ බුදුරජාණන් සෙතෙන්දිත් වදාලේ නෝ කල්ලෝ පඤ්ඤෝ. මේක අදාළ නැති ප්‍රශ්නය. ඔය විදියටම ඉපදීම කාගේද කියලා අහන අයයි, එහෙම නැත්නම් ඉපදීම කියන්නේ මොකද්ද, ඉපදීම වෙන කෙනෙක්ගේ දෙයක්ද කියලා එහෙම අහන එකයි මේ ඔක්කොම ක්‍රම එකම අර්ථය කියනවා. ඒ විදියට මේ දෘෂ්ටිවල මේ ජීවේ, මේ ශරීරය, ඒ ජීවේ වෙන එකක්, ශරීරේ තව එකක්, ඒ වගේ එක එක ඔය දෘෂ්ටිවල හිටියොත් ආය නිවන් මඟ වඩන්න බෑ කියනවා. බ්‍රහ්මචර්ය වාසය සිද්ධ වෙන්නේ නෑ කියනවා. ඒ නිසා එතනදිත් කියනවා බුදුරජාණන් වහන්සේ දකින්න ඕනේ කොහොමද ඉපදීම මොකක්ින්දද. උන්වහන්සේ අර විදියටම කියනවා, ඒතේතේ තථාගතෝ ධම්මං දේසේති භවපච්චා ජාති. ඉපදීම භවය නිසා. භව කිව්වේ මොකද්ද? විපාක පිණිස කර්ම සකස් වීම. එතකොට මේ විපාක පිණිස කර්ම සකස් උනහින්දයි ඉපදීම තියෙන්නේ. ඒ විදියට දකින්න ඕනේ කිව්වා. එතකොට භවය ගැන කියනකොට ඔන්න ඊළඟට අර භික්ෂුව අහනවා, කතමෝනුකෝ බන්තේ භව. ස්වාමීනි මේ භවය කියන්නේ මොකද්ද? කස්සච පනායන් භවෝති. ස්වාමීනි ඔය භවය කාගේද? එතකොට බුදුරජාණන් සෝදාලේ නෝ කල්ලෝ පඤ්ඤෝ, අදාළ නැති ප්‍රශ්නය. ඉප භවය කාගේද? කර්ම සකස් වීම කියන එක කාගේද? කාටයි තියෙකද්ද? ඔය වගේම කෙනෙක් අහන්න පුළුවන් කියනවා, මේ භවය කියන්නේ භවය කෙනෙක් තරා දෙයක්, ඒක කරන කෙනා වෙන කෙනෙක් කියන්නේ භවය වෙන කෙනෙක්ටයි ති දෙයක්. හරි, එතකොට ඔය කොහොම ගත්තත් ඔය වගේ මතවල තන් ජීවන් තන් ශරීරම්, මේ ජීවය එකක් ශරීරය තව එකක්, ඔය වගේ මේ මතවල ඉන්නවා කියන්නේ එතනදි බුදුරජාණන් සෝදාලා නිවන් මඟ නම් වැඩෙන්නේ නැහැ. උනාසේ එතනදි කොහොමද දකින්න කියන්නේ? උපාදාන පච්චය භවෝති. මේ විපාක පිණිස කර්ම සකස් වීම කියලා කියන භවය හේතුවක් තියන හේතුවක් හින්දා සිද්ධ වෙන එකක්. ඒ කියන්නේ විපාකයක් පිණිස කර්මයක් සකස් වෙනවා නම් ඒ කර්ම සකස් වෙන්නේ මොකකින්දද? උපාදාන නිසා. එතකොට උපාදාන පත්‍ය භවෝති. දකින්න ඕනේ යන්නේ එහෙම උපාදානය නිසා භවය සකස් වෙනවා. පින්වත්නි මේ විදිහට බුදුරජාණන් වහන්සේ හරි අපූර්වට එකින් එක විග්‍රහ කරනවා. මේ භික්ෂුවට පැහැදිලි කරලා දෙනවා උපාදාන ගැනත්, අර වගේම අර ප්‍රශ්නේ අහනවා. ඉතින් උපාදාන කියන්නේ මොකද්ද? උපාදාන කාගේද? ඒකෙදිත් නිවන් මගට අදාළ නොවන පැහැදිලි කිරීම බුදුරජාණන් වහන්සේ කරලා ඒ අදාළ නැති ප්‍රශ්න කියලා පෙන්නලා ඊළඟට වදාලේ, තණ්හා පත්‍ය උපාදානಂತಿ. උපාදාන තියෙන්නේ තණ්හාව නිසා. එතකොට තණ්හාව ඇතිතාක් උපාදානය ඇත.
ඔතනදී තණ්හාව ගැනත් අර විදියටම අර භික්ෂුව අහනවා, තණ්හාව කියන්නේ මොකද්ද, තණ්හාව කාගේද? බුදුරජාණන් වහන්සේ අර කලින් දුන්න විදියටම අදාළ නැති ප්‍රශ්නයක් කියලා ඒ ටික පැහැදිලි කරලා ඒක නිවන් මගට ඒ දෘෂ්ටි හේතු වෙන්නේ නැහැ කියලා පෙන්නලා, ඊළඟට එතෙන්දිත් උන්වහන්සේ වදාලේ තණ්හාව ගැන කියද්දී හිතන්න ඕනේ වේදනාපච්චය තණ්හාති, වේදනාව නිසා තමයි තණ්හාව කියලා. වේදනාව කියන්නේ සැප දුක උපේක්ෂා කියන මේ සියලු වේදනා, වේදනා නිසා තමයි තණ්හා. මම මේ ඔබට ඉස්සරහට විස්තර කරලා දෙනවා. මම මේ ඉස්සෙල්ල පොඩ්ඩක් සූත්‍රය තියෙන විදිය කියාගෙන යන්නේ, මේ හැම තැනකම අපි ටිකක් පැහැදිලි කරගමු. එතකොට වේදනාව ඇති වෙන්නේ මොකක් හින්දද, වේදනාව කාගේද? ඔන්න කෙනෙක් ඊළඟට අහන්න පුළුවන් කියලා, කියන්නේ අර භික්ෂුව අහන්න කෙලින්ම වේදනාව මොකද්ද, වේදනාව කාගේද? තෙන්දිත් බුදුරජාණන්සේ අර විදියටම අදාළ නැති ප්‍රශ්නයක් කියලා ඔක පැහැදිලි කරලා ඒක දකින්න ඕනේ කොහොමද කියලා දේශනා කරනවා. එතෙන්දි උන්වහන්සේ වේදනාව කුමක් නිසාද කියන එක ගැන හේතුව කියනවා. වේදනාවට පස්සපච්චය වේදනාති, පස්සය නිසා තමයි වේදනාව කියලා දකින්න කියනවා, අවබෝධ කරගන්න ඕනේ. මහප්‍රාණ පයන්නේ පස්ස. අපි මේ මොනවද පස්ස කියන්නේ කියලා, මොනවද වේදනා, කොහොමද වේදනාව හින්දා තණ්හා, මේව පැහැදිලි කරගමු. උතන පොඩි දෙයක් තියෙනවා. දැන් ඔය සැප වේදනා කියන එක එක්ක මේ තණ්හා ඇති වෙනවා කියන එක, සැප වේදනාවට තණ්හාව කියද්දි කාටත් ආහරි එහෙම වෙන්න පුළුවන් කියලා හිතනවා. හැබැයි දුක් වේදනා, උපේක්ෂා වේදනා, එතෙන්දි සමහරුන්ට මේ දුක් වේදනාවට තණ්හාව ඇති වෙනවා කියද්දි එහෙම වෙනවද කියලා හිතනවා. ඔව්, දුක් වේදනාවට තණ්හාව ඇති වෙනවා, සැප වේදනාවට තණ්හාව ඇති වෙනවා, උපේක්ෂා වේදනාවට තණ්හාව ඇති වෙනවා, වේදනාපච්චය තණ්හා, වේදනාව නිසා තමයි තණ්හාව. කොහොමද ඒ වෙන්නේ කියලා අපි කතා කරමු. එතකොට දැන් ඔන්න පස්සේ කියන්නේ මොකද්ද කියලාත් පැහැදිලි කරලා දෙන්නම්. සූත්‍රයේ තියෙන ටික ඉස්සෙල්ලා කියාගෙන ගිහිල්ලා අර භික්ෂුව අහනවා, මේ පස්සේ කියන එක මොකද්ද, පස්සේ කාගේද? ඒතර බුදුරජාණන්සේ එතෙන්දිත් වදාලේ ඒක දකින්න ඕනේ සලායතන පච්චය පස්සෝ කියලා. පස්සේ සලායතන හට ගැනීම නිසා. ඒතර මේ හැම තැනදීම අර අදාළ නැති ප්‍රශ්නයක් කියලා අර මුලදී කිව්ව විදියටම කියලා තමයි උන්වහන්සේ අවසානයේ දේශනා කරන්නේ, සලායතන පච්චය පස්සෝති. ඊට පස්සේ අහනවා, සලායතන කියන්නේ මොකද්ද, සලායතන කාගේද? අර භික්ෂුව අහනවා. එතකොට බුදුරජාණන්සේ අර සුපුරුදු විදිහටම අදාළ නැති ප්‍රශ්නයක්

නාම රූපන්ති නාම රූප තියෙන්නේ විඥානේ නිසා කියලා දකින්න කියලා. විඥානේ පච්චේ අවිඥානේ නිසයි නාම රූපන්ති නාම රූප හටගන්නේ. ඊළඟට විඥානේ කියන්නේ මොකද්ද? විඥානය කාගේද කියලා අහනවා. එතකොටත් උත්තරේ අර විදිහමයි අදාළ නැති ප්‍රශ්නයක් කියලා විස්තර කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සංකාර පච්චය විඥානන්ති. විඥාන සංකාර හින්දා කියලා දකින්න ඕනේ. සංකාර නිසයි පච්චය කියන්නේ නිසා. සංකාර නිසා තමයි විඥානේ හැටගන්නේ. ඊළඟට සංකාර කියන්නේ මොනවද? සංකාර කාගේද කියලා අහනවා. කස්සච පනිමේ සංකාරා. කාගේද සංකාර? භාග්‍යවතුන් වහන්සේගේ උත්තරේ නෝ කල්ලෝ පඤ්ඤෝ. අදාළ නැති ප්‍රශ්නයක් කියලා විස්තර කරලා එතකොට මේ එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ විඥානය කුමක් නිසාද කියන එක කියනවා. අවිජ්ජා පච්චය සංකාරාති. සංකාර කුමක් නිසාද කියලා කියද්දී අවිජ්ජා පච්චය සංකාරාති කියනවා ඈ. ඒ කියන්නේ අවිද්‍යාව නිසයි සංකාර. ඔන්න ඔය විදිහට අවිද්‍යාව ගැන කියද්දී අර භික්ෂුව ඉතින් එතෙන්දිත් ඔය අවිද්‍යාව සම්බන්ධයෙන්ුත් මේ ඔය ප්‍රශ්නේ අහන්න අවස්ථාවක් තියෙනවද බුදුරජාණන් වහන්සේ තෙන්දි කෙලින්ම තථාගතයන් වහන්සේ මෙතනින් එහාට මේ තවදුරට මේ ප්‍රශ්නේ කන්ටිනියු කරන්න ඉඩක් නැහැ. අවිජ්ජායත්වේව බික්කු අශේෂ විරාග නිරෝධා යානිස්ස තානි වීසූපකායිතානි විසේවිතානි විප්පන්දිතානි කානීචි කානීචි කතමංච ජරා මරණ කස්සච පනිදං ජරා මරණ. ඔය විදිහට අර උන්වහන්සේ කියනවා මේ අවිද්‍යාව සහ මුලින්ම ඉතිර නැතුව නිරුද්ධ වුණොත් ඔය වගේ තියෙන යවුල් දෘෂ්ටි මතවාද මේ පැටලෙන ඔක්කොම අතෑරගෙන කම්පා වෙන මතවාද තියෙනවනම් ඒක එක දේවල්, ඒ කියන්නේ උනාසයකට උදාහරණ විදිහට කියන මේ ජරා මරණ කියන්නේ මොනවද? ජරා මරණ කාගේද? ජරා මරණ වෙන දෙයක්, ජරා මරණ වෙන කෙනෙක්ගේ. ওই විදියට අර එන දෘෂ්ටි අවුල් මේ හැම දෙෙම ඒ පැටලිලි සියල්ලම උනාස කියනවා මේ සම්පූර්ණයෙන්ම සිඳිල යනවා, ප්‍රහාණය වෙනවා, කරටිය කැඩිච්ච තල් ගහක් වගේ සම්පූර්ණ අභාවයට පත් වෙලා යනවා කියනවා. ආයි කවදාවත් හට නොගන්න තත්ත්වයට පත් වෙනවා. මොකක් දුරුණාවද? අවිද්‍යාව අශේෂ විරාග නිරෝධ. අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ කළොත් ඒ විදියට තමයි කියනවා මේක සම්පූර්ණ විනාශ වෙලා යන්නේ. ඉතින් ඔන්න ඔහොමයි පින්වත්නි, අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ කළාට පස්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර වගේම කියනවා මේ ඉපදීම ගැන. ඉපදීම කාගේද? ඉපදීම මේ මොකද්ද? ඔහොම අර ඉපදීම සම්බන්ධයෙන් ඒක වෙන කෙනෙක්ගේ ඔය තියෙන අවුල් මතවාද ඔක්කොම බිඳිලා විනාශ වෙලා යනවා අවිද්‍යාව නැති කරගත්තට පස්සේ. ඔය විදියට මේ පටිසමුපාද හැම අංගයකටම, දැන් ජරා මරණවලට, ඉපදීමට, භවයට, ඊට පස්සේ උපාදානෙට, තණ්හාවට, වේදනාවට, පස්සයට, සලායතනවලට, ඊට පස්සේ නාම රූපවලට, විඥාණයට, සංස්කාරවලට, මේ සෑම එකටම බුදුරජාණන් සදලා අවිද්‍යාව අශේෂ විරාග නිරුද්ධ. තිර නැතුවම අවිද්‍යාව නැති කරගත්තොත් එහෙම ඔය තියෙන මේ සැක ප්‍රශ්න ඔක්කොම ටික නැති වෙලා සිඳිලා විනාශ වෙලාම යනවායි කියනවා. එතකොට මේ හැම දෙයකටම, කියන්නේ මිනිසුන්ට මේ ප්‍රශ්න හැම දෙෙම හැදෙන්නේ අවිද්‍යාව නිසා. ඇයි අපි ඉපදින්නේ? ආයි උපදිනවද? දැන් අදටත් ඔය YouTube වල සෑහෙන මිනිස්සුන්ට මේ කෝටියක් ප්‍රශ්න තියෙනවා පින්වත්නි. සමහර අර මේ ඊනියා භික්ෂු කීප දෙනෙක් ප්‍රතිරූපකයෝ විදියට ඉන්න භික්ෂු ප්‍රතිරූපක භික්ෂු, හරිද, හදනවා මිනිස්සුන්ගේ ඔළුවලට නැති මති මතාන්තර. බුදුහාමුදුරුවෝ ආයි උපදින්නවා කියලා නැහැ. මේ වගේ නොයෙක් මත මිනිස්සු අතරේ තර්ක විතර්ක හදනවා. ඔය තර්ක විතර්ක හැමදේම හැදෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවිද්‍යාව නිසා. ඒතර මේ අවිද්‍යාව තමයි මුල. අවිද්‍යාව අශේෂ විරාග නිරෝධ විදියට අවිද්‍යාව නැත්තර නැති කළොත් ඔය සෑම ප්‍රශ්නයක්ම මේ භික්ෂුව ඔය අහපු පිළිවෙලට එකින් එක හැම ප්‍රශ්නයක්ම සම්පූර්ණයෙන්ම විසඳ ගන්න පුළුවන්. මොකක් නැති කළොත්? අවිද්‍යාව නැත්තර නැති කළොත්. ඒ නිසා පින්වත්නි, පටිච්චසමුප්පාදේ කැණි මඩල වගේ කියලා උන්වහන්සේ අවිද්‍යාවට උපමා කරේ. ඒක හරි ලස්සන උපමාවක්. කියන්නේ මේ සෑම දෙයක්ම පරාල වගේ. අර ඔබ දැකලා ඇති මුදුන් කැණි මඩලක් ගහලා තියෙන, ඒකට ඔක්කොම වටේට එකතු වෙච්ච කූටාගාර ශාලාවේ, කියන්නේ රවුන්ඩ් ශාලාවක් හිතන්න, වහලේ
රවුන් හැඩයට තියෙන්නේ මුදුනේ කොත වගේ තියෙනවා. එතන කැනි මඩලක් තියෙනවා. කැනි මඩලට වටේටම එන පරාල ටික ඔක්කොම සවි වෙනවා. ඔය කැනි මඩල කැඩුනොත් එහෙම පරාල ටික ඔක්කොම කඩාගෙන වැටෙනවා. අවිද්‍යාව තමයි කැනි මඩල. අර වටේට තියෙන අනිත් පරාල

0: වගේ තමයි ජරාමරණ කියන පරාලේ, ජාති කියන ඉපදීම කියන පරාලේ, භවය කියන පරාලේ, උපාදාන කියන පරාලේ, තණ්හාව කියන පරාලේ, ඊට පස්සේ වේදනා කියන පරාලේ, පස්ස කියන පරාලේ, ඊට පස්සේ සලායතන කියන පරාලේ, නාම රූප කියන පරාලේ, විඥාන කියන පරාලේ, සංකාර කියන පරාලේ, මේ ඔක්කොම පරාල ටික සම්බන්ධ වෙලා තියෙන අවිද්‍යාව කියන කෙනි මැඩලට. අවිද්‍යාව බින්දොත් සියල්ලම බිඳිල යනවා. දැන් මේ දේශනාව ටිකක් ගැඹුරුයිනේ. අපි මේක පොඩ්ඩක් මේව ඇතුලේ පැහැදිලි කරගමු, තේරුම් අරගමු උදාහරණ ඔස්සේ. ඒතර ඔබට මේක තේරුම් ගන්න අවස්ථාවක් හැදෙනවා පින්වත්නි. මේ පැයක් ඇතුලේ කතා කරන්න පුළුවන් සූත්‍ර නෙමෙයි, මේවා හරි ගම්බීරයි. සමහරවිට මේ වගේ සූත්‍ර අපි උදේ 8 ඉඳලා හවස 5 වෙනකන් තියෙන දවස පුරා භාවනා වැඩසටහන් වලට අරගෙන කතා කරන සූත්‍ර. නමුත් ඔබට කෙටියෙන් හරි තේරුම් ගන්න, මේක ටික ටික හරි තේරුම් කරන්නම් උදාහරණ අරගෙන මේකේ කොටස කොටස අපි කතා කරමු. ඒ කොටස කොටස කතා කරනවා කියන කොටත් කියන්න ඕනේ, සාමාන්‍යයෙන් ඒ කියන්නේ පින්වත්නි පටිසමුපාදේ කොටසක් කියලා ගත්තොත් ඒකට අපූර්ව උපමාවක් කියන්නම්. දන්වැල් වල ඔබ දකිනවා පුරුකෙන් පුරුක ඇමිනිලා තමයි දන්වැලක් හැදිලා තියෙන්නේ. එතකොට දැන් අපි එක පුරුකක් තනිව පුරුකක් ගත්තොත් අපි හිතමුකෝ ඉස්කෝලේ ළමයෙකුට දන්වැලක එක පුරුකක් අඳින්න කියනවා. නමුත් ඒ දරුවා චිත්‍රයක් විදියට ඒ දන්වැලේ පුරුකක් අඳිනවා නම් ඒකේ තනි එක පුරුකක් ඇඳට පස්සේ ඒක නිකන් පේන්නේ පොඩි බලල්ලක් වගේනේ, එක පුරුකක් ඇඳම. හැබැයි ඔක දන්වැලේ පුරුකක් කියන එක ඒත්තු ගන්වන්න නම් අනිවාර්යෙන් ඒක තනි පුරුකක් විදියට විතරක් ඇඳලා බෑ. ඒ පුරුකට බැඳුණු දෙපැත්තේ පුංචි කෑලි දෙහිකුත් අඳින්නම වෙනවා. ඒ කියන්නේ අනිත් පුරුක් දෙකෙනුත් පුංචි කෑල්ල කෑල්ල අඳින්න වෙනවා. එහෙම ඇඳට පස්සේ තමයි මේක දන්වැලක පුරුකක් කියන එක කියන්න පුළුවන් වෙන්නේ. ඔබට මං කියන එක චිත්‍රයක් අඳින කෙනෙක් අඳින විදිහත් එක්ක මේක හිතේ තේරෙන්න ඕනේ. ඕකෙන් අදහස් කරන්නේ දැන් අපේ මේ පටිසමුපාදය තුළ කතා කරද්දී අපි හිතමුකෝ භවය ගැන කතා කරනවා කියලා. එතකොට භවය ගැන කතා කරනකොට මේක එක පුරුකක් නම් භවය කුමක් නිසාද, භවය නිසා හටගන්නේ කුමක්ද කියලා ඒ දෙපැත්තේ පුරුක් දෙකෙත් අපිට මේක කතා කරන්න වෙන එක නිසා තමයි උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති. භව කියන එක දෙපැත්තේ තියෙන මේ කාරණා දෙකම මෙතන කතා කිරීමක් සිද්ධ වෙනවා. අපි හිතමුකෝ මෙහෙම සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා. එතකොට පස්සය ගැන කතා කරනකොට මේ පස්සය සලායතන පච්චයා නිසා වෙන්නේ කියලත් කතා කරන්න ඕනේ පස්සය ගැන කතා කරද්දී. ඊළඟට ඒ පස්සය නිසා වේදනා හට ගන්නවා කියලත් කතා කරන්න ඕනේ. පස්සය තමයි එක දන්වැලේ පුරුකක් වෙන්නේ. ඒ පුරුකට බැඳුන දෙපැත්තේ තියෙන පුරුක් වලින් කොටස කොටස කතා කරා වගේ තමයි අනිවාර්යෙන් මෙතන පස්සය ගැන කතා කරනවා නම් සලායතන නිසා කොහොමද පස්ස හටගන්නේ කියන එකත්, පස්ස නිසා කොහොමද වේදනා හටගන්නේ කියන එකත් එතන කතා කළ යුතුමයි. ඉතින් එහෙමයි මේ පටිසමුපාදයේ අපිට කාරණා තේරුම් අරගන්නකොට වඩා පහසු වෙන්නේ කෙනෙකුට වටහා ගන්න. ඒ නිසා අපිට මේකේ කාලය කියන එක ගැන එකයි මං කිව්වේ, මේ එක කොටසක් ගත්තොත් අපිට වෙනමම දේශනාවක කතා කළ යුතු ගම්භීර අර්ථ සහිතයි පටිසමුපාද කියන්නේ. අවිද්‍යාව සහ මේ මුළු පටිසමුපාදෙම ප්‍රධානම කොටස් දෙකක් මූලිකව කතා කරන්න ඕනේ. ඒ තමයි දුක කියන්නේ අපි දන්නවා මෙතන අවසානයේ මේ අවිද්‍යාව ඉඳලා පහළට කතා කරගෙන ඇවිල්ලා නවතින තැන තමයි දුක්ඛස්කන්ධය කියලා කියන්නේ. එතකොට මේ දුක්ඛස්කන්ධයට හේතු ටික තමයි එතනින් උඩට තියෙන අවිද්‍යාව දක්වා සියල්ලම දුක්ඛස්කන්ධයට හේතු. එතකොට ඒ කියන්නේ පහළම අපි අවසානෙම කතා කරලා ඉවර කරපු දුක්ඛස්කන්ධය කියන තැනට අර සියලු දෙනාම වග කියන්න ඕනේ දුක්ඛස්කන්ධයට. ඒ කියන්නේ අවිද්‍යාව ඉඳලා මේ ඉපදීම දක්වා ජාති දක්වා සියල්ලම හේතු වෙනවා මොනවටද, දුක්ඛස්කන්ධෙට. එතකොට ඔය සියලු දුක්ඛස්කන්ධයට හේතු වෙච්ච කාරණා අතරේ කණ්ඩායම් දෙකක් විදිහට බෙදුනොත් ඒ කණ්ඩායම් දෙකට නායකයෝ දෙන්නෙක් නායකයෙක් සහ නායිකාවක් විදිහට දෙන්නෙක් විදිහට වෙන් කරලා ඒ සියලු හේතු කොටස් දෙකකට කැඩුවොත් එක කණ්ඩායමක නායකයා වෙනවා අවිජ්ජා අවිද්‍යාව ඊළඟ කණ්ඩායමේ නායිකාව වෙනවා තණ්හාව. මේක හරි විශේෂ කතාවක්. ඒ කියන්නේ පින්වත්නි අවිද්‍යාවේ ඉඳලා තණ්හාව දක්වා තියෙන ටිකක් තියෙනවානේ. මොනවද කියලා බලමු. අවිද්‍යාව නිසා හටගන්න සංකාර, සංකාර නිසා හටගන්න විඥාන, විඥාන නිසා හටගන්න නාම රූප, නාම රූප නිසා හටගන්න සලායතන, සලායතන නිසා හටගන්න පස්සය, පස්සය නිසා හටගන්න වේදනා කියන මේ සියල්ලම අවිද්‍යාවට අයිති කණ්ඩායමේ. හරිද? ඊට පස්සේ වේදනා පත්‍ය තණ්හා කියන තැනින් ඔන්න ඔය තණ්හා කියන කෙනා ඊළඟ කණ්ඩායමේ නායිකාව වගේ. හරිද? තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති කියන මේ ජාති දක්වා සියල්ලම දෙවෙනි කණ්ඩායම වගේ. මම මේක මෙහෙම කියන්න හේතුව මේකයි. ඔය කණ්ඩායම් දෙකකට වෙන් කරන්නේ අවිද්‍යාවේ කණ්ඩායම වැහුච්ච කණ්ඩායම, අවිජ්ජාය නීවරණානං. ඊට පස්සේ තණ්හාවේ කණ්ඩායම වෙලා බැඳිච්ච කණ්ඩායම, තණ්හාය සංයෝජනානං. එතකොට අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු කියන මේ වාක්‍ය දෙක අපි බොහොම ප්‍රකටව කතා කරනවා බහලා ඇතිනේ. අවිද්‍යාවෙන් වෙහිච්ච, තණ්හාවෙන් බැඳිච්ච. ඕකට තමයි පාලියේදී අවිජ්ජාය නීවරණානං තණ්හා සංයෝජනානං කියලා කියන්නේ. මේ සසරම අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා එන්නේ කියනවා. ඉතින් හරිනේ, අර අවිද්‍යාවේ සිට තණ්හාව දක්වා තියෙන අවිද්‍යාවට වැහිච්ච කොටසත් තණ්හාවේ ඉඳලා ඉපදීම කියන දුක්ඛස්කන්ධයට එනතුරු තියෙන තණ්හාවෙන් බැඳිච්ච කොටසත් මෙන්න මේ කොටස් දෙකම පින්වත්නි හේතු වෙනවා ඉපදීම නිසා හටගත්තා වූ සියලු සමස්ත දුක්ඛස්කන්ධෙට. හරිද? එතකොට හකුලොල ගත්තොත් පංචඋපාදානස්කන්ධා දුක්ඛා කියනනේ. පංචඋපාදානස්කන්ධ කියන දුකට හේතු වෙච්ච කණ්ඩායම් දෙක තමයි අවිද්‍යාවේ කණ්ඩායමයි තණ්හා කණ්ඩායම. එතකොට මෙතනදී පින්වත්නි අවිද්‍යාවෙන් වැහුණා කියලා කියනකොට ඒ වැහිච්ච නිසා ඒ තාක්කල් තමයි තණ්හාවට සහ ඒ තණ්හාවේ බැඳීමට සියලුම පරිසරය හැදිලා තියෙන්නේ. අවිද්‍යාව නැත්තම් තණ්හාවකුත් නැත. අවිද්‍යාව ප්‍රහාණය වුණොත් තණ්හාවත් ප්‍රහාණය වෙනවා. හැබැයි අවිද්‍යාව ඉතුරුව තිබිලා තණ්හාව ප්‍රහාණය වුණා කියලා කියන්න කාටවත් බෑ. මොකද තණ්හාව කියන කෙනා පවතින්නේ අවිද්‍යාව කියන කෙනා නිසා. එතකොට මේ සියලු ගමන අපි බැලුවොත් එහෙම අවිද්‍යාව තමයි ඔක්කොටම නායකත්වය දෙන්නේ. එතනින් මෙහාට සියලුම දෙනා එක එක්කෙනාගේ තමන්ගේ කාර්යයන් ඉෂ්ට කරලා කරලා එයා තව කෙනෙක්ගේ හේතුවකින් හටගත්ත ඵලයක් විදියට එයා හින්දා තව කෙනෙක් හදන්න හේතු වෙන හේතුවක් විදියට එක පැත්තකින් කෙනෙක් තව කෙනෙක්ගේ හේතුවක ඵලයක් වෙනකොට එයා තව ඵලයක් හදන හේතුවක් බවට පත් වෙමි. හොඳද? දැන් අපි කියමු වේදනාව ගත්තොත් වේදනාව ඵලයක් වෙනවා කොතනදිද? පස්සේ කියන හේතුව නිසා. ඒ වේදනාවම හේතුවක් වෙනවා තණ්හාව කියන ඵලයට. ඔන්න ඔහොම මේ දුක්ඛස්කන්ධයට මේ හැමෝම දායකත්වයක් දක්වනවා පින්වත්නි. එතකොට මේ දායකත්වයේ දක්වන මේ සියලු දෙනාගෙම සන්ධිස්ථාන දෙක වෙච්ච අවිද්‍යාව බිඳීමෙන් තණ්හාව ප්‍රහාණය කිරීමෙන් මිස කිසිම කෙනෙකුට දුකෙන් නිදහස් වෙන්න බෑ. එතකොට මේ මුළු කතාවෙම අපි ඔය දුක කියන අපිට අවසානෙම ඉතුරු වෙච්ච කතාව දුක, දුක්ඛස්කන්ධය. එතකොට එතන තමයි ආර්ය සත්‍ය වල පළවෙනි ආර්ය සත්‍ය දුක්ඛස්කන්ධය. එතකොට දෙවෙනි ආර්ය සත්‍ය තුල කතා කරේ දුකට හේතුව සමුදය. දුකට සමුදය කියනකොට කතා කරේ තණ්හාව. ඒයි තණ්හාව කතා කරේ. මේ අවිද්‍යාවයි තණ්හාවයි කියන දෙන්න නිසානේ දුක. එතකොට ඒ අවිද්‍යාවේ කණ්ඩායමයි තණ්හාවේ කණ්ඩායමයි කියන දෙන්නගෙන් දුක්ඛස්කන්ධයට සමීපම උනේ තණ්හාවේ කණ්ඩායම. මොකද දුක තණ්හාව නිසා, තණ්හාව අවිද්‍යාව නිසා. අන්න එහෙම කිව්වොත් එතකොට දුකට ආසන්නම කාරණේ තණ්හාව වෙනවා. ඔය නිසා දෙවෙනි ආර්ය සත්‍ය තණ්හාව. ඒ කියන්නේ දුක්ඛ සමුදය තණ්හාව. ඊළඟට බලන්න පින්වත්නි, ඒ තණ්හාව අශේෂ විරාග ඉතිර නැතුව නිරුද්ධ කළොත් දුක නිරුද්ධ වෙනවා කියලා තුන්වෙනි ආර්ය සත්‍ය කතා කළා. හරි, දැන් පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන ආර්ය සත්‍ය සියල්ලම මේ පටිසමුපාදයේ කොටස් දෙකක් අතරේ තහවුරු වෙනවා. ඒ කියන්නේ තණ්හාව නිසා දුක හට ගන්නවා, තණ්හාව නැත්තර නැති කරලා නිරුද්ධ කරපු දාට දුක නිරුද්ධ වෙනවා. ඔන්න එතකොට ඔය විදිහට දුකත් දුකට හේතුවත් දුක්ඛ නිරෝධයත් කියන ආර්ය සත්‍ය තුනක්ම ඔය පටිසමුපාදයේ අවසාන භාගයත් එක්ක කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි ආර්ය සත්‍ය තුල බලුවොත් ආර්ය සත්‍යවල එතනදි පින්වත්නි බලන්න, ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන මේ අවිද්‍යාව ප්‍රහාණය කරන යම් ප්‍රඥාවක් තියෙනවා. ඔය ප්‍රඥාව සම්මාදිට්ඨියත්, ඒ සම්මාදිට්ඨිය හදන්න උදව් වෙන තවත් අංග හතකුත් සම්මාදිට්ඨියට උපකාරී වෙන පරිස්කාර විදියට තමයි ඊට පහලින් තියෙන සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන හත්දෙනා උදව් කරන්නේ. එතකොට ඔය චතුරාර්ය සත්‍යය තුල තියෙන හතරවෙනි ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී පටිපද ආර්ය සත්‍යනේ. ඒ කියන්නේ දුකෙන් නිදහස් වෙන මාර්ගය. මොකක්ද මේ මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි මේ සූත්‍රය තුල මේ බ්‍රහ්මචර්ය මාර්ගයක් විදිහට කතා කරේ. එතකොට ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනිම අංගයේ තියෙන සම්මාදිට්ඨියනේ. ඔය සම්මාදිට්ඨිය සමාන වචනයක් තමයි ප්‍රඥාව කියන්නේ. හරිද? එතකොට ඔය සම්මාදිට්ඨිය හදනවා කියන්නේ ප්‍රඥාව හදනවා. ඔන්න ඔය ප්‍රඥාව, එහෙම නැත්නම් සම්මාදිට්ඨිය හදන්න පිරිකර විදිහට තමයි මේ පහළ හත් දෙනාම උදව් කරන්නේ. ඒකේ තියෙන සීලයට අයිති කොටස්, සමාධියට අයිති කොටස්, ඒ අතරේ තියෙන වීරිය, සියලු දේවල් එකතු වෙලා තමයි අර සම්මාදිට්ඨිය හදන්නේ. නැත්නම් මේ සීලය, සතිය, සමාධිය මේ කිසි දෙයක් නැතුව බහැපින්වත්නි ඔය ප්‍රඥාව ගොඩනගන්න. එතකොට දැන් එකට හේතුවකුත් තියෙනවා. අර පැත්තෙන් අවිද්‍යාව තියෙනකන් තණ්හාව හටගන්නවනේ. තණ්හාව හටගන්නකොට මේ පැත්තෙන් අවිද්‍යාව නැති කරන ප්‍රඥාව ගේන්න බෑ. ඇයි? තණ්හාවස්සේ ප්‍රඥාවක් ඇති වෙන්නේ නැහනේ. එතකොට තණ්හාව මට්ටු කරන්න ඕනේ. මොකටද? අවිද්‍යාව දුරු කරන ප්‍රඥාව උපදන්නන. අවිද්‍යාව සහමුලින්ම නැත්තර නැති වෙන්නේ ප්‍රඥාව ගෙනහම. ඕකත් හරි ලස්සන උපමාවකින් කියත හැකි. අපි අවිද්‍යාව ගැන කතා කරනකොට කියනවනේ ලස්සනට උපමාවක්, අවිද්‍යා අන්ධකාරය කියලා. අවිද්‍යාව අන්ධකාරය. හරිද? ඒක ඝන අන්ධකාරයකට උපමා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. එතන මේ අවිද්‍යාව කියන අන්ධකාරය නැති කරන්න ආලෝකයක් තමයි ඕනේ. අවිද්‍යා අන්ධකාරය කියලා අපි අවිද්‍යාන්ධකාරය, විද්‍යාන්ධකාරය කියන වචනේ ඕන්තරම් පුරුදු වචනේන අන්ධකාරය කියන මේ උපමාව සහිතව කතා කරනවා. එතකොට ඕනම තැනක අන්ධකාරයක් තියෙන තැනක ඔබ දන්නවා පින්වත්නි, එතන අනවබෝධයක් තියෙනවා. හරිද? තමන්ගේ ගේ ඇතුලේ වුණත් ඔබ හිතන්න එකපාරටම විදුලි විසන්ධි වුණොත් ඝන අන්ධකාරයක් ආව ගමන් තමන්ගේ ගේ ඇතුලේ තියෙන දොර කොතනද, හැරෙන්න කොතනද, බිත්තිය කොතනද, පුටුව කොතනද කියලා හරියටම දන්නේ නැතුව අත දික් කරගෙන අතගගා අන්ධෙක් වගේ යන්නේ පින්වත්නි එතන. එතකොට හොඳට බලන්න හිතලා දන්නම ගේ ඇතුලේ තියෙන දේ වුණත් අන්ධකාරයට පත් වුණ ගමන් අනවබෝධයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ අන්ධකාරය කියන්නේම අනවබෝධයක්, අවිද්‍යාව තරම් අනවබෝධයක් තවත් නැහැ. ඒ නිසා මේ ලෝකේ තියෙන සියලු අන්ධකාර අතරේ අවිද්‍යාව තරම් අන්ධකාරයක් කොහෙවත් හොයන්න නැහැ. ඒ අන්ධකාරය බිඳින්න ආලෝකයක් වෙන ඕනම අන්ධකාරයක්, කොත්තනද අන්ධකාරයක් තියෙන්නේ, ඒක විසඳන්න ආලෝකයේ මිසක් වෙන කිසිම ඔප්ෂන් එකක් නැහැනේ. ඒතර ආලෝකයක් ගේන්න ඕනේ අනිවාර්යයෙන් අවිද්‍යා අන්ධකාරය බිඳින්න නම්. මොකද්ද ආලෝකය? ඒක තමයි ප්‍රඥාලෝකය. අර අවිද්‍යාවට අන්ධකාරය කියන උපමාව දාලා කතා කරනවා වගේම අවිද්‍යා අන්ධකාරය කියන වචනේ අපිට හුරුයි වගේම තමයි ප්‍රඥාලෝකය කියන වචනේත්. ඒකට ආලෝකය කියන වචනේ දාලා ඒ උපමාවෙන් කතා කරනවා. අපිට හුරු වචන දෙකක්. ඒතර ප්‍රඥාලෝකයට සමානයි සම්මාදිට්ඨිය. එහෙනම් සම්මාදිට්ඨියෙන් කරන්නේ මොකද්ද? අවිද්‍යාව බිඳින එක. හරියට සම්මාදිට්ඨිය නැමැති ආලෝකෙන් අවිද්‍යාව නැමැති අන්ධකාරය බිඳින එක. එතකොට ඒ බින්ද කියන්නේ අරහෙන් තණ්හාව නැති වෙනවා, තණ්හාව නැති වුණා කියන්නේ දුක නැති වෙනවා. එහෙනම් දුක නැති කරන්නේ සම්මාදිට්ඨිය ඇති කරගෙන, ප්‍රඥාව ඇති කරගෙන. සම්මාදිට්ඨිය අර තණ්හාව ASCII ගේන්න බැරි හින්දා තමයි ඒ සම්මාදිට්ඨියට උපකාරක පරිස්කාර හතක් තියෙන්නේ. සීලයෙන් කරන්නේ, ඊට පස්සේ සමාධියෙන් කරන්නේ, සතියෙන් කරන්නේ, මේ ඔක්කොම ඒවෙන් කරන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි. ප්‍රඥාව උපද්ද ගන්න අර తాවකාලික තණ්හාවට බැට දෙන එක. තණ්හාව සංවර කරලා, තණ්හාව වළක්වලා, තණ්හාවට අවශ්‍ය කරන මට්ටු කිරිල්ල කරනවා මොකටද? ප්‍රඥාව උපද්ද ගන්න පහසුවට. නැතුව තණ්හාව ඔහේ ගඟක් වගේ ගලන අස්සේ ප්‍රඥාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට තණ්හාව සීලයෙන්, සතියෙන්, සමාධියෙන් පාලනය කරනකොට, ඒක සංවර සහ වැළැක්වීම කියන ඒවා කරනකොට කරනකොට ඉන්ද්‍රිය සංවර, ආහාරේ මත්තඤ්‍යතා, මේ හැම දෙයක්ම කරන්නේ සතිය දියුණු කරගෙන තණ්හාව සංවර කරන්න සහ වළක්වන්න. එතකොට පින්වත්නි, ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අංග 8ක් තිබ්බට අපිට ඕකේ අවශ්‍යම පොයින්ට් එක සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්න අර සියලු දෙනාම උදව් කිරිල්ලක් කරනවා ඒ තණ්හාව දමනය කරගන්න. ඒ දමනය කරගෙන ප්‍රඥාව ඇති කරගත්තා කියන්නේ ආයතනින් හැට තණ්හාව දමනය කර කර ඉන්න ඕනේ. තණ්හාව සංවර කර කර, තණ්හාව වළක්වලක්ව, තණ්හාවට මට්ටු කර කර ඉන්න දෙයක් නැහැ. මොකද ප්‍රඥාව ඇති වුණා කියන්නේ කෙලින්ම කිසි කතාවක් නැහැ. ප්‍රඥා ලෝකේ ආවා කියන්නේ අරහෙන් අන්ධකාරය නැති වෙනවා. මොන අන්ධකාරයද? අවිජ්ජා අන්ධකාරය. අවිජ්ජා අන්ධකාරය නැති වෙනවා කියන්නේ කිසිම කතාවක් නැහැ පින්වත්නි, තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණා කියන්නේ කිසිම කතාවක් නැහැ, දුක්ඛ ස්කන්ධෙම නැති වෙනවා. එහෙනම් දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි හතරවෙනි ආර්ය සත්‍යෙට අපි කතා කරන්නේ. ඉතින් මේ හරි ලස්සන පැහැදිලි වැඩපිළිවෙලක්. මේ පටිච්ච සමුප්පාදය තේරුම් අරගත්ත කෙනා මේකේ පටිසමුපාදේ සමුදය කියන්නේම දුක්ඛ සමුදයක්. පටිසමුපාදේ නිරෝධය කියන්නේම දුක්ඛ නිරෝධයක්. එතකොට අවිජ්ජාපච්චයා සංඛාරා, සංඛාරපච්චයා විඥානං, විඥානපච්චයා නාම රූපං ආදි වශයෙන් මේ කතා කරගෙන ආපු සමස්ත සමුදේ මාර්ගයේම බුදුරජාණන් වහන්සේ ඇතැම් තැනකදී දෙවැනි ආර්ය සත්‍ය හැටියට පෙන්වලා තියෙනවා. දුක්ඛ ස්කන්ධය දක්වාම කතා කරලා ඊට පස්සේ අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ කියලා එතනින් යට සංකාර නිරෝධා විඥාන නිරෝධ, විඥාන නිරෝධා නාම රූප නිරෝධ, නාම රූප නිරෝධා සලායතන නිරෝධ ආදි වශයෙන් මේකේ නිරෝධයේ පැත්ත මේ චතුරාර්ය සත්‍ය තුල නිරෝධාර්ය සත්‍යර කතා කරලා තියෙනවා. එතකොට මෙතන සමුදයයි නිරෝධයයි කියන දෙක මේ පටිච්ච සමුප්පාදයේම සමුදය නිරෝධ දෙකත් එක්ක දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ කියන එක තේරුම් අරගන්න ඕනේ කවුරුත්. පින්වත්නි, ඒ නිසා මේ ලෝකේ දුකක සමුදයක් ඇත්නම් ඒ සමුදය කවුරුවත් හින්ද වෙන එකක් නෙමෙයි, තමන් විසින් කරගත්ත එකකුත් නෙමෙයි. මේකට හේතුවක ඵලයක්. ඔය හේතුවේ ඵලය කියන එක තේරුම් ගත්ත දාට දුක කියන එක බිඳින්න, දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද බැරිද කියලා පැහැදිලි. ඒ ඉතින් හේතුවක් ඇති තාක් නම් ඵලය තියෙන්නේ. එහෙනම් ඵලය නැති කරන්න අපි කරන්න ඕන මොකද්ද? හේතුව නැති කරන එකයි. හේතුව නැත්තරම නැති කරපු දාට ඵලයත් නැත්තරම නැති වෙනවා. එතකොට අපිට ඵලයෙන් සදාටම නිදහස් වෙන්න පුළුවන්. මේක හරි ලස්සන ධර්මයක්. මේ ධර්මයත් එක්ක ඔබ හිතන්න පින්වත්නි, මේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකයේ තුල උන්වහන්සේ අසම සම සාසුන් වහන්සේ නමක් බවට පත් වුණා නම්, ඒ මේ පටිසමුපාදය අවබෝධ කරලා අවිද්‍යාව නැමැති කැණි මඩල බිඳලා තණ්හාවෙන් නිදහස් වෙලා උන්වහන්සේ විරාගී බවට පත් වෙලා විමුක්තිය නැමැති දුකෙන් නිදහස් වෙච්ච නිසා. ඒතර උන්වහන්සේ ඒ උත්තම ගමන එතෙන්ට වැඩම කරාට පස්සේ උන්වහන්සේ ලෝකෙට යමක් දේශනා කරනවා නම් ඒ දේශනා කරන්නේ පින්වත්නි අනිවාර්යයෙන්ම ඔය තණ්හාව බිඳ දමන, තණ්හාව ප්‍රහාණය කරන අවිද්‍යාව නැමැති කැණි මඩල බිඳ දමන පටිච්චසමුප්පාදයෙන්ම නිදහස් වෙන්න අවශ්‍ය කරන ධර්මයක් මිසක් වෙන ධර්මයක් නෙමෙයි. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අවිද්‍යාව බිඳින දේශනාවමයි තියෙන්නේ. පංච උපාදානස්කන්ධය ගැන කතා කරන්නේ අවිද්‍යාව බිඳ ගන්න. සලායතන ගැන කතා කරන්නේ අවිද්‍යාව බිඳ ගන්න. ධාතු ගැන කතා කරන්නේ, ධාතු කියන්නේ අපි වන්දනා කරන ධාතු කියලා නෙවෙයි. මෙතනදී අපි කතා කරනවා මහා ධාතු වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ, ඊට පස්සේ ආකාශ ධාතුව, විඥාන ධාතුව, මේ වගේ ධාතු ගැන කතා කරනවා. මේ සියලු ධාතු ගැන කතා කරපු තැන් බැලුවත් අවිද්‍යාව බිඳ දමන්න. එතකොට අවිද්‍යාව බිඳින සම්මාදිට්ඨිය ඇති කරගන්න මේ උත්තම දර්ශනය පින්වත්නි අපිට බුදුරජාණන් වහන්සේගේ මොන දේශනාව ශ්‍රවණය කළත් ඒ හැම තැනකම තියෙන මේ ප්‍රතිපදාවමයි, මේ පටිසමුප්පාදයම බිඳ දමන වැඩපිළිවෙලමයි, නිරෝධ නිරුද්ධ කරන වැඩපිළිවෙලමයි. ඊට පස්සේ බෝධිපාක්ෂික ධර්ම කියලා ත්‍රිපිටකයේ කොතන හරි අපිට හම්බෙනවනම්, හරිද? බෝධිපාක්ෂික ධර්මවලදී ඔබ දන්නවා 37 බෝධිපාක්ෂික ධර්ම, මේක 37ක් බෝධිපාක්ෂික ධර්ම. බෝධි කියන්නේ අවබෝධය. මොක මොන අවබෝධයද? අවිද්‍යාව කියන අනවබෝධය බිඳින්න තියෙන චතුරාර්ය සත්‍ය ගැන තියෙන අවබෝධය. ඒක තමයි බෝධි කියන්නේ. බෝධිපාක්ෂික කියන්නේ ඒ අවබෝධයට උදව් කරන කියන එක. හරිද? එතකොට ඒ වගේ ධර්ම 37ක් තියෙනවා. එහෙනම් ඒ 37 තියෙන්නේ අවිද්‍යාව බිඳින්න. ඒ 37ෙන්ම කරන්නේ අවිද්‍යාව බිඳින එක. මොනවාද 37? සතර සතිපට්ඨානේට අයිති කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. එතන මේවා වඩන්නේ බෝධිපාක්ෂික ධර්ම වශයෙන්. එයා ඒ හැම එකම පුහුණු කරන්නේ ප්‍රතිපදාවක යෙදෙන වෙන කිසි දෙයකට මේ අවිද්‍යාව බිඳින්න. ඊළඟට මේ සතිස් බෝධිපාක්ෂික ධර්ම වල හතරේ ගොඩවල් වල ඔය සතර සතිපට්ඨාන වගේම පින්වත්නි අපිට පුහුණු කරන්න තියෙන තව විශේෂ හතරක් තමයි මේවා එකක් වඩලා ඊළඟ ටික ආයි වඩලා එහෙම එහෙම මේ 37 වඩන්න ඕන කියලා එකක් නැහැ. මේ කොතන වැඩුවත් එතන අනිත් සියල්ලත් වැඩෙනවා. හරිද? මේ එක සිතක් මෙතන යම් පුහුණුවක් ඇතුලේ ඒ සෑම දෙයක්ම මේක ඇතුලේ එකට අන්තර්ගතව වැඩෙනවා. එතකොට දැන් හතරේ ගොඩවල් අතර අපි තව කතා කරනවා සතර ඉරිදිපාද හතරක් තියෙනවා. ඡන්ද, චිත්ත, විරිය, විමංසා කියන ඉරිදිපාද හතර. එතකොට ඕකෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන තැන්වල කෙටියෙන් ඡන්ද, විරිය, චිත්ත, විමංසා කියලා කෙටියෙන් කියලා නැහැ. උන්වහන්සේ ඒක ලස්සනට දීර්ඝව කියනවා. ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත ඉරිදිපාදේ, විරිය සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත ඍධිපාදේ, චිත්ත සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත ඍධිපාදේ, විමංසා සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත ඍධිපාදේ කියලා මේ ඍධිපාද හතර දීර්ඝව විස්තර කරනවා. පින්වත්නි මේවා එකින් එක කතා කරලා තේරුම් කරන්න ඕන හරී වටිනා කාරණා. මේ හැම එකකම එකකට එකක් ලස්සන ගැළපීමක් තියෙනවා. මේ එකක් වඩනකොට තව එකක් වැඩෙන විදිහක් තියෙනවා. එතකොට ඔය ඍධිපාද හතර කරන්නේත් බෝධිපාක්ෂික ධර්ම විදිහට. එයාලගේ අවසාන ඉලක්කය වෙන කිසි දෙයක් නෙමේ අවිද්‍යාව බිඳින එකයි පින්වත්නි. හරිද? ඊළඟට ඔය හතර ගොඩවල් වල තව එකක් තමයි සතර සම්ප්‍රදාන වීරිය කියන්නේ. හටගත්ත අකුසල් දුරු කරන වීරිය, හටගෙන නැති අකුසල් වලට හටගන්න නොදෙන වීරිය, හටගත්ත කුසල් දියුණු කරන වීරිය, හට නොගත්ත කුසල් උපද්ද ගන්න වීරිය. ඔන්නෝ වීරිය හතර කරන්නේ වෙන කිසි දෙයක් නෙමේ අවිද්‍යාව බිඳින එක. ඊළඟට පහේ ගොඩවල් දෙකක් තියෙනවා. මොනවද? පංච ඉන්ද්‍රිය, පංච බල, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහයි. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන බල ධර්ම පහයි. මේ පස් දෙනාගේ ගොඩවල් දෙක එකතු වෙච්ච මේ 10 දෙනා කරන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි අවිද්‍යාව බිඳින එක. ඊළඟට අපිට තියෙනවා සප්ත බොජ්ජංග. සති සම්බොජ්ජංගේ, දමෝචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ, පස්සාදි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ කියන ඔය බොජ්ජංග ධර්ම හත. මේවත් බෝධිපාක්ෂික ධර්ම. මේගොල්ලෝ කරන්නේත් වෙන කිසි දෙයක් නෙමේ අවිද්‍යාව බිඳින එක. හරිද? ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගාට සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ 8 දෙනා එකතු වෙලා කරන්නේ අවිද්‍යාව බිඳින එක. එතකොට අවිද්‍යාව බිඳ දමන්න 37 දෙනෙක් බුදුරජාණන් වහන්සේ විවිධ පරයායන්ගෙන් බෙද බෙද පෙන්වලා දීලා තියෙනවා. දැන් බෝධිපාක්ෂික ධර්මවල සප්තබොජ්ජංග ගත්තොත් සප්තබොජ්ජංග වැඩෙන විදිය. අට්ටික සංඥාවෙන් සප්තබොජ්ජංග වැඩෙන්නේ කොහොමද? ආනාපාන සතියෙන් සප්තබොජ්ජංග වැඩෙන්නේ කොහොමද? මේ වගේ බුදුරජාණන් වහන්සේ මේ එක එක භාවනා ඔස්සේ මේ බෝධිපාක්ෂික ධර්ම වැඩෙන හැටි පෙන්වලා තියෙනවා. තන මේ මොන භාවනාව කරන්නේ අවිද්‍යාව බිඳින එක. හරිද? ඒ අවශ්‍ය කරන සමතය හරහා අර අපි කිව්වේ තණ්හාව මට්ටු කරන්න. දැන් සමාධියක පවා කරන්නේ තණ්හාවේ සංවර කිරිල්ලක් සහ තණ්හාවේ වැලක් පිල්ලක්. ඒවා කර කරා තණ්හාව නතර කරන නැතිම කරන අවිද්‍යාව ප්‍රහාණයට අවශ්‍ය කරන ප්‍රඥාව හදනවා. එතකොට සියලු බෝධිපාක්ෂික ධර්ම ප්‍රඥාව හදන්න අවශ්‍ය කරන ධර්ම පින්වත්නි. මේ වගේ මහා පිළිවෙලකට මේ ත්‍රිපිටකයේ කොතන වැළුවත් ත්‍රිපිටකයේ සෑම ධර්මයක්ම තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න අපිට පටිසමුප්පාදයේ බිඳ දමන්න පටිසමුප්පාදයේ Nirodhayata පත්වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් පින්වත්නි. ඒකයි ධර්මයේ තුල කොහෙන් කොතන මොකක් කතා කරත් අවසානයේ බැලුවොත් මෙතන තියෙන්නේ චතුරාර්ය සත්‍යමයි. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙනෙක් අවබෝධ කරනවා නම් ඒ අවබෝධ කරන්නේ පටිසමුප්පාදය නිරුද්ධ කරලමයි, අවිද්‍යාව නිරුද්ධ කරලමයි. අවිද්‍යාව නිරුද්ධ නොකර කෙනෙක් කියනවා නම් මං දුකෙන් නිදහස් වුණා කියලා. මම නම් අවිද්‍යාව නිරුද්ධ කරන්නේ නැතුව රහත් වුණා. මම නම් අවිද්‍යාව නිරුද්ධ නොකර ඉපදීමෙන් නිදහස් වුණා කියලා කියනවා නම් පින්වත්නි, ඒ හිතලුවක් මිසක් සත්‍ය වශයෙන් හිතනවා තියා වෙනවා තියා කියනවත් පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වදාළ සියලුම දේශන අතරේ අද අපි කතා කරන සූත්‍රය හරි විශේෂයි. අවිජ්ජාදී පච්චය දේශනා සූත්‍රය. අවිද්‍යාවාදී හේතු කියන්නේ මේ පච්චය කියන වචනේ තේරුම නිසා කියන එක, හේතුවක් කියන එක. එතකොට අවිද්‍යාව ආදී ප්‍රත්‍ය, ඒ හේතු ගැන දේශනා කරපු සූත්‍රය තමයි අවිජ්ජාදී පච්චය දේශනා සූත්‍රය. එතකොට මේ අවිද්‍යාව මුල් කරගෙන හටගත්ත, එයා මුල් වෙලා එතනින් එහාට යම් හේතු තියෙනවා නම් ඒ හේතු වැලම, ඒ හේතු සියල්ලම දුක උපද්දපු හේතු බවට පත් වෙනවා. එහෙනම් දුක නිදහ දුකෙන් නැති වෙන්න, දුක නිදහස් වෙනා කියලා කවුරු හරි කෙනෙක් කියනවා මං දුකෙන් සදහටම මිදුණා කියලා හේතු නැති කරලා මිස වෙන උත්තර නැහැ. ඇත්තටම උත්තර නැහැ. අපි මේ වචනෙන් කිව්වොත් එහෙම දුක ප්‍රශ්නයක් නම් දුක කියන ප්‍රශ්නෙට උත්තර නෙමෙයි හොයන්න ඕනේ. ඕක මෙහෙම කියන්නම්, මේ මොකද උත්තර කතාව කියලා. අපිට යමකට උත්තරයක් හොයනවා කියන්නේ පින්වත්නි, ප්‍රශ්නය තියෙන්න ඇරලා ප්‍රශ්නයට උත්තරේ හොයාගන්න. හැබැයි මේ ප්‍රශ්නයම නැති කරන්න පුළුවන් නම් උත්තර ඕනෙත් නැහැනේ. හරි, ප්‍රශ්නේ නැති කළොත් උත්තරයක් ආයමුතුවෙන් ඕනෙත් නැහැ. උත්තර ඕනේ කියන්නේ ප්‍රශ්නේ තියාගෙන. දැන් අපි ප්‍රශ්න පත්‍රයක් ගත්තොත් ප්‍රශ්න පත්‍රේ අපිට පෙරලලා බලනකොට ප්‍රශ්න වැල් ගණනාවක් තියෙනවා. ප්‍රශ්න 50ක්ද 100ක්ද ප්‍රශ්න ටිකක් තියෙනවා. තියෙන හින්දානේ උත්තර ලියන්නේ. උත්තර පත්‍රයක් කියලා එකක් ලියන්න වෙන්නේ ප්‍රශ්න පත්‍රයක් කියලා එකක් තියෙන හින්දා. නිකන් හිස්කොලයක් දීලා තියෙනවා නම් ප්‍රශ්න නෑ ඒකේ. ඒ හිස්කොලේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ ප්‍රශ්න නැත්තම් උත්තර ඕනේද? උත්තර ඕනේ. එහෙනම් හැම තැනම උත්තරයක් ඕනුනේ ප්‍රශ්නය තියෙන තාක්කල්. එතකොට ප්‍රශ්නය දුක නම් දුක කියන ප්‍රශ්නයට උත්තර හොයන එක තමයි සාමාන්‍ය ලෝකයා හැමතිස්සෙම කරන්නේ. බඩගින්න නැමැති දුකට කෑම ගන්න උත්තරේ. හරි, ඒ වගේ මොනවා හරි ප්‍රශ්නයක් ආපු ගමන් ප්‍රශ්නෙට උත්තර හොයනවා. ඒක තමයි සාමාන්‍ය ලෝකයාගේ හැටි. ප්‍රශ්නට උත්තර හොයනවා. බුදුරජාණන් වහන්සේ කළේ ප්‍රශ්නට උත්තර හොයන එක නෙමෙයි, ප්‍රශ්නයට හේතුව හෙව්වා. එතකොට දුක කියන ප්‍රශ්නට හේතුව ඉපදීම. ඒකත් දැන් ඉපදීම එතකොට ප්‍රශ්නයක් වෙනවා. ඒකටත් හේතුව හෙව්වා. එහෙම එහෙම හොයාගෙන හොයාගෙන කියලා අන්තිමට තේරෙනවා මේ ඔක්කොටම හේතුව අවිද්‍යාව. ඊට පස්සේ උන්වහන්සේ තේරුම් ගත්තා ප්‍රශ්නෙට හේතුව නැති කරා නම් හේතුව නැති කරාම ප්‍රශ්නේ නැහැනේ. එතකොට ප්‍රශ්නේ නැති වුණාම උත්තර ඕනෙත් නැහැ. ඒකයි මේක හරි ලස්සන පොයින්ට් එකක් වින්වත් මේක හරියට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්ම තුල කරේ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන ගිය එකක් නෙමෙයි, ප්‍රශ්න වලට හේතු හොයාගෙන ගිහිල්ලා හේතු නැති කරලා ප්‍රශ්නෙත් නැති කරගත්තා. ආයි ප්‍රශ්න නැති වෙච්ච තැන ඒක නිකන් බ්ලැන්ක් පේපර් එකක් වගේ, හිස් පිටුවක් වගේ. එතකොට ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැත්තම් ආයි උත්තර හොයන්න ඕනේ. පිරිනිවුණා කියන්නේම නැවතත් ප්‍රශ්න හෝ උත්තර හෝ කියලා දෙයක් ඉතිරි නොවීම, පහන් සිලක් නිවිලා ගියා වගේ නිවිලා යනවා. හිතන්න පහන් සිලක් නිවුණාට පස්සේ පින්වත්නි, මේ පහන් සිලුව කොහෙටද ගියේ? ඉතිරි වුණාද කොහේ හරි තැනක? පහන් සිලෙන් කොටසක් හරි තැනක ඉතුරු වෙලාද නිවුනේ? නැහැ. නිවුණා කියන්නේම සියල්ල ආයේ ඉතිරි නැතුව නිරුද්ධ වීමක්. අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ කළොත් තණ්හාවත් ඉතිරි නැතුවම විරාගයට පත් වෙනවා. තණ්හාවත් ඉතිරි නැතුව නිරුද්ධුනා කියන්නේ දුක ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවා. අන්නේ ඉතිරි නැතුව නිරුද්ධුනා කියන ආයෙ ඉතින් ප්‍රශ්නත් නැත්තම් උත්තරත් නැහැ, උත්තර හොය හොය ඉන්න දෙයක්වත් නැහැ. මේ උතුම් සුන්දර දහම පින්වත්නි පටිසමුපාදයේ විශේෂ කොටස් අපි ඔය විදියට ටික ටික සිතන තසපුවේ ඉදිරි කාලවල කතා කරමු. මම අර ඔබට මේ මුලදි කතා කරගෙන යනකොට වේදනාව ගැන කියන තැනදි කිව්වා වේදනා පච්චා තණ්හා කියන වචනේ කියනකොට වේදනාව නිසා තණ්හා වට ගන්නවා කියද්දි සැප වේදනාව නිසා තණ්හා වට ගන්නවා කියලා කෙනෙකුට තේරුණාට දුක් වේදනාව නිසා තණ්හා වට ගන්න කොහොමද කියලා කෙනෙකුට එකපාරට තේරෙන්නේ නැහැ කියලා. දුක් වේදනාවටත් තණ්හා වට ගන්නවා, සැප වේදනාවටත් තණ්හා වට ගන්නවා, උපේක්ෂා වේදනාවටත් තණ්හා වට ගන්නවා කියලා මම ඔබට කිව්වා. එතරම් මේක වෙන්නේ කොහොමද? මොකද්ද මේ කතාව? යම් තැනක ඇලීමක් ගැටීමක් කියලා දෙකක් අපිට හම්බෙනවනේ. මොකක් හරි දෙයක් දැකලා ඇලෙනවා, මොකක් හරි දෙයක් දැකලා ගැටෙනවා, මොකක් හරි දෙයක් දැකලා මුලා වෙනවා. පින්වත්නි, දැකීමක් එක්ක ඇලීමක් හටගත්තා නම් ඒත් තණ්හාවෙන්ද? දැකීමක් එක ගැටීමක් හටගත්තා නම් ඒත් තණ්හාවෙන්ද? දැකීමක් එක මුලාවීමක් වුණා නම් ඒත් තණ්හාවෙන්ද? ඒ කියන්නේ ඇලෙන්නේ තණ්හාවට, ගැටෙන්නේ තණ්හාවට. ඒකයි සැප වේදනාවට ඇලුනේ තණ්හාපච්චයා, දුක් වේදනාවට ගැටුනේ තණ්හාපච්චයා, උපේක්ෂා වේදනාවට මුලා වුනේ තණ්හාපච්චයා. මේක ඔබට නිකන් තේරෙන විදිහට මෙහෙම කිව්වොත්, ඔය ඇත්තෝ හිතන්න මම කැමති අසවල් පුටුවට කියලා කෙනෙකුට කැමති පුටුවක් තියෙනවා. එතකොට එයා ඒ පුටුවට කැමති හේතු හදාගෙන තියෙනවා. මේක මේ විදියට කුෂන් එක තියෙනවා, මේක මේ විදියට හැඩයක් තියෙනවා, ඒ නිසා මම මේකට කැමතියි කියලා. එතකොට එයාගේ කැමැත්ත නැති පුටුවක් එයාට හම්බෙනකොට දැන් අර කැමති පුටුවට ඇලුනා නම් ඒ ඇලීමේ තරමේ හැටියට එයාට අකමැති පුටු කියලා එකක් හැදෙනවා. ඇයි යාට මේ හේතුත් එක්ක මේ පුටුවට මං කැමතියි කියනකොට ඒ හේතු නැති පුටුව දැක්ක ගමන් ඒකට ගැටෙනවා. එතකොට තණ්හාවත් එක්ක තමයි ඇලීමාවෙත් අර ඒ හේතු ටික, ඒ ඇලුන හේතු ටික නැති පුටුවට ගැටීමාවේ ඒත් අර ඇලුන පුටුවක් තිබ්බ හින්දා, ඒ පුටුවේ හේතු මේක නැති හින්දා මේකට ගැටෙනවා. එතකොට ඒ ගැටුනෙත් එහෙනම් තණ්හාව හින්දා. එතකොට සමහර වෙලාවෙ පින්වත්නි දෙයක් ඇලීමෙන් අල්ලාගෙන ඉන්නා වගේම ගැටීමෙන් අල්ලාගෙන ඉන්නේ තණ්හාව හින්දා. හරිද? සමහරු මාන්නම් ඔකව අතහැරලා දාලා තියෙන්නේ කියලා කෙනෙකුට බැන බැන ඉන්නවා. හැබැයි අතහැරලා දාලා කිව්වට බැන බැන ඉන්න තැනම, හිත හිත ඉන්න තැනම, කියෝ කියෝ ඉන්න තැනම අතහැරිල්ලක් නැහැ. කටින් අතහැරලා අතහැරලා කිව්වට. මොකද ඒ ගැටෙන්නේ තණ්හාවෙන්ද? ඒ නිසා අල්ලා ගැනීමක් කියන එක හරි විශේෂ එකක්. ඒවා ගැන ටික ටික හිමින් අපි ධර්මයේ තුල කතා කරමු. අද මේ හරි විශේෂ සූත්‍රයක්නේ මේ සූත්‍රය. ඉතින් පටිසමුප්පාදය ගැන සංක්ෂිප්ත පැහැදිලි කිරීමක් කළේ. මේක ක්‍රමක්‍රමයෙන් දීර්ඝව විස්තර කරන්න කාලේ නැහැ. මේ ධර්මය තවදුරට ගැඹුරින් ඉගෙන ගන්න කැමති අයට ආරාධනා කරනවා මේ පටිසමුප්පාද ගැන ඔබ අන්තර්ජාලය ඔස්සේ හොයන්න, තව දේශනා හොය හොය ඉගෙන ගන්න. මේ හරි සුන්දර උතුම් දහම ඔබට මේ ගෞතම බුද්ධ ශාසනයම අවබෝධ කරගන්න භාග්‍ය වාසනාව සැලසේවා කියලා ආශිර්වාද කරනවා. අද අපි කතා කරේ අවිජ්ජාදී පච්චේ දේශනා සූත්‍රය. මේ සූත්‍රය ඔබට මේ උතුම් සසරෙන් සදහටම විමුක්තියට පත්ව නිදහස් වෙන්න, පටිසමුපාදේ නිරුද්ධ කරගන්න හේතු වාසනාම වේවා. සාදු සාදු සාදු. අද අපි රැස් කරපු පින් දෙවියෝ සතුටින් අනුමෝදන්ව, දෙව්ලෝ සැනසෙත්වා සූපත් වෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම පින්වත්නි, ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලු පින් දේශනාවේ දායකත්වයෙන් දරන දෙනියාය ලුම්බිණි තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා පේ චමින්ද ජයවර්ධන මහත්මා, බිරිඳ දියණිය ඇතුළු ඒ පින්වත් හැම දෙනාටමත් ආශිර්වාද කරනවා. එයත් බලාපොරොත්තු වෙනවා තමන්ගේ මියගිය පියාණන් දෙනියාය ලුම්බිණි තේ කර්මාන්ත ශාලාවේ නිර්මාතෘතුමා ඒ පරලෝසපත් දයාපාල ජයවර්ධන මැතිතුමාට මේ ධර්ම දානමය සහ ධර්ම ශ්‍රවණමය කුසලය එතුමාගේ නිර්වාණ සුවය පිණිසම හේතු වේවා කියන ප්‍රාර්ථනාව සහ පරලොව සුවපත් භාවය පිණිස අපි මේ දයාපාල ජයවර්ධන පියාණන්ට සහ හැම දෙනාගේම සංසාරගත සිහිපත් වෙන නොවන සියලු මේගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. සියලු දෙනාම මේ පිනෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා සාදු කියන්න. එවගේම පින්වත්නි සුජීවත්ව සිටින ජයවර්ධන මැතිනියටත් අධ්‍යක්ෂක මණ්ඩලයේ දූදරුවන් ඇතුළු සියලු දෙනාටත් දශක ගණනාවක් ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවට දලු සපයපු සියලු දෙනාට පාරිභෝගික ජනතාවට පින්කම් වලට අතහිත දෙන හැම දෙනාටමත් net fm සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් මේ උතුම් ධර්මය ශ්‍රවණය කළ පින් ඇති හැම දෙනාටමත් මේ පින හේතු වේවා. සියලු සිහිපත් කළ නොකළ හැම දිනාටම ඒ ලුම්බිනි නිම්නේ වාසය කරන අය ඇතුළු සෑම දිනාටම චමින්ද ජයවර්ධන මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් හැම දිනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධ ඉක්මන් වෙත්වා. මේ මෙතෙක් වෙලා බණ අහපු පින්වත් ඔබ හැම දිනාටමත් මෙලොව හිතසුව පිණිස, පරලොව සුගතිය පිණිස සහ නිවන පිණිස සියලු පින් හේතු ආසනාම වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති.
1: සාදු සාදු සාදු. සෙනසුරාද සිත් නෙතසපුව ධර්ම දේශනාවයි ඔබ ශ්‍රවණය කළේ. ඉතින් මේ වගේ උතුම් දහම් කාරණා තුලින් තවදුරටත් අපි දැනුවත් වෙමු, ඔබේ ජීවිතයේ ධර්මයේ ලංකර ගනිමු. ඒ සඳහා ඔබට සිටින කල්යාණ මිත්‍රයා තමයි net fm රේඩියෝව. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව. මේ වැඩසටහන, මේ දේශනාව නැවත අහන්නට ප්‍රිය ඔබට අපි ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා net fm බණ වැඩසටහන ඔස්සේ ඒ දේශනාව නැවත අහන්නට. ඒ උතුම් දේශනාව පැවැත්වූ අපේ අතිපූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් විරාමයකට ගිහි ඊට පසුව ධර්ම සාකච්ඡාව සමගින් තවත් දාම් කාරණා සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා. විරාමයට යන වෙලාවේ ඔබට මතක් කරනවා සෙනසුරාදා සිත්නිතසපෝ දේශනාව ඇතුළු කොටගත් net රේඩියෝවේ විකාශය වන ධර්ම දේශනාවල ධර්ම දායකත්වය දරන්න ඔබට පුළුවන්. ඔබේ ඕනෑම අරමුණක් හිතේ තබාගෙන මියගේ ඥාතීන්ට පින් දෙන්න, සුජීවත් වෙන්න අයට ආශිර්වාද කරන්න, උපන්දිනයක් වෙනුවෙන් ධර්ම දානය ලබා දෙන්න, ඒ වගේම විශේෂ අවස්ථාවකදී විවාහ සංවත්සරයකදී මේ ඕනෑම අවස්ථාවකදී ධර්ම දානය ලබා දෙන්නට ඔබේ හිතේ අදහසක් තිබෙනවා නම් net රේඩියෝවේ මේ ධර්ම දේශනාවල ධර්ම දායකත්වය ඔබට දරන්න පුළුවන්. ඒ සඳහා 0774252014 අංකයට කතා කරලා තමන්ගේ අවස්ථාව උදා කරගන්නයි ආරාධනා කරමින් කෙටි විරාමයක් ලබනවා සෙනසුරාදා සිත්නේ තසපුවෙන්. හැම දිනාටම තෙරුවන් සරණයි.
2: Net Asapur. Net Asapur.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: අතම ගන්න ෆෝන් එක ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වංගර් කීවයි එක සිංගල් සිම්පල් පේ හෙටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.

0: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා.
1: වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද?
0: බෑනේ.
1: ඒ වුණාට ගිරිහිස ඉඳුවර සොයමින් ලත වෙනවා.
0: දැනෙනවද?
1: සාහිත්‍යයත් ජීවිතයක්. ජීවිතයත් සාහිත්‍යයක්.
0: ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ්‍රක නම් ඇල්ෆා ස්ටුඩියෝ.
2: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.

0: ගෙවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ සිරි මුවමඩලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දෙනාම සිත පහදවාගෙන සිටින්නේ.
1: අප මෙද සැතැයින් පූජනීය පළංකොට රාතහිමියන් දහම් දෙසන ඉරිතාරාත්‍රිය
0: ස්වර්ණමය හිරු මඩලක් ප්‍රදී සඳ මඩලක් සේ ඒ බුදුරජාණන් වහන්සේ සිරු දෙනාටම සමකරුණාවෙන් පිහිට වුණා.
2: ඉරිතා සිත් නෙත් අසපුව
1: ඉරිදාම රෑ හතට නෙත් FM සමග බුදුපණ අහමෝ. බුදුපණ අහමෝ.
3: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංගකීම එක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.

0: Sit net asafoor. Net asafoor.
1: අයිබවන් සුබ සන්ධ්‍යාවක්. අපි සෙනසුරාදා සිත්නෙත් අසපුව දහම් පිළිසඳරයි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ ධර්මදේශනාවෙන් පස්සේ. අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ ඇසුරේ ඔබට මේ පැය තුලත් යහපත් අර්ථවත් ධර්ම විග්‍රහයක් අනුශාසනාවක් ලංකිරීම අපේ අපේක්ෂාව. ඒ නිසා මා බොහොම ආදරයෙන් ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්න. නෙත් රේඩියෝවෙන් අහනෝ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේත් ඔබට මේ වැඩසටහන අහන්නට පුළුවන්, ශ්‍රවණය කරන්නට පුළුවන්. ඒ නිසා මා බොහොම ආදරයෙන් ඒ සඳහාත් ආරාධනා කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා වැඩසටහන අහන්න, ඒ වගේම අපව subscribe කරන්න කියලාත් සිහිපත් කරනවා. ධර්ම සාකච්ඡාව ආරම්භ කරන වෙලාවේදී මට සිහිපත් කරන්නට උඩ කාරණාවක් තිබෙනවා. නෙත් රේඩියෝව පොදන්න හැම වස් කාලයකදීම විශේෂ පින්කමක් සිදු කරනවා. පසුගිය වසරේ අපි වස් කාලය ආරමුණු කරගෙන ප්‍රධාන කොට තිස්සමහරාම මහා සෑපුණ්‍ය භූමියේ සම්බුද්ධ මන්දිරයේ වහලය නිර්මාණය කිරීමට පෙළඹුණා. එවැනි පින්කමක් දැන් මේ අවුරුද්දේත් අපි ආරම්භ කරලා තිබෙන්නේ. ඒ ඓතිහාසික නැගෙනහිර ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ, එතන හරිම වැදගත් තැනක්. ලංකාවට දළදා වහන්සේ වැඩම කරමින් පළමුවරට අඩිය තියපු තැන. හේමමාලා සහ දන්ත කුමරු විසින් එදා ලක් ධරණේ තලයට දළදා වහන්සේ වැඩමවගෙන ආපු තැන තමයි ලංකාපටුන සමුද්‍රගිරි විහාරය. තිනේ සමුද්‍රගිරි විහාරයේ අපි අභිනව ධාතු මන්දිරය, නැත්නම් ධාතු මන්දිරයක් තිබුණේ නැහැ. මේක ත්‍රස්තවාදීන් අල්ලගෙන හිටපු පුණ්‍ය භූමියක්, අපේ ඓතිහාසික උරුමයක්. එතර ධාතු මන්දිරයක් නැත්නම් සුගන්ධ කුටියක් තිබුණේ නැහැ. දැන් සුගන්ධ කුටිය ඉදිකරමින් පවතිනවා, සහ සංඝාවාසයක්වත් හරියට තිබුණේ නැහැ. ඒ නිසා සංඝාවාසයකුත් ඉදිකරමින් පවතිනවා. මේ සම්බුදු කුටිය තුළ නැත්නම් සුගන්ධ කුටිය තුළ සහ සංඝාවාසයේ වහලය නිර්මාණය කිරීමට නිශ්‍රාවක ඔබත් එකතු කරගෙන අපි කටයුතු කරලා තිබෙන්නේ, වැඩපිළිවෙල ආරම්භ කරලා තිබෙන්නේ අපේ පූජනීය හම්බෙගමු අස්සජි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි. ඉතින් අපි ආරාධනා කරනවා මේකට එකතු වෙන්න හැම දිනාම රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් වියදම් වෙනවා සමස්තයට. ඉතින් ඒ නිසා තමන්ට පුළුවන් ආකාරයෙන් ඒ සඳහා එකතු වෙන්න වර්ග අඩියක් රුපියල් 4000කට වගේ මුදලක් වැය කරන්නට සිදු වෙනවා. ඉතින් අපි සිහිපත් කරන ඒ සඳහා එකතු වෙන්න අපේ පින්වතුන්ට ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තිබෙන ගිණුමට මුදල් බැර කරලා ඊට එකතු වෙන්න පුළුවන්. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ ගිණුම අංකය 84 79 43 85 ලියාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න 0777 980 6237 අංකය ඒ වෙනුවෙන් විවෘතව තිබෙනවා. එයත් සිහිපත් කරලා වස් කාලේ පින්වැඩෙන පින්කමක් නිසා ඒ සඳහා එකතු වෙන්න කියන ආරාධනාවත් කරන ගමන් අද අපේ පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේව නැවත වාරයක් ධර්ම සාකච්ඡාවට නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්ස, අපි අද කතා කරමු අපිට තිබෙන නිතරම මතුවෙන කාරණාව. මිනිස්සු විදිහට අපිට දුක දැනෙනවා අපේ ස්වාමීන් වහන්ස. නිබන්ධවම හැම මොහොතකම බොහෝ දිනෙක බහුතර සමාජයේ බහුතරයක් කියන කතාව තමයි මට හරි දුකයි, මං හරි දුකෙන් ඉන්නේ, මං හරි පීඩා විඳිනවා, මගේ හිතේ තියෙන ප්‍රශ්න කියාගන්න විදිහක් නැහැ, මගේ හිතේ ප්‍රශ්න දන්නේ මමනේ, මෙහෙම කියන මිනිස්සු ඉන්නවා අපේ ස්වාමීන් වහන්ස. මට හිතුණා ඒ නිසා ඇත්තටම මේ දුකේ හිමිකරුව කවුද කියලා හොයාගෙන යන්න. ධර්මානුකූලව තමයි මං හිතන්නේ මේකට සැබෑම විසඳුම තිබෙන්නේ, සැබෑම විග්‍රහය තියෙන්නේ. ඔබ වහන්සේට පින් සිතින් ගෞරවයෙන් නමස්කාරයෙන් යුක්තව ආරාධනා කරන අපි ස්වාමීන් වහන්ස, අපේ දුකේ සැබෑ හිමිකරුව කවුද කියලා අපිට කියලා දෙන්න අපි ස්වාමීන් වහන්ස. අවසරයි.
2: හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන වරුණ. බුදුරජාණන් වහන්සේ සංඝයාට දවසක් මෙහෙම දේශනා කරනවා, යංකෝ ඉදං අනේක විධං නානප්පකාරං දුක්ඛං ලෝකේ උප්පජ්ජති ජරා මරණ. මහණෙනි, මේ ලෝකේ අනේක විද නානා ප්‍රකාර දුක් උපදිනවා. මේ ජරා මරණ සහිත ලෝකේ ඉදන්නකෝ දුක්ඛං කින් නිදානං. මේ කියන දුකට නිදාණය වෙන්නේ මොකද්ද? කින් සමුතයං, සමුදය මොකද්ද? හේතුව මොකක්, හටගන්න හේතුව. කින් ජාතිකං, කින් පබවං, කුමක් නිසාද උපදින්නේ, කුමක් ප්‍රභවය වෙලාද උපදින්නේ? එතකොට මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ නානා ප්‍රකාර උපදින දුක් ගැන අහනවා. කිස්මින් සති ජරා මරණං හෝති, මොනවා තියෙන හින්දාද මේ ජරා මරණ කියලා එකක් ලෝකේ තියෙන්නේ. කිස්මින් අසති ජරා මරණ නහෝති, මොකක් නැත්තන්ද ජරා මරණ කියලා එකක් ලෝකේ නැත්තේ. එතකොට මේකන ඔය විදියට මේ නානා ප්‍රකාර දුක්වලට මුල් වෙලා තියෙන්නේ මොකක්ද, මේක හටගන්නේ මොකෙන්ද, කොහොමද මේක උපදින්නේ කියලා බුදුරජාණන් වහන්සේ සංඝයාට ප්‍රශ්නයක් විදියට අහනකොට එතෙන්දී බුදුරජාණන් වහන්සේට ස්වාමීන් වහන්සේලා උත්තර දෙන කෙනෙක් මේ ස්වාමීන් වහන්සේම තමයි මේකට පිළිතුරු දෙන්නන උභහන්සේ නේත්‍රු උභහන්සේ දේශනා කරන විදිහට අපි දරා ගන්නම් කියලා. බුදුරජාණන් වහන්සේ උතෙන්දී දුක උපදින්න නානා ප්‍රකාර හේතු විවිධාකාර නානා ප්‍රකාර තියෙන සියලු දුක්වලට උපදින්න හේතුව හරීම පැහැදිලිව උන්වහන්සේ අවබෝධයෙන්ම දේශනා කළේ ඉදං කෝ දුක්ඛං ජාති නිදානං ජාති සමුදයං ජාති ජාතිකං ජාති භවවං. ජාති කියන්නේ ඉපදීම කියන එක වරණ ඔබ දන්නෝ. ඉපදීම නිදානය, මේ හැම දුකටම ඉපදීම නිදානය. ඉපදීම සමුදය, ඉපදීම තමයි මේ ඔක්කොටම ප්‍රභව වෙන්නේ. ඉපදීම හින්දා තමයි ජරා මරණ කියලා දෙයක් තියෙන්නේ. ජාතිය සති ජරා මරණං හෝති. එතකොට ඒ ඉපදීම නැත්තං ජාතිය අසති ජරා මරණං න හෝති, ජරා මරණ කියලා හේකොත් නැහැ කියනවා. ඉතින් ඔන්න ඔය විදියට ඉපදීම මුල් කරගෙන දුක කියන එකක් ලෝකේ කතා කරන්න සිද්ධ වෙනවා. ඒතර මේකේ දුක ඇත්තටම මොකක් හින්දාද කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ මූලිකම ආසන්නම හේතුව හැටියට පෙන්වුවේ ඉපදීම. එතකොට ඉපදීමට හේතුව මොකද්ද කියලා බලනකොට විපාක පිණිස කර්ම සකස් වීම. ඒ කියන්නේ භවය. ඇයි භවයට හේතුව මොකද්ද කියලා බලනකොට තණ්හා උපාදාන. ඒ නිසා තමයි තණ්හාව දුකට හේතුව කියලා අපි සමුදය ආර්ය සත්‍ය විදියට ගත්තේ. දැන් මේ වචන ටිකක් විදියට මේ විදියට මේක කතා කළාට මේ පටිසමුපාදයේ තියෙන බොහොම ගම්භීර අර්ථයක්නේ. හැබැයි මේ වචන ඇතුලේ වරුණ සාමාන්‍යයෙන් කෙනෙකුට එකපාරටම තේරෙන්නේ නැති දෙයක්. දැන් ඉපදීම හින්දා දුක කියලා කියනකොට ඒක ටිකක් තේරෙනවා කෙනෙකුට. තේරුම් ගන්න අමාරු නෑ. වරුණට අපි හිතමුකෝ පහුගිය දවස්වල පුංචි සැත්කමක් සිද්ධ කරා ජීවිතේ පළවෙනි වතාවට ඔපරේෂන් එකක් කරන්නේ නේ. එතකොට දැන් මං හිතන්නේ මොකක් හරි මේ ශරීරයේ වරුණමකෝ නික අනවශ්‍ය කොටසක් අයින් කළා කියලා නේද? මේ මිනිස්සුන්ගේ ශරීරයට උණ්ඩුක පුච්චේ කියලා එකක් තියෙනවානේ.
1: මට නෑ මේක අද්දේ.
2: දැන් නෑ. එතකොට ඔතන වරුණ ඉපදීම හින්දනේ වරුණට උණ්ඩුක පුච්චයක් හම්බුනේ. හරිද? එතකොට දැන් ඔය ඔපරේෂන් එකත් එක්ක යම් වේදනාවක ටික දවසක් වරුණ ඒක අමාරුවෙන් ගෙවනවා. මමත් වරුණ බලන්න වරුණගේ නිවසටත් ආවා. එතකොට ඒ වැඩම කරපු වෙලාවෙත් වරුණ බොහොම වේදනාවකින් ඉන්නවා මම දකිනවා. දැන් වරුණ ඒ වෙලාවේ මේ දුක මොකක් හින්දද කියලා අපි ඇහුවොත් එහෙම මේ මොකක් හින්දද මේ වරුණට ඔච්චර අපහසුතාවයක් තියෙන්නේ කියලා ඉපදිච්ච නිසා කියන වචනය කිව්වනම් ඒක නොතේරෙන්නේ නැහැ නේ. ඒක තේරෙනවා. ජාතිපච්චය ඉපදිච්ච නිසා. හැබැයි වරුණ මේ ඉපදීම කියන එක අපි කතා කරන සරලව ගත්තට ඕක ඇතුළේ ගොඩාක් ගැඹුරු අර්ථ තියෙනවා. ඇතරම මෙතන මේ මව්කුසින් ඉපදිච්ච නිසා අපිට ශරීරයක් ලැබුණා. ඒ ශරීරයේ මේ විදියට වේදනාවල් තියෙනවා. ඒ ඔක්කොමත් හරියක දැන් මේ මං කියපු පාලි වචන ටික තියෙන පරිවීමංසන කියන සූත්‍රයේ අවසානයේ දැන් ওই රහතන් වහන්සේලාට උනත් කායිකව ඇති වෙන වේදනාවල් වරුණ හිතන්නේ ඇති වෙනවද නැද්ද? රහතන් වහන්සේලාට. රහතන් වහන්සේටත් ඇති වෙනවනේ. බුදුරජාණන් වහන්සේ ওই සූත්‍රේ හරි ලස්සන උපමාවක් කියන වරුණ කුඹල්කරුවෙක් උණුසුම් කලයක් උඳුනෙන් අයින් කරලා බිම තිබ්බම. හරිද? ඒ කියන්නේ හැලිවලන් හදන කුඹල්කරුවෙක් ඉන්නවා. මෙයා දැන් අර රත් වෙච්ච ඒ මැටි භාජනේ උඳුනෙන් අයින් කරනවා. ඒක අයින් කරලා බිමෙන් තියනවා. ඒ කාලේ යම්කිසි රස්නෙ ගතියක් තිබ්බනම්, ඒ කියන්නේ අර භාජනේ එළියෙන් තිබ්බත් තාමත් ඒකේ රස්නේ තියෙනවනේ. එළියෙන් තිබ්බ ගමන් නිවෙන්නේ නැහැ නේ වරුණ. ඒක මේ එහෙම ඊට පස්සේ සංසිඳිලා යනවා. සංසිඳිලා ගිහිල්ලා ඒකේ තියෙන උණුසුම නැති වෙලාම යන වෙලාවක් එනවා. අපි උඳුනේ කොච්චර රත් වුණත් ඒක පස්සේ යම් නිවීමකට උඳුනෙන් ඉවත් කරතික කාලයක් යනකම් පොඩි යම් අවස්ථාවක් ඒ උණුසුම ඉතුරු වෙලා ඒක නැති වෙන්න පොඩි කාලයක් ගත වෙනවා. රහතන් වහන්සේලා ගැන කියනවා උන්වහන්සේලාත් අර දැන් ලිපේ උඳුනේ තියනකම් දිගින් දිගට රත්වීම කන්ටිනියු වෙනවන්නේ වරුණ. ඒ රත්වීම දිගටම රස්නේ තියෙනවා. ඒ වගේ තමයි මේ සංසාරේ අරහත්ත්වයට පත් වෙනකම් මේ දුකට හේතු එක දිගට එක කන්ටිනියු වෙනවා. ඒක තමයි පටිසමුපාදේ. එතකොට දැන් රහතන් වහන්සේ කියන්නේ මේ කන්ටිනියු වෙන එක අවිද්‍යාව අශේෂ විරාග නිරෝධයෙන් ඉතිරි නැතුවම අවිද්‍යාව නිරුද්ධ කරලා තණ්හාව ඉතිරි නැතුවම නිරුද්ධ කරලා කර්ම සකස් වීම කියන භවයම නිරුද්ධ කරලා ඉපදීමත් නිරුද්ධ කරලා උන්වහන්සේ සම්පූර්ණ අර කර්ම සකස් වීමෙන්ම කර්මක්ෂය කියන තැනටම කර්මක්ෂය කරන තැනින් නිදහස් වෙලා දුක්ඛ නිරෝධයටම පත් වෙච්ච උත්තමයන් වහන්සේ. එතකොට එහෙම දුක්ඛ නිරෝධයට පත් වුණා කියලා අපි හිතමුක අවුරුදු 45ක වයසේදී යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් අරහත්ත්වයට පත් වෙනවා. මේ ස්වාමීන් වහන්සේ අවුරුදු 45 දී අරහත්ත්වයට පත් වෙලා උන්වහන්සේ හිතමු 65 වෙනකන් අවුරුදු 20ක් තව ජීවත් වෙනවා රහතන් වහන්සේ නමක් විදියට. එතකොට ඒ අවුරුදු 20 ඇතුළෙත් උන්වහන්සේට කායික වේදනා, මානසික වේදනා, විවිධ දුක්, මානසික වේදනා කියන එක ඔතන අපි කතා කරද්දී ඒක බොහොම මේ පරිස්සමින් කියන්න ඕන එක.
1: ඔව් නැත්නම් රහතන් වහන්සේලාටත් මානසික වේදනා තියෙනවද කියලා වෙන අර්ථයක් ගන්න පුළුවන්.
2: ඔව් වරුණ. එතනදී අපි අදහස් කරන්නේ කාරණාව මම පස්සේ විස්තර කරලා දෙන්නම්.
1: ඔපෙසර්නස් අවසර මට එතනදීම පුංචියට හරි පැහැදිලි කරලා දෙන්න. දැන් කායිකව වේදනාවයි මානසික වේදනාවයි කියන්නේ කායික වේදනාවත් මනසට නේද දැනෙන්නේ?
2: ඒකයි මම කිව්වේ වරුණ. ඒ කියන්නේ කායික කියන එක කය නෙමෙයිනේ ඇත්තටම අවසානයේ හරියට මේක විමසලා බැලුවොත් එහෙම අපේ ඇහින් දකින රූපයට ඇතිවෙනවද යම් වේදනාවක්, කනට ඇහෙන ශබ්දයට ඇතිවෙනවද වේදනාවක්, නහයට දැනෙන ගඳ සුවඳට, දිවට දැනෙන රසයට, මේවට දුක්ඛ වේදනා කියලා වේදනාවක් තියෙනවනේ. එතකොට මේ දුක්ඛ වේදනාව කියන එක කායික වුණත් මානසික කියන හැම තැනකදීම කියන්නේ මනස කියන එක ඔතන ආයතන හයේ එකක්. ඇස, කන, නාසය, දිව, කය, මනස. එතකොට මේ ආයතන හයෙන්ම ස්පර්ශයන් හට ගන්නවා. හරිද? මේ කියන්නේ චක්කු සම්පස්ස. රූපය දැකීම කියන්නේම චක්කු සම්පස්සය. ඇහෙන ස්පර්ශය. ශබ්දයක් කනට ඇහෙනකොටම එතන සෝත සම්පස්සය. නහයට

0: මේ සම්පස්සය කියන්නේම දුකක් වරුණ. හරිද? ඒක දුකක්. එතකොට ඔතනදී මානසික දුක කියනකොට අසුරුතුව පුතජ්ජණයට ඇතිවෙන මානසික දුක් තියෙනවා. ඒ කියන්නේ යා උපාදානයේ හින්දා, ඒක නිත්‍ය සංඥාවකින් ගැනීම හින්දා අවිද්‍යාව නිසා හටගන්න දුකක් තියෙනවා. ඒ අපි මනසින් දුක් විඳිනවා කියන කවුරු හරි කෙනෙක් බැනපු එක හිත හිතා අරය බැන්නමට බැන්නකගා හිත දුක් විඳිනවා. ඒ දුක නෙමෙයි මේ කියන්නේ. හරිද? හැබැයි ඔබ කිව්ව හරි ඒක. ඒ කියන්නේ මේ කයට මොනව හරි විඳින දැනෙන දෙයක් වුණත් ඒක අපි කායිකව නෙමෙයි අවසානයේ මනසින් තමයි දැනගෙන තියෙන්නේ. මනෝ පොබ්බංගමා ධම්මා මනෝ සෙට්ට මනෝමය. මේ ඔක්කොම ඇත්තටම මනෝමයයි. නැතුව මේ අපි පහරක් ගැහුවත් කයට, ඒ කයට ගහන පහර පහරක් වශයෙන් දැනගන්නේ විඥාණය, කාය විඥානයක් විදිහට හටගත්. ඒතර විඥාණය හටගන්නේ මනස මුල් කරගෙනනේ. ඒ නිසායි එතන අපි ඒක කියන්නේ. ඉතින් ඔය කියන රහතන් වහන්සේ යම් දුකක් විඳිනවා නම් ඒ දුක බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව කියනවා, සෝ කාය පරියන්තිකං වේදනං වේදේමානෝ කාය පරියන්තිකං වේදනං වේදියාමීති පජානාත්. මේක මේ කය පවතිනකම් විතරයි මේ විඳීම් විඳින්නේ කියලා රහතන් වහන්සේ දැනගන්නවා. අර කය තියෙනකම් විතරයි කියලා. හරි. ඊට පස්සේ ජීවිත පරියන්තිකං වේදනං වේදියාමානෝ වේදේමානෝ ජීවිත පරියන්තිකං වේදනං වේදියාමීති පජානාති. මේ ජීවිතේ පවතිනකම් විතරයි මේ විඳීම් විඳින්නේ කියලා රහතන් වහන්සේ දැනගන්නවා. ඊට පස්සේ කායස බේදා උද්දං ජීවිත පරියාදාන ඉදේව සබ්බ වේද වේදීතානි අනබි නන්දිතානි සීති භවිස්සන්ති ශරීරාණි අවසිස්සන්ති इति පජානාති. කය බිඳිලා ජීවිතේ අවසන් වෙන්න කලින් මං විසින් නොපිලිගන්න ඒ සියලුම විඳීම් මෙලවදිම සිහිල් වෙලා යනවා. ශරීරෙ විතරක් අවසානේ ඉතුරු වෙනවා කියලා. ඒ අර වළං බාපු උපමාවට කිව්වේ වරුණ. ඒ කියන්නේ වළඳ උදුණෙන් අයින් කරාට පස්සේ රස්නේ තියෙනවනේ ටික. ඒ රස්නේ තාම ඉතුරුයි වගේ තමයි මේ කය තියෙනකන් තමයි අර අවුරුදු 45 රහත් වෙච්ච රහතන් වහන්සේ 65 වෙනකන් අවුරුදු 20ක් තව ජීවත් වුණා නම් ඒ 20 ඇතුලේ තියෙන දුක් ඔක්කොම මේ කය තියෙනකන් ජීවිතේ තියෙනකන් ඒකට තමයි උපමා කරේ උඳුනෙන් බෑවත් තාම වළඳේ රස්නේ තියෙනවා කියලා. හරිද? ඒ රස්නේ නිවිලා ගියාට පස්සේ ඊට පස්සේ සිහිල් වෙලා යනවා. නැවත ඒ රස්නේ ආයෙ කන්ටිනියු වෙන්න අවස්ථාවක් නැහැ. අවසානයේ වළං කට්ටම ඉතුරු වෙනවා. ඉතින් ඔය වගේ අපි මෙතෙන්දී එහෙම සිහිල් වීම හරියට ඔකර පහනක තෙල් වලට උපමා කරලා තව තැනක බුදුරජාණන්සේ උපමා කරනවා. මේ පහනකට එක දිගට අකණ්ඩව තෙල් වැටිය සියල්ල මාරු කර කර, ඒ කියන්නේ නිවෙන්න නොදී පවත්වගෙන යන පහන් තියෙනවනේ වරුණ. හරිද? දොළොස් මහේ පහන් කියලා කියන්නේ. එතකොට ඒ පහනේ තෙලුත් එක දිගටම දානවා නම් වැටියත් නිවෙන්න නොදී දිගටම මාරු කරනවා නම් එක වැටියක් අවසන් වෙන්න කලින් එතනින් තව වැටියක් තියෙනවා. ඒතර මේ වගේ දැල්ල මොන හේතුවකටවත් නිවෙන්න නොදී පවත්වගෙන යනවා. අන්නේ පවත්වගෙන යනකොට ඔය අවිද්‍යාවයි තණ්හාවයි නිසා යලි යලිත් කර්ම සකස් වෙන්න අවශ්‍ය මේ පටිච්ච සම්පන්න ක්‍රියාවලිය තමයි අර තෙලුයි වැටියයි දිගින් දිකට දානවා කියලා කියන්නේ. එතකොට එතන වරුණ කවදා හරි දවසක රහතන් වහන්සේ නමක් කර්මක්ෂය කරගෙන උපාදානයෙන් නිදහස් වෙලා තණ්හාව නිරුද්ධම කරලා දැම්ම කියන්නේ වරුණ. එතනදී හරියට අර උපමාවේ තෙලුත් මේ ඊට පස්සේ වැටියක් දාන එක නැවැත්වුවා වගේ. කොයි වෙලාවේ හරි දිගින් දිගට තෙල් ටික දාන එක නවත්තනවා. වරුණ මට කියන්න, කවුරු හරි කෙනෙක් දිගින් දිගට තෙල් ටික දාන එක නතර කරපු ගමන්, හරිද, අපි කියමුකෝ හවස 3:38ට තෙල් ටික දාන එක නතර කරා සදහටම, හරිද, එතනින් එහාට වැටි දාන්නෙත් නැහැ, තෙල් දාන්නෙත් නැහැ, අවසානයි දැන් තෙල් දැමිල්ල ඉවරයි, පහන නිවෙනවාද ඒ වෙලාවෙම?
1: නෑ.
0: තෙල් දාන එක නැවැත්තුවට කලින් දාපු ඒ ඉතුරු තෙල් ටිකක් තියෙනවනේ වරුණ. අන්නේ ඉතුරු වෙච්ච ටික තවදුරටත් ටික කාලයක් යනකම් ඉවර වෙනකම් පත්තු වෙනවා. මේ අරහත්තට පත්තුනාට පස්සේ රහතන් වහන්සේ විඳින දුක අන්නේ වගේ. එතකොට ඔතනදී මේ තේරෙනවා, එහෙනම් මේ දිගින් දිගට

0: මේ තෙල් වැටි දැමිල්ලක් වගේ මේ කන්ටිනියු කරගෙන යන එකක් තියෙනවා. එහෙම නැත්නම් අර උඳුන දිගටම රත් වෙන පරිසරයේ ගින්න ඒ සියල්ල දිගටම තියාගෙන යන එකක් තියෙනවා. ඔය අවිද්‍යාවයි තණ්හාවයි එක්ක බැඳීමෙන් සිද්ධ වෙන අවිජ්ජාය නීවරණානම් අවිද්‍යාවෙන් වැහිලා තණ්හා සංයෝජනානම් තණ්හාවෙන් බැඳිලා තමයි මේ සම්පූර්ණ භවයට අවශ්‍ය පෝෂණේ හැදුනේ. ඒ පෝෂණේ තියෙනකන් ජාති ජාති ජාති ඉපදිනවා උපදිනවා උපදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඇසක් ඉපදුනා කියන්නේ දුක ඉපදුනා, කනක් ඉපදුනා කියන්නේ දුක ඉපදුනා, නාසයක් ඉපදුනා කියන්නේ දුක ඉපදුනා, දිවක් ඉපදුනා කියන්නේ දුක ඉපදුනා, කයක් ඉපදුනා කියන්නේ දුක ඉපදුනා, මනසක් ඉපදුනා කියන්නේ දුක ඉපදුනා. දැන් වරුණගේ උණ්ඩුක පුච්චෙන් පටන් ගත්තේ අපි එතෙන්ටම ආයාව. එතකොට වරුණට මේ වගේ වේදනාවක් ඇතිවෙන්න කය කියලා දෙයක් ලැබිච්ච එකම ඒ ඉපදීමම හේතුව. හැබැයි වරුණ ඒක ඕලාරික ඕන කෙනෙකුට ටකල තීරණය කියන එක ඉපදීම දුකට හේතුව කියලා. නමුත් මේක ඉතාම සියොම්ව මේ හිතක් හටගන්න විදිය ගැන අවබෝධයක් ඇති කරගත්තම තේරෙනවා ඉපදීම කියන එක තවත් ඉතාම සියොම්ව අරමුණක් වශයෙන් මොහොතක් ගානේ උපදින අවස්ථාවක්. ආයතනයන්ගේ පහළවීමක් තියෙනවා. ආයතනානම් පටිලාභෝ. හරිද? මේ ආයතනයන්ගේ පහළවීම කියන එක තවත් ඒක තේරුම් ගන්න ඕන සියුම් තැනක්. ඒකට හේතුව මේකයි. අපි දන්නවා වරුණ, දැන් වරුණට ඔය වේදනාව වුණත් දැන් මේක උපමාවට වරුණව ගත්ත හින්දා ඔක කතා කරන්නේ. ඔයාට අපි හිතමුකෝ සැත්කමෙන් පස්සේ ඔය වේදනාව ඇති වෙලා තියෙන මොහොතේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔයාගේ ආස හිතෙන ඉතිහාසෙ මොන හරි පරණ දෙයක් කතා කරනවා. ඔයත් සම්පූර්ණ යත් එක්ක හිනා වෙවි ඒ ලෝකෙට ඉතින් ගිහිල්ලා ඒ සිද්ධිය ගැන කතා කර කර ඉන්නවා. එකපාරට ඔයා දැන් ඒ අර මොහොතකට හරි අර කයට දැනිච්ච වේදනාව අමතක වෙලා යනවද නැද්ද ඒ වෙලාවේ? ඒ අමතක වුණා කියන්නෙම ඔයා ඒ වෙලාවේ බලන්නේ වේදනාව දන්නෙත් නැහැ එහෙම එකක් තියෙනවා කියලා. සම්පූර්ණ අර ලෝකේ ඒක ගැන හිනා වෙවි කතා කර කර හරි ආසාවෙන් ඒක විඳිනවා. ඒ ගැන කතා කරනවා. එතකොට මේ හිත කියන එකත් එක්ක සම්පූර්ණ අර වේදනාව ඒ මොහොතක හටගෙන ඒ මොහොතේ නැතිවීම, ඒ කියන්නේ මේ පස්සයක් හටගෙන පස්සේ නිරුද්ධ වෙනකොට එතන නැතිවීම, ඇත්තටම දුක ගැන කතා කරද්දි කතා කරන්න වෙනව වරුණ.
1: සනස් මට බාධා කරන්න අවශ්‍යයි. දැන් මේ පුංචි කාරණාවක් තව දැනගන්නට මෙතනදිම දැන් අර අපි එක තැනක අහලා තියෙනවා අපි ස්වාමීන් වහන්සේ දැන් එක්තරා රහතන් වහන්සේ නමක් කොටියෙක් හරි සතෙක් හරි කාගෙන කාගෙන යනවන් එහෙම කතාවක් අපි අහලා තියෙනවා. දැන් එතකොට දැන් ඒ වගේ දැන් තව තැනක අහලා තියෙනවා ධර්මයේ වඩනකොට ධර්මයේ අවබෝධ කරගන්න හිත හදාගෙන ඉන්නවා. එතකොට කොටියෙක් කාගෙන කාගෙන යනවා එහෙම අන්තිම මොහොතේ ධර්මය අවබෝධ වෙනවා කියලා. මට දැන් අර ඔබ වහන්සේ ඉතනදී අහගන්න ඕන දැන් රහතන් වහන්සේ නමක් විදිහට අපි හිතමුකෝ. දැන් උන්වහන්සේලාට දැන් ඒ වගේ සිදුවීමක් මේ හිතන්නක මොකක් හරි අනතුරක් අපි හිතමුකෝ කොටියම කනවා කියලා. කොටියෙක් කාගෙන කාගෙන යන එතකොට දැන් අපිට ඉවසන්න බෑ ස්වාමීන් වහන්සේ. අපි දඟලනවා, පහින් ගහන්න හදනවා, නැත්නම් දුක. ඒක අපි දක්කන රියැක්ෂන් එක වෙනස්නේ ස්වාමීන් වහන්සේ. එතකොට රහතන් වහන්සේ නමක් නම් එතකොට අර ඔබ වහන්සේ ඔය කියන විදිහට වෙන මනෝභාවයකට ගිහිල්ලා ඒක භුක්ති විඳින්න ඉන්නවද? එහෙම නැතිනම් ඒ වගේ අවස්ථාවක උන්වහන්සේලා කලබලයකට පත් නොවි හෝ ඒකට මුහුණ දෙන්න ඒ වැඩ පිළිවෙල කොහොමද හිතේ ගොඩ නැගෙන්නේ? මොකද්ද එතනදි වෙන්නේ?
0: දැන් වරුණ මම ඔය කතා කරගෙන ආපු තැන ඇත්තටම මේ අතරමඟ නැවතිලා වරුණ වෙන ප්‍රශ්නයක් ඇහුවා නෙමෙයි. වරුණ ඔය අහන එක කතා කරගෙන ආපු එකටම ඍජුවම සම්බන්ධයි. එහෙන් දැන් රහතන් වහන්සේට ආත්ම දෘෂ්ටියක් තියෙනවද වරුණ? තමා වශයෙන් ගන්නවද ඒ විඳින වේදනාව? මේ තමා විඳිනවා, තමාගේ දෙයක් විඳිනවා, හරි තමා තුළ දෙයක් විඳිනවා කියලා ඒ විඳීම තමා වශයෙන් ගත්ත ආත්ම සංඥාවක් රහතන් වහන්සේට නැහැ. හරිද? ඉතින් රහත් උනාට පස්සේ කොටිය කනවනම් ඒ කොටිය කන මොහොතේ ඇතිවෙන වේදනාව සාමාන්‍ය පෘථග්ජනයෙක් ගන්න ආත්ම දෘෂ්ටියකින්. තමාව කනෝ, තමාට වේදනාව දෙනවා, තමා විඳිනවා, තමා තුල තියෙන වේදනාව, තමා තුලයි මේක ඇති වෙන්නේ මේ වේදනාව, තමන් ඒ වේදනාව තුල ඉන්නවා කියලා සක්කාය දිට්ඨියෙන් ආත්ම දෘෂ්ටියෙන් ඒක අරගන්නවා. අස්මිමාන්‍යත් එක්ක එකතු වෙලා ඒක විඳිනවා. එතකොට රහතන් වහන්සේ ඔය අස්මිමාන්නේයි සක්කාය දිට්ඨියයි දෙකෙන්ම නිදහස් වෙච්ච උත්තමේ. ඒ නිසා රහතන් වහන්සේ හටගෙන නිරුද්ධ වෙන හේතු හටගෙන හේතුවේ නිරුද්ධ වීමත් එක්ක ඒ හේතුවෙන් හටගත්තා වූ ඵලයේ නිරුද්ධ වීමක් විදියටයි රහතන් වහන්සේ මේකේ සම්පූර්ණ ඇත්ත ඇති සැටියෙන් අවබෝධයෙන් ඒක දකින්නේ. ඒ නිසා සාමාන්‍ය කෙනෙක් දකින විදිහට තමා වශයෙන් ගන්න ආත්ම සංඥාවකින් ගන්න එක අර උත්තමයට නෑ. ඒක මවාගත් එකක්වත් හරිද, ඒක හිතාගත් එකක්වත් නෙමෙයි. මේ මවාගෙන තියෙන එක බිඳිලා තියෙන්නේ. මේ මවා අපි මවාගෙන තියෙන්නේ හරිද, අපි මවාගෙන තියෙනවා. ඒ උත්තමය මේකේ ඇත්ත ඇති සැටියෙන් දැකලා තියෙනවා. දැන් අරුණ මේකේ කතාව ඒ අපිට ඇතිවෙච්ච වේදනාවේ තමා වශයෙන් ගත්තා කියන එක, මේ මට ඇතිවෙච්ච වේදනාවක් කියන එක හරියට ගත්තොත් අර ඔබ දැකලා තියෙනවා පෙරහැර කාලෙට ගිනි බෝල කරකවනවනේ කට්ටිය. දැන් ඔය ගිනි බෝල කරකවනකොට අපිට පේන්නේ රවුමක්ද නැද්ද? ඒ කියන්නේ තනිකර වරුණ ගිනි රවුමක්නේ, ගිනි වලල්ල. හරිද, ඒක රවුමක් විදිහට, ගිනි වලල්ලක් විදිහට අපිට පෙනුනට ඔය කරකවන කැරකිල්ල නැවැත්තුවට පස්සේ තේරෙනවා මෙතන මේ වලල්ලක් නැහැ. බෝල කීපයක් තමයි තියෙන්නේ, ගිනි බෝල කීපයක්.
1: දැන් අපි එච්චරටමත් නැතුව සාමාන්‍යයෙන් රිටක දෙපැත්තේ ගිනි බෝල දෙකක් තිබිලා එහෙමත් රවුමට්නේ පේන්නේ කරකවනකොට.
0: කියන්නේ රිටේ අන්ත දෙකේ ගිනි බෝල දෙකක් තියලා මැදින් අල්ලන් කරකවනකොට අපිට තනිකර රවුමක් පේනවා. වර්ණ ඔය උපමාව හරිම අපූර්වයි. ඒ කියන්නේ දැන් අපි හොඳටම දන්නවා මේකේ තියෙන්නේ මේ ගිනි බෝල දෙකක් කියලා. හැබැයි දැක්කත් අපි ඒකට වලල්ලක් කියලා දකිනවා, සහ වලල්ලක් විදියට ඒක ගන්නවා, ගිනි වලල්ල. හරිද, ඔන්න ඔය ගිනි වලල්ල කියන එක ඇත්තටම තියෙන එකක්ද නැත්තම් පේන එකක්ද? ඒක පේන එක. ඒතර වර්ණ අර සාමාන්‍ය මිනිස්සෙක් පෘතජ්ජනයක කොටිය කනකොට මාව කනවා කියලා ගන්නවනේ. හරිද, මාව කනවා, තමාව කනවා, තමා විඳිනවා, තමාට දැනෙන වේදනාව කියලා ගන්නවනේ. අන්නේ තමා වශයෙන් ගන්න එක අර වලල්ල වගේ පේන එක. හරිද, එතකොට එතන ඇතිවෙන වේදනාව ඇත්තටම අර මේ ගිනි බෝල දෙක අපි දන්නා රවුමක් කැරගෙනකොට ඒ අංශක ගාණෙන් ගානට අපි ගිනි බෝල දෙකට නම් දෙකක් දැම්මොත් x ගිනි බෝලේ y ගිනි බෝලේ කියලා ගිනි බෝල දෙකට නම් දෙකක් දැම්මොත් x කියන ගිනි බෝලේ අංශක බිඳුවේ ඉඳලා අංශක 360 දක්වාම අපිට එක එක අංශකින් අංශකේ ස්පර්ශ වෙනවද නැද්ද? ඒ රවුම කැරගෙනකොට වරුණ අංශක එකෙත් තිබ්බ, අංශක දෙකේ, අංශක තුනේ, අංශක හතරේ, අංශක ඔය විදියට අංශක 45 දක්වා, අංශක 90 දක්වා යනවා, අංශක 180 දක්වා යනවා. මේක අංශක 360 දක්වාම රවුම කැරකෙනවා. හරිද, අර x කියන ගිනි බෝල. එතකොට අපිට ඒ එකින් එක තැනින් තැන එකතු වෙච්ච 360 අපි නිකම් අංශකෙන් අංශකයට කඩලා ගත්තොත් 360ක එකතුව තන්නේ රවුමක් වෙලා. හරිද, අපිට පේනවා. දැන් ඇයි අපිට අර තනි තනිව අංශක ගාන පෙනුන්නේ නැත්තේ? එහෙම පෙනුනා නම් අපිට හැමතිස්සෙම x ගිනි බෝලේ තනි ගිනි බෝලයක් විදිහටම පේන්න ඕනේ. අපිට ඒක දැන් තනි ගිනි බෝලයක් විතර පේන්නේ නැත්තේ වේගය හින්දාද නැද්ද? වේගය නිසා. ඒක නෝක හිමීට කරකවගෙන ගියොත් අපිට බෝල දෙක වෙන් වෙලා පේනවා. හරිද, හැබැයි අරක වේගෙන් කරකවනකොට මේකේ වරුණ අපිට තනි බෝලයක් බවට පත් වෙලා තියෙනවා. මේ අවිද්‍යාව කියන එක අන්නේ වේගයෙන් කැරකෙනවා හා සමාන අවිද්‍යාවෙන් මවලා ඒක තනි ගිනි බෝලයක් විදියට පෙන්නකොට මොහොතක් පාසා ස්කන්ධ විදියට, ආයතන විදියට හටගෙන නැති වෙනවා කියන එක අපිට පේන්නේ. මේක තනි එකක් විදියට, තනි කෙනෙක් විදියට, තනි මමෙක් විදියට අපි මේ වේදනාව අරගන්නවා. වේදනාව මම කියලා අරගන්නවා. හැබැයි වේදනාව මම කියලා ගත්තට ආර්ය ශ්‍රාවකයා, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා එතන වේදනාව මම කියලා ගන්නෙ නෑ. වේදනාව හේතුන්ගෙන් හටගත්ත කියලා ගන්නවා. ඒ එතෙන්ට තමයි මම අර ඔබ ප්‍රශ්නය අහන්න කලින් ඉමින් හිටියේ, හේතුවක ඵලයක් විදියට. ඒ කියන්නේ මෙතන වරුණ හැමතිස්සෙම අපි කතා කළොත් ඔබ ඒ වේදනාව දැනෙන මොහොතේ ඔබට එකපාරට ඒක මතක් වුණාම කියලා මේ මනසට මතක් වීමෙන් කියන එකෙම නෙමෙයි, වේදනාවට විඥාණය, කියන්නේ වේදනාව ඇති වෙන අරමුණක් තියෙනවානේ. ඒ අරමුණට විඤ්ඤාණය හසු වීමෙන් විඤ්ඤාණයට අරමුණ හසු වීමෙන් තමයි ඒ වේදනාව කියලා එකක් තමන්ගේ ලෝකේ හටගන්නේ. මම මේක තේරුම් ගන්න පොඩි උදාහරණයක් මෙහෙම කියන්නම්. වරුණ දැන් මේ වෙලාවේ වාඩි වෙලා ඉන්නේ කොහෙද?
1: පුටුවක.
0: මැදිරියේ තියෙන මක්කරි පුටුවක. එතකොට වරුණගේ කකුල් දෙකේ මොනවද දැන් මේ වෙලාවේ තියෙන්නේ?
1: මේස් දෙකක් තියෙනවා.
0: මේස් දෙක ස්පර්ශ වෙන පොළවේ හරි තියාගෙන නම් ඉන්නේ. ඔය පොළව ස්පර්ශ වෙන පහසක් තියෙනවද නැද්ද? දැන් හිතන්න දැනෙනවද නැද්ද මේ වෙලාවේ?
1: දැනෙනවා සෝනස්.
0: දැනෙනවා. එතකොට වාඩිලා ඉන්න පුටුවේ පහස බලන්න දැනෙනවද නැද්ද?
1: දැනෙනවා සෝනස්.
0: දැන් වරුණ මට කියන්න වරුණගේ සැත්කම ගැන මම මුලින්ම ඇහුව වෙලාවේ. හරිද? එහෙම නැත්නම් අපි මේ සාකච්ඡාව පටන් ගන්නවා. සාකච්ඡාව පටන් අරන් විනාඩි 10ක් 15ක් විතර තිස්සේ එන අතර කාලේ හිතන්න. ඒ වෙලාවෙත් ඔය වාඩි වෙලා හිටියේ පුටුවේම හිටියද නැද්ද? දැන් කය මැරිච්ච කයක්ද පණ තියෙන කයක්ද?
1: පණ තියෙන
0: කය. එතකොට ඔය පුටුවේ දැනෙන යම්කිසි ස්පර්ශය හොඳට ඒ කයේ ගෑවෙන විදිහට, ඒ කියන්නේ ඒ වෙලාවෙත් වරුණ පුටුවේ වාඩිලා හිටියා. මේස් දෙක කකුලේ තිබ්බා. කකුල මේස් එක දාගත්ත කකුල පොළවේ තියාගෙන හිටියා. එතකොට බලන්න කයත් හොඳට ප්‍රාණවත් කයක්. පණ තියෙන කයක්. ඒ කය ස්පර්ශ වෙන පොළව, මේස් එක, පුටුව, ඒවා ඒ ස්පර්ශ වෙලාම තමයි තිබුණේ. හැබැයි එහෙම පහසක් තියෙනවා කියලාවත් මං ඔය මතක් කරන කන් දැනගෙන හිටියද එහෙම එකක් තියෙනවා කියලා?
1: දන්නේවත් නැහැ ඇත්තටම.
0: එහෙම එකක් තියෙනවා කියලා දන්නෙත් නැහනේ. හරිද? දන්නේවත් නැහැ. හරිද? ඔන්න ඕක තමයි කතාව. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ වරුණට පොළවේ පහසක් දැනෙනවා නම් ඒක සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ මේ වෙලාවේ දැනෙන වේදනාව. ඔතන දැන් පුටුවේ දැනෙන වේදනාවක් තියෙනවානේ. ඒ පුටුව ස්පර්ශ වෙනකොට දැනෙන වේදනාව වේදනාවක්. ඒ වේදනාව වරුණ එක්ක දුකක්, එක්ක සැපක්, එක්ක උපේක්ෂාවක්, තුනෙන් මොකක් හරි වේදනාවක් දැන් ඔය පුටුවේ පහස දැනගද්දී වරුණට දැනෙන්න ඕනේ, විඳින්න ඕනේ. හරිද? දැන් පුටුව සම්බන්ධයෙන් ඔය විඳින වේදනාවම ගත්තොත් එහෙම ඒක සමහරට සැප වේදනාවක් වෙන්න පුළුවන්. ඒ වේදනාව මෙච්චර වෙලා තිබුණේ නැහැ. හැබැයි පණ තියෙන කයට පුටුව හොඳට ගෑවෙමින් තිබුණා. හැබැයි මෙච්චරලා එහෙම වේදනාවක් තිබ්බේ නැහැ. අන්න ඒකයි අර අපි ඉස්සෙල්ලත් කතා වුණේ කයට දැනුණාට මේක විඳින්න හිතෙන්. හරිද?
1: දසවිනාසාර මට සැත්කම ගැන කියපු නිසා මට එතනදී දෙයක් දැනුණා. දැන් සාමාන්‍යයෙන් අපේ දැන් අතට ඉන්ජෙක්ෂන් එකක් ගහනකොට ඒක දිහා බලන් ඉන්නකොට හරි කැක්කුමක් එනවා. සහ හිතට හරි වේදනාවක් නිකන් එතනින් ඇදලා ගන්න හිතෙනවා එහෙම. හැබැයි අහක බලාගෙන ඉන්නකොට ඒක දැනෙන කෙනේ ඒක දන්නවා වුණත් අහක බලන් හිටියාම අරතරම් තැතිගැන්මක්, හිතේ ගැස්මක්, බියක්, වේදනාවක් දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කියන්නේ මේ දැක්මත් ඒකනේ. එතකොට කියන්නේ බලන එක, පේන එක, ඒකත් හේතුවක් වෙලා තියෙනවද ලොකුවටම?
0: වරුණ ඉතින් එතන නොබල ඉන්නකොට කාය සම්පස්සජා වේදනාවක් විතරක් ඇති වෙනවා. හරිද? බලාගෙන ඉන්නකොට චක්කු සම්පස්සජා වේදනාවයි කාය සම්පස්සජා වේදනාවයි වේදනා දෙකක් ඇති වෙනවා. එතන දෙක ඩබල් වෙනවා. ඒ කියන්නේ චක්කු සම්පස්සජා වේදනාවක් වෙනවනේ. දැන් අතන කාය සම්පස්සජා වේදනාව ඔස්සේ තමයි මනෝ සම්පස්සජා වේදනා ඇති වුනේ. කයට දැනිච්චේ ඔස්සේ මානසික වේදනාව ආවා. දැන් මෙතන බලාගෙන ඉන්නකොට චක්කු සම්පස්සජා වේදනාව ඔස්සේ මනෝ සම්පස්සජා වේදනා ඇති වෙනවා. ඒ කියන්නේ බලන රූපය ඔස්සේ මනස හිතන දේවල් ටිකකුත් තියෙනවානේ. අන්න අන්න අන්න කටුව මේ පැත්තෙන් ගත්තා. අන්න යව් අන්න අන්න තව ඇතුළට ගියා. හරිද? එතකොට ඒ මනස තව නිමිති ටිකක් පුරෝගෙන තියෙනවා කයට දැනෙන එකට අමතරව. හරි, දැන් ඕක ඔහොම නෙමෙයි, මෙහෙම හිතන්නකෝ. ඔය මේ ඉන්ජෙක්ෂන් එක විදිනකොට එතන අර හිරිවැටෙන ජෙල් එක ගාලා හොද්දටම හිරිවට්ටලා තියෙන කියමු. දැන් ඒක සම්පූර්ණම හිරිවට්ටලා විදිනකොට දැනෙන්නේ නැහැනේ දැන් මෙහෙම එකක් විදිනවා කියලා. හරි, ඒ කියන්නේ නොදැනෙන්නම හොද්දටම හිරිවට්ටලා තිබ්බනම් එතන හිතන්න කයට දැනෙන්නේ නැහැ විදිනවා කියලා. හැබැයි ඔක බලාගෙන ඉන්නකොට ඇහැට අර තව කෙනෙක්ගේ විදින එක වුණත් බලන් ඉද්දි සමහරුන්ගේ බලන්නකො ඇහැ එකපාරට අර විදිනකොටම ඇහැ එකපාරට පුංචි වෙන්නේ නැද්ද සමහරු? මේ පිටේ කෙනෙක් බලන් ඉන්න
1: පුංචි වෙනවා, ගැස්සෙනවා, අදින්න හිතෙනවා.
0: ඔව්, ඒ කියන්නේ සමහර අය ඉන්න ලේ දකින්න බෑනේ තව කෙනෙක්ගේ ලේ ටිකක්වත්. තමන්ගේ ලේ නෙමේ. ඉතින් ඒක ඒ කියන්නේ තව වේදනාවක් ඒකේ. එතන තියෙන චක්කු සම්පස්සජා වේදනාව. එතකොට අපි ඒ ඉන්ජෙක්ෂන් එක විදින එක දිහා නොබලා ඉන්නකොට වෙන්නේ එතන වේදනා දෙකේ කාය සම්පස්සජා වේදනා විතරක් හට ගන්නවා. චක්කු සම්පස්සජා වේදනාව එතන නොදැනියනවා. නොදැනියනවා නෙමේ චක්කු සම්පස්සජා වේදනාවට අවශ්‍ය හේතු ටික හදලා නැහැ. ඒ කියන්නේ විදින එක දකින්න ඇසක් හටගන්නෙත් නැහැ. ඇස දකින්න විදින රූපයක් හටගන්නෙත් නැහැ. ඒ රූපය දැනගන්න විඥානයක් හටගන්නෙත් නැහැ. ඒ නිසා එතන චක්කු සම්පස්සෙම නැහැ. එනිසා එන වේදනාව ඇහැ ඔස්සේ රූපයක් විදියට දැකලා එන වේදනාවකට ඉඩක් නැහැ. මොකද ඒකට හේතු ටික නැති නිසා. ඉතින් ඔන්න ඔතනම දැන් තේරුම් ගන්න අර අපි මේස් එකට ආයි ගියොත් මේස් එකට පුටුවට එතකොට අර හැමතිස්සෙම සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි උපේක්ෂා වේදනාවක් හරි වේදනාව කියන එක නිකන් එන්නේ නැහැ. ඒක දැන් ඔය අපි ඉන්ජෙක්ෂන් එක ගැන කතා කරනකොට වරුණට පුටු අමතකුන් නැද්ද? පුටුවේ දැනෙන වේදනාව වින්දද ඉන්ජෙක්ෂන් එක ගැන කතා කරද්දී?
1: නෑ නෑ කොහෙත්ම නෑ.
0: නෑනේ අන්න එතනයි බලන්නේ. කියන්නේ මේකේ තනිකර මේ මනසට යොමු වීමක් තියෙනවා, අරමුණක් විදියට හටගෙන ඒ අරමුණ විඥාණයෙන් දැනගැනීමක් තියෙනවා මනසින්. ඒ මනස මුල්ලලා දැනගන්න විඥාණය නිසයි ඔතන හැමතිස්සෙම ලෝකයක් හටගන්නේ. එතකොට එතනේ ලෝකය හටගැනීම තුළ තමයි ආයතනයගේ ඉපදීමක් වුණා එතන. හරිද? එතකොට අපිට මෞකුසෙන් අපි ඉපදුනා කියන තැන ගත්තොත් මෞකුසේ බැස ගැනීම තැන ඉඳලා හරි අණ්ඩජ ජලාබුජ සංසේදජ මොන විදියකින් හරි ඉපදීම කතා කරොත් ඒ ඉපදිච්ච තැන ඇත්තටම ඉපදුනේ ආයතනයන්ගේ පහළ වෙන්න අවශ්‍ය කරන හේතු සැකසීමන් එතන. ඇසක් ඉපදුනා, කනක් ඉපදුනා, නාසයක් ඉපදුනා, දිවක් ඉපදුනා, කයක් ඉපදුනා, මනසක් ඉපදුනා. එතකොට වරුණ කවදාහරි දවසක මේ ලෝකෙට මෞකුසේ බැසගත්ත දවස ඉඳලා දැන් කයක් ඉපදිලා නිසා මේ වෙනකොට පුටුවේ පහස දැනගන්නත් හේතු හැදිල කියන්නේ ඉපදුන් නැත්තම් පුටුවේ පහස දැනගන්නේ. හරිද? ඉපදීම කියන එක උන නිසා තමයි පුටුවේ පහස දැනගන්නේ. හැබැයි ඒ ඉපදීම උනා වගේම පස්සයක් උන නිසා තමයි පුටුවේ පහස දැනගන්නේ. එනිසා සමහර තැන්වල බුදුරජාණන් වහන්සේ දුකට හේතුව ඉපදීම කියලා කියනා වගේම ඇතැම් තැනක පස්සේ නිසා දුක හට ගන්නවා කියලා කියපු තැනුත් තියෙනවා. හොඳේ පස්සේ නිසා දුක හට ගන්නවා. එතකොට දුක හටගන්නේ ඉපදීම නිසා, දුක හටගන්නේ පස්සේ නිසා, දුක හටගන්නේ තණ්හාව නිසා කියන මේ හැම වචනෙම එකම කතාවක විවිධ කෝණවලින් විවිධ පැතිකඩවලින් කතා කරන හරි වටින පැත්තක් මේ කතා කරන එක. ඉතින් ඔතනදී දැන් අර සරලම පොඩි කතාවක් කියන ඊයේ රාත්‍රියේමට රෑ 12ට විනාඩියක් තියෙද්දී අවුරුදු 19ක තරුණ පුතෙක් කෝල් කරනවා, කතා කරනවා. එතකොට දැන් මේ තරුණ ළමෙක් මට කතා කරලා අපේ හාමුදුරනේ මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? දැන් මටත් ප්‍රශ්නය මේ 12ට මොකද මේ කෝල් කරන්නේ අවදියෙන් ඒ වෙලාවේ. ඊට පස්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. මං එහව පුතා රෑ 12 වෙච්ච වෙලාවක ස්වාමීන් වහන්සේ නමකට කතා කරලා අහන්න තරම් ලොකු ප්‍රශ්නයක් නම් අහන්න කියලා මං කිව්වා. මේ හාමුදුරනේ මට මේ සියදි විනාසා ගන්න ඕනේ. මම අන්තිම තුරුම්පුව විදියට ඔබ වහන්සේට මේ කෝල් එක ගත්තේ. මට මේ ඔබ වහන්සේට මේ පොඩි වෙලාවක් දෙන්න පුළුවන් නම් දෙන්න, නැත්නම් තියන්නම් කිව්වා. ඊට පස්සේ මං කව පුතේ මේ අපි ටිකක් කතා කරමු. ඊට පස්සේ එයාගේ දැන් ප්‍රශ්න ටික කියන් එන්න හදනකොට මේ මම නිකමට ඇහුව පුතේ දැන් මං අද පැවිදි ජීවිතයක් තෝරගෙන තියෙනවා. මගේ පැවිදි ජීවිතයේ බොහොම මේ සැනසෙලි ජීවිතයක් විදියට අපිට පොතනත් ප්‍රශ්න තියෙනවා වරුණ. හැබැයි පැවිද්ද කියන්නේ මහා සැනසෙලි ජීවිතයක්. එතකොට මේ සැනසෙලි ජීවිතයක් මම තෝරගත්තේ උපදිනකොටම කවුරු හරි මට තෝරලා දුන්නත් ඉපදිච්ච ගමම ඔබ පැවිදි වෙන්න ඕනේ කියලා කවුරු හරි මට උපදිද්දි කිව්වද? ඒ කියන්නේ උපදින වෙලාවෙම මට කවුරුත් දීපු එකක් නෙමෙයි, මං තෝරගත් එකක්නේ. අර පුතා මට ඒ වෙලාවේ පොඩි දෙයක් කිව්වා, අපේ හාඳුරනේ කර්මය නිසා නේද කියලා ඇහුවා. ඊට පස්සේ මං කව පුතා අපි මොකක් හරි ජීවත් වෙන පාත් එකක් තෝරගන්න එක අනිවාර්යෙන් කර්මයට දානවා නම් එහෙනම් මිනිමරුවක් කියයි මම මිනිමරන්නේ. මං අද මිනිමරුවෙක් වෙලා තියෙන්නේ, මට කරන්න දෙන්නේ කර්මය හින්දා මම මිනිමරුවෙක් උනේ. හොරකම් කරන හොරත් කියයි පුතේ මම මේ හොරකම් කරන්නේ, මං අද මේ මංකොල්ලකාරයෙක් වෙලා තියෙන්නේ කර්මය නිසා කියලා. එහෙම වුණොත් එහෙම පුතේ ප්‍රඥාව කියන එකක් වැඩක් වෙන්නේ නැහැ. එතන මේ ප්‍රඥාව කියලා එකක් තියෙන්නේ තමන්ට යහපත එන තමන්ට ඕන පැත්ත තමන්ට තෝරගන්න. හරි මම යාගෙන් ප්‍රශ්න කර කර අහන්නේ දැන්. මං අහුව පුතේ එතකොට මේ ස්වාමීන් වහන්සේ අද මේ පැවිදි ජීවිතේ තෝරගෙන තියෙන්නේ තෝරගන්න දහසකුත් පාරවල් තියෙද්දි මම තෝරගත්ත පාර මට සැනසීමක් වෙන පාරක් විදියට ප්‍රඥාවෙන් තෝරගත්ත එක. හරිද? මතක තියාගන්න පුතා මොනවා හරි පාරක එන්න ඇති මොනවා හරි කරන්න ඇති. ඒ ඔයා ආපු පාර ඔයාට සැනසීමක් නැත්තම් ඔයාට පීඩනයක් දුකක් වේදනාවක් ප්‍රසුතවීම ඇති කරා නම් ඒ පාරම නෙමෙයි අපිට යන්න තව ඕන තරම් පාරවල් තියෙනවා. හරිද? මෙතෙක් ආපු පාර වැරදුනත් අපිට මෙතනින් එහාට ප්‍රඥාව තියෙනවා නම් අලුත් පාරක් තෝරගන්න පුළුවන්. හැබැයි පුතේ ප්‍රඥාව තියෙනවා නම්. හැබැයි මන් දන්නවා ඔයාට ප්‍රඥාව තියෙනවා පුතේ. මං ජීවිතේට දැකලවත් නැති ළමෙක් වරුණ. මං දන්නෙත් නෑ කවදාක්වත් මට කතා කරලවත් නෑ. ඉන්ටර්නෙට් එකෙන් අංකි හොයාගෙන එකපාරට මට කෝල් එකක් ගත්තේ. ඕවගේ අපිට සමහරලාට ඊට ආසන්න දවසක තව ළමෙක් හොමගම් පැත්තෙන් අවුරුදු 17ක ළමෙක් කතා කරනවා. එකපාරට මේ ළමයි සමහරලාට මහරෑ ගන්නවා. දැන් ඔතෙන්දී අපි සමහරලාට දැන් මේ ළමයට මං කිව්වා පුතේ මේ ඔයාට හැබැයි ප්‍රඥාව තියෙනවා. තියෙන හින්දා තමයි ඔයා මට කෝල් කරේ. හරිද? ඔය ඔයගේ හිතන හැමෝම මේ ස්වාමීන් වහන්සේ නමකගේ අවවාදයක් හොයන්නේ නැහනේ. ඔයාට ප්‍රඥාව තියෙනවා. ඒ නිසා අපිට හොයාගන්න පාරවලු තෝන තරම් තියෙනවා. අපිට සැනසීම හැදෙන පාරවල් තියෙනවා. මෙතෙක් වැරදිච්ච පාර අත්හැරලම දාලා අලුත් පාරක් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මම නිකමට හෝ රෝමලිසෑ ගිහින් තියනද පුතේ කියලා. අවුරුදු දෙකකින් විතර ගිහින් නැහැ කිව්වා. ආ යන්න පුළුවන් දාට හිට දිහාට. පුළුවන් කිව්වා. ඊට පස්සේ මං මේ ඇහුවා එහෙනම් අපි මේ හෙට පුළුවන් නම් ලෑස්ති වෙන්න යන්න. ඊට පස්සේ දැන් විස්තර කතා කරලා මං කිව්වා ගොඩක් රස්න වෙලාව නැතු ඔය උදේ එහෙම නැත්තම් හවස ඒ වගේ හොඳ හිත නිවෙන වෙලාවක ගිහිල්ලා ඔයා නිදහසේ තැන්ට වෙලා ඉන්න තෑගවටලා වාගේ තියෙන වේදනාව බුදුරජාණන් වහන්සේ එතන ඇත්තටම ජීවමානව ඉන්නවා කියලා හිතාගෙන වාගේ වේදනාව ටික කියන්න. ඔයාට එතෙන්දි දැනෙන සැනසෙල්ලත් එක පුතේ ඔයාට කරන්න ඕන තරම් පාරවල් ඔයාට හම්බෙයි කියලා. ඊට පස්සේ මෙයාම ඇහුවා සනස මී පැණි තියෙනවා මී පැණි ටිකුත් එහෙනම් මං ගෙනියන්නද? හරිම වටිනවා. බොහොම හොඳයි. ඔයා ඒ ටිකත් ලෑසි කරගන්න. ඔයා දැන් ඒවා රෙඩි කරගන්න පුළුවන් නම් ඔයා දැන් හරි ගිහලා ඒවා ලෑසි කරගන්න. මේ මට පුළුවන් නම් ඒවා වට්ස්ඇප් තියෙනවා නම් මේ ඔයායි පූජාවල් ලෑසි කරගන්න ටික වීඩියෝ ටිකුත් එවන්න කියලා මං දැන් මේ දැන් මෙයාට කරන්න වෙන වැඩක් පවරලා තියෙනවා වරුණ. හරිද? එතකොට මං කෝවා වෙච්ච ඒවා මුකුත් හිතන්න එපා. පරණ වේදනාවල් දුක් මොකක්වත් හිතන්න එපා. ඔයා දැන් හෙට යන ගමන හිතන්න. ඒක ප්ලෑන් කරන්න. හරිද? ඒක යන්නේ කොහමද ඉන්නේ කොහෙද ඒවා ප්ලෑන් කරන්න. පූජාවල් ටික කොහොමද ගෙනියන්නේ මොකේද පූජ කරන්න ඕවා සැලසුම් කරන්න ඔයා මෙතනින් එහාට ඔයාට ගියාට පස්සේ හොඳ ලස්සන පාරක් හම්බෙනවා කියලා. වරුණ මේ මෙතන කලේ පොඩි දෙයයි මුකුත් මේ වෙලාවේ වැඩක් පවරන්න නැති වුණාම වෙන්නේ අර පරණ වේදනාවල් වලට අදාළ සම්පස්සයන්ම හට ගන්නවා. ඒ මනෝ සම්පස්සයන්ම හට ගන්නවා. එක්ක ඇහින් දැක්ක සිද්ධි, එක්ක කනට ඇහිච්ච සිද්ධි, එක්ක නහයට දැන්න සිද්ධි, මොනවා හරි අතීත සිද්ධි. ඒ අතීත සම්පස්සයම හට ගනිමින් ඒ වේදනාවම මනසින් ආයෙ ආයෙත් අලුත් කරමින් අලුත් කරමින් ඒකම විඳ විඳ ඉන්නවා. හරිද? එතකොට දැන් මේ කරේ මොකද්ද? එයාට දැන් වෙන අරමුණු ටිකක් එක්ක මේ විඥාණයට ලක් වෙච්ච වෙනත් සම්පස්සයකට හැරුණා දැන්. දැන් එයා මේ පැණි පූජ කරලා බුදුරජාණන් වහන්සේට මේක ගෙනියද්දි කොහොමද මං යන්නේ? දැන් නුවර හරහා යන්න ඕනේ. මොන බස් එකේ යනවද? කීයටද බස් එක ගන්නෙ? දැන් ඕව ප්ලෑන් කරනකොට අර වේදනාවල් යම් මොහොතකට හරි අමතක වෙනවා. අමතක ඒක ඇත්තටම අමතක කිරිල්ලක් නෙමෙයි වරුණ. ඒක තමයි හටගෙන නැතිවීමේ ස්වභාවය. එතකොට ඔන්න ඔය දුක කියන එක හැමතිස්සෙම පස්සයත් එක්ක හටගන්න බව අවබෝධ කරගත්තොත් කෙනෙක් වේදනාවල් කියන ඒවා නිත්‍ය කරගෙන සදාකාලික කරගෙන මම කියලා අරගෙන තමා වශයෙන්ගෙන විඳිනවා කියලා ඒක බලවත් පීඩනයකට බැහැගන්නේ නැහැ. හරිද? ඒ නිසා දැන් ඕකෙදි කියන්නට ඕනේ මේක අහගෙන ඉඳලා තවත් ළමයි රෑතිසේ හරිද පොඩි පොඩි දෙයට අපේ අංක හොයන් කතා කරන්න උත්සාහ කරන්න එපා. අනිත් එක තමයි මේ ඔය ගෑන ළමෙක් කතා කරොත් වගේ ඈතිස්සේ මම ඒකදී ටග් ගාලා මේ යොමු කරනවා. අපි ඔය දහම් දැනුම තියෙන දරුවෙක් ඉන්නවා, හොඳට මේ ගැඹුරින් ධර්මඥානය තියෙන වගේම තව කෙනෙක්ගේ හිත හදන්න කවුන්සලින් විදියට උදව් කරන මේ දහම් සේවාවේ අපිත් එක්ක අවුරුදු ගාණක් තිස්සේ ඉන්න ළමෙක් ඉන්නවා. මං සමහරලාට ගෑන ළමෙක් කතා කරොත් ඒ අංකය දෙනවා, පුතේ ටග් ගාලා මේ අක්කට කතා කරන්න, ඒ අක්කාට උදව් කරයි කියලා. අපිටත් වඩා වැඩිමල් මේ අක්කා කෙනෙක්, ඒ අක්කාට යොමු කරනවරුන ඔය විදියට. අර පිරිමි ළමෙක් නිසා මං ওই පණිවිඩයේදී උතෙන්දි කතා කරා. කොමාරි වේවා මේ සමහර වෙලාවට අර ධර්මයේම මට පිහිටක් කියලා හරි හිතෙන්න එකම කොච්චර ලොකු දෙයක්ද. සමහර අය ඉන්නෝ එකපාරට ධර්ම දේශනාවක් අහන්න හිතලා ප්‍රශ්නයක් ආව වෙලාවට බණක් අහන්න පටන් අරගන්න YouTube එකට හරි ගිහිල්ලා. ඊට පස්සේ එහෙම හිත හැදිච්ච අය මට ඕන තරම් හම්බෙලා තියෙනවා. මේ වෙලාවේ රටේ ප්‍රසිද්ධ පත්තරයක ප්‍රධාන කතුවරියා ජීවිතේ නැති කරගන්න හිතන් ඉන්න වෙලාවක බණක් අහලා හිත හදාගත්ත කෙනෙක්. එයා අපිට ඔය පණිවිඩය කියපු අවස්ථාවක් තියෙනවා. ඒතර ඒ වගේ මේ පිට රටේ ඉන්න සමහර අපිට එහෙම කියපු අය ඉන්නවා. ඒගොල්ලන්ට ඒ කියන්නේ අර වේදනාව වෙලාවේ මට මේකට එකම පිළිසරණ බණක් අහන එක කියලා හිතලා බණ අහනකොට වෙන්නේ ඇත්තටම අර සම්පස්සේ වෙනස් වෙලා අර ඒ දේශනාව ඔස්සේ තමයි වරුණේ. එතනින් එහාට හිත හසුරුවන්නේ, ඒකේ කියන ඒවා හිතනවා. එතකොට තනිකර මනසට ආපු ආරම්මණයම වෙනස් වෙලා, විඥානය වෙනස් වෙලා, පස්ස වෙනස් වෙලා, වේදනාවල් ටිකත් වෙනස් වෙනවා.
1: හොඳයි, ඕක තමයි එතකොට අපේ ජීවිතවලට ප්‍රධාන වශයෙන් බලපාන කාරණාවේ සැබෑ තතු. බුදු දේශනාවට අනුකූලව සැබෑ තතු. මම හිතන්නේ ඒක මේ හරිම වැදගත් වෙන්නේ. අපි ඔතන හරි හැටි වටහා නොගත්තොත් එහෙම කොතරම් අපේ ජීවිත වෙනසකට භාජනය වෙන්නට හේතුවක් බවට පත් වෙනවාද. ඒ නිසා මම හිතන්නේ අද ඉතාමත්ම වටින කාරණාවක් අපේ දුකේ සැබෑ හිමිකරුවා කවුද කියන කාරණාව පදනම් කරගෙන අපි හාමුදුරුවෝ පහදලා දුන්නේ. මට හිතෙනවා තව මගේ හිතෙත් මතුවුණු ප්‍රශ්න කිහිපයක් තිබුණා ස්වාමීන් වහන්සේකින් තවත් निराකරණය කරගන්න කාලය හරස් වුණා. තව දවසකදී අපිට මේ පිළිබඳව අපි ස්වාමීන් වහන්සේකින් දැනගන්නට පුළුවන්කම ලැබේවි. අදත් අපිට මේ ගෞරවනීය මඟ පෙන්වීම සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුරීම පහදා දුන්නු අපේ සිත්නේ තසපුවේ යාවජීව කල්යාණ ස්වාමීන් වහන්සේ පල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට. බොහෝ කල මෙවැනි හිත් හදන වැඩපිළිවෙල ධර්මානුකූලව විග්‍රහ කර දෙනට අනුශාසනා කරන්නට, මිනිසුන්ගේ ජීවිත ධර්මයට යොමුකොට ධර්මයේ තුලින් ජීවිතය දකින්නට මඟ හදා දෙන්නට ශක්තිය ධෛර්යය ඇති වේවා. නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසෑම සියලු කුසලයක්ම නිවීම පිණිසම උපනිශ්‍රේ වේවායි කියලා බොහොම ගෞරව සිතින් අද වැඩසටහන නිමා කරන මොහොතේදී ප්‍රාර්ථනා කරනවා. අපි ඔබට ආරාධනා කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා මේ වැඩසටහන නැවත අහන්න. ඒ සඳහා බොහොම ගෞරවයෙන් යුක්තව ඔබට ආරාධනා කරනවා. වැඩසටහන නිමා කරනකොට මතක් කළ යුතුයි, අපි ආරම්භයේදීම සිහිපත් කළා වගේ දැන් අපි සිදු කරන අසිරිමත් පින්කම තමයි ලංකාපට්ටන සමුද්‍රගිරි නමාමි කියන උතුම් පින්කම. මේ පින්කමේ අර්ථ තමයි ලංකාපටුන රාජමහා විහාරස්ථානයේ, සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනව සුගන්ධ කුටියේ සහ සංඝාවාසයේ වහලය නිර්මාණය කිරීමට ඔබ එකතු කිරීම. මේ ස්ථානය හරිම වැදගත්, ඓතිහාසික වශයෙන් ඉතාමත්ම වැදගත්. දළදා වහන්සේ ඔබ දන්නවනේ, සෙංකඩගල පුරවරේ වැඩහිඳින දළදා වහන්සේ. තේ දළදා වහන්සේ එදා හේමමාලා දන්ත කුමරු ලක්දරණී තලයට අරගෙන පළවෙනියටම අඩිය තියපු තැන තමයි ලංකාපටුන විහාරස්ථානේ. ඉතින් ඒ සඳහා දිනේ විහාරස්ථානේ රැක ගැනීම අපේ උරුමයක්. මේක කාලයක් අපෙන් ගිලිහිලා තිබුණු උරුමයක්. හැබැයි දැන් ආපහු අප සතු වෙලා තියෙන දෙයක්. ඒ වගේ වටින ඓතිහාසික උරුමයකට පණ පොවන්නට මේ හොඳම අවස්ථාව. තාමත් යම් යම් අය බලාගෙන ඉන්න මේවා ගොදුරු කරගන්න, මේ ස්ථාන අල්ලගන්න. ඉතින් එහෙම නොදී අපි හම්බෙගමු අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රධාන කොටගත්තු ස්වාමීන් වහන්සේලා මේ සඳහා මහා වීරියක් දරනවා. මේවා පවත්වගෙන යන්නට නැගෙනහිර තිබෙන්නේ, පවත්වගෙන යන්නට අසීමිත කැපකිරීමක් කරනවා. තිනේ කැපකිරීම අපි හිතට දැනෙන්නට ඕන බෞද්ධයෝ විදිහට. මම බොහොම ආදරයෙන් ලංකාවේ ඉන්න වගේම විදේශගත වෙලා නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් මේක අහන හැම දිනකට මතක් කරනවා. මේ වෙලාවේ ඔබ හැම දිනම එකතු වෙන්න ඕන වැඩක් මේක. දළදා වහන්සේ වඩමවපු තැන, ඉසිසලාම වඩමවපු තැන ධාතු මන්දිරයක් නැහැ කිව්වහම ඒක හරි සෝචනීයයි නේද? ඉතින් ඒ වගේ මේ මහා කැපකිරීමක් කරන ස්වාමීන් වහන්සේලාට දානේ පවා බොහොම අල්ප වශයෙන් ලැබෙන්නේ. උන්වහන්සේලාමයි දානේ පිළියෙල කරගන්නේ. හැම ලැබෙන තැනකට බලන්න ස්වාමීන් වහන්සේලාට වැඩින්න හරියට කුටියක්වත් නැහැ. ඒ නිසා මේ වෙනුවෙන් තමයි අපි පෙනී ඉන්නේ. ඔබේ දායකත්වයත් අරගෙන අපේ දයාබර මව් දෙමව්පියෝ ඇතුළු කොටගෙන මියගිය සියලු ඥාතීන්ට පින් පිණිස මේ කටයුත්තට එකතු වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ලංකාපට්ටන විහාරස්ථානයේ ඒ සදාතුක මන්දිරයේ සහ සංඝවාසයේ වහලේ නිර්මාණය කරන්න අපිත් එක්ක එකතු වෙන්න. ඒ සඳහා හැමෝටම පුළුවන් තමන්ට පුළුවන් උපරිමයෙන්ම තමන්ට පුළුවන් හැටියට දායක වෙන්න මුදල් වශයෙන් ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ තිබෙනවා ගිණුම පූජා නමින්. පූජා ගිණුමට ඕනෑම ස්ථානයක ඉඳලා ඕනෑම ලංකා බැංකුවකින් හෝ ඔන්ලයින් ක්‍රමයේ ඔස්සේ හෝ මුදල් බැර කරන්න පුළුවන්. ගිණුම් අංකය 84 79 43 85. ඒ සඳහා දායක වෙන්න කියන ආරාධනාව කරන ගමන්ම ට්‍රැවල් නිත ආයතනය පිළිබඳවත් සිහිපත් කළ වැඩසටහන නිමා කරන්නන්. ට්‍රැවල් නිත ආයතනය මේ දිනවල කරන්නේ දඹදිව පුණ්‍යභූමි කරා යන ඔබව දඹදිව පුණ්‍යභූමියට සිදුවෙන කඨින මහා පින්කම වෙනුවෙන් එක්කගෙන යන වැඩපිළිවෙලක් තමයි වන්දනාවක් තමයි සූදානම් කරන්නේ. දිනේ වන්දනාව බොහොම සුවපහසුවට ගෞරවණීය ආකාරයෙන් පින් වැඩෙන ආකාරයෙන් දායක වෙමින් ඔබට සිදු කරන්නට ට්‍රැවල් නිත ආයතනය මනා පිටුවහලක් මඟ පෙන්වීමක් ලබා දෙනවා. දැන්ම අපි ඔබට කතා කරලා ඔවුන් සමගින් ඒ වන්දනා ගමනට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ සඳහා ඔබ කතා කරන්නට ඕන දුරකථන අංකය 011-2-863-363. ඒ වගේම ඔබට පුළුවන් ඒ පිළිබඳ විස්තර දැනගන්නට 0767-163-872 කියන දුරකථන අංකයත් ඒ සඳහා විවෘතව තිබෙන්නේ. ඒ සඳහා ආරාධනා කරමින් අපි වැඩසටහන නිමාවටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
2: සිත් නෙත් අසපුව.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් තෙරුවන් සරණයි. නෙතෆෙම්ම ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට ඔබ සූදානම් වන මොහොත. ධර්මශ්‍රවණයට මත්තෙන් පින්කමක් පිළිබඳවට මතක් කරන්න ඕනේ. මේ දිනවල ඔබ බොහෝ දිනේ හරි උනන්දුයි ලංකාපට්ටන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ යලි ගොඩනැගීමේ මහා පින්කමට දායක වෙන්නට, විශේෂයෙන්ම උතුම් දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරූ ස්ථානය තමයි ත්‍රිකුණාමලයේ පිහිටි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය කියන්නේ. ඉතින් මේ මහා පින්බිමේ යලි ගොඩනැගෙන උතුම් වූ ධාතු මන්දිරය සංඝාවාසයේ පියස්ස උදෙසා ඔබටත් දායක වෙන්නට හැකියාව තිබෙනවා. එසේ දායක වෙන්නට කැමති ඔබ ලංකා බැංකුව කොල්ලුපිටිය දෙවන ශාඛාවේ තියෙන පූජා කියන ගිණුම, ඒ අංකය තමයි 84794385 මෙන්න මේ අංකයේ දරන පූජා ගිණුමට ඔබේ දායකත්වයෙන් බැර කරන්න පුළුවන්. ඔබට වැඩි විස්තර දැනගන්නට ඕන නම් 077772524 අංකයට අමතලා වැඩි විස්තර දැනගන්නටත් හැකියාව තිබෙනවා. ඒ අතරේ ඔබ ඔබේ විහාරස්ථානයේ ශ්වේත පූජා පින්කම් මාලාව සංවිධානය කරන්නට කැමති නම් 077742512 අංකය අමතන්න කියලා අපි ආරාධනා කරනවා. අපි එමනම් ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙමු. නමස්කාර පූර්වක පාදාභිවන්දනයේ ආරාධනා කරනවා දෙල්ගොඩ මාහේන සිරි සදහම් නිකේතන විහාරාධිපති ගම්පහින්දිගොල්ල ශ්‍රී විද්‍යාවංශ මහපිරිවෙනේ ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති විලච්චියේ පඤ්ඤාලෝක ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් වූ ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධාං මං

ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත සත්පුරුෂ පිංගතුනේ පිංගත් ඔබ හැම දෙනාගේම සූදානම සාන්තිනායක ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔබ අප හැම දෙනා විසින්ම අවබෝධ කටයුතු සාක්ෂාත් කටයුතු උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් දහම් කාරණා කීපයක් අසා දැනගෙන ඔබගේ දහම් අවබෝධය තව තවත් වැඩි දියුණු කරගන්න. නෙත් FM ධර්මදක්ෂිනා ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිත උතුම් වූ සදහම් දේශනාව ශ්‍රවණය කරන්නටයි පින්වත් ඔබ හැම දෙනාගේම සූදානම. අද උතුම් වූ දේශනාවේ සදැහැති දායකත්වයන් ධර්මයෙන් කටයුතු සිද්ධ කරනු ලබන්නේ මොරවක පොල්ගස්සිල පන්විල හේන 516 සී ලිපිණේ පදිංචි WG අනුර පුෂ්ප කුමාර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් අද උතුම් වූ ධර්ම දක්ෂිනා දේශනාවේ සදැහැති දායකත්වයන් ධර්මයෙන් කටයුතු සිද්ධ කරනවා. ඉතින් පින්වත් ඔබ හැම දෙනාගේම ඒ යහපත් සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් ඔබ සිතන පතන අයුරින්ම ඉෂ්ට සිද්ධ භාවයට පත්වේවා කියලා අපි පළමු කොටම ආශිර්වාද ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ අපි මෙලෙසින් ශ්‍රවණය කරන්නේ අවබෝධයට උත්සාහවත් වන්නේ අපේ ඒකායන ප්‍රාර්ථනාව තමයි මේ සංසාර දුක නිමා කිරීම. එහෙම නැත්නම් නිවන් හිත සකස් කර ගැනීම. අපේ බෞද්ධ ජීවිතයේ මොහොතින් මොහොත අවබෝධය කරා ලං වෙන්නම ඕනේ පිංගුතුනේ. මේ සසරෙන් ගැලවීම නිවන් හිතක් සාක්ෂාත් කර ගැනීම උදෙසාමයි. මේ ධර්මදේශනා මාලාවන්හි අරමුණත් ඔබට අවබෝධය ළඟා කර දීලා ඔබ සංසාර දුකෙන් ගලවලා ඔබට සදාකාලික සුවය වෙන නිවන් හිතක් සකස් කර දෙන්නටයි මේ උතුම් වූ ධර්මදේශනාවන් තුලින් බලාපොරොත්තු වෙන්නේ. පිංගුතුනේ අපි නිරන්තරයෙන්ම උත්සාහවත් වෙන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ පහදලා දුන්න ආර්ය මාර්ගයේ නිවීමේ මඟ ඉස්මතු කරගන්න. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක නැති කිරීමේ මඟ අවබෝධයේ තුල තමයි අපට සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කියන්නේ මේ මාර්ගයේ අවබෝධ කරගෙන මාර්ගය තුල ගමන් කරන්න ඕනේ. ඒ ගමන් කිරීමේදී ලැබෙන සාක්ෂාත් බවක් තමයි නිවන් හිතක් කියලා කියන්නේ. ඒක අපට ඇසීම් මාත්‍රයකින්ම ලබා ගන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ වගේම බාහිර ක්‍රියාකාරකම් තුලින් ලබාගත හැකි දෙයක්ුත් නෙමේ. තමාගේ ප්‍රඥාවෙන්ම නුවණින්ම මේ ලෝකය නිර්මාණය කරගන්න එක ලෝක සමුදය තමා විසින්ම නිරුද්ධ කරගන්නට ඕනේ. එනම් තමාගේ ප්‍රඥාවෙන්ම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය මාර්ගයේ තුල ගමන් කරලා මේ ලෝක නිර්මාණය තමා විසින්ම නිරුද්ධභාවයට පත් කරා. නැත්තම් ලෝක නිර්මාණය නවත්ව ගැනීම. ඒක මේ මොහොත තුල සිද්ධ කරන්න පුළුවන් දෙයක් මිසක් පිංගුතුනේ අපට අතීතේවත් වර්තමානයේවත් සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. මේ මොහොත තුල තමයි ඒක භව නිරෝධය කියන එක අපට සිද්ධ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා අපි හැම වෙලාවකදීම උත්සාහවත් වෙන්න ඕනේ භව පැවැත්ම සඳහා කටයුතු කිරීමට එහා ගිය භව නිරෝධය සඳහාම මේ උතුම් ආර්ය මාර්ගය ඉස්මතු කරගන්න. බුදුරජාණන් වහන්සේ නමක්ගේ දේශනාවන් තුළ උන්වහන්සේ අවබෝධ කරගත දහම තුළ අපට පෙන්වා දුන්නේ කොතනකවත් භව ගාමී ආර්ය මාර්ගයක් නෙමේ භව නිරෝධ ආර්ය මාර්ගයක්. ඒ කියන්නේ ඒ මඟ ගමන් කිරීම තුළ අපට හමු වෙන්නේම සසරෙන් ගැලවීම මිසක් සසරේ පැවැත්මක් නෙමේ. නමුත් පින්වතුනි අද බොහෝ දෙනෙක් කර්මයේ කරම්පල දහමක් තුළ කටයුතු කළමින් සසරේ යහපත් පැවැත්මක් උදෙසා තමාගේ හිතකායේ වචනේ යොදවමින් ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් වල යෙදෙන බව අපි කුරාත් දෙනෙත් දන්නවා. ඒක සසරේ යහපැවැත්මට කිසිම බාධාවක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. නමුත් අපට ඕනේ ඒ තුලවත් ආය භවයේ රැඳෙන්න නෙමෙයි පිංගුතුනේ. අපි කරන දාන සීල භාවනාව තුල නැවත නැවත සසරේ රැඳෙනවා නම්
රැඳෙන්න ඌමනාවක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය මාර්ගයේ පිංගුතුන අපට හමු වෙලා නැහැ. ඒ හැම දෙයකින්ම අපට අවශ්‍ය කරන්නේ සසරෙන් ගැලවිලා දුක නිමා කරන තැනට එන්නටයි. දැන් මේ මොහොත වෙනකොට ඔබ බෞද්ධයේ කැටියට අවබෝධයේ තුල ඔබ කරන දාන සීල භාවනා තුල ඔබට හමු වෙන ඵලයක් වෙන්න ඕනේ ඒකාන්තයෙන්ම දුක දුරු වීම කියන එක. මොකද ඔය ඇත්තන් බණ අහලා දන්නවා සංසාරය කියන්නේ මේ දුක කියන එක. දුක පවතින තාක්කල් කෙනෙක්ගේ ජීවිතේ සසර රැඳෙනවා, සසර පවතිනවා. දුක නැති කරපු කෙනෙක්ට තමයි සසර නැති වෙන්නේ, නිවන් හිතක් හමු වෙන්නේ. ඉතින් එහෙනම් පිඟුතුනේ ඔබ ආර්ය මාර්ගයේ ගමන් කළ තරමට ඔබේ දුක දුරු වීමක් තියෙන්න ඕනේ, දුක සේවීමක් තියෙන්න ඕනේ. හැබැයි ඔබ දාන සීල භාවනාදී පින්කම්යේ සියල්ලක්ම ඔබ නොපිරිහෙලා සිද්ධ කරනවා. හැබැයි තම තමන් ගැන හිතලා බැලුවොත් ඔබ මේ සසර නිර්මාණය කරන දුකේ නිමාවක් තියෙනවද කියන එකත් අපි කල්පනා කරලා බලන්න ඕන. හැබැයි පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ ආර්ය දහම අපට හමු වුණා නම් මොහොතෙන් මොහොත අපෙන් ගැලවිලා යන්නේ මේ දුක, සසර ඇදබැඳ තබන, සසර නිර්මාණය කරන දුක තමයි අපෙන් ගැලවෙන්න ඕනේ පින්තුනේ. ආන්නේ සඳහාමයි මේ ආර්ය මාර්ගය විවෘත කරගන්න ඕනේ, ආර්ය දහම තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ පින්තුනේ. හොඳයි, අද පින්තුන්ට පහඳලා දීම සඳහා මා බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතයේ සඳහන් වෙන ဒုတိය වලාහක කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ සැවත් නූර ජේතවනාරාම වැඩින්න අවස්ථාවක භික්ෂුන් වහන්සේලා උදෙසා කළ දේශනාවක්. වලාහක කියලා කියන්නේ වලාකුළු කියන ස්වභාවය. වලාකුළුට කියන නම.

මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා පින්වතුනි. අපි හැමෝටම පේන්න තියෙන, අපි හැමෝම දන්න උපමාවක් අරගත්තාම ඒ ධර්ම අර්ථය ඉස්මතු කරගන්න ලේසි පින්වතුනි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඕපම්ම කුසල කියන ගුණයෙන් යුක්ත නිසා උන්වහන්සේ හැමෝටම දැනෙන, අවබෝධ කරගන්න පුළුවන් ඉන්ද්‍රිය ගෝචර උපමාවක් ගත්තාම ඒ කාරණාව මැනවින් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනාවත් පින්වතුනි, ආකාශයේ තුල පාවෙමින් පවතින වලාකුළු හතරක ස්වභාවයක් පෙන්වා දෙමින්, මේ සංසාරයේ තුල නැත්නම් ජීවිතයේ තුල එවැනි පුද්ගලයන් හතර දෙනෙකුත් ඉන්න බව උන්වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා. එතකොට අපි මේ සූත්‍ර දේශනාවලින් අපි පැහැදිලි කරගන්න ඕන පින්වතුනි, උන්වහන්සේ දේශනා කරපු ඒ දහමේ අර්ථය ඉස්මතු කිරීමත් තමයි අපි සිද්ධ කරගන්න ඕනේ. ඒ අර්ථය දැනගත්තාම තමයි ඒ මඟ ගමන් කිරීම තුළ අපට පුළුවන්කම ලැබෙන්නේ අපේ ජීවිතය යහපත් භාවයට පත් කරන, දුක නැති කරන තැනට, නිවන් හිතකට තමාගේ මනස සකස් කරගන්න පුළුවන් වෙන්නේ පින්වතුනි එහෙම වුණාම. ඉතින් මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා වලාකුළු හතරක් තියෙනවා. ඒ වලාකුළු හතර හා සමානවම ඒව මේව කෝ බික්කවේ චත්තාරෝමේ වලාහකූපමා පුංගලා. ඒ වලාකුළු හතර වගේම පුද්ගලයන් හතර දෙනෙක් ගැනත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන උපමා හැටියට. පළවෙනි වලාකුළු තමයි පින්වතුනේ ගජ්ජිතා හෝති නොවස්සිතා. ඒ කියන්නේ ආකාශයේ අපට දකින්න ලැබෙනවා ගොරවමින් පවතින වලාකුළු, නැත්නම් ආකාශයේ ගොරවන ස්වභාවයක් තියෙනවා. හැබැයි නොවස්සිතා, වහින්නේ නැහැ. අද කාලේ ගොඩාක් මේ දවස්වල අපට දැනෙන දෙයක් තමයි වහින්න වගේ එනවා, නමුත් වහින්නේ නැහැ. ඉතින් ගෙරවිල ස්වභාවය ආකාශය තුල තිබ්බට ගොරවනවා, වහින්නේ නැහැ. එහෙම ස්වභාවයක් ආකාශය තුල අපට දකින්න ලැබෙන එක ඉතින් අපි හැමෝටම තේරෙන කාරණාවක්. වැහැගෙන ඒ සද්ද එනකොට, ගොරවගෙන එනකොට අපි හිතනවා දැන් එහෙනම් වහී කියලා. එහෙමනම් වැස්සක් ළඟ එයි කියලා හරි අපේ අදහසකට අපි එනවා. නමුත් පින්වතුනේ ඒ වලාකුළු වල ස්වභාවයම තමයි වහින බව අඟවනවා, නැත්තම් ගොරවන ස්වභාවයට එනවා. හැබැයි වැස්සක් හමු වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම තමයි තව වලාකුළු ස්වභාවයක්, ආකාශයේ ස්වභාවයක් තියෙනවා. වස්සිතා හෝති නොගජ්ජිතා. වහිනවා, හැබැයි වහින බවක්, ගොරෝණ බවක්, විදුලි කොටන බවක්, සද්ද තියෙන බවක් අපට හමු වෙන්නේ නැහැ. ඒකන සමහරට එකපාරම සමහර වහින්නේ. දැන් අපි උදේ වැඩට යනකොට සමහර වහින ස්වභාවයක් නැහැ. හැබැයි මඟට යනකොට වහිනවා. ඉතින් ඒ වගේ සමහර වලාකුළු හා ආකාශයේ ස්වභාවයක් තියෙනවා. සද්ද බද්ද නැහැ, ගෙරෙවිලි නැහැ, එකපාරම වහින්න පටන් ගන්නවා. ඕන බලන්න ආකාශයේ තියෙන ස්වභාවය හා අපටත් අපේ අධ්‍යක්ෂීන් වලට හමු වෙන ස්වභාවය. ඊළඟට තියෙනවා ආකාශයේ ස්වභාවයක් තියෙනවා නේව ගජ්ජිතා නොවස්සිතා. සද්ද ඇති කිරීමකුත් නැහැ, නැත්තම් ගෙරවිල්ලකුත් නැහැ. ඒ වගේම තමයි වැස්සකුත් නැහැ පින්වතුනි. ආකාශයේ නිසල්මනේ පවතිනවා. ඒ ආකාශයේ ඒ මොහොතේ පවතින වලාකුළු වල ස්වභාවයට අනුව ගෙරවිලි හඬක් හමු වෙන්නේත් නැහැ, වැස්සක් හමු වෙන්නේත් නැහැ. නේව ගජ්ජිතා නොවස්සිතා. ගොරවන්නේත් නැහැ, වහින්නේත් නැහැ. ඉතින් එහෙම ස්වභාවයනුත් අපට ගොඩාක් දකින්න හම් වෙනවා පින්වතුනි. ඉතින් ඒ වගේම හතරවෙනි ස්වභාවය තමයි, වලාකුලේ ස්වභාවය තමයි ගජ්ජිතාච වස්සිතාච. ගොරවමින්, ශබ්ද නගමින්, වහින බව හඟවමින් වර්ෂාව ලැබෙනවා කියන එක. ඒ කියන්නේ ගොරව ගොරව වහිනවා කියන එක. වැස්සක ස්වභාවයේ ධනවමින් වර්ෂාව ලැබෙනවා කියන එක. එතකොට පින්වතුනේ ඔන්න ආකාශයේ ස්වභාවය හතරක් බුදුරජාණන් වහන්සේ මේ ဒုတိය වලාහකින සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඉතින් පළවෙනි වලාකුළු ස්වභාවය තමයි ගොරවන ස්වභාවයේ තියෙනවා, නමුත් වහින්නේ නැහැ. දෙවෙනි ස්වභාවය තමයි වහිනවා, වහින බව ඇඟෙන්නේ නැහැ, ගොරවන ස්වභාවයක් ඇත්තේ නැහැ.
ඊළඟ ආකාශ ස්වභාවයක් තියෙනවා ගොරවන්නේත් නැහැ වහින්නේත් නැහැ වැස්ස

0: හමුවෙන්නේම නෑ. එහෙම කාලවක් වානුතින් අපටත් හොඳට අත්දැකීම් තුළ තියෙනවා මේ වර්තමානයේ යම් යම් විදිහට අපි අත්දැකීම් තුළ අපි ඉන්නවා. ඊළඟ ස්වභාවය තමයි හොඳට ගොරෝමින් වර්ෂාව ලැබෙනවා. ඉතින් වහින බවක් දැනෙනවා, වර්ෂාවක් හමු වෙනවා. ඔන්න ඔය ස්වභාවය ආකාශයේ තියෙන බව බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරා. ඒ වලාකුළු හතරෙදී උන්වහන්සේ පුද්ගලයන් හතර දෙනෙක් උපමා කරනවා. පළවෙනි පුද්ගලයා තමයි ගොරවනවා, වහින්නේ වගේ තියෙන වලාකුළු ස්වභාවයට උන්වහන්සේ උපමා කරනවා. බාසිතා හෝති නොකත්තා. සමහර අය මේ ආර්ය මාර්ගේ ගමන් කරනකොට බාසිතා හෝති නොකත්තා. සමහරට කියවීම විතරයි, කතාව විතරයි සමහරලාට ඒ අය ගාව ක්‍රියාකලාපයන් දකින්න හම් වෙන්නේ. කියන්නේ කතාව විතරයි වැඩ නැහැ කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ සමාජයට හා තමන්ට තමාගේ කතාව තියෙනවා, මේ දේ කරන්න ඕනේ, මේවා මෙහෙම වෙන්න ඕනේ. අපි ධර්මයේ පැත්තට ආවොත් එහෙම වුණත් අපි ධර්මයේ කියවෙමින් ඉන්නවා, ඊළඟ ධර්මයේ සජ්ජායනා කරමින් ඉන්නවා. හැබැයි අපට මගක් හමු වෙන්නේ නැහැ. මොකද එයාගේ ක්‍රියාකාරීත්වයක් නැහැ කියන එක පින්වතුන්. දැන් සමහර අය සීලය වර්ණනා කරනවා, දානේ වර්ණනා කරනවා, භාවනා වර්ණනා කරනවා. මේ දේවල් කළොත් තමයි සසරෙන් ගැලවීමක් තියෙන්නේ කියලා මෙයා හොඳට ධර්මය ප්‍රගුණ කරනවා. ඉතින් මේ පුද්ගලයාගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ ධම්මං පරියාපුණාති. අන හොඳට ධර්මයේ එයා හොඳට ධර්මය හදාරනවා. ඒ ධර්මය හදාරන ඒ සුත්ත ගෙය වෙය්‍යා කරන ගාථා උදාන ඉති උත්තක ජාතක අභූත ධම්ම වේදල්ල කියන නවංග සත්තු ශාසනය හොඳට එයා හදාරනවා, අධ්‍යයනය කරනවා. දැන් සාමාන්‍ය අපට තේරෙන විදිහට කියනවා නම් සූත්‍ර විනය අභිධර්ම කියන මේ ත්‍රිපිටකයේ කියමුකෝ, එයා හොඳට සජ්ජායනා කරනවා, පාඩම් කරනවා, කටපාඩම් කරනවා, කියවනවා. ඒ සියලු දැනුම එයාට තියෙනවා පින්වතුනි. හැබැයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සෝ ඉදං දුක්ඛං තේන පජානාති කියලා. හැබැයි එයාට දැනුම තිබ්බට මේ ලෝකය දුකයි කියන එක හා දුකෙන් ගැලවීම මඟ මේකයි කියන ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයේ තුල එයා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. හරියට අර ගොරවනවා හැබැයි වහින්නේ වගේ එයා ධර්මයේ හොඳට අධ්‍යයනය කරනවා, ධර්ම ශ්‍රවණය කරනවා, කරුණු එකතු කරනවා, මේ න්‍යායන් කියන එක එයා තේරුම් ගන්නවා. හැබැයි එයාට යථා අවබෝධයට එන්නේ නැහැ දුක මේකයි, දුක නිමා කිරීම මේකයි කියලා. එහෙනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවානේ අපට දැනුම ඕනේ පින්වතුනි. ඒ කියන්නේ සුතමේ ඥානය කියලා කියන්නේ. සුතමේ ඥානයේ තුල අපි හොඳට යෝනිසෝ මනසිකාරයෙන් පරතෝ ගෝසයෙන්, ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය කරනකොට සිහි නුවණින් අපි ධර්ම ශ්‍රවණය කළාම අපට සුතමේ ඥානය හමු වෙනවා පින්වතුනි. ඒ කියන්නේ ඇසීමෙන් ලබා ගන්නා වූ ඥානය. ඉතින් ඒ ප්‍රමාණවත් මදි. ඉතින් ඒ ප්‍රමාණවත් මදි. එතනින් එහාගේ ඥානයකට එන්න ඕනේ, චින්තාමය ඥානයට එන්න ඕනේ. චින්තාමය ඥානය කියලා කියන්නේ පොතේ තියෙන දේ, ඇසූ දේ අපි එතනින් නැවතෙන්නේ නැතුව අපේ මනසට ගලපලා අපේ අවබෝධයට එන්න ඕනේ. දැන් අපි උදාහරණයක් ගත්තොත්, දැන් ඔබට ඇහෙනවා, ඔබ දකිනවා අනිත්‍යයි කියන කාරණාව. අනිත්‍යය කියන කාරණාව ඇහෙනකොට, ලෝකයේ ස්වභාවය ඇහෙනකොට ඔබ ඊළඟට චින්තාමය ඥානයට එන්න ඕනේ. එහෙනම් මේ අනිත්‍ය වෙන්නේ කොහොමද? අනාත්ම වෙන්නේ කොහොමද? තමන්ගේ අවබෝධයට එන්න ඕනේ. තමන්ගේ අවබෝධයට ආපුවම තමයි ඊළඟ ඥානය, අන මාර්ග ඥානය වැඩෙන්නේ, භාවනාමය ඥානය. අන සුතමේ ඥානය, චින්තාමය ඥානය, භාවනාමය ඥානය. එතකොට තමයි ඔබ ආර්ය මාර්ගයේ තුල ක්‍රියාත්මක වෙන කෙනෙක් බවට පත් වෙන්නේ. අන්න භාවනාමය ඥානය කියන්නේ ඒකයි. ඔබට ලැබුණු අවබෝධය ඔබ හොඳට භාවිතා කරනවා. ඒ භාවිතාව කොහෙටද යන්නේ? සසර නැවැත්ම සඳහා, අකුසලයෙන් ගැලවීම සඳහා තමයි ඔබගේ ඥානය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් පින්වතුනි මෙතනත් වෙන්න ඕනේ, අපි අද කාලෙත් එහෙමයි පින්වතුනි, ගොඩාක් දෙනෙක් ධර්මයේ කාරණා වශයෙන් දැනුමට අපි එකතු කරගන්නවා ගොඩාක් දෙනෙක්. හැබැයි ක්‍රියාකාරීත්වය සසර නිවීමට යන තැනට ගොඩාක් දෙනෙක්ගේ ක්‍රියාකාරීත්වය අඩුයි. එනිසා අපි ඒ අයත් හරියට අර ගොරව තියනවා මිසක් වහින්නේ වගේ, ඉතින් වැස්සක් නැමැති ඵලයක් හමු වෙන්නේ වගේ ක්‍රියාකාරීත්වයක් නැතිකම නිසා නිවන නැමැති දුක දුරු වීම නැමැති ඵලයකට එන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ධර්මයේ හැදෑරීම වරදක් කියන එක නෙමෙයි පින්වතුනි. අපට දුක නිමා කරන්න නම් මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන විදිහට අපට ලෝකයේ තුල අපි මේ විදිහට සජ්ජහායනා කර පමණින්ම දැනගත්ත පමණින්ම අපට නිවන් හිත සකස් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒකයි අපි තාමත් ඒ හැම දෙයක්ම කරලා. දැන් ඔබගේ ජීවිත දිහා බලන්නකො, ඔබ කොච්චර දන් දෙනවද, සීල දකින්නවද, යහපත් දේවල් කරනවද? හැබැයි ඔබගේ එක දෙයක් ඉතුරුයි පින්වතුනේ, ඒ තමයි ඔබගේ දුක එලෙසින්මයි. දුකේ නිමාවක් නැහැ. රාග දේශ මෝහ වල නිමාවක් නැහැ. හැබැයි අපි යහපත් දේ කරන නරක දේවල් අපි කවදාකවත් කරන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ, ඒ අවබෝධ කරගන්න ඇහෙන දකින දහම තමාගේ නුවණට ළඟා කරගෙන අවබෝධයට ඇවිල්ලා ජීවිතයේ තුලින් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක. එතකොට තමයි අර දුක ගැලවීගෙන යන්නේ. මොකද ඔබ මේ ආර්ය මඟ තුල ඉන්නේ හින්දා. එතකොට ඒකිනු බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ, ජානතෝ අහං භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි. මහණෙනි, මම දැනගැනීමෙන් හා දැකගැනීමෙන් තමයි ආශ්‍රවයන්ගේ ශ්‍රේයක් මම ආස් නැත්නම් කෙලෙස් දුරු කිරීමක් ගැන මා කියා දෙන්නේ කිය. මුලින් දැනගන්න ඕනේ, දැක ගන්නවා කියලා කියන්නේ අවබෝධයට එනවා කියන එක, ප්‍රඥාවට එනවා කියන එක. පින්වතුනේ මේ දහම හමු වෙන්නේම පින්වතුනේ බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළේම ප්‍රඥාවට, නුවණට පින්වතුනේ. ඒ කියන්නේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සකි. හිතන්න බැරි කෙනෙකුට, හිතන්න සම්මා වායාමයක් උත්සාහයක් ගන්න නැති කෙනෙක්ට මේ දහම හමු වෙන්නෙම නෑ පින්වතුනේ. ප්‍රඥාවෙන්ම ගලවා ගැනීමක් තමයි මේ දුක ගලවා ගැනීම කියන එක. අපට කවදාකවත් දුක ගලවන්න බෑ පින්වතුනේ බාහිර ක්‍රියාකාරකම් තුලින්. අද ගොඩාක් දෙනෙක් අපි හැම දෙයක්ම කරන්නේ පුද පූජාවන් වෙන්න පුළුවන්, වන්දනාමාන වෙන්න පුළුවන්, එක එක පුද්ගලයන් ඇසුරු කරගෙන වෙන්න පුළුවන්. අපේ දුක ඒ හරහා නිවා ගන්න අපි උත්සාහයක් කරනවා. පින්තුනේ බුදුරජාණන් වහන්සේටවත් බෑ තවත් කෙනෙක්ගේ දුකක් නිමා කරන්න. හැබැයි උන්වහන්සේට පුළුවන් දුක නිමා වෙන්නේ මෙන්න මේ විදිහටයි. තුම් මේ කිච්චං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. මෙන්න මේ විදිහට ඔබේ මනස තුල අවබෝධයට ඇවිල්ලා ඔබේ ක්‍රියාකාරීත්වය මෙහෙම කළොත්, මේ මඟ අනුගමනය කළොත් ඔබට නිවන් හිත සාක්ෂාත් කරන්න පුළුවන්, දුක නිමා කරන්න පුළුවන්. එහෙම නැතුව පින්වතුනි කෙනෙක්ගේ හිතක නිවන් හිත සකස් කරන්න තවත් කෙනෙක්ට පුළුවන්කමක් නැහැ. එනිසා බුදු කෙනෙක්ගෙන් බණ ඇහුවත් ඒ නිවන් හිත සාක්ෂාත් කරන්නේ කියන එක වෙන්න ඕනේ පින්වතුනි තමාගේ මනසින්ම, තමාගේ අවබෝධය තුළම. ඒකනේ ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු අයත් හැමෝම නිවන් දැක්කේ නැත්තේ. ඒ මොකද ඒ අවබෝධයක් ඥානයට තමා තුලින් එන්න ඕනේ. ඒ මඟ ගමන් කරන්න ඕනේ තමාමයි පින්වතුනි. එහෙනම් ඒ ස්වභාවයට එන්න නම් තමා දැනගත්ත දහම අවබෝධය කරා එන්න ඕනේ පින්වතුනි. එහෙම නැත්නම් අපි දහම දැනගත්තා අවබෝධයට ආවේ නැ, අපි ඉතින් ඒ දහම දන්නවා කියන තැන අපි ඉන්නවා. ඉතින් දහම දැනගත්තට ප්‍රමාණවත් මදි කියන එකයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒක තමාගේ නූණට ගලපා බලමින් කටයුතු කරන්න ඕනේ කියන එකමයි පින්වතුනි. ඉතින් අන්න එහෙම කරන්නේ නැති කෙනා හරියට අර ගොරෝමින් පවතින වලාකුලක වර්ෂාවක් ලැබෙන්නේ වගේ එයා ධර්ම කතිකයක් විතරක් වෙන්න පුළුවන්, ධර්ම දරයක් විතරක් වෙන්න පුළුවන්. හැබැයි එයාගෙන් ඒ ධර්ම මාර්ගය තුල හමු වෙන ප්‍රඥාවට එන්නේ නැත්නම් නිවන් හිත සාක්ෂාත් කරගන්නට එයාට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්වතුනි අපි මෙතනින් ඉස්මතු කරගන්න ඕන ධර්මාර්ථය තමයි අපි දහම දැනගන්නවා වගේම දහම ශ්‍රවණය කරනවා වගේම මොහොතක් මොහොතක් පාසා මේ භවයේ ගැට ගැසෙන එක, භවය සකස් කරගන්න එක නවත්ත ගන්න අපේ උත්සාහයක් තියෙන්න ඕනේ. සම්මා වායාමයක් තියෙන්න ඕනේ. ඒ මඟ හමු වෙන තැන මේ මොහොතයි. මේ මොහොතේ ඔබේ යෝනිසෝමනසිකාරයේ තුල ඔබ අවබෝධ දැනගත්ත ඇසු දහම මේ මොහොතේ ක්‍රියාවට නංගපුහම් පින්වතුනි මේ මොහොත තුලමයි ඔබේ භවේ නිරුද්ධ වෙලා යන්නේ, ඔබේ දුක නිරුද්ධ වෙලා යන්නේ. ඒක ලෝක සමුදේ වෙන ආකාරයේ උදයත්තගාමිනී ප්‍රඥාව තුල ඔබට හමු වෙන්න ඕනි පින්වතුනි. ඒකේ දහම දැනගත්ත පමණින් දුක දුරු වෙන්නේ කිව්ව එකයි බුදුරජාණන් වහන්සේ අර ක්‍රියාකාරීත්වයට එන්න ඕනේ. වාසිතා හෝති න කත්තා, කේවීම විතරයි, එහෙම නැත්නම් කතාව විතරයි වැඩ නැහැ. ඉතින් ඒ තාත් විදිහට කියනවා නම් හඬ විතරයි වැඩ නැහැ කියන එක. ඉතින් ඊළඟ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා වාසිතා හෝති නෝගාජිතා. ආකාශයේ ස්වභාවයක් තමයි වහිනවා, හැබැයි වහින බව හඟවන්නේ නැහැ. ගොරවීමක්, විදුලු කෙටීමක්, සද්ද බද්ද හමුවක් ඇත්තේ නැහැ. ඉතින් ඒ වගේ කත්තා හෝති නොබාසිත. තව කෙනෙක් ඉන්නවා, ක්‍රියාව තියෙනවා හැබැයි කතාවක් හඬක් නැහැ කියන එක. ඒ කියන්නේ වැඩ තියෙනවා හඬ නැහැ කියන එක සාමාන්‍ය අපි හිතමුකෝ. එතකොට එයාගේ සමහර වෙලාවට අර කලින් කිව්ව පුද්ගලයා වගේ එයා මහා ධර්මදරයෙක් නොවෙන්න පුළුවන්. අපි දැන් සාමාන්‍ය තේන විදිහට කියනවා නම් ඔයත්තන් දැන් උත්සාහ කරන්නේ සූත්‍ර පාඩම් කරගන්න, ගාත පාඩම් කරගන්න, අභිධර්මයේ පාඩම් කරගන්න. ඉතින් ඔය ආදි වශයෙන් ඔයත්තන් ඉන්නවනේ. මේවා මට පාඩම් නැහැ. එහෙම නැත්නම් ඒවා සජ්ජායනා කර කර උදේහව සජ්ජායනා කරමින් ඉන්නවනේ. දැන් මෙයාගේ ඒ ස්වභාවයක් නැහැ. වාසිත ස්වභාවයක් හා හඬ ස්වභාවයක් මෙයාගේ හමු වෙන්නේ. හැබැයි මෙයාගේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. එතකොට එතෙන්ද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ නේව ධම්මං පරියාපුණාති ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. අන්න පින්වතුනි, එයා ලොකු ධර්මදරයෙක් නොවෙන්න පුළුවන්. හැබැයි එයා ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති, මෙය දුකක් යයි ඇත්ත ඇටිසැටියෙන් දැනගන්නවා කියන එක. යථා භූත කියලා කියන්නේ ඇත්ත ඇටිසැටියෙන් දැනගන්නවා කියන එක. පින්වතුනේ, මහා ධර්මදරයෙක් වුණත් ඇත්තටම යථා භූත ස්වභාවය තුළ ලෝකේ දකින්නේ නැත්නම් එයාට දුකේ නිමාවක් හමු වෙන්නෙම නැහැ. දැන් මෙයා දෙවෙනි පුද්ගලයා මහා ධර්මදරයෙක් නොවුනාට, අර හඬ නැති වුණාට එයාගේ තියෙන ලෝකයේ ගැන යථා භූත දැක්ම. ඒතර එයාගේ දැක්ම තුළ ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි යථා භූතය කියන්නේ. යථා භූතය කියලා කියන්නේ පින්වතුනේ ඇත්ත ඇටි සැටියෙන් දකිනවා කියන එක. යථා භූත ඥාණයට එනකොට එයාගේ මෙන්න මේ කාරණා පහ සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ තමයි සමුදය. සමුදය කියලා කියන්නේ හට ගැනීම කියන එක. ඊළඟ අත්ංගමය කියලා කියනවා නැතිවීම කියන එක. සමුදය, අත්ංගමය, ආස්වාදය. ආස්වාදය කියලා කියන්නේ හමු වෙන දේ, හටගත්ත දේ, කැමැති අකමැති ස්වභාවයක්, ආස්වාද ස්වභාවයක් තියෙනවා කියන එක දැනගැනීම. ආස්වාදේ විතරක් නෙමේ, එතනින් එහාට ආදීනවයක් තියෙනවා කියන එකත් දැනගන්න ඕන. ආදීනව දැනගත්තාම පින්වතුනේ යා ඒ ආදීන ස්වභාවය ඇලෙන්නේ නැ, නිස්සරණ ස්වභාවයට එනවා. අන්න සමුදය, අත්ංගමේ, ආස්වාදේ, ආදීනවේ, නිස්සරණේ. දැන් පින්වතුනේ ටිකක් ගැඹුරට අපි හිතුවොත් එහෙම අපි මේ ලෝකයේ තුල යථාභූත ඥාන දර්ශනයට එනවා කියලා කියන්නේ මේ ලෝක සමුදය ගැන යම් අවබෝධයක් අපි ගාව තියෙන්න ඕනේ. ලෝක සමුදය කියලා කියන්නේ දැන් ලෝකය කියලා කියන්නේ පින්වතුනේ ඔය ඇත්තන් බණට අහලා තියෙනවා ධර්මය දන්න අය හැටියට ලෝකය කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ අපි මේ දකින ලෝකයම නෙමේ ලෝකේ පවතින රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහ සිතිවිලි තමයි බුදුරජාණන් වහන්සේ ලෝකය හැටියට පැනෙව්වේ පින්වතුනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු යථා භූතයේ තමයි ඇත්ත ඇටි සැටි තමයි පින්වතුනේ රූපයක් ඇස හමුවෙන රූපය තුළ ඇතිවෙන පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය නැවත අරමුණකට එනකොටම ඒ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය නැතිලා යනවා. ඔන්න ඒක ටිකක් හොඳට තේරුම් ගන්න ඕන කාරණාවක්. ලෝක සමුදය කරගෙන දුක නිර්මාණය කරගන්නේ ඇස හමුවේ අපට හමුවෙන රූප ලෝකය තුළ ඇතිවෙන පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය උපාදාන කර ගැනීම තුළ තමයි අපට ලෝකය හමු වෙන්නේ. ඊළඟට කන හමුවේ ඇති වෙන පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය උපාදාන කිරීම තුළ තමයි අපට දුක හමු වෙන්නේ. අන සමුදය කරගන්න හැටි ලෝකය සමුදය කරන එක ලෝකය සමුදය කරනවා කියන්නේ දුක සමුදය කරන දුක ඇති කරගන්නවා කියන එක. ඊළඟ දිවහරහා ඇති වෙන රසය උපාදාන කර ගැනීම තුළ තමයි අපට උන දුක හටගන්නේ. පිඟුතුනේ පංචස්කන්ධ ක්‍රියාවලියක් තමයි මේ ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්නේ. ඒද පංචස්කන්ධය කියලා කියන්නේ මේ බාහිර රූපයකට කියන කතාවක් නෙමේ. දැන් අපි ගොඩාක් දෙනෙක් විග්‍රහ කරගෙන ඉන්නේ පංචස්කන්ධය කියන්නේ මේ ශරීරයට කියන නමක් කියන එකනේ. පින්වතුනේ ශරීරයට කියන නමක් නෙමේ මේ පංචස්කන්ධය කියලා කියන්නේ. පංචස්කන්ධ ක්‍රියාවලිය සැකසෙන්නේ කෙනෙක්ගේ මනසක් තුල මිසක් දැනුම තුල මිසක් බාහිර රූපයක් තුල පංචස්කන්ධයක් නිර්මාණය වෙන්නේ නැහැ. දැන් අපි හිතමු දැන් කෙනෙක් මරණයටපත් වෙනවා කියන්නේ. ඉතින් ඔයත් දැන් කියයි ඒ මල සිරුරේ විඥානස්කන්ධය නැහැ විඥානය පහ වෙලා කියලා. ඉතින් විඥානය විතරක් පහ වෙන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම තමයි ඒ සිරුරෙන් පහ වෙන්නේ. එතකොට අපිට මේ ගැටළු වෙලා තියෙන අපි හිතන් ඉන්නවා රූපස්කන්ධය කියලා කියන්නේ මේ ශරීරයට විතරක් කියන නමක් කියන එක. නැහැ උන්වහන්සේ පෙන්නුවේ ස්කන්ධ පහක් පෙන්නුවේ. එතකොට එතන බාහිර රූප පේන රූප වලට කියන රූප රූප කියලා අපි කියනවා. ශබ්ද වලට කියනවා ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, ධම්ම රූප. එතකොට රූප රූප හැමුවේ වේදනා සංඥා සංකාර කියන පංචස්කන්ධයක් ඇති වෙනවා රූපයක් දකිනකොටම. ශබ්ද රූපය හැමුවේ වේදනා සංඥා සංකාර විඥාන කියලා පංචස්කන්ධයක් ඇති වෙන ශබ්ද රූපය හමුවේ. ඊළඟ රස රූපය හමුවේ වේදනා සංඥා සංකාර විඥාන කියලා පංචස්කන්ධයක් හට ගන්නවා. ඊළඟට ශරීර ස්පර්ශ රූපය හමුවේ අපට වේදනා සංඥා සංකාර විඥාන, සිතවිලි හමුවේ වේදනා සංඥා සංකාර විඥාන කියලා ඔන්න පංචස්කන්ධයක් ඇති වෙනවා. ඕක තමයි පින්වතුන් කෙනෙක් ජීවත් වෙනවා කියන්නේ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයක් තමයි තියෙන. ඇසහරහා පංචස්කන්ධය ක්‍රියාත්මක වෙනවා. ඊළඟ නාසයහරහා, දිවහරහා, කනහරහා, ශරීරයහරහා, මනසහරහා පංචස්කන්ධ ක්‍රියාවලියක් දෙනවා. හැබැයි ඒවා උප්පාද වය ධම්මුණු ඇති වෙනවා නැති වෙනවා. එතකොට තාපයෙන් සමුදේ වෙනවා නිරුද්ධ වෙනවා. එතකොට ඒ ස්වභාවයන් කිංචි සමුදේ ධම්මං සබ්බංත නිරෝධම. ඒ වගේ පැවැත්මක් නැහැ පින්වතුනේ. රූපය හමුවේ තියෙන පංචස්කන්ධේ ඊළඟ රූපයක් දකිනකොට හා ශබ්දයක් හමු වෙනකොට අර ඇති වුණ පංචස්කන්ධේ නිරුද්ධ වෙලා යනවා. ඒකයි උප්පාද වය ධම්මණු කිය. එතකොට ලෝකයේ අරමුණෙන් අරමුණට එනකොට පංචස්කන්ධ ඇති වෙනවා නැති වෙනවා, පංචස්කන්ධ ඇති නැති වෙනවා. අන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු අනිත්‍ය පින්වතුනි. අනාත්ම ස්වභාවය. පවතින්නේ නැහැ, වෙනස් වෙලා යනවා. රැඳෙන්නේ නැහැ. අන්න අනිත්‍යයි. දැන් අපි දැන් කෙනෙන්ගේ වයසට යෑමහා මලක පරිවීමේ අනිත්‍ය දකින්නේ අර නිරුද්ධ වෙලා යන පංචස්කන්ධයක් පවත්වා ගත්ත තැනක තමයි අපි අනිත්‍ය දකින්නේ. හැබැයි උන්වහන්සේ පැහැදිලි කරේ පංචස්කන්ධ ක්‍රියාවලිය පවතින්නේ නැහැ, ඇති වෙලා නිරුද්ධ වෙලා යනවා. හැබැයි අපි නිරුද්ධ වෙලා යන ස්වභාවයට දෙන්නේ නැහැ. අපි අන්න අතන වේදනාව දැනෙනකොට නැත්තම් පස්සපච්චා වේදනා කියන තැනට එනකොට අපි ඒ වේදනාව කැමැත්තෙන් අකමැත්තෙන් අල්ලගන්නවා. ඒක තමයි උපාදාන කියලා කියන්නේ. අන පංච උපාදානස්කන්ධ ස්වභාවයට අපි පත් කරගන්නවා. නිකං නිරුද්ධ වෙලා යන්න දෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තුල උන්වහන්සේලාටත් රූපය හැම මේ පංචස්කන්ධ ඇති වෙනවා, ශබ්දය හරහා පංචස්කන්ධ ඇති වෙනවා. හැබැයි උන්වහන්සේලාගේ පංචස්කන්ධ ඇති වෙලා නිරුද්ධ වෙලා යනවා. ඒකයි උන්වහන්සේලාට දුක නැත්තේ. උන්වහන්සේලා රහත් භාවයට පත් වුණා, බුද්ධත්වයට පත් වුණා කියන්නේ ඒ මොහොතේ ඉඳලා උන්වහන්සේලාට දුකක් නැහැ. ඇයි දුක නැත්තේ? මේ ලෝක ක්‍රියාකාරීත්වයේ උපාදාන කරගන්නේ අන සමුදය හට ගැනීම කියන එක තුල හොඳ අවබෝධයක් තියෙනවා. උපාදාන කරගන්නේ කියන්නේ දුක නැහැ. උපාදාන වෙනවා කියන්නේ දුකයි. ඒකයි පින්වතුනි අපට පංච උපාදානස්කන්ධ වෙනකොට රහතන් වහන්සේලාට ලෝකෙන් එතර වෙච්ච උත්තමයාණන් වහන්සේලාට පංචස්කන්ධ පවතින්නේ. ආනේ පංචස්කන්ධ ස්වභාවي උපාදානස්කන්ධ වෙනකොට ඔන ඔයත් අහලා තියෙන හොඳ බුදුබණ පදයක් තියෙනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කෙටියෙන් කියනවා නම්, සංක්ෂේපයෙන් කියනවා නම්, පංච උපාදානස්කන්ධයේ තමයි බුදුරජාණන් වහන්සේ දුක හැටියට පෙන්වුවේ. කොතනකවත් නැ පංචස්කන්ධා දුක්ඛා කියලා කොතනකවත් නැ. එතකොට පංචස්කන්ධේ දුකයි කියලා ඔයත් අර්ථ විග්‍රහ කරගෙන තියෙන්නේ මේ ඔබට හමු වෙලා තියෙන මේ ශාරීරියේ ලෙඩ වෙන එක දුකයි කියලා. එම්බිරිස්සාව හැදෙන එක නේද, නොයෙක් නො රෝගාබාධ හැදෙන එක, ඒව තමයි දුකයි කියන්නේ. ඒවා පවත්වාගත් රූපයක හමු වෙන වෙනස් වීමක් මිසක් උන්වහන්සේ පෙන්වුවේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කිව්වේ ඇස කන නාසය දිව ශරීරය මනස හරහා හමු වෙන පංචස්කන්ධ උපාදාන කළොත් තමයි දුක ඇති වෙන්නේ කියලා. අනුගටිය තේරුම් ගන්න ඕන පිංගුද. ඇස හමු වෙ ඇතින පංචස්කන්ධ උපාදානයේ දුකයි, නාසය හමු වෙ ඇතින පංචස්කන්ධ උපාදාන වුණොත් දුකයි, කන හමු වෙ ඇතින පංචස්කන්ධ උපාදානයේ දුකයි, ශරීරයේ හමු වෙ ඇතින පංචස්කන්ධ උපාදානයේ දුකයි, මනස හරහා ඇතින පංචස්කන්ධේ උපාදානයේ දුකයි කියන එකයි කිව්වේ. මේ සියල්ල කෙටි කරගත්තාම ලෝක සමුදයේ උපාදාන කිරීම තමයි දුකයි කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. අපි අසහරා උපාදාන නොවුන නම් දුකක් නැහැ. නාසයහරා උපාදාන නොවුන නම් අපට දුකක් නැහැ. කනහරහා උපාදාන නොවුන නම් අපට දුකක් නැහැ. බලන්න මේ දුක සමුදේ කරගන්න හැටි. අන්න ඒකයි යතහ භූත ඥාන දර්ශනයට ආපුහම මෙයා මේ ලෝක සමුදේ ගැන හොඳට තේරුම් ගන්නවා. ඊළඟට සමුදේ වෙච්ච දේ පවතින්නේ නැහැ, නිරුද්ධ වෙලා යනවා කියන අත්හංගමයත්ය තේරුම් ගන්නවා. හැබැයි නිරුද්ධ වෙලා ගියාට ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශවල ආස්වාදයකුත් තියෙනවා. දැන් මලක් නම් මලේ ලස්සනක් තියෙනවා, කෑමක් නම් කෑමේ රහක් තියෙනවා, වෙන විසිතුරු දෙයක් නම් ඒකේ විසිතුරු බවක් තියෙනවා. ඒතරේ කැමැත්ත අකමැත්ත නැත්තේ නෑ තියෙනවා. හැබැයි ඒ කැමැත්ත අකමැත්ත තිබ්බට, ලස්සන තිබ්බට, රහ තිබ්බට, පෙනුම තිබ්බට ඒකේ අනිත් යථාර්ථය තමයි පින්වතුනේ අනිත් පැත්තෙන් වෙනස් වෙලා යනවා. අන්න ආදීනවේ. මොකද ලෝකේ තියෙන වෙනස් වීමක් තියෙන, නොවෙනස් වෙන තැනක් ලෝක හොයන්න අපිට නැහැ. ආස්වාදයේ ලැබෙන තැනම ආදීනවයක් තියෙන බව එයා තේරුම් ගන්නවා. ආදීනව තේරුම් ගත්තාම එයා එතනින් එහාට ලොකු ඇල්මකට යන්නේ අන්න නිස්සරණ භාවයටපත් වෙනවා. එයාට තමයි කියන්නේ නිබ්බිදා විරාගය කියන එක. කියන්නේ අවබෝධයේ තුල එයා ක්‍රියාත්මක වෙනවා, එතනින් නොඇලීම ස්වභාවයට එනවා. එතකොට එයාට තියෙන මේ ලෝකයේ තුල ක්‍රියාකාරීත්වයක් මිස ඇලෙන ගැටෙන ස්වභාවයන්ගෙන් කෙලෙස් නිර්මාණය කර ගැනීමක් නෙමෙයි එයාට තියෙන්නේ. අන බලන්න, ඕක තමයි යතහා භූත ඥාන දර්ශනය කියලා කියන්නේ. එතකොට කෙනෙක් ලකුවට ධර්මකාරණා දැනගත්තේ නැති වුණාට නේද, සතර සතිපට්ඨානේ පාඩම් නැති වුණාට, පිරිත් පොත පාඩම් නැති වුණාට, ඒ වගේ කියා දුන හරය තේරුම් අරගෙන යා යථා භූත ඥාන දර්ශනයට එනවා කියන්නේ මේ දුකයි කියන එක තේරුම් ගන්නවා. මොකද්ද දුක? උපාදාන කරගත්තොත්, මගේ කරගත්තොත් අන්න එතන තමයි දුක කියන එක යා හොඳට තේරුම් ගන්නවා. ඒකයි කිව්වේ නේව ධම්මං පරියාපුනන්ති ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. ඉතින් ලෝකෝට ධහම ඉගෙන ගන්න උත්සාහ කරන්නේ නැති වුණාට, ධර්ම දර කෙනෙක් නැති වුණාට, එයා දුකක් දුක මේකයි, දුක සමුදේ වෙන්නේ මේකයි, දුක නැති කරන මාර්ගය මේකයි කියන එක තේරුම් අරගෙන එයා යථා භූතයෙන් ඇත්ත ඇටි සැටියෙන් මේ දුකේ නිර්මාණය කුමක්ද කියන එක හොඳට තේරුම් ගන්නවා. ඊළඟට පින්තුනේ තුන්වෙනි පුද්ගලයා තමයි ධර්මයේ දන්නේත් නැහැ, හැබැයි යථාර්ථ නුවණක් එයාට ඇත්තෙත් නැහැ. ඔන්නේ අර බලාකුලත් එහෙම වහින්නෙත් නැහැ, ගොරවන්නෙත් නැහැ වගේ. ආන්න ඒ අය පින්තුනේ ඒ අයට සත්පුරුෂය හමු වෙලා නැහැ. ධර්මාශ්‍රවණය හමු වෙලා නැහැ. අන්නේ අය තමයි අන්ධ පුතක් ජන හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ. මිනිස්සු වෙලා ඉපදුනාට පින් කරලා සත්පුරුෂකම හමුුන්නේ නැහැ, සත්පුරුෂ බව හමුුන්නේ නැහැ, කල්යාණ මිත්‍රයෝ හමුුන්නේ නැහැ. මේ වගේ දේශනාවක්වත් ඒ අයට අහන්න සිත් හමු වෙන්නේ නැහැ පින්තුනේ. අන්න ඒකයි කිව්වේ ධම්මං න පරියාපුනාති ඉදං දුක්ඛාන්ති යථා භූතං න පජානාති. ධර්මයේ දන්නේත් නැහැ, හැබැයි යථා භූතයේ දන්නේත් නැහැ. අපි අර කියන උපන්නාට මේලෝ වෙනනවා කියලා. ඉතින් ඒ අය ඉතින් තමන්ගේ ජීවිතය ඔහේ ගෙවනවා. සමහරලාට නරකක් නොවෙන්නත් පුළුවන්. හොරකම් කරන්නේ නරක වැඩ කරන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි පින්තුනේ නරක නොකලා කියලා එයා හොඳ වෙන්නේත් නැහැ. එයා නරක නැහැ. හැබැයි හොඳ වෙන්න නම් හොඳ දේ කරන්න ඕනේ. අන්න ඒකයි. එතකොට තමයි හොඳ කෙනෙක් බවට පත් වෙන්නේ. එතකොට ධර්මයේ දන්නේ නැහැ කියලා කියන්නේ දහම් අවබෝධයට ආවේ නැහැ කියලා කියන්නේ එයාගේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයත් පින්තුනේ එලෙසින්මයි සංසාරේ පැවැත්ම සඳහාම තමයි සිද්ධෙන්නේ. එතකොට මේ පුද්ගලයන් අතරින් තුන්වෙනි කෙනා තමයි ධර්මය හදාරන්නේත් නැහැ පින්තුනේ. ඊළඟට මේ ලෝකේ ඇත්ත ඇටි සැටියෙන් දකින්නෙත් නැහැ. ඉතින් එහෙමයි ගොඩාක් ඔය ඇත්තන්ගේ නිවෙස්වලත් ඉන්නවා පින්තුනේ. ඉතින් ඒ අය හරියට අර පා වෙන වලාකුලක් වගේ වැස්සක් නිර්මාණය කරන්න බෑ. ඒ වැහි වලාකුලේ වතුර බරගතියේ නැහැ. ඉතින් ඔහේ පා වෙනවා. ඉතින් ඒ අය තමයි පින්වතුනේ මිත්‍යා දෘෂ්ටිකත්වයන්ට අහු වෙන්නේ. ඇයි හරියට දහම දන්නේත් නැහැ. ලෝකයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මේ ජීවිතයේ ස්වභාවය පිළිබඳ හරියට අවබෝධයකුත් නැහැ. එනිසා ඒ අය එක එක මිත්‍යා දෘෂ්ටීන්ට අහු වෙනවා පින්වතුනි. අන්න බලන්න දහමට හමුුන්නේ නැති කෙනා අර පා වෙන වලාකුල වගේ ගිහිල්ලා එක එක දෘෂ්ටිගත වෙනවා. ඇයි මෙයාට දහම ගැන අවබෝධයක් නැහැ, ධර්මයේ අධ්‍යයනය කළා නැහැ, ධර්මයේ හදාරලා නැහැ, බණ අහලා නැහැ. එනිසා මෙයාගේ යථා භූත ඥාන දර්ශනයක් නැහැ පින්වතුනි. ඉතින් ඇත්තටම පින්වතුනි ගොඩාක් මේ බණ අහන්නේ නැති ධර්මයේ දන්නේ නැති අය හිතන් ඉන්නේ ඉපදිලා මැරෙන එකනේ ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ, ඉපදුනා නම් මැරෙනවා කියන එක. පින්වතුනි මේ ආර්ය ධහමට ආපුහාම අපි මේ ජීවත් වෙන මොහොතක් පාසාම අපි අර පංචස්කන්ධ නිරෝධය තුළ වෙන්නේ ඉපදී මැරෙනවා කියන එක. ඉපදෙනවා මැරෙනවා. මරණය කියන්නේ අවසාන සමුච්ඡේද මරණය කියන එක නෙමෙයි. ඒක තමයි මේ රූපේ අවසානය කියන එක. හැබැයි අපට මේ ලෝකයේ අනිත්‍ය දුක් අනාත්ම වෙන්නේ කොතනද? අර ඇති වෙන පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයෙන් ඒ මොහොතේ ඇති වෙනවා නැතිල යනවා. ඒ මොහොතේ ඇති වෙනවා නැතිල යනවා. ඒකිනේ අර අපිට කතාවක් තියෙන්නේ මිනිස්සෙකුට එකම ගඟකට දෙපාරක් බහින්න බෑ කියලා. ගඟත් අලුත් වෙලා ඒ මොහොතේ අපේ පංචස්කන්ධ ක්‍රියාවලියත් අලුත් වෙලා පින්වතුන්. ඒ කියන්නේ පවතින තැනක් රැඳෙන තැනක් මේ ලෝකයේ ඇත්තෙම නැහැ කියන එක. එහෙනම් ඒ ස්වභාවය තේරුම් ගැනීම තමයි පින්වතුනේ අපි මේ ධර්මයේ අර්ථය ඉස්මතු කර ගැනීම තුළම සිද්ධ කරන්න ඕනේ. ඊළඟට පින්වතුනේ හතරවෙනි ස්වභාවය තමයි ධම්මං පරියාපුනාති ඉදං දුක්ඛාන්ති යථා භූතං පජානාති. ඔන්නේ එයා ධර්මයත් හොඳට ශ්‍රවණය කරලා අවබෝධ කරගෙන එයා ධර්මයත් හොඳ තේරුම් ගන්නවා. ඒත් එක්කම එයා ඒ ධර්ම අවබෝධයේ තුල පිහිටුනේ ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. අන්න තමා දැනගත් ධහම පිහිටුනේ දුක දුරු කරගන්න නැත්නම් මේ ස්වභාවයෙන් තමයි දුක හමු වෙන්නේ කියන එක එයා හොඳට තේරුම් ගන්නවා. ඒතර පිහිටුනේ එයා තමයි හරියට අර ගොරව වහිනවා කියන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. එතකොට බලාකුලක් වගේ එයා තමයි එයාගේ හඬක් තියෙනවා, වැඩක් තියෙනවා. එතකොට හඬයි වැඩයි දෙකම තියෙන කෙනා තමයි බුදුරජාණන් වහන්සේ අගේ කළේ පින්වතුනි. ඒ කියන්නේ ධර්මයත් හොඳට පරිශීලනය කරනවා, දහමත් හොඳට දැනගන්නවා. හැබැයි තමා දැනගත්ත දහම තුළ භාවිත මනසට ඇවිල්ලා විදර්ශනා නුවණට ඇවිල්ලා එයා මේ දුක දුරු කරගන්න වැඩි පිළිවෙල තුලත් එයා ක්‍රියාත්මක වෙනවා පින්වතුනි. ආන්‍යා තමයි බුදුරජාණන් වහන්සේ අගේ කරපු කෙනා. වැහි වලාකුලකට වැස්සක්, හරියාකාරයේ වැස්සක් හමු වෙන්නේ අන්නේ වතුර පිරිච්ච වලාකුලකින්. එතකොට එයාට හොඳ ඒ වලාකුලට හොඳ වැස්සක් ලබා දෙන්න පුළුවන් වගේ අවබෝධයට ආපු කෙනාට, ප්‍රඥාවට ආපු කෙනාට, දැනුමට ආපු කෙනාට එයාගේ දැනුම භාවිතයට අවබෝධයට ගත්තාම අන්න එයාට සසරෙන් ගැලවීමේ මඟ එයාට හමු වෙනවා පින්වතුනි. ආන් ඔය කාරණා ස්වභාවයන් ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට මේ වලාකුළු හතරක් උපයෝගී කරගෙන පැහැදිලි කරා පින්වතුනි. එතකොට එහෙනම් අපිත් පින්වතුනි අපේ මේ නිවන් මඟගේ ගමන් කිරීමේදී අපි උන්වහන්සේ මේ ලස්සන උපමාවෙන් පෙන්වා දුන්න ආකාරයට අපිත් පින්වතුනි යම් මට්ටම කර්මයේ ආරි මාර්ගය තුල ඉන්න ඕනේ පින්වතුනි. එක්කෝ යම් මට්ටමක පින්වතුනි අපි ධර්මයේ හදාරන්න ඕනේ. හැබැයි ක්‍රියාකාරීත්වයක් නැති වුණොත් එහෙ වෙන්නේ පින්වතුනි අර හඬ නගනවා විතරයි ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ අපේ දුක ඉතුරු වෙනවා පින්වතුනි. ධර්ම දරයෙක් වෙලා, විනය දරයෙක් වෙලා හැබැයි සසර දුක ඉතුරු කරගෙන සමහරලාට අපරණ මරණයටපත් වෙන්න වේවි. ඒතකොට ඒක බුදුදහමේදී උන්වහන්සේ කරපු තැනක් නෙමෙයි. එතකොට තව කෙනෙක් පින්වතුනි අර විදිහට තමාගේ ධර්මපරියාය නැත්තම් ධර්මාධ්‍යනය කියන එක ඒ තුල ලකුවට ක්‍රියාත්මක නොවුනට තමා දන්න දහමහා ඇසෙන දහමහා සත්පුරුෂ ඇසුර නිසා යා මේ ලෝකේ අනිත්‍ය දුක්ඛය අනාත්මය වශයෙන් යා හොඳට තේරුම් ගන්නවා පින්වතුනි. ආන්නේ තේරුම් ගන්නකොට එයාට නිවන් මඟ සැලසෙනවා. ඒ වගේම තව සමහර අය ඉන්නවා පින්වතුනි අර හඬත් නැහැ ගොරවන් ඒ වගේ වැස්සත් නැහැ වගේ පාවෙන වලාකුළු වල වගේ අර සත්පුර සැසුර හමුුන් නැති පින්වතුනි. ඊළඟට ධර්මය හමුුන් නැති, බණක් ඇහෙන්නේ නැති පිරිසකුත් මේ ලෝකේ ඉන්නවා. ඉතින් ඒ ඇයට කවදාකවත් වැස්සක් වස්සන්නත් බෑ. තමා ශක්තිමත් භාවයකත් නැහැ. තමාත් ඔහෙ සංසාරේ පාවි පාවි පාවි යන්න වෙනවා පින්වතුනි. ඉතින් මේ දේශනාවන් වලදී අපට හොඳට කාරණා පැහැදිලි වෙනවා පින්වතුනි. බුදුරජාණන් වහන්සේ අපට දැනෙන උපමා වලින් තමයි පෙන්වන්නේ. ඉතින් මේ එහෙම කියනකොට ඔයත්තන්ට යම් යම් පුද්ගලයන් මතක් වෙනවා ඇති. අහවල මෙහිම එන කියලා මතක් වෙනවා ඇති පින්වතුනි. දැන් අන්න ඒ වගේ ආර්ය මාර්ගයේ තුල නිවනට හේතු වෙච්ච කෙනා තමයි පින්වතුනි. නිවන් මඟ යන කෙනා තමයි අර ගොරව වහිනවා කිව්වා වගේ එයා හොඳ ධර්මයක් අධ්‍යයනය කරනවා. ඒ වගේම තමයි ක්‍රියාව තුළින් අවබෝධයේ තුළින් නිවන් හිතකට සාක්ෂාත් කරන්නේට යනවා පින්වතුනි. මේ කාරණා තේරුම් ගත්තාම පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ අපට හමු වෙන්නේම ධර්මය තමා තුළින් දකින්න ඕනේ. තමාගේ අවබෝධයට තමා එන්න ඕනේ. ඉතින් මුලින් අපට අවබෝධයට එන්න නම් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. දැන් සෝවාන් මාර්ගාංග හතරෙදිත් පැහැදිලි කරන්නේ ඒකනේ පින්වතුනි. දැන් මේ ස්වභාවයන් වලට පත් වෙන්න නම් අපට කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරක් හමු වෙනවා. දැන් පළවෙනි සෝවාන් මාර්ගාංගයේ ඒකනේ සත්පුරුෂ ඇසුරක් හමු වුණ කෙනා තමයි මේ ධර්ම අධ්‍යයනය කරන්න, එහෙම නැත්නම් ධර්ම ශ්‍රවණය කරන්න යොමු වෙන්නේ. දැන් මේ ධර්ම දේශනා පවත්වන්නේ ඒ වගේ මේ දායකත්වයන් දරන්නේ අනිත් අයට බණ අහන්න සලස්සන්නේ මේ හැමදේම සත්පුරුෂකමක ලක්ෂණයක් වෙනවා. සත්පුරුෂ එකතුවක් මේ තියෙන. ධර්ම දේශනා කරන ස්වාමින්වහන්සේ, ඊළඟට ධර්ම ශ්‍රවණය කරන ඔබ, ඊළඟට මේ ධර්ම දේශනාවන්ගේ දායකත්වයේ දරන අය, ඊළඟට මේ ධම් දේශනා විකාශනය කරන අපේ net fm ගුවන් විදුලි ඒ කාර්ය මණ්ඩලයේ ඒ සියලු දෙනා සත්පුරුෂ භවෙන් එකතු වෙච්ච නිසා තමයි පින්වත්නි ඔබට මේ ධම හමු වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ සත්පුරුෂයන් හමුවේ තමයි මේ ධහම පවතින්නේ කියලා. සත්පුරුෂයන් මේ ලෝකේ නැතිවෙච්ච දවසට, කල්යාණ මිත්‍රයන් මේ ලෝකේ නැතිවෙච්ච දවසට ධහමත් අපට හමු වෙන්නේ නැහැ පින්වතුනි. අන්න ඒ වගේ අර වලාකුළු ටිකත් ශක්තිමත් වැස්සක් ඇතිකරන්න අර ඒ එකමුතුව තුල නැත්තං ඒ නිවැරදි දිසානතිට ගමන් කිරීම තුල හමුවීමක් මිසක් සාමාන්‍ය පුද්ගලයාගේ ජීවිතයත් පින්වතුනි ඒ සත්පුරුෂ භාවයේ කල්යාණ මිත්‍රත්වයට හමුුන්නේ නැත්නම් එයාටත් තමාගේ දුක නැති කිරීම මඟට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ පින්වතුනි නිරන්තරයෙන්ම අපි කල්යාණ මිත්‍ර ඇසුරු තුළ ධර්ම ශ්‍රවණය කරන. ධර්ම ශ්‍රවණයත් පින්වතුනේ අපට සසරින් ගැලවෙන්න නම් හමු වෙන්න ඕනේ පරමාර්ථ ධම්. දැන් අපි දන්නවා පැහැදිලිවම සම්මුති ධම හා පරමාර්ථ ධම කියලා දෙකක් තියෙනවා. සම්මුති ධම කියලා කියන්නේ අපි භවයේ නිවැරදි පැවැත්ම සඳහා අපි කරන කටයුතු. නිවැරදිව ජීවත් වීමේ ක්‍රියාකලාප තමයි අපි සම්මුති දේශනා කියලා කියන්නේ. ඉතින් ඒවා තුළ තමයි අපි ජීවිතේ නිවැරදි කරගන්නේ. හැබැයි සම්මුතිය තුළ විතරක් රැඳෙනවා නම්, සම්මුතිය තුළ පමණක් අපි කටයුතු කරනවා නම්, අපිට ඉතින් සසරේ නිවැරදි ගමනක් යන්න පුළුවන් වේ. සතර අපායන් වලට යන්නේ නැතුව දිව්‍ය ලෝක තලවල, බ්‍රහ්ම ලෝක තලවල, මිනිස් ලෝකයේ තුල උප්පත්තියක් ලැබමින් අපට සම්මුතිය තුළ ගමන් කරන්න පුළුවන්. හැබැයි බුදු කෙනෙක් කවදාක්වත් එහෙම ලෝකයේ ගමන් කිරීමක් ගැන, භවයේ ගමන් කිරීමක් ගැන පැහැදිලි කරන්නේ නැහැ. උන්වහන්සේ පැහැදිලි කරේම පරමාර්ථ ධම හමුවේ අවබෝධයට ඇවිල්ලා මේ ලෝකේ ගලවා ගන්න කියන එක. එතකොට සෝවාන් මාර්ග ඵලයට හමු වෙන ධර්ම දේශනාව ඔබට පරමාර්ථ දේශනා හමු වෙන්න ඕනේ. පරමාර්ථ දේශනා කියලා කියන්නේ ශුන්්‍යත පටිසංයුක්ත දේශනා. ඒ කියන්නේ මේ ලෝකයේ පංචස්කන්ධ ක්‍රියාකාරීත්ව පිළිසිඳ දැනගත්තාම එයාට මේ ලෝකයේ හමු වෙන්නේ ශූන්්‍යතාවය. ඒ කියන්නේ හිස් බවක් ලෝකයේ මගේ කමින් හමු වෙන්නේ කොතනකවත්. මගේ කමින් කොයි දේ තිබුණත් අවබෝධය තුළ එයාට හමු වෙන්නේ හිස් බවක් ශූන්්‍යතාවයක්. එහෙම නැත්නම් ඒ ශූන්්‍යතාවයට පත් වෙන්නේ එයා දන්නවා හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මේ සියල්ල හේතුන්ගෙන් හටගන්නවා, හේතු නැති වුණාම දුරු වෙලා නැති වෙලා යනවා කියලා දන්නවා. එහෙනම් මම නිර්මාණය කිරීමක් නෙමේ, මට ආත්ම වීමක් නෙමේ, මේ හේතුන්ගේ හට ගැනීමක් තුළ හම් වෙන ඵලයක් කියන එක එයා හොඳට තේරුම් ගන්නවා. අන්න පටිසංයුත්ත දේශනාව. ඊළඟ චතුරාර්ය සත්‍යයට හමු වෙනවා. අන්න පරමාර්ථය. දුකයි මේ ලෝකයේ පවතින්නේ දුකයි නම්, එහෙනම් දුක ඇති වෙන්න හේතුවක් තියෙන්න ඕනේ. එහෙනම් ඒ හේතු නැති කරන්න ඕනේ. එහෙනම් ඒ හේතු නැති කරන මාර්ගයක් හමු වෙන්න ඕනේ. ආන්න චතුරාර්ය සත්‍ය හමු වෙනවා. ඒ මඟ අනුව ගමන් කළාම මගේ දුක දුරු වෙලා යනවා. අන්න බලන්න නිවන් හිතක් හැදෙන හැටි. ආන්න ඒ කියන ශුන්්‍යත පටිසංයුක්ත පරමාර්ථ දේශනාවට හමු වෙන්න ඕනේ. ආන්නේ දේශනා හමු වෙනකොට පින්වතුනි අපි ඒවා යෝනිසෝ මනසිකාරයෙන් අපි හොඳට අවබෝධයට අරගෙන එයා කටයුතු කරනවා. අපි සිහියෙන් නුවණින් මේ ලෝකයේ සමුදේ වෙන තැන ක්‍රියාත්මක වෙනවා. ආනේ සමුදේ වෙන තැන ක්‍රියාත්මක වෙනකොට එයා රූපය හමුවේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. ශබ්දය හමුවේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. රසය හමුවේ සිහියෙන් නුවණින් කටයුතු කරනවා. ඒ තුල ඇලීම් ගැටීම් කියන අන්ත දෙකට එන්නේ නැහැ. අන්‍යා සම්මා දිට්ඨික කෙනෙක් බවට පත් වෙනවා. අපේ රූපයක ඇලුනා නම් ගැටුනා නම් සම්මා දිට්ඨික නැහැ. ශබ්දයක ඇලුනා නම් ගැටුනා නම් සම්මා දිට්ඨික වෙන්නේ නැහැ. ඒ වගේම ශබ්දයක ඇලුනා නම් ගැටුනා නම් සම්මා දිට්ඨික වෙන්නේ නැහැ. රාග දේශ මොහ තමයි ගැටීම් කියලා කියන්නේ. නැත්නම් කෙලස් කියලා කියන්නේ. ලෝකය නිර්මාණය කරගන්නේ ඇලීමෙන් ගැටීමෙන් පින්වතුනේ ඔන්න ඔය කියන තැනමයි පින්වතුන. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. විදර්ශනා නූනට ආවා කියලා කියන්නේ, අවබෝධයට ආවා කියලා කියන්නේ එයා නිරන්තරයෙන්ම සිහියෙන් නුවණින් මේ ලෝකයේ විශේෂයෙන් දකිනවා පිණිස. අන්න ලෝකයේ විශේෂයෙන් දකින්න එයාට ධම දැනගන්නත් ඕනේ. ඒ වගේම දැකීමේ නුවණ එයාට හමු වෙන්නත් ඕනේ. ඒකයි ඥානතෝ පස්සතෝ දෙකම එයාට හමු වෙනකොට කෙලෙස් ටික දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. එනිසා අපි ගොඩාක් තේරුම් ගත යුතුම කාරණාව තමයි පිණිස මේ ලෝකයේ අපි නොඑක ආකාරයේ පුද්ගලයන්ගේ දැනුම් මට්ටම් වල හිටියට අපි නොඑක ආකාරයෙන් අපි උත්සාහ කරන්න ඕනේ දැනුම කරා යන ලෝකයකට වඩා අවබෝධයට එන මානසිකත්වයක් හදාගන්න හා දුක දුරු කරගන්න උත්සාහය ගැනීමමයි. පින්වතුනි ඒක තමා සතු දෙයක් මිසක්, දුක නිර්මාණය තමා සතු දෙයක් මිසක් මේ ලෝකේ රූපයකට අපර දුකක් දෙන්න බෑ. ලෝකයේ තියෙන ශබ්දයකට අපර දුකක් දෙන්න බෑ. ලෝකයේ තියෙන රසයකට අපර දුකක් දෙන්න බෑ. අපි කරන්නේ ඒවා අරමුණු කරගෙන අපේ මනසෙන් අපි දුක නිර්මාණය කරගන්නවා ඇලීමෙන් හා ගැටීමෙන් පින්වතුනි. එනිසා මේ කාරණා හොඳවට තේරුම් අරගත්තාම ඔබේ ජීවිතයේ ධර්මානුකූල පැවැත්මකට රැගෙන ඇවිත් පින්වතුනි කාගෙන්වත් දුකේ නිමාවක් බලාපොරොත්තු වෙන්නේ ඔබ. ඒක ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් පන්සලෙන් අනුමතන බුදුරජාණන් වහන්සේගෙන්වත් ඔබේ දුක නිමාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේලාගෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ ඒ දුක නිමා කිරීමේ මඟ අවබෝධයට මඟ හදා ගැනීමයි. මඟ ගමන් කරන්නේ ඔබ. එනිසා අපි කාගෙන්වත් වැඳ වැඳ ඉල්ලුවාට මේ නිවන් හිතක් හැදෙන්නේ නැහැ. පුද පුද ඉල්ලුවාට නිවන් හිතක් හමු වෙන්නේ නැහැ. ඔබේ ප්‍රඥාවම විකසිත කරගන්න, ප්‍රඥාවම අවදි කරගන්න, ඒ නිවන් හිත අපි මරණාසන්න මොහොත වෙනකොට පින්වතුනේ මොහොතක් මොහොතක් පාසා ලෝකේ ගැලවුණු ස්වභාවයක් අපට හමු වෙන්න ඕනි. ලෝකේ අල්ලගත්ත තැනක්, ලෝකේ පවත්වගත්ත තැනක්, රඳවාගත්ත තැනක් නෙමේ. මම මේ ලෝකයෙන් නිදහස් වුණා කියන අවබෝධාත්මක ගමනකට, අවබෝධයකට ඒමක් තමයි සිද්ධ කරන්නට ඕනේ. ආන්‍යා තමයි හරියට අර ගොරෝගොර වහින වැහි වලාකුලක් වගේ ඔබත් ධර්මයෙන් සම්පූර්ණ වෙලා ඒ වගේ මාර්ගයට ආපු කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ මාර්ගයට එන්න, ධර්මයේ තේරුම් ගන්න, ධර්මේ වටහා ගන්න, ඔබටත් මේ අංගුත්තරනිකාය චතුක්ක නිපාතයේ සඳහන් වුණ ද්විතීය වලාහකින සූත්‍ර දේශනාවෙන් ඔබට පැහැදිලි කළා දෙන්න යදුනේ මේ ලෝකේ යථාර්ථය තේරුම් අරගෙන ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති මේ ලෝකයේ පවතින්නේම දුක මතයි කියන එක යථා භූත ඥාන දර්ශනයෙන් යුක්තව පහදාගෙන ඇත්ත ඇටි සැටියෙන් තේරුම් අරගෙන ඔබේ ජීවිතේ කටයුතු ධර්මාවබෝධයට ඇවිත් මොහොතක් මොහොතක් පාසා භව නිරෝධයේ සිදු කරගෙන භවය සකස් කරගන්න නැතුව අවසාන වෙනකොට අපට මේ හිතේ සැකසුණු තැන් නැහැ, රැඳුණු තැන් නැහැ, පවත්වගත් තැන් නැහැ, ඒ සියල්ලක් නැහැ කියන්නේ මරණයට පත් වෙනකොට කුසල් හිතක්, ශූන්‍ය වූ හිතක්, ඒ හිතේ ප්‍රතිසන්දි විඥාන නැහැ. මරණයෙන් පස්සේ පින්වතුනේ පහන් සිලුවක් නිවි ගියා හා සමානව ආයයට උපදින්න තැනක් නැහැ පින්වතුනේ. ඒක තමයි නිවන් හිත කියලා කියන්නේ. ඒක තමයි පරම සැපේ සුවේ කියලා කියන්නේ. ආනේ නිවන් හිත සකස් කරගන්න ඔබටත් මේ කළ අනුශාසනාව යම් උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. අද net fm ධර්ම දක්ෂිනා උතුම් දේශනාවේ සදැහැති දායකත්වයන් ධර්මයෙන් කටයුතු සිද්ධ කරන්නට යෙදුනේ මොරවක පොල්ගස්සිල පන්විල හේන 516 සී ලිපිණියේ පදිංචි WG අනුර පුසුම කුමාර මහතා ඇතුළු පවුලේ සැම විසින් දේශනාවේ දායකත්වයන් ධර්මයෙන් කටයුතු කරන්නට යෙදුනේ. යහපත් ප්‍රාර්ථනාවන් හැටියට ජේජේ සෝමලතා ආදරණීය මෑණියන් මියගොස් 2026 9/18 දිනට වසරක් පිරීම නිමිත්තෙන් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. WPSRI ආදරණීය පියාණන් හට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම හා පවුලේ සියලු දෙනාට ත්‍රිරත්න ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම උදාර පරමාර්ථයෙන් උතුම් වූ දේශනාවේ දායකත්වයන් ධර්මයෙන් කටයුතු කරන්නට යෙදුනේ. දැන් හැමදෙනාම කල්පනා කරගන්න රැස් කරගත්තා වූ සීල කුසලානි සංසයන් පළමු කොට ලෝකපාලක සාසන ආරක්ෂක සීල දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් එත්වා දෙවියන් ප්‍රාර්ථනා කරන්නා වූ අමා නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. රැස් කරගත්තා වූ සීල කුසලානි සංසයන් ධර්ම ශ්‍රවණය කළ ඔබගේ නමින් මේ පරලෝකියා වූ මෞදිමෝපිය ආදී සීලම ඥාතීන්ටත් දේශනාවේ දායකත්වයන් ධර්මයෙන් කටයුතු කරන පින් උතුම් බලාපොරොත්තු වන ආකාරයට ජේජේ සෝමලතා ආදිනේ දයාවර මෑණියන් වහන්සේ ඇතුළු කොට ඇති හේයත් අංගේ නමින් ජන්මාන්තරගත වෙන්ට යදුනා වූ වර්ග පරම්පරාගත සීල ඥාතීන්ටත් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් එත්වා එසේ අනුමෝදන් වීමෙන් හේයත් අංගේ භවගාමී ජීවිත සපවත් කර ගනිත්වා, සාංසාරික ජීවිත සපවත් කර ගනිත්වා. ඒ හැමදෙනාමත් ප්‍රාර්ථනා කරන්නා වූ අමා මහ නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. රැස් කරගත්තා වූ සීල කුසලානි සංසයන් දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන මොරවක පොල්ගස්විල පන්විල හේන පදිංචි WG අනුර පුසුම් කුමාර මහත්මයා ඇතුළු ඒ පවුලේ සීලමු දෙනාටමත්, WPSRI ආදිනේ පියාණන් වහන්සේ ඇතුළු කොට ඇති සීලමු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනයේ සැලසේවා. ඔබ කරන කියන කටයුතු සාර්ථක වේවා. පුංචි දුවා පුතාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. සසර වසනාතුරු නිවන් දකිනාතුරු අසත්පුරුෂ ඇසුරක් නොම වේවා. කල්යාණ මිත්‍ර ඇසුරම සැලසේවා. ඒ තුළ ඔබේ දහං අවබෝධය දියුණු කරගන් ඥාන ශක්තිය බුද්ධිය පහළ වේවා. ඔබේ උතුම් ප්‍රාර්ථනාවන් එලෙසින් ඉටු වේවා. ඔබ හැම දෙනාගේම ජීවිත තුළට සතුට සමාදානය සෞභාග්‍යමති වේවා. මේ ජීවිතයේ තුලම නොවැළුණු නොගැටුණු නොමුලා වුණු හිතක් තුල කුසල් හිතක් සකස් කරගෙන ඒ කුසල් හිතෙන් නිවන් හිතක් සාක්ෂාත් කරගන්නට ඔබට මේ කළ කුසලියත් පාරමී ධර්මයක්ම වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හැමදිනාටම උතුම් වූ තෙරුවනේ සරණයි.
1: සාදු සාදු සාදු. උතුම් වූ ධර්ම දක්ෂිනාව පැවැත්වූ දෙල්ගොඩ මාහේන සිරි සදහම් නිකේතන විහාරාධිපති ගම්පහ ඉදිකොල්ල ශ්‍රී විද්‍යාවංශ මහපිරිවෙනේ ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති විලච්චේ පඤ්ඤාලෝක ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. උතුම් වූ ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කළ ඔබ නිරන්තරයෙන් පුදබිම් ගොඩනගන්නට ඉතාමත්ම කැපවීමෙන් සූදානම්ව සිටින බව අපි දන්නවා. විශේෂයෙන් FM රේඩියෝව සමග ඔබ බොහෝ පුදබිම් ගොඩනැගුවා. බකුල මහා සෑය, එවගේම කූරගල, නෙල්ලිගල මේ ආදී පින්බිම් ගොඩනගද්දී තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ මහා පියස්ස ගොඩනැගුව ඔබට මතක ඇති. ඔන්න ඔබට යළි අවස්ථාව තියෙනවා එවැනි පින්කමකට දායක වන්න. ඒ තමයි ත්‍රිකුණාමලයේ දන්ත හිම්මාලා කුමරුවන් විසින් උතුම් වූ දළදා වහන්සේ රැගෙන ශ්‍රී ලංකාවට වැඩම කළ ලංකාපොට්න සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ ඒ උතුම් වූ පින්බිමේ ධාතු මන්දිරයේ පියස්ස ගොඩනගන්න දායක වෙන්න. ලංකා බැංකුවේ කොල්ලුපිටියේ පූජා ගිනුම ඔබ හොඳින්ම දන්නා ගිනුම. ඔබට පුළුවන් 84 79 43 85 කියන ගිණුම් අංකයට ඔබේ දායකත්වයෙන් බැර කරන්නට. ඒ අතරේ දඹදිව වන්දනා සිහිනයක් ඔබට තියෙනවා කියලා අපි දන්නවා. ඒ වන්දනා සිහිනය තුල සාංචි වන්දනාව ඇතුළු මේ මහා වන්දනාවන් පිළිබඳ ඔබට ට්‍රැවල් නෙට් එක්ක එකතු වෙලා මේ ගමන යන්නට පුළුවන්. අමතන්න 01162 863 376 716 3872 කියන අංකවලින් ට්‍රැවල් නෙට් ආයතනයට. එමනම් අපේ ධර්ම දක්ෂිනාව නිමා කරන මොහොතේ ආරාධනා කරනවා නිරන්තරයෙන් දහමසුරේ ඔබේ ජීවිතය ගත කරන්න net fm රේඩියෝව සමග රැඳෙන්න කියලා. තෙරුවන් සරණයි.
2: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස net පාරමිතාවේ

Net FM. Spirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණයකොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

0: බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.
1: සිරිදිති මතිතේ ජෝ ජය සිද්ධි මහිද්දී.

Net FM. Net FM. Spirit Mandebeeld. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආරේ ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nyt FM. Pirit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

පසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමින් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.